දීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.7 Lakhana Radio ITN
1: සුබ දේශනක් වේලාව දේශන 5යි විනාඩි 33යි.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: උදෑසනක් වාසනාවන්ත ලස්සන දවසක් අද මේ මාසයේ දෙවනිදා සෙනසුරාදා දවස දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව. වේලාව උදෑසන 5යි විනාඩි 36යි.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 6යි විනාඩි 1යි.
2: දෙත් දෙත් ගතිගත් දෙත් දෙත්

වාසන වන්ත සුන්දරු දැස්නක් අද මේ මාසේ දෙවනිදා සෙනසුරාදා දවස සතියක ලංකාදීප පත්තරේ අද වාර්තා කරන්නේ ප්‍රධාන ස්ථිරස්ථලයේ හැටියට මහා නාහිමි අවසරය අනිවාර්යයි රට යන භික්ෂූන්ට නව නීති විහාර දේවාලගම් පනතරත් සංශෝධන මාර්තුවේ ඩොලර් කෝටි 20ක වාහන ගෙන්වලා මුල් මාස තුනේ ඩොලර් කෝටි 61ක් වැය වෙලා මහ බැංකුව කියයි තෙල් මිල තව ටිකක් වැඩි වෙන්න පුළුවන් ජනපතිගෙන් ඉඟියක් පුණේව නාවික සිබලියගේ සිරුර කඳුර කඳවුරු නිවස්නේ මාලිමා නුවරඑළිය මෛරඑළිය ඡායරූපයක් සහිතව අද වාර්තා කරලා තිනවා ලංකාදීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැම්බල් පිටිය මෛරඑළියත් ඒ විදිහටම ඡායරූපයක් සමගින් වාර්තා කරලා තිනවා

භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂකගේ මරණය දිවිනසා ගැනීමක් සිවුපුද්ගල අධිකරණ වෛද්‍ය කමිටුව තීරණය කරයි. ඇමරිකාව ආයෙත් ගැහුවොත් ගහනවා ඉරාන ආරක්ෂක බලකායේ සඳහන් කරන්නේ. සජබ මෙයිරැලියේ මාධ්‍යවේදීන්ට තහනම්. එක්සත් ජාතික පක්ෂ සජබ එක්ව ගමනක් යමු. රනිල්ගෙන් සජබ මෙයිරැලියට සුබ පැතුම් පණිවිඩයක්. විශාල භූජල මූලාශ්‍රයක් උරුබොක්කේ විනාඩියට ජල ලීටර් 9000ක්. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ජනගහනය සීග්‍රේන් වැඩි වෙලා නවතම දත්ත වාර්තා කරයි. වෙලාව 9:05 ඔබ රැඳිලා ඉන්නේ ලක්කඩ සමගයි.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 9යි.
1: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
4: තත්පරේ තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
7: කෝටි 11 ධන නිදාන ලොතරැය. 10,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා. රුපියල් ලක්ෂය 3,000,000, 1,000,000, 100,000, 20 ත්‍යාගි ඩබල් වෙලා. කෝටි 11 ධන නිදානයේදී රුපියල් 40ක් හොඳටම ඇති.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සතියට ලක්හඩේ

වෙලාව උදැසන 6යි විනාඩි 11යි. දැන් මේ ඉතිහාසය ගත්තාම රජවරුන්ට උපදෙස් දෙන්න යතිවරයන් වහන්සේලා තමයි මූලිකත්වයේ ගත්තේ. අද ලංකාදීප පත්‍රයේ බැලුවම මහනාහිමි අවසරයක් අනිවාර්යයි රට යන භික්ෂූන්ට නව නීති විහාර දේවාලගම් පනතරත් සංශෝධනය කියලා තමයි වාර්තා කරන්නේ. විදේශගත වන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දැනට පවතින රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට මේ ශාසනික විනය සුරැකීම වෙනුවෙන් නව නීති හඳුන්වා දීමටත් රජය තීරණය කළා තියෙනවා. ඉතින් බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ජමාතේ ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ මේ විදේශගත වීමට අපේක්ෂා කරන භික්ෂුන් වහන්සේලා සඳහන් නීතිමය පටිපාටියේ නිසි ලෙස ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය මගින් සහතික කරන බවක් තමයි කියන්නේ. ඉතින් දැන් මේ යන්න රට යන්න දීපු නීති ලිහිල් වීම තමයි විවිධ අකටයුතුකම් අසාධාරණකම් සිදුවෙන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාසනයේ පිරිහීමට ලක් වෙන කරුණු කාරණා සිදුවෙන නිසා ඒ වෙනුවෙන් නීති සම්පාදනය වෙන වගක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ භික්ෂු විනය සම්බන්ධයෙන් මතු ඇති බරපතල ගැටලුව සැලකිල්ලට ගනිමින් තමයි මේ පියවර ගත් බව සඳහන් වෙන්නේ. මීට පෙර ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව භික්ෂුන් වහන්සේ විදේශගත වෙනවා නම් විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහානායක හිමියරුන්ගෙන් නිර්දේශ ලබා ගැනීම අනිවාර්ය වුණා. කොහොම වුණත් ඉතින් පෞගේ කාලෙන් ඒව ඒ තරම්ම දුරට බැලුවද කියන එක ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාව පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 195ක වාහන මෙරටට ගෙන්වා ඇති බවත්, ඒට පෞද්ගලිකව මෙන්ම වාණිජ වාහනද ඇතුළත් වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප්‍රකාශ කළා. දැන් ඒ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 613ක වාහන මෙරටට ගෙන්වා තියෙනවා. ඉතින් පසුගිය වසරේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු අප්‍රේල් මාසයේ සිට මෙරට වාහන ආනයනයේ ක්‍රමයෙන් වර්ධනය වෙලා තියෙනවා. වසර අවසාන වන විට සමස්ත වාහන ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 2047ක් වියේ කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට වාහන ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 61ක් වුණා කියලා කියනවා. ඉතින් ඒ අනුව පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී වාහන ආනයන වියදම 900% ප්‍රතිශතකින් ඉහළ ගොස් ඇතත් මෙම වසර අවසාන වන විට වාහන ආනයනය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා කියලා තමයි පත්තරය වාර්තා කරන්නේ.

තවත් කුඩා ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගයේ මහරගම මේරැළිය අමතමින් ඊයේ සඳහන් කළා. ජනාධිපතිතුමාගේ ඡායාරූපයක් සහිතව වාර්තා කළා තියෙනවා ලංකාදීප පුවත්පතේ පිළිබඳව. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙන බව තමයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. ආණ්ඩුව විකුණන සෑම තෙල් ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් දෙනවා. ඒ කියන්නේ රුපියල් 482ක් වන ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 382කට උපරිම ලෙස සහනාධාර දෙන්න කටයුතු කරනවා. බලශක්ති ශේෂ්ත්‍රයේ අර්බුදයක් තියෙනවා. ගල්ලංගුරු මිලේ ඉහළ ගොස් තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉන්ධන මිල ඉහළ ගොස් තියෙනවා. ජලාශවල ජලමට්ටම යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒ නිසා යම් මිල ඉහළ දැමීම සිදු කිරීමට සිදු වෙලා තියෙනවා කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කළේ. විදුලි පාරිභෝගිකයන් 96%කට කිසිදු මිල වැඩිවීමක් නොවන ලෙස සහනාධාරයක් ලබා දෙන්න අප තීරණය කළා තියෙනවා. අපි රුපියල් කෝටි 1500ක් එවිනුවෙන් වැය කරන්න තීරණය කළා තියෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. දෙදහස් 26 දූෂිතයින්ට වංචනිකයින්ට සහ හොරුන්ට හිරගෙවල් නියම කළ වසර බවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා සඳහන් කළා. ඒ ජාතික ජනබලවේග සංවිධානය කළ මේ දින රැලි මාලාවේ නුවර එළිය රැලියට එක්වීමෙන් තමයි ඒ විදිහට කිව්වේ. වෙලාව උදැසන 6:05.

0: සතියක ලක්හඩ
1: වෙලාව දෙස් නහයයි විනාඩි 20යි.
0: පාටි ගෙදර.
2: ඔයා ගියාට වඩා සතුටින් ආපහු එන්නේ. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. මං හරිනේ?
3: ඔව් අය. එයා ඒක මට කිව්වා.
2: මොකක්ද?
3: එයා මට කැමතියි කියලා කිව්වා.
0: අනුෂ්ක රසංජනත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: හිචි මේ කොයා මේ මං ඒ ලෙවල් වලට කරපු ප්‍රොජෙක්ට් එක. ඒකට ඕනුන පින්තූර පොත් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. ඔයාට ඕන වෙයි කියලා හිතුන නිසා මම මේ ටික ගෙන්න ගත්තා.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.
4: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනු සුපවේදී ෆිනිෂර්.
5: Unfortunately, today some of you will be going home.
4: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
6: Welcome to MasterChef Sri Lanka.
4: සෑම සෙනසුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN.
0: ලක්හඬ.

0: මේ දවස වෙන්ගුණා වැඩ කරන ජනතාව වෙනුවෙන් කම්කරු දිනය ඊයේ දිනේ දැන් ඊයේ දිනේදී ජනාධිපතිතුමා මලේගම් ජනතාව ආමන්ත්‍රණය කරලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළවෙනි වතාවට තමයි මේ රැලියක් මේ විදිහට සංවිධානය වුණේ කියන කාරණාවයි ජනාධිපතිතුමා සඳහන් කළේ.
1: මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු වතාවට තමයි මේ දින රැලියක් පවත්වන්නේ. හැබැයි අපි පළමු අවස්ථාවට මේ දිනේ පවත්වනකොට මීට පෙර පවත්වපු කිසිවෙක් අද මේ දින පවත්වන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ මලේගම් ජනතාව ඇතුළු සියලු ජනතාව අද විශ්වාසය තබලා තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කරේ කියන පණිවිඩය තමයි ඒ දීලා තිබෙන්නේ. අපේ ඉලක්කය මොකද්ද? අපේ රටේ වැඩ කරන ජනතාවට ඉතාමත් හොඳ ආදායම් මාර්ගයක්, ඉන්ද නිවහනක්, අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නීතියක් තිබෙන රටක්, ජාතික සමගිය තිබෙන රටක් ගොඩනැංවීමයි මේ මලේගම් ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ තීන්දුවක් අපි ගත්තා. ඇයි අපි ඉන්නේ ජනතාවත් එක්ක? ආණ්ඩුව ඔබගේ ආණ්ඩුවක්. අද හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් මේ ආණ්ඩුව ලබා දෙනවා. අද ඩීසල් ලීටරයක් 382යි. පීඑස් 100 දුන්නේ නැත්නම් 482යි. ඇයි අඩු කරන්නේ? ජනතාවගේ ආණ්ඩුවක්. යුද්ධය ආවා, පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි කිව්වා මේ ලෝකයේ ඇති වී තිබෙන යුද්ධමය තත්ත්වය වෙනුවෙන්, පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් කෝටි 10,000ක් වෙන් කරලා තිබෙනවා. ජනතාවගේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුව රකින්නේ කවුද? මේ රටේ ජනතාව. ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක.
0: ජනතාව කුවිතරං ආණ්ඩුවත් එක්ක එකතු වෙනවද කියලා කියනවා නම් මේ දින රැලි පැවැත්වීම සඳහා ඉඩමදි බවත් ජනාධිපතිතුමා මෙන්න මේ විදිහට තමයි සඳහන් කළේ.
1: ඇත්තටම අපි මේ දිනේට පෙර කල්පනා කරා මේ දිනේ පවත්වන්නේ කොහොමද කියලා. අපි ආරම්භයේදී සැලසුම් කරා යාපනයේ මේ නුවරඑළිය කොළඹයි විතරක් තියමු. ඒතර අපි බැලුවා කොළඹ කොහෙද තැනක් තියෙන්නේ? ලොකුම තැන ගෝල් ස්පේස් පිට්ටනිය. අපි 103 ඉන්න කොට පිරෙව්වා. දැන් එතනත් මදි. ඇත්තටම තැනක් නැහැ. අපි කල්පනා කරා මොකද්ද? රට පුරා රැස්වීම 21ක් තියන්න. ලංකා ඉතිහාසයේ පළමු වතාවට දසදහස් සංඛ්‍යාත ජනතාවක් ජාතික ජනබලවේගයත් එක්ක ඒ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය, ආණ්ඩුවට තියෙන බැඳීම අද සෑම නගරයකම පෙන්නනවා. මම කියන්නේ එකයි, ඔය සුම්බුන් ඔක්කොම එකතු වෙලා එතනකට ඇවිල්ලා මේකෙන් භාගයක් පෙන්නන්න, මේ ජනගහණයෙන් කාලක් පෙන්නන්න. ඒගොල්ල ඉන්නේ කොතනද? හතර පහ දෙනෙක්ගේ පොඩි කල්ලියක්, මාධ්‍ය විසින් පුම්බන විකෘතියක්. ඇයි ඒ? ඒගොල්ල කලබල වෙලා ඉන්නේ. ඇයි ඒ කලබල වෙන්නේ? ඔගොල්ලෝ දකින්නවා ලංකාවේ පළමු අතර කුඩු තොග ගණන් අල්ලනවා. පාතාලේ සබතකම් තොග පිටින් එළිවෙනවා. ඒගොල්ලන්ගේ ගෝලය, ඒගොල්ලන්ගේ රැකවරණ පෝෂණය වුණු අය අත්අඩංගුවට පත් වෙනවා. දැනුත් විදේශ රටවල කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එයා ලංකාවට කැඳවීම සඳහා අපි මේ වෙනකොට පියවර අරන් තිබෙනවා. හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණ බවට පත් කරා. එදා කාලා බීලා සැපේ හිටපු ගෙවල් අද විත්ති කූඩුවත් නැගලා නඩු අහනවා. හිටපු සෞඛ්‍ය ඇමති අද කූඩුවට නගිනවා සාක්ෂි දෙන්න. කලින් කාපු බීපු ගෙදර මොකද වෙලා තියෙන්නේ? මම තමුන්වහන්සේට සහතිකයක් දෙන්නම්. මේ 2026 වසර ලංකා ඉතිහාසයේම දූෂිතයන්ට, වංචනිකයන්ට, හොරුන්ට හිරගෙවල් නියම කරපු වසර බවට මේ වසර පත් වෙනවා.
0: විවිධ පක්ෂ සංවිධානය කරපු මේ දින රැණිවලදී මේ නාට්‍ය, ඒ වගේම ගීත ගායන, කවි මේ සියල්ල ඇතුළත් වෙලා තිබුණා. දැන් මේ වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහත්තයා මෙන්න මෙහෙම සඳහනක් කළා.
2: කඳුහෙල් අතර ලෙලනා රතු දජය බලව්, මහවැලි පරදනා මහජන ගඟක් බොලව්, සුම්බුන් කල්ලි හැම වී ඇත වගේ රිලව්, මහජන රජය රකිනා ජන පෞර බලව්. මෙරටේ ජනාධිපතිවරු හිටියා තමයි, හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී නෑ. මෙරටේ ජනාධිපතිවරු ජේ.ආර්.ලා ප්‍රේමදාසලා ඔය රොත්තපුරුත් ඔක්කොම හිටියා තමයි, හැබැයි සමාජවාදී නෑ. ලංකා ඉතිහාසයේ පළවෙනි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරගෙන් අවසරයි කිව්වේ ඒකයි. අද මේක ලංකාවේ ඓතිහාසික දිනයක්. මම හිතනවා ලෝකෙ සමහර විට වාර්තා තබන දිනයක් මේ ලංකාවේ සිදුවෙන්නේ. ලංකා ඉතිහාසයේ කවදාවත් එකම දේශපාලන පක්ෂයක් 21 පොලක මේ දින පෙළපාලි මේ දින රැස්වීම තියලා නැහැ. ඒ පළවෙනි වතාව තමයි ජාතික ජනබලවේගය මේ තියන්නේ. ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා මේ දිනයකට වැඩිම ජනතාවක් එක්රැස් කරපෝ මේ දිනේ 2026 ජාතික ජනබලවේගය මේ දිනේ කියලා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය.
0: ජාතික ජන බලවේගය සංවිධානය කළ මෛරලි මාලාවේ ප්‍රධාන රැළිය පැවැත්වුණේ මහරගමදී. එහිදී ජනාධිපතිතුමා කියවපු කතාවමි.
1: ලක්ෂ ගණනක එකතු වෙන් රට පුරා මේ මැයි දිනේ සමරන අපේ බිමල් රත්නායක සහෝදරයා මේ වන විට උතුරේ ඒ ජනතාව ආමන්ත්‍රණය කරමින් ඉන්නවා. අපේ ටිල්වින් සහෝදරයා මාතර හම්බන්තොට දකුණේ ඒ ජනතාව ආමන්ත්‍රණය කරමින්. සුනිල් හඳුන්නිති සහෝදරයා නැගෙනහිර ඒ ජනතාව ආමන්ත්‍රණය කරමින්. මම උදේවරුවේ මැද කඳුකරේ මලේනාඩු මලේගම් ජනතාව එක්ක මේ මැයි දිනේ සමරලා තිබෙනවා. රැලි 21ක් පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා මේ මැයි දිනේ සමරන වෙලාව. දීර්ඝ කාලයක් බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් සටනක නියැලුණා. මේ වන විට අපි බලය අරගෙන අවුරුදු කහමාරක් වෙනවා. අපි අපේ සියලු තීන්දු තීරණවලින් අපි අපේ සියලු ප්‍රතිපත්ති සක්‍රියාකාරකම් වලින් ඔප්පු කරමින් තිබෙනවා. මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුව බව ඔප්පු කරමින් තිබෙනවා. අපි පළමු ඇවේ ලේකෙනින්ම අපේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා. ඒ ලංකා ඉතිහාසයේ මූලික වැටුපට වැඩි කරලද විශාලතම අගය සහිතව අපි වැටුප් වැඩි කරා. මේක වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව.
0: වෙලාව 9:27යි.

0: වෙලාව දෙස්න 6යි විනාඩි 31යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

මේක කියන්න සූදානම් වන්නේ ඊයේ රාත්‍රියේ දිනුම්මා දෙන්න ලද ලොතරැයිවල ප්‍රතිඵල. දැන් ඊයේ රාත්‍රියේ ලොතරැයි බලන්න නොහැකි වුණා නම් ලොතරැයි ටික අතර ගන්න මහජන සම්පත ගොවිසෙත මෙගා පව ධන නිධානය හඳහාන අද සම්පත ජය ලොතරැයි සුබ දවසක් ලොතරැයි. දැන් මේ ලොතරැයිවල ප්‍රතිඵල මුලින්ම කියන්නේ මහජන සම්පත 6176 වන වාරයේදී ටී අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 2, අංක 7, අංක 3, අංක 5, අංක 6 සහ අංක 6යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 6176 වන වාරයේ මහජන සම්පත ලොතරැයි ටී අක්ෂරයේ ජයග්‍රහය අක්ෂර ලෙස සටහන් වුණ අංක 2, 7, 3, 5, 6, 6 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගොවිසෙත ලොතරැයි 4418 වන වාරයේදී අයි අක්ෂරයේ ජයග්‍රහය අක්ෂරේ බවට පත් වුණා අංක 2, 8, 23, අංක 62 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගොවිසෙත 4418 වන වාරයේදී අයි අක්ෂරයේ අංක 2, අංක 8, අංක 23 සහ අංක 62යි ඔබට වාසනාව අරගෙන ආවේ. මෙගාපවල ලොතරැයි 2524 වන වාරයේදී ඊ අක්ෂරයේ ජයග්‍රහය අක්ෂරේ බවට පත් වුණා අංක 4 සුප්‍රිය අංකේ බවට පත් වුණේ අංක 6, අංක 58, අංක 73 සහ අංක 74යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 2524 වන වාරයේ මෙගාපවල ලොතරැයේ ඊ අක්ෂරයේ සුප්‍රිය අංකේ බවට පත් වුණා අංක 4, අංක 6, අංක 58, අංක 73 සහ අංක 74යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානයේ 2206 වන වාරයේදී කිව් අක්ෂරයේ ජයග්‍රහණය කළා අංක 2, අංක 45, අංක 48 සහ අංක 53යි ඔබට වාසනාව අරගෙන ආවේ. ධන නිධානයේ 2206 වන වාරයේ කිව් අක්ෂරයේ අංක 2, අංක 45, අංක 48 සහ අංක 53යි වාසනාවන්ත අංක වුණේ. මේ කියන්න සූදානම් වන්නේ හඳහන ලොතරැයි. හඳහන ලොතරැයි ජයග්‍රහයි අංක බවට පත්ුනේ අංක 3, 55, අංක 61 සහ අංක 62. සිංහ ලග්නේ තමයි ජයග්‍රහයි ලග්නේ ලෙස සටහන් වෙන්නේ. හඳහන ලොතරැයි 2485 වන වාරයේදී සිංහ ලග්නේ ජයග්‍රහයි ලග්නේ බවට පත්ුනා අංක 3, අංක 55, අංක 61 සහ අංක 62යි ඔබට වාසනාව උදා කළේ. අද සම්පත 751 වන වාරයේදී අංක 66, අංක 5, 66, අංක 3, 5, 6, 6 සහ ටී අක්ෂරයේ සටහන් වුණා. අද සම්පත 751 වන වාරයේදී රටාව වුණේ අංක 66, අංක 5, 66, අංක 3, 5, 6, 6 ටී අක්ෂරයේ ජයග්‍රහයි ලෙස සටහන් වුණා. ජයලොතරැයි 444 වන වාරයේදී එම් අක්ෂරයේ ජයග්‍රහයි වුණේ අංක 4, අංක 1, අංක 5 සහ අංක 0 අංක සටහනේ සටහන් වුණේ. ජයලොතරැයි 444 වන වාරයේ එම් අක්ෂරයේ ජයග්‍රහයි අක්ෂරේ වුණා අංක 4, අංක 1, අංක 5 සහ අංක 0යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. සුබ දවසක් ලොතරැයි 292 වන වාරයේදී කටක ලක්නේ ජයග්‍රහයි ලක්නේ බවට පත් වුණා අංක 20, අංක 27, අංක 32 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගනිද්දී ප්‍රවර්ධන අංකය වුණේ අංක 21.2. 292 වන වාරයේ සුබ දවසක් ලොතරැයි කටක ලක්නේ ජයග්‍රහයි ලක්නේ බවට පත් වුණා අංක 20, අංක 27, අංක 32 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණේ අංක 21.2. සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත. මේ වාසනාවන්ත ලොතරැයි පත් මිලදී ගත්තනම් මේ වන විටත් ඔබ වාසනාවන්තයෙක් වාසනාවන්තයක් බවට පත් වෙලා ජයග්‍රහණේ සතුට භුක්ති විඳිනවා ඇති. වෙලාව උදැසන 6:36.

0: ජාතික ජනබලවේගය දිශ්‍රික් මට්ටමින් මේරැලි පෙළපාලි 21ක් සංවිධානය කළා තිබුණා. ජනරජයේ ජනබලයක් යන තේමාව යට තමයි මේ රැස්වීම මාලාව සංවිධානය වුණේ මේ දිනේ වෙනුවෙන්. මහනුවර මේ දිනේ මේ රැලිය පැවැතුනේ ගැටඹේ ක්‍රීඩාංගණයේදී. එහිදී අමාත්‍යකේඩී ලාල්කාන්ත මහත්තයා මේ දිනේදී පාට පිළිබඳව සඳහනක් කළා. ලාල්කාන්ත මහත්තයා මෙන්න මෙහෙම කිව්වේ.
1: ජාත්‍යන්තර කම්කරු දිනය දිගුකල් දිනේවා. පීඩාවට එරෙහිව සටන් කරන ලෝකවාසී සියලුම ජනතාවගේ ප්‍රධානම ජාත්‍යන්තර සැමරුම මේ දිනේ බවට පත් වුණා. මේ දිනේ පාට රතු පාට. කවුරු සැමරුවත් මේ දිනේ සැමරෙන උත්තර රතු පාට. ඔය තැන් වලට දාල් වෙලා ඔයරි පුඩි පිටණියකට සෙට් වෙලා නිල් පාට දාගෙන කොළ පාට දාගෙන එක එක පාට දාගෙන සමරණේව මෛදින සමරීම් නෙමෙයි. මෛදිනේ දවසේ ඒගොල්ලෝ කරන දේශමාන ලැස්වීම. අද රතු පඩිය දාන්න නැතෝනම් මෛදිනේ පවත්තන්නේ ඒවා මෛදිනේට කරන අගෞරව. අපි පහුගිය මහමැතිවරණ ජනාධිපතිවරණයෙන් දිනන කොටත් වඩා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව දසදහස් ගණන් වලින් නෙමෙයි ලක්ෂ ගණන්
0: කළුතර නෛරලියේ ප්‍රධාන බස් නැවතුම්පලේදී තමයි පැවතුනේ ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙන්. එතුමා මොන වගේ කතාවක්ද කිව්වේ?
2: මාලිමාවේ නෛරලිය විතරක් බැලුවාම සජිත් ප්‍රේමදාසට මොනව හිතනවා ඇත්ත කියලා, රාජපක්ෂට මොනව හිතනවා ඇත්ත. මේ රට පුරා පැවැත්වෙන මෛරැලි 21 දිහා බැලුවාම දේශපාලන අත්හරින්න හිතනවා ඇති. මේක තමයි ජන බලය විසින් ජනතාවගේ රජයක් හැදුවා 2024 සැප්තැම්බර් මාසේ. එතෙන් මොනවද කියේ? 2024 නොවැම්බර් මාසේ තනි පක්ෂයකට තුරන්තර බලයක් දීලා ජනතාවගේ රජය ශක්තිමත් කළා. ආයි මාස 6කට පස්සේ 2025 මැයි මාසේ පළාත් පාලන මැතිවරණය තිබ්බා. රට පුරා පළාත් පාලන ආයතන 3000කට වැඩි ප්‍රමාණයක බලයක්, ශක්තිමත් බලයක් ඒ ජන රජයට ලබා දුන්නා. පිටපිට පැවති ඡන්ද තුනකින් එන්නෙන්න ජනතාව තමන්ගේ බලය පෙන්වනවා. මේ ජනාධිපති රසාත් මේ ජන රජය කියන්නේ ජනතාවගේ හද ගැස්ම හඳුන රජයක්. අනවශ්‍ය වියදම් එකක් අතට දෙන්නේ නැහැ. සියලු වියදම් කරන්න සැලසුමක් ඇතුව අන්න එහෙම කරලා තමයි අවුරුදු එකහමාරක් යනකොට රට මේ තත්ත්වයට ගෙනාවේ.
0: මේ රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ලා මහතා එකතු වුණා. රැලිය අමතමින් මෙහෙම කිව්වා.
3: ජනතාවාදී ආණ්ඩුවක්, අමාබේ ගඩප ආණ්ඩුවක්, ඒ ආණ්ඩුව ජනතාවාදී පාලනය කඩමින් ඉන්නවා. ඒකට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න ලෑස්ති වෙන්න එපා. ජන බලය දකින්න ඕන නම් එන්න මෙතෙන්ට. මෙන්නක තමයි ජන බලය. මේක රට පුරාම තියෙන ජන බලයක් කියලා අපි අපේ අතුරන්ති කියන්න ඕන කම තියෙනවා. සාමකාමී පාලනයක් හදලා තියෙනවා. විරුද්ධවාදීන්ට හිල නොකරන පාලනයක් හදලා තියෙනවා. අපි ඡන්ද තුනක් කරා. ඒකවත් කවදාකවත් කිසි කෙනෙකුට හිරියාරයක් කරේ නැහැ. අපි බලපාලිකේ නැහැ. හැබැයි ඒක නිසා දැන් මොකද තියෙනවද? විපක්ෂ අනාථ වෙච්ච සුන්නුන් අතර ඉන්න කීප දෙනෙක් ඔය 10ක් 12ක් එකතු වෙලා දැන් පටන් ගන්න තියෙනවා. මොකද්ද? 10ක් 15ක් එකතු වෙලා හන්දකට වෙලා කෑ ගහනවා, ගියක් ගවට වෙලා කෑ ගහනවා, ආණ්ඩුව පෙරලන්න කතා කරනවා. මන්න මාංශක ලෙක්තුන්ට අපි කියනවා මේ ආණ්ඩුව එහෙම පෙරලන්න බෑ, මේක අත තියන්න බෑ, මේක රකින්න ඉන්න ජන පෞර තමයි මේ අද පෙළගලා තින්නේ. මේ කළුතරට රට පුරාම දිස්ත්‍රික්ක 31
4: සතියක ලක්හඩ
5: මෝර්නින් නිවුස් ඇලර්ට්.
0: සෙසු පක්ෂත් මේ විදිහට මේ දින රැලි පැවැත්වුවා. දැන් එක්සත් ජාතික පක්ෂ සජබ එක්ව ගමනක් යමු. රනිල්ගෙන් සජබ මේ රැලියට සුබපැතුම් පණිවිඩයක්. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජනබලවේගයේ එකට ගමනක් යාම සඳහා සාකච්ඡා කිරීමට පත්කල කමිටුවේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු යයි හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනබලවේගයේ මේ දින රැලිය වෙනුවෙන් එයි මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර රංජිත් මද්දුම් බණ්ඩාර මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යවමින් සඳහන් කළ තියෙනවා. හිතවත් රංජිත් යනුවෙන් ආමන්ත්‍රණය කරමින් තමයි රනිල් වික්‍රමසිංහ මහතා යව සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වෙලා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජයේ නියම ස්වරූපය පෙන්වමින් හොරකම් වංචා දූෂණ තර්ජන ගර්ජන මනාව ඔප්පු කළ කාල පරිච්ඡේදයක් ලෙස පසුගිය වසර සැලකිය හැකි ගල්ලංගුරු වංචාව මහ භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මංකොල්ලේ ඒ අතරින් මෑත කාලයේ සිදු වූ මහ පරිමාණ හොරකම් කිහිපයක් කියලා තමයි මේ ලිපිය ලියලා තිබුණේ. මේ සුබ පැතුම් පණිවිඩයක් හැටියට යොමු කළා තිබුණා. සජබ මේ රැලිය මාධ්‍යවේදීන්ට තහනම් කළා තිබුණා. ඉතින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ PD සිරිසේන ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සමග ජනබලවේග පක්ෂයේ මේ රැලිය ආවරණය කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කළා තිබුණා. ඉතින් සමග ජනබලවේගයේ පක්ෂයේ කල්තියා ජනමාධ්‍ය ආයතන වලට මේ රැලිය ආවරණය කිරීමට ආරාධනා කළා තිබුණා. කොමුණත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් ඒ සඳහා ගියද සජබ මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන් දැඩි විරෝධය පා මාධ්‍යවේදීන් ආපසු හරවා යවා තිබුණා කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ.
6: වෙලාව උදෑසන 6:48.

0: වෙලා උදෑසන 6යි විනාඩි 52යි.
1: හස්පන්සියක් කියව අබාස් අංගල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: සතියක ලක්හඩ

0: මේ ප්‍රවෘතිය කියන්න කල්පනා කළේ සමාජ මාධ්‍යයේ බොහෝ ලෙස කතාබහට ලක්වුණු ප්‍රවෘතියක් බවට පත් වුණා. කාමරයට රැගෙන ගිය කාන්තාව ඇලක ගිල්වා මරා දාලා මල්පැල ව්‍යාපාරිකයෙක් අතඩංගුවට කාන්තාවක සමග කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයකට ගොස් එහි ගත කර පසුව එම කාන්තාව පාලමක් අසලට කැඳවාගෙන ගොස් ඇලක ගිල්වා ඝාතනය කළේ යයි කියන විසිතුරු මල්පැල විකිණීමේ ව්‍යාපාරිකයෙක් දොරටියාව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පුණ්‍යව නාවික සෙබලියගේ සිරුර කඳවුරු නිවස්නේ පුණ්‍යව නාවික කඳවුරේ පූණු ලැබමින් සිටි 18 වැනි සෙබලියකගේ සිරුර ඇය නවාතන්ගෙන සිටි නිවස්නේ බිම තිබියදී පෙරේදා සොයාගත් බව කැපිටිගොල්ලාව මූලස්ථාන පොලිසිය සඳහන් කළා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජනතාව පසුගිය වසර කීපයේදී අඛණ්ඩව වර්ධනය වී ඇතැයි ඕස්ට්‍රේලියානු ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තා අනාවරණය කළා තියෙනවා. ඒ දත්ත වාර්තාවලට අනුව ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගණන පසුගිය වසරේ ජූනි මාසයේ වන විට 184,800 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැතු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව් දෙනා එම මරණයේ සියදිවි නසා ගැනීමක් බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කළා තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 55යි.
1: Around the world.
0: ලෝක ප්‍රවෘත්ති පිළිබඳව වාර්තා කරද්දී චාල්ස් රජු බර්මියුඩාවේ කියලා තමයි වාර්තා වෙන්නේ. ඇමරිකාවේ සිව් දින සංචාරය අවසන් කිරීමෙන් පසු තෙවැනි චාල්ස් රජු ඊයේ බර්මියුඩාව බලා ගියා කියලා තමයි වාර්තා කරන්නේ. ඉරාන විදේශ සමිතිය ඉන්දිය විදේශ සමිතිය සාකච්ඡා ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයසංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අතර දුරකථන සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ එරට විදේශ අමාත්‍යවරයා ඉන්දිය විදේශ අමාත්‍යවරයාව දුරකථනයෙන් අමතා බටහිර ආසියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ ඇති බවත් ඒ වගේම ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය පවසා ඇත්තේ මේ සංවාදයේ දෙපාර්ශ්වයේ සටන් විරාමය ද්විපාර්ශ්වික සම්බන්ධතා මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු සම්බන්ධ නවතම වර්ධනයක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව තමයි වාර්තා කරලා තියෙන්නේ. අවුන් සන් සූකි හිරගෙදරින් නිවාස අඩස්සියට මියන්මාර් හමුදාව බලය අල්ලා ගනිදී බලයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන චෝදනා රැසකට වරදකාරයා උණු බන්දනාගාරයට යැවූ එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සන් සූකි බන්දනාගාරයේ නිවාස අඩස්සියට මාරු කළ බව මියන්මාර් හමුදා රජය සඳහන් කළා. දැන් ඇය නිවාස අඩස්සියේ ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. යුද්ධය අතරේ ඉරානයේ 21කට මරණ දඬුවම දීලා 4000කට අඩංගුවේ ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ සමග යුද්ධය ආරම්භ වී ගත වුණු මාස දෙක කාලය ඇතුළත ඉරානයේ 21 දිනකට ලබා දුන් මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයි චෝදනා කරමින් 4000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වෝල්කර් ටර්ක් සඳහන් කළා තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 57යි.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලි දෙකක් ළඟ ළඟම ක්‍රීඩකයන්ට සහභාගීත්වය ගැන ගැටලුවක්. ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන ඉසව් කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ලැබෙන සැප්තැම්බර් මාසයේදී යොදාගත් දිනයකදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරයක කේන්ද්‍රස්ථානයක් කරමින් මෙරට සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් එය පළමුවරට සංවිධානය කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරනවා. දැන් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන ඉසව් 5කින් සමන්විත මේ තරංගාවලිය විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් ඉතින් රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කරන්නේ මේ මැරතන් ඉසව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක සිතියම තුළ ප්‍රමුඛ ස්ථානයක් රැගෙනීමේ අරමුණෙන් සංවිධානය කරන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. දේශීය හා විදේශීය ක්‍රීඩිකාවන් 4000කට වැඩි පිරිසක් සහභාගී කරමින් මෙම තරඟාවලිය සහභාගී කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කළා තියෙනවා. පූර්ණ මැරතන් කිලෝමීටර 42.195ක් තරඟයේ හැරුණු විට අර්ධ මැරතන් කිලෝමීටර 21.97 කිලෝමීටර 10 විනෝදයට දහවණේ කිරෙන කිලෝමීටර 5 සහ දරුවන් සඳහා කිලෝමීටර 1-2 අතර වන දහවණේ ඉසව්වක් යටතේ කොළඹ මැරතන් තරඟාවලිය ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළා තියෙනවා.
1: කාටූන්ස්
0: අද පංකජ රුවින්දගේ සරදම් කාටූනේ ඉරාන්ට ක්‍රිකට් බෝඩ් එකේ ලොකු තනතුරක් දීලා ඇයි කැලණිය කැම්පස් එකෙන් කෙනෙක් හොයාගන්න බැරි වුණාද කියලා තමයි ප්‍රශ්න කරලා තියෙන්නේ. ලංකාදීප පත්‍රයේ විස්තර සමගින් සතියගේ පත්‍රවල විස්තර නිමා කරනවා. වෙලාව උදෑසන 7:00. ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ්. ලස්සන දවසක් අද දවසත්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ආයුබෝවන් වාසනාවන්ත උදෑසනක් උදේ 7:05.

0: සතියක ලක්හඩ
1: රෝගවලින් ආරක්ෂා වීමට ඔබේ නිවසේ තිබිය යුතුම සංස්ථාපය ආයුර්වේද සංස්ථා අලවිසෙල් ආයුර්වේද ඔසුසෙල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබා ගත හැකිය. www.sladc.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 199යි. සුදු සිර කිලෝ 1ක් රුපියල් 290යි. මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි. ලංකා සතුස. ජාතියේ මිල තීරක.
4: තරඟ කරුවන් 60 දිනක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
5: Unfortunately, today some of you will be going home.
4: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
6: Welcome to MasterChef Sri Lanka.
4: සෑම සෙනසුරාදා සහ ඉම්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
7: මගේ
8: එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එක වුණත් ගෙනල්ලා උගේ ප්‍රතිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මොද බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
6: ඒක හොඳයි.
9: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
6: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා. තමන්ගේ පවුල තනියම රකබලා ගන්න. කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
8: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ. හැමතැනම නෑ කියන්නේ.
9: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
10: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
11: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
10: සයිබර් ජෙන් මේ next gen එකයි. සයිබර්ජෙන්
12: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
13: කෝටි 11 ධන නිදාන ලොතරැය. 10,00,000 ප්‍රථම ජාග 20,00,000 වෙලා. රුපියල් ලක්ෂය 3,000,000, 1,00,000, 60,000 ඩබල් වෙලා. කෝටි 11 ධන නිදානයේදී රුපියල් 40ක් හොඳටම ඇති.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: කතාවේ විනාඩි 16 වෙලාව. සමහර වෙලාවට ඉදෙනවා අපි මේ සමාජයේ කොයි තරම් හොඳ ගලක් වැඩක් නැහැ නේ කියලා. ඒ කියන්නේ නරකම මිනිස්සු වෙනුවෙන් වෙන් වෙලා තියෙන මාධ්‍ය හිම ඉඩ කඩ. හොඳ මිනිස්සු එහෙම මැරෙනවා. සමහරට දන්නේ නැහැ මරු කියලා. ඉතින් අපේ මාධ්‍ය කොහෙටද යන්නේ කියලා අද උදේ පාන්දර මේ අපි වහගෙන ඉන්න මහත්තයෙක් මැසේජ් එකක් දාලා තිබුණා.
1: එහෙනම් සමහර සමාජ විරෝධී කටයුතු කරන මිනිස්සු මේ සමාජයේ වීරයෝ කරන්න තරම් සමාජ මාධ්‍ය ප්‍රමුඛ මාධ්‍ය ධාරාව පහළට වැටිලා කියන එක තමයි ඔයගොල්ලෝ ඇතුලේ.
0: නෑ ඒකට කමක් නෑ රනිල්. සමාජ මාධ්‍ය කියලා කියන්නේ කිසිම නියාමනයක් නැති තැනක් නේ. ඒක ඕනෑ කෙනෙක්ට ඕනෑම දෙයක් පළ කිරීමේ හැකියාව තියෙනවා. අර සමාජ මාධ්‍ය පිටිපස්සෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගමන් කිරීම තමයි ප්‍රශ්නේදී. සමහර ප්‍රවෘත්තිමය වටිනාකමක් නැති සහ මිනිසුන්ට වෙනත් ආකාරයකින් පෙළඹවීමක් ඇති කරන විදිහේ චරිත බොහෝ චරිත උළුපාදයක් වීම සමහර තැන්වල දැක්ක අපි පහුගිය දවස්වල දැක්ක යම් සිදුවීම් එක්කලා ජීවිතේ ජීවත් වෙලා ඉන්නකම් විවිධ අපචාර ක්‍රියාවන්ට ලක්වෙච්ච මිනිස්සු හරි නේද අර අන්තිමට ලැම පමණක් ලොවට පෙනෙන ලයන පෙනෙන ලඳුනේ කියලා අපේ රම්බන්න සෙනරත්න මහත්තයා ලියව සින්දුවෙන් අල්ලගෙන මිනිස්සු සුද්ධ කරන්න පටන් ගත්තා. අපි කියන්නේ මේ මිනිස්සු දිහා මානුෂීව බලන්න ඕනේ. එහෙම මිනිස්සුන්ට එහෙම සමාජයක් නිර්මාණය වුණේ ඇයි කියන කතිකාව අපි ගොඩනගන්න ඕනේ. සම්බන්ධයෙන් විවාදයක් නැහැ. හැබැයි මගේ පෞද්ගලික විශ්වාසය මිනිහෙක්ගේ ජීවිත කාලය ඇතුලේ තමන්ට ලැබුණු ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන ජීවත් විය යුතුයි. ඕනෑම මිනිහෙක්ට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන රණි. ඒකට අර දැන් අමුතු රැඩිකල්යක් හදලා දිනවනේ. එතකොට අපි රැඩිකල් මතධාරීන් හැමදේම සාධාරණී කරනවා. හරි. ඕනෑ තරම් ඒවට මේ මොනවද කියන්නේ? අර සාධාරණීකරණය කරන්න තර්ක ගොඩනගනවා. හැබැයි ඉතින් අපි මේ හැමදේම තනි පැත්තෙන් ගත්තොත් එහෙම අපේ පෞද්ගලික ජීවිතේට අලලා බැලුවොත් එහෙම අපිට එහෙම වුණොත් කොහොමද වෙන්නේ? සමාජයේ එපා කිව්වනම් ඒක එපා. ඉතින් අවුරුදු ගානකට කලින් ඉඳන් කියපු සමහර දේවල් කියන්නේ මිනිහෙක්ට ජීවත් වෙන්න ඕන තරම් අද රැකී ආරක්ෂා තියෙනවරනේ. මේසන් බාසුන්න හැගෙනෙක්ට බදාම ටිකක් කනලා දුන්නත් මගෙන් රුපියල් 3000ක් විතර හොයාගන්න පුළුවන්. හරි. මේ ගත වෙන තප්පරෙත් මං එහෙම බාසුන්න හැගෙනෙක්ට සහ ගෝලෙක්ට ගෙවමින් ඉන්නේ. හරි. සාමාන්‍යයෙන් අපි මාසයකට හොයන ගානට වඩා ලොකු ගානක් හොයන්න පුළුවන්. ඇත්තටම මේ මෙහෙම වෘතීන් කරන අය මහන්සිලා වැඩ කරන හරි හම්බ කරගත්ත. හරි. මං දන්න සහෝදරෙක් ඉන්නවා මේ ඔය පන්නල මාකඳුර පැත්තේ. රසාවට කරන්න පොල් කඩන එක. නම් කිව්වට ගමන් ක්‍රිස්ටෝබර් කියලා අය කෙනෙක්. ගංග ෂර්ට් එකක්වත් නැතුව පොල් මද්ද කරේ දාගෙන පොල් පිහියත් ඉනේ ගහගෙන එහෙම තමයි යන්නේ. එයාට තියෙන නිකන් පරණ පහේ යතුරු පෙළිය. ඉතින් මේ සහෝදරයා ඉරදන පල්ලි යන එයාගේ පවුලේ කට්ටියත් එක්ක. එහෙම එනකොට කවදාවත් දන්න මේ පොල් කඩන මිනිස්සෙක් කියලා. හරි. තමන් මහන්සි වෙලා වැඩ කරන මේ වැඩ කරන එකට සාධාරණය උපරිමයෙන් කරනවා. හරි හම්බ කරලා ඉතුරු කරගෙන ජීවිත පිළිවෙලට ඉන්නවා. මිනිස්සුන්ට දියුණු වෙන්න ඕන නම් මිනිස්සුන්ට ගමනක් යන්න ඕන නම් සමාජයේ පා කියන දේවල් අතහැරලා ඉතාම ගෞරවනීය විදිහට ජීවත් වෙන්න පුළුවන් තමන් කරන වෘත්තිය ඇතුලේ. වෘත්තියක් ඇතුලේ අපිට මේ උස් පහත් කියලා වෙන් කරන්න පුළුවන්කමකුත් නැහැ නේ රණේ. හරි. සමහර වෙලාවට මිනිස්සු හිතනවා රජයේ පිළිගත් ආයතනයක වැඩ කරන මහත්යෙක් තමයි වෙන්න ඕනේ කියලා. නෑ එහෙම එකක් නැහැ. මේ සමාජයට බරක් නැතුව කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ රැකියාව කරගෙන ඉතාම ගුණගරුක නේද සමාජයට ආදර්ශවත් විදිහට ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු ඕන තරම් අපි දැකලා තියෙනවා. ඉතින් අපිට උදේ පාන්දරම කියන්න තියෙන්නේ බොහෝ චරිත උළුපා දක්වන්න උත්සාහ කරන්න එපා. එකක් අනිත් පැත්තෙන් එහෙම චරිත නොවී කොහොමද ජීවත් වෙන්නේ කියන එක ඔබම තීරණය කරන්න.
1: දැන් ඔබ නිකන් හිතන්නකෝ මොදුසංක දැන් ඊයේ දවසේ කම්කරු දිනේ අපි සමරනවා. හරිද? මේ අපි කම්කරු දිනේ සමරලා ඒ රැස්වීම රට පුරා තිබ්බනේ ඉවර වෙලා එතන තිබ්බ කුණු ටික අස් කරන්න අපේ සේවක මහතෙක් එහෙම නැත්නම් කම්කරු මහතෙක් හිටියේ නැත්නම් එදත් එයා සේවය කරේ නැත්නම් වා හිතන්නකො කොළඹම එක කුණු ගොඩක් නේ බහුවරට ඒ පිටණි වලට යන්න බෑනේ. මේ දැක්කා ඊයේ දවසේ කොච්චර කම්කරුව පිරිසක් ලෝක කම්කරු දිනේ දවසෙත් තමන්ගේ සේවය දුන්නද ඒ සේවය කොච්චර වටිනවද ඒ නිසා සනීපාරක්ෂක කම්කරුවද එහෙම නැත්නම් වැසිකිලි සෝදන්නෙක්ද ඒක ලඝු කරන්න එපා. මොකද මේ හැම සේවයක්ම අවශ්‍යයි. නැත්නම් අපිට පාරට බහලා යන්න බැරි වෙනවා ලොකු ලොකු මහත්තුරුකාට.
0: සාමාන්‍යයෙන් අපේ පොඩි කාලේ කියලා දුන්නු දෙයක් තියෙනවා දෙමව්පියෝ. කුණු ට්‍රැක්ටර් එකක් ළඟින් යනකොට නහය වහගන්න එපා කියලා. හරි. ඒක ඊටාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. මොකද අපේ දෙමව්පියෝ අපිට කියලා දුන්න දේවල්. දැන් පොඩි කාලේ අපි එහෙමනේ කුණු ට්‍රැක්ටර් එකක් ළඟින් යනකොට මූකද කියලා නහය වහ ගන්නවා. හරි. එහෙම කරපුවාම අපේ අම්මලා තාත්තලා කියලා දුන්නේ ඒක කරන්න එපා කියලා. හේතුව තමයි අපිට ඒ විනාඩි දෙක තුන කුණු ට්‍රැක්ටරේ පහු වෙනකන් වෙලාව ඒක දරා ගන්න බැරි වුණාට මේ මිනිස්සු කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ මේ ට්‍රැක්ටර එක ඇතුළේ. ඒගොල්ල දවස මුළුල්ලෙම මේ දුර්ගන්ධය ආග්‍රහණය කරමින් තමන්ගේ රාජකාරිය කරනවා. එහෙම මිනිස්සුන්ට ගරු කරන්න කියලා තමයි අපිට පොඩි කාලේ දෙමව්පියෝ කියලා දුන්නේ. ඉතින් ඒව ඔබේ දරුවන්ට පුළුවන් නම් කියලා දෙන්න. ඒක හරි වටිනවා රණින්. අපි හැමෝම මිනිස්සු කියන තැනට අපිට හිතන්න පුළුවන් නම් කොයිතරම් ලස්සන වේද මේ ලෝකේ. උදේ 7:22

0: සතියග ලක්හඬ
1: වාර්තාතික වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනට තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: සතියග ලක්හඬ
2: හතයි විනාඩි 31යි ඊයේ රාත්‍රියේ දිනුම් අදිනලද

0: සහ 53 Q 2 45 48 53 මෙගාබව ලොතරියේ E ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 4 වාසනාවන්ත අංක 6 58 73 සහ 74 E ප්‍රසාද අංක 4 6 58 73 74 ගොවිසිතේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2 8 23 සහ 62 I 2 8 23 62 මහජන සම්පත ලොතරියේ T ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2 7 3 5 6 6 ඉංග්‍රීසි අක්ෂරයේ මහජන සම්පත ලොතරියේ වාසනාවන්ත අංක පිළිවෙලින් 2 7 3 5 6 6 මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැදපු ලොතරැයි වල ජයග්‍රහී ප්‍රතිඵල
1: රනිල් මේ සමහර තැන්වල අම්මලා සහ දරුවෝ අතර තියෙන සම්බන්ධකම අපිට මේ මෙන්න මෙහෙමයි කියලා නේද කියන්න හරි අමාරුයි ගිලෙන නැවක අවසන් නැමතුම කොයි වගේ වෙන්නේ නැද්ද 2014 අප්‍රේල් 16 වෙනිදා දකුණු කොරියාවේ සිදු වුණ MV සෙවොල් කියන නැව හරි මේ නැව මුහුදුපත් වෙනවා හරි ඉතින් නෞකා අනතුර ලෝකයේම කම්පා කරපු අතිශය සෝචනීය සිදුවීමක් විදිහට තමයි වාර්තා වුණේ සෙවොල් නැවි ගිලින වෙලාවේ එක අම්මා කෙනෙක්ට තමන්ගේ පුතාගෙන් මැසේජ් එකක් එනවා අම්මේ මං ඔයාලට මේක කියන්න හිටියේ මේක මට කියන්න බැරි වෙයි කියලා බයටයි මං ඔයාලට මැසේජ් කරන්නේ මම ඔයාලට ගොඩක් ආදරෙයි ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා අම්මා ඒ වෙලාවේ පුතාට පිළිතුරක් කියනවා ඇයි පුතේ හදිස්සීම මාත් ඔයාලට ගොඩක් ආදරෙයි නේ කියලා ඒ තමයි මේ අම්මයි පුතයි අතරේ තිද්ද වෙච්ච අවසාන කතාව ඊට පැය කීපයකට පස්සේ මේ අම්මට මේ එරට ජාතික ගුවන් විදුලියෙන් ඇහෙනවා සොවිල් නෙල් සම්පූර්ණයෙන්ම මුහුදුපත් වුණා කියලා. ඒ වෙලාවේ තමයි අම්මට මතක් වෙන්නේ පුතා අන්තිම තප්පරේ මේ මැසේජ් එක ගිහුවේ කියලා. මේ සිදුවීම ලෝකයේ බොහෝ දෙනෙක් කතා කරපු සහ අනුකම්පාව, කම්පාව, වේදනාව හැමදේම ඒකට කැටේ වුණු සිදුවීමක් වෙනවා. පොතේ කියලා කියන්නේ රණින් ලම්ම කෙනෙක්ගේ ජීවිතේ හරිද? අය මේ වෙන් කරන්න බැරි වැඩි. අම්මයි පුතයි කියලා කියන්නේ බෙකණි වැල කපලා වෙංගලාට හදවතින් කිසිම දවසක වෙන් කරන්න බැරි බැඳීමක්. ඉතින් ජීවිතේ සමහර වෙලාවට ඔබට මගහැරෙන අම්මගේ අප්පච්චිගේ කෝල් එක ජීවිතේ අන්තිම කෝල් එක වෙන්න පුළුවන්. හරි. අම්මා තාත්තගෙන් බොහොම දුර බැහැර ඔබ නේද? ඉන්නේ රැකියාවකට එහෙම ඇවිල්ලා නම්. මෙතන ඔබ පවුල විදිහට වෙන තැනක නම් ජීවත් වෙන්නේ. ඔබේ අම්මගෙන් අප්පච්චිගෙන් ලැබෙන හැමතුමට එසැනින් ප්‍රතිචාර දක්වන්න. හරි. කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා ඒ දුරකතන අමතුම මගහැර ගන්න බෑ. සමහර වෙලාවල් තියෙනවා ඔබේ පපුව මොහොතකට නතර වෙනවනේ. නේද? දැන් ගොඩක් කලවට ඔය ගමේ ඉඳන් අම්මලා ගන්න කෝල් එක මේ අත්දැකීම ඔබ හැම දිනාටම ඇති. අම්මලා කෝල් එකක් ගන්නවා. අපිට මොකක් හරි හේතුවක් නිසා කෝල් එක මිස් වෙනවා. එතනින් පස්සේ අපි ගන්නවා සමහර වෙලාවට අම්මලාට ඇහෙන්නේ නැහැ ෆෝන් එක කොහේ හරි දාලා වෙන වැඩක. හැබැයි අපේ පපුව පත්තු වෙන්න පටන් ගන්නවා නේ රණිල්. කක්කරි කරදරයක්ද මං කොයිතරම් නේද මගේ යුතුයකම නොකරපු දරුවෙක්ද අම්මලා තාත්තලා ඇයි කතා කළේ හරි ඊට පස්සේ අපි හතර වටේ ඉන්න අයට ඇමතුම් ගන්නවා නේද කෝල් දීලා බලනවා මොකද අපි ගෙදරට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න අම්මා කෝල් එකක් කරන් දෙන්න ෆෝන් එක ආන්සර් කරන්නේ නේ ඉතින් එහෙම අපේ යාළුවෙක් ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ ආ නෑ නෑ මේ ඇන්ටි පත්තපල්ල හැබුරේ වැඩ ඉඳලා දී ඇහිලා නේ ඉතින් එහෙම දේවල් අපේ ජීවිත කාලේ ඒ බැඳීම අපිට ආය ගන්න බෑනේ රණි අම්මව අපච්චිව අපිට ආයේ හොයාගන්න බෑ ජීවිතේ කවම කවදාවත්. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ දෙමව්පියන්ගෙන් ඔබට ලැබෙන බිරිඳගෙන් දරුවන්ගෙන් ඔබට ලැබෙන කෝල් එක ජීවිතේ කිසිම දවසක මිස් කරගන්න එපා. සමහර විට ඒක ඔයාගේ ජීවිතේ අන්තිම පාට හම්බෙන කෝල් එක වෙන්න පුළුවන්. හරි. ඒ දෙකම දැන් ගෙදර ඉන්න වයසක අම්මලා තාත්තලා ගොඩක් ඉන්නෝනේ අපි වහගෙන. ඒගොල්ලන්ටත් කියන්න තියෙන්නේ නේද? ඔබ ඇමුතුමක් අරගෙන බැරි වෙලාවත් ඔබේ දරුවා ඒ ෆෝන් එක ආන්සර් කරේ නැත්තම් දිගින් දිගටම කෝල් කර ලයින් එක බිසී කරගන්න එපා. ගොඩක් දරුවෝ අනිත් පැත්තට කෝල් එකක් ගන්නවා. අන්න ඒ ගන්න කෝල් එක ආන්සර් කරන්න බලාගෙන ෆෝන් එක ළඟින්ම තියාගෙන ඉන්න. උදේ 7:36යි.

0: රාත්‍රී 7:41.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 676 779.
2: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: ಅತಿಯಾದ ಲಕ್ಕಾದ
1: හතලිස් දෙකයි ප්‍රශ්නය හන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් වෙච්ච ගොඩක් අය මැසේජ් කරලා තිබුණා. එනිසා අපි හිතුව ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. අද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් විදිය වෙනද ඉදීම තමයි ඔබේ නමගම සටහන් කරන්න. ඊට පස්සේ හිස්තැනක් කියලා දාලා පිළිතුර සටහන් කරන්න. 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට මේ දැම්ම WhatsApp එකට මැසේජ් එකක් තියන්න. අපි අහමු ප්‍රශ්නේ ගන්න.
2: ඔව්, අපි අහන ප්‍රශ්නේ තමයි අද දවසේ මේ ලංකාවේ මුදල් ඒක කියන්නේ රුපියල් කියන්නේ කියන්නේ ලෝකේ තියෙනවනේ එහෙම US ඩොලර් නැත්නම් ඇමරිකානු ඩොලර් ඇමරිකාවේ එහෙම විවිධ රටවල මුදල් ඒකක තියෙනවනේ සාපේක්ෂව ලෝකේ වැඩිම වටිනාකමින් යුත් මුදල් ඒකක මොකක්ද කියලා අපි අහන්නේ. සාපේක්ෂව දැන් ලෝකේ මුදල් ඒකක අතරින් වැඩිම වටිනාකමක් තියෙන, ඒ කියන්නේ දැන් අපි ශ්‍රී ලංකා රුපියල් වලින් ගන්නවනම් රුපියල් වලින් ගන්න පුළුවන් වැඩිම මුදල් ඒකක එක ඒකකයක් වැඩිම මිල වෙන්නේ මොකක්ද කියන එක තමයි අපි අහන්නේ. සාමාන්‍යයෙන් එහෙම මුදල් ඒකක ගණනය කරන්නේ US ඩොලර් වලින් ඇමරිකානු ඩොලර් වලට සාපේක්ෂව තමයි ගණනය කරන්නේ. එහෙම බලනකොට ඇමරිකානු ඩොලර් වැඩිම ප්‍රමාණයක වටිනාකම තියෙන මුදල් ඒකකය මොකක්ද කියලා තමයි අපි අහන්නේ.
1: උත්තරේ දන්නවනම් ඉක්මනටම ඔබේ මැසේජ් එකක් තියන්න. 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට තමයි මැසේජ් කරන්න ඕනේ. ලෝකයේ US ඩොලර් වලට සමාන්තරව බලපුවම වැඩිම මිලක් සහිත මුදල් වර්ගය මොකක්ද කියලා තමයි අද ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එමනම් ඉතින් ඉක්මනටම උත්තරේ දෙන්න අපි බලන් ඉන්නවා ඉස්සෙල්ලාම හරි උත්තරේ දෙනකම්.

0: සත්‍යයක ලක්හඩ.
1: රනිල් සමහරලාට අපි වයසයි, අපිට දැන් බෑ අපි මේ අයිංගල පැත්තකට ලැඟනොත් කියන අයිංගල පයින් යමු පුතේ කියලා. අපි එහෙම හිතනවා දැන් අපි වයසයි අපිට දැන් බෑ. දැන් මේ වයසට ඔවා සෙට් වෙන්නේ නැහැ. එහෙමනේ අපි ගොඩක් දේවල් කරන්න. ආ දන්නවද? 1983 අවුරුද්දේ සිඩ්නිදන් මෙල්බර්න් වලට කිලෝමීටර් 875ක දුරකින් යුක්ත මේ මැරතන් එකක් තියෙනවා. එතකොට මේ ඕස්ට්‍රේලියාව හිටිය මිනිස්සෙක්. එතකොට වයස අවුරුදු 61යි. මිනිහා රසාවට කරන්නේ අලගොයි දැන් කරන එක. ෆාම් එක තමයි ෆාම කෙනෙක් විදිහට වැඩ කරන්නේ. හරි. ඉතින් මිනිහා මේ කල්පනා කළා මම මේ මැරතන් එක දුවන්න ඕනේ කියලා. හරි. මෙයා ට්‍රැක් එකක එහෙම නැත්නම් පාරක උදේට හවසට ප්‍රැක්ටිස් කරපු මිනිහෙක් නෙවෙයි. හරි. ඉතින් ලෝක ප්‍රකට දාවකීන් ගණනාවක් සහභාගී වෙච්ච තරගයක් මේක. මෙයා එන්නේ ගොවිපලේ වැඩ කරගෙන ඉන්න ගමන් ඉන්න ඕවරෝල් ඇඳමයි බූට් එකයි දාගෙන. එහෙම වෙලා තමයි මෙයාට හිතෙන්නේ මේ මැරතන් එක දුවන්න ඕනේ කියලා. මම විශ්වාස කරන මිනිහ දුවනවා. හරි. ඒ වෙලාවේ මාධ්‍යවේදියෙක් අහනවා මේ ඔයාගේ පළවෙනි සහ අන්තිම රේස් එක මේක. කිලෝමීටර් 875ක්. ඔයා ප්‍රැක්ටිස් කරලා නැහැ මෙතන ඉන්නේ ලෝක ප්‍රකට දාවකියෝ. ඔයාට දැනුත් අවස්ථාව තියෙනවා මේ තරගෙන් ඉවත් වෙන්න කියලා. සත බහකට මේක ගණන් ගත්ත නැති මේ වයසක මිනිස්සයා කින්ඩියට වගේ හිනාලාගෙන මම මගේ ෆාම් එකේ හරක්ගේ බැටළුවන්ගේ පස්සේ දුවනවා. උන්ව අල්ල ගන්න ඕන නම් දවස් දෙක තුන නිදිමරව. හරි. මට මේක ගේම් එකක් නෑ. අනිත් එක මට දිනන්න ඕන කවකුත් නෑ. මට ඕනේ මේ රේස් එක ඉවර කරන්න. එහෙම කියපු මිනිස්සයා කොහොම හරි රේස් එක පටන් ගන්නවා. ඉතාලම අඩු රිද්මේක තමයි මෙයා දුවන්නේ. හරි. අර ලෝක ප්‍රකට පූජිත ක්‍රීඩකයෝ දුවනවා. මෙයාට කිලෝමීටර් ගානක ලීඩ් එකක් තියලා. මම ඉතින් තමන්ගේ පාඩුවේ හිමින් හිමින් හිමින් හිමින් යනවා. මම මිනිහගේ නම කියන්නේ බෑ. නැත්තම් පොඩක් මේ
2: කවුද බලනවානේ?
1: කවුද මෙයා කියලා බලනවානේ. හරි. ඉතින් මෙයාගේ නම තමයි ක්ලිප්.
2: ක්ලිප්.
1: හරි. ක්ලිප් කියලා තමයි මෙයාගේ නම. ඉතින් ක්ලිප් මොකද කරන්නේ? ක්ලිප් යන් ක්ලිප් යන් තමයි මෙයාගේ නම. ක්ලිප් යන් කොහොම හරි හිමින් හිමින් එයාගේ රිදම් එකේ දුවන්න පටන් ගන්නවා. අර සියලුම ක්‍රීඩකයෝ මෙයාව පහු කරගෙන කිලෝමීටර් ගානක් ගිහිල්ලා. හැබැයි මිනිහා රෑත් දුවනවා. හරි. අර දවසේ දවස් 8ක විතර මේ රේස් එකක් දුවනකොට රෑට රෙස්ට් කරනවනේ. මිනිහා රෑත් දුවනවා. ක්ලිප් රෑ දවල් නැතුව දුවනවා. මෙයාට නිදිමරලා හොඳ පුරුද්දක් තිබුණා. ෆාම් එකේ යම කියනෝනේ සත්තුන්ගේ පස්සේ මම දවස් ගණන් දිවුවා කියලා. ඉතින් මෙයා දුවනවා දුවනවා දුවනවා දුවනවා ඉවරයක් නැහැ. හේතුව තමයි මිනිහා දන්නේ නැහැ මේ රේස් එකක් දුවනකොට රෑට විවේක ගන්න පුළුවන් කියලා. හරි. ඒ නොදැනුවත්කම නිසා තමයි මෙයා නවතින්නේ නැතුව දුවන්නේ. ඉතින් කොහොම හරි දවස් 5ක් මුළුල්ලේ මෙයා එක දිගට දුවනවා. හරි. බස්සෙන් දවස වෙනකොට සියලුම ක්‍රීඩකී මෙයා පහු කරලා ඉවරයි දැන්. හරි. මෙයාගේ රිදම් එකේ ක්ලිප් හිමින් හිමින් ඇවිල්ලා සියලුම ක්‍රීඩකීව පහු කරනවා. මම විශ්වාස කරන්න සංවිධායක මණ්ඩලය ෆුල් හොල්මන් වෙනවා. හරි. හොල්මන් වෙන හේතුව තමයි රේස් එක ඉවර වෙන තව දවස් දෙකක් තියෙන ඒගොල්ලෝ කරපු ගණනය කිරීම අනුව ප්ලෑන් කරලා තියෙන විදිහට. ඉතින් අඩුම තරමේ එන් පොයින්ට් එකවත් මේගොල්ලෝ ලෑස්ති කරලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙනවා ඉක්මනට ඉක්මනට ක්ලිප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ අවශ්‍ය උත්සවයේ වැඩ කටයුතු ටික සංවිධානය කරගන්න. කොහොමද දවස් දෙකකට පස්සේ ක්ලිප් ලෝක වාර්තාවකුත් තියලා මේ තරගය අවසන් කරපො. ඒකේ ලස්සනම කතාව තමයි මේ තරගය අවසන් කරපු ක්ලිප් ඔයන්. එයාට හම් වෙන ඩොලර් 10,000ක මුදලක්. ඒ මුදල එයාගේ පිටිපස්සෙන් ආව 15 දෙනා අතරේ බෙදලා දෙනවා. හරි. මේ තරගයට සහභාගී වෙච්ච වෘද්ධිය දාවගින්ද ඒ සල්ලිය බෙදලා දෙනවා. බෙදලා දීලා එයා කියනවා මට ඕන උනේ මේ ලෝකෙ මිනිස්සුන්ට දේවල් කරන්න බෑ කියලා කවුරු හරි කියනවනම් නෑ පුළුවන් කියලා පෙන්නන්න විතරයි. හරි. මේ වයසේදී මම ලබා ගත්තේ ජයග්‍රහණයක් නෙවෙයි. මේ වයසේදී මම ලබා ගත්තේ මේ ලෝකෙ උමනාව තියෙන මිනිස්සුන්ට ඕන නම් මැරෙන්න තප්පරයක් තියලා හරි දිනන්න පුළුවන් කියලා පෙන්නන්න. ඒ නිසා තමයි මම මේ තරගයට සහභාගී වුණේ කියලා ඔහු ඒ කාලේ මාධ්‍යට කියලා තිබුණා. ඉතින් මට ඔබට කියන්න තියෙන්නේ දැන් මට වයසයි ඉන්නේ. දැන් මම පෙන්ෂන් කාරයෙක්නේ. දැන් ඉතින් ওই බණක් භාවනාවක් කරගෙන පාඩුවේ දරුවෙක් මල්ලෙක් බලාගෙන ඉන්න ඕනේ. දැන් කොහෙදන්නේ අපිට ව්‍යාපාර කරන්න වෙලාවක් තියෙන්නේ. එහෙම අපි හිතනවා ගොඩක් වෙලාවට. නෑ ඔබට පුළුවන්. ඔබේ විශ්‍රාම ජීවිතේ වුණත් ප්ලෑන් කරන්න. එහෙම වුණාම ලෙඩ එහෙම හරි අඩු වෙන රණි. වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා නිකන් ඉන්න ගියාම ලෙඩ වැඩි. දවස ගානේ මොකක් හරි අලුත් දෙයක් කරන්න උත්සාහ කරමු. උදේ 7:50

ස්පොන්සියක් කියවා අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහිනියක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න සතියක ලක්

0: උදේ 7:56 අපි සතියක ලක්කඩ අහගෙන ඉන්න යාළුවන්ට ප්‍රශ්නයක් ඇහුවනේ. ගොඩක් අය උත්තර එවලා තිනවා. තවත් ඔයාලට ඉවන්න පුළුවන්. තාම ඔයා දැන්නේ හැරුණේ. ඒක ඔයාලට ඉක්මනට ඔයාගේ නමයි ගමයි ටයිප් කරලා හිස් තැනක් තියලා ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට එවන්න පුළුවන්. ලෝකේ වැඩිම අගේන්නියුත් මුදල් ලේඛකය. දැනට පිළිගැනෙන ලෝකේ වැඩිම අගේන්නියුත් මුදල් ලේඛකය මොකක්ද කියලා තමයි අපි අහන්නේ.
1: නමගම සටහන් කරන්න ඊට පස්සේ 07:03 93.5 93.7 කියන නම්බරකට අදාළ පිළිතුර එවන්න. එහෙම තමයි ජයග්‍රහණය ඔබේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දැන් එක එක උත්තර එන්න පුළුවන් ඉන්දියන් රුපියල් නේද? එතකොට ඩිනාර වෙන්න පුළුවන්, ඩිරාම් වෙන්න පුළුවන්. එතකොට
0: රියාල්, පවුන්, ස්ටර්ලින් පවුන් ඔහොමම තියෙනවා ඉතින් ගොඩක් යුරෝ. එහෙම තියෙනවා දැන්. ඒ අතරේ මොකද්ද ඒක රටක නමක් එක තමයි සාමාන්‍ය මුදල් එක කියේ දෙන්නේ. ඉතින් ජපානෙන් නම් යෙන්නේ එහෙමනේ. අපි රූබල් එක එක ඒවා කියනවනේ. අපි බලමු මොකද්ද හරි උත්තරේ කියලා. ඔයා ඉක්මනටම ආගේ මැසේජ් එක තියන්න 07:03 93.5 94. අද උදේ 8ට අපි කතා කරනවා මේ සුමුදු රත්නායක මහත්තයත් එක්ක සයිබර් ප්‍රහාර වලින් බේරෙන්න ඔබ දැනුවත්ද? එන ඔබට සයිබර් ප්‍රහාරයක් කියලා වුණත් ඔබ ආයතනයේ සයිබර් ප්‍රහාරයක් කියලා දැන් අපි දැක්කනේ බොහෝ ගියවස්සල නේද රජයේ සයිබර් ප්‍රහාරයක් කියලා කතා වුණා. ඉතින් ඔබට සයිබර් ප්‍රහාරයක් කියලා වුණොත් ඔබේ මොනවා හරි හැක් කරොත් ඔබ මේකේ දැනුවත්ද කියලා අපි අද දවසේ කතා කරනවා.
1: අපිට නම් සයිබර් ප්‍රහාර කළා මේ ගන්න දෙයක් නැහැ.
0: මේ එහෙම අපි හිතන් ඉන්නේ.
1: එහෙමනේ අපි හිතන්නේ. ඒ වුණාට ඇත්තටම මේ ඔය සයිබර් ක්‍රයිම්ස් වලට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ද අපි ළඟ කොයිතරම් මුදලක් තියෙනවද, අපි කොයිතරම් ධනවත්ද, අපි සතුව තියෙන සමාගම් ප්‍රමාණය කීයක්ද, ඒ වගේ ඒවා ඇත්තටම කිව්වොත් එම අදාළමනේ. හරි. ඔවුන්ට අවශ්‍ය කරන වෙනත් කාරණා කිහිපයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න වගේම දැනගන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්ම 93.5 93.7 අපි අහගෙන ඉන්න උදේ ඉඳන්.

0: pian hatali alun matampat ago.
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: කෝටි 11 ධන නිධාන ලොතරැය. 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා. රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා. කෝටි 11 ධන නිධානයේදී රුපියල් 40ක් හොඳටම ඇති.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: කෝටි 11 ධන නිධාන ලොතරැය. 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා. රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් වෙලා. කෝටි 11 ධන නිධානයේදී රුපියල් 40ක් හොඳටම ඇති.

0: අපේ 8 විනාඩි 7යි වෙලා අපි සයිබර්ජින් එක ඇතුලේ කතා කරන්න ලෑස්ති ලංකාවේ දවසින් දවස මේ සයිබර් අවකාශය තුල සිද්ධ වෙන සිදුවීම් සම්බන්ධයෙන් සහ ලංකාව විශේෂයෙන්ම මේ යුගයේ වෙන විට ලබාගෙන දෙන ඩිජිටල් පරිවර්තනය පිළිබඳව අපි දිගින් දිගට මේ වැඩසටහන තුල කතා කළා. අවුරුදු 1.5කට වඩා වැඩි කාලයක් රණින් ලංකාවේ ගුවන්විදුලි නාලිකාවක් දවසින් දවස අලුත් වෙන මේ තාක්ෂණීය පිළිබඳව කතා කරන්න වටිනා ගුවන් ගාලේ පැය දෙකක් වෙන් කළා නම් ඒ අපි විතරයි කියන ආඩම්බරයේ හිතේ තියෙනවා. ඉතින් අදත් මේ කතාබහ ඔබට වැදගත් වෙන දැන් අපි සයිබර් ඇටැක්ස් ගැන කතා කරනවා. පහුගිය කාලේ ආණ්ඩුව පැත්තටත් එහෙම නැත්නම් යම් කිසි ගෙවීමක් සම්බන්ධයෙන් යම් කතිකාවක් ඇති වුණා. අපි ගියසුමානේ මේ පිළිබඳව කතා කළා. දැන් මේක පෞද්ගලිකව අපිට කොයි විදිහටද බලපාන්නේ? කවුරු හරි කෙනෙක්ට අපිව හැක් කරන්න ඕන වුණොත්, එහෙම නැත්නම් අපිට සයිබර් තර්ජනයක් එල්ල කරන්න ඕන වුණොත්, ඔවුන් දෙපාරක් නොහිතා අපිව හැක් කරන්න, එහෙම නැත්නම් අපි ඔවුන්ගේ ග්‍රහණයට ගන්න ඕන තරම් උත්සාහ කරනවා. අපි කලිනුත් කතා කළේ සමහර වෙලාවට අපිට හිතෙනවා අනේ කවුද අපිව හැක් කරන්නේ? අපිව හැක් කළා මොනවද ගන්න තියෙන්නේ? අපිට තියෙන දෙයක් නැහැනේ. අපිට අතපය හතර විතරක් තියෙනවා. අපි නිකන් ඔය Facebook එකයි ඔය දෙකක් තුනක් ගෙදින් එහෙමයි කරගෙන ෆොටෝ එකක් ෂෙයා කරගෙන ඉන්නවා. අපි වගේ මිනිහෙක්ව හැක් කළා මිනිස්සුන්ට මොනවද ගන්න
1: තියෙන්නේ?
0: හරි. එතන තමයි අපි ඉන්නේ. හැබැයි මේක එතනින් එහාට ගිය මහා බරපතල කාරණාවක්. ඉතින් ඒ පිළිබඳව අපි ටිකක් සැකවින් කතා කරන්න ඕනේ නේද? දැන් හැකර්වරු බය නැතුව රජයේ යම් යම් ආයතනවලට අත තියන්න පටන් ගත්තා නම් ඔබ මම කියලා කියන්නේ නිකන් අර මොනවද තෝරු මෝරු වාසේ හාල් මැස්සෝ වගේ. අපි ඔය නැතින් අපි මොනවද ඇත්තටම අපේ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් කරලා තියෙන්නේ? අපි කිසිම මේ අඩුමතරමේ නේද? අපි මේ හැක් කරනවා කියන ඒවා අපේ කරන්න හිතන්නවත් ඕනේ නැහැ. හැම ලොකුවට නිකන් අපේ නම ගහලා 1 2 3 ගහුවම අපේ account එක ඇරෙන තත්ත්වය තමයි අපේ සමාජ මාධ්‍ය ඇතුළු අනිකුත් සයිබර් අවකාශය අපි භාවිත කරන්නේ. එහෙම නිතරම සරල දැනගෙන එක්කෝ අපේ උපන්දිනේ ගහලා ඇදී 1994 5 3 වගේ. හරි. ඉතින් ඔහොම තමයි අපි ඉන්නේ. එතකොට මේ සයිබර් අපරාධ සිදු කරන මිනිස්සුන්ට අපිව නිකන් කජු කනවා වගේ අපි ඒව හැක් කරනවා කියන එක. එතකොට අපි ඇත්තටම කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියලා අපි ටිකක් අද වැඩිපුර කතා කරමු.
1: අද අපේ ආරාධනය පිළිගෙන ආවේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක පරිගණක ඉංජිනේරු සුමුතු රත්නායක මහත්තයා. සුමුතු රත්නායක මහත්තයාත් අද දවසේ ඉන්දිකමගේ මහත්තයාත් එන්න හිටියා. මේ හදවන සුමුතු රත්නායක මහත්තයා විතරයි හිටි සමහරට අහගෙනත් යනවා ඇති. සුමුතු, අපි කතාව පටන් ගමු මේ විදිහට. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රජයට එල්ල වෙන, එහෙම නැත්නම් මහා පරිමාණ ආයතන වලට විතරයි සයිබර් ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. අපි ඒ ගැන තමයි වැඩි වශයෙන් ලංකාව ඇතුළේ කතා වෙන්නේ. හැබැයි තමන්ගේ account එකකට, තමන්ගේ bank account එකකට, එහෙම නැත්නම් තමන්ගේ පුංචි ආයතනයට, තමන්ගේ වර්ගණක පද්ධතියට මේ වගේ සයිබර් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්ද? මොනවද මේ වගේ වර්ග කියලා අපි පොඩ්ඩක් අඳුරගමු.
2: ඔව් රනිල් මහත්තයා, සුබදාසන
1: සුබදාසන.
2: අපිට දැන් මක්තර මේ දවස්වල පොඩ්ඩක් මාතෘකාව වෙන හින්දා මම හිතන්නේ අද ජනතාව පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් දැනගත්තොත් හරි. ඒ කියන්නේ අපිට අපි හිතන් හිටියට සමහර විට ඔය සයිබර් ඇටැක් එක, එහෙම නැත්නම් සයිබර් ප්‍රහාරයක් බැංකු පද්ධතියකට, රජයේ තියෙන ලොකු පද්ධතියකට, එහෙම නැත්නම් අපි හිතනවා මේ සාමාන්‍යයෙන් එයාපෝර්ට් එකට ඒ වගේ තැනකට ආවෝ ඇරෙන්නේ කියන එයාපෝර්ට් එක, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඔපරේෂන් එකක් දුවන තැනකට ඇරෙන්න අපි වගේ ගෙදර සමහරට මේ කඩේ දාගෙන මේ ඉන්න බිලින් සිස්ටම් එකට, බිලින් එක ඒ කියන්නේ අපි කියන අරා නිකන් පොයින්ට් ඔෆ් සේල් සිස්ටම් එක කියලා, ඒ වගේ එකට, එහෙම නැත්නම් අපි මේ හදාගෙන ඉන්න ඊමේල් account එක, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ගිණුම කියලා හිතමු, අපි හිතමු Facebook account එකක්, එහෙම නැත්නම් Instagram, ඔය මේ වගේ එකට ඉතින් අපිව ඕන නම් අපේ ෆොටෝ එකක් ගනි, දැනුත් අපි ෆොටෝ ටික එළියට දාලා තියෙනවනේ කියන මතයෙන් ඉන්නේ. නමුත් අපි නොදන්නව වුණාට මම හිතන්නේ තප්පර ගානකදී මිලියන ගානක මේ ප්‍රමාණයක මේ කියන්නේ අන්ඕතරයිස් ඇක්සස් ඇටම්ප්ට්. ඒ කියන්නේ අපේ ගිණුම් වලටත්, අපේ ඊමේල් ගිණුම් වලටත්, එහෙම නැත්නම් අපේ සමාජ මාධ්‍ය ගිණුම් වලටත්, එහෙම නැත්නම් අපේ ගාව තියෙනවා නම් අනාරක්ෂිතව හදාගත්ත මොකක් හරි පද්ධතියක්, පරිගණක පද්ධතියක්. අපිට පුළුවන් ඒක සමාජ හියුමන් රිසෝස් පද්ධතියක්, ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් වෙන්න පුළුවන්, ෆයිනෑන්ෂියල් ඇකවුන්ටන් සිස්ටම් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි කඩේක තියෙන ඒ කියන්නේ අපේ ව්‍යාපාරික ස්ථානේ, එහෙම නැත්නම් තමන්ගේ මේ ආයතනයේ තියෙන කුඩා පරිගණක පද්ධතියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අනාරක්ෂිත තියෙන සෑමතනටම මේ වගේ මේ සයිබර් ප්‍රහාරයක් එන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ එන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ඒක අන්තර්ජාලය හරහා, ඒ කියන්නේ විවිධ ක්‍රම ඔස්සේ සාමාන්‍ය ක්‍රමය තමයි ගොඩක් වෙලාවට අපිට මේ වෙන්නේ. අපේ අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි අපේ ඕනම දෙයක දැන් ඉස්සර අපිට තිබුණ මොකක් හරි තමන්ගේ වටින දෙයක් තියාගත්තොත් අපි ඒක ඉබ්බෙත් දාලානේ ලොක් කරන්නේ. උදාහරණයක් විදිහට මනුස්සයෙක් ගෙදර ඔප්පුව, එහෙම නැත්තම් තව මොකක් හරි අපේ වටින කියන ලියකියවිල්ල. ඉතින් ඒ වගේ දෙයක් සාමාන්‍යයෙන්, එහෙම නැත්තම් රත්තරන් බඩු ටික, තමන්ගේ වටිනා කියන දේවල් ටික අපි ආරක්ෂා කරගන්නේ අල්මාරියක හරි මේ කොහේ හරි තැනක තියලා ඉබ්බෙක් දාලා තමයි ඒක ආරක්ෂා
0: කරගන්නේ.
2: ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් ඊට පස්සේ එතනින් එහාට ගියාම මුදල් ටික තමන් ගාව තියෙන එක සමහරට අර වගේම අර පෙට්ටගම ඇතුළට තියෙනවා. එහෙම නැත්නම් මේ ඊළඟට තියෙන තැන තමයි මේ බැංකුවක ගිහිල්ලා බැංකුවක් ඇතුළේ තියලා තියෙන එක. ඉතින් එතකොට දැන් ඒ ක්‍රමවේදයෙන් එළියට ඇවිල්ලා අපි දැන් එන්නේ මේ පරිගණක පද්ධතියකටනේ. ඒ කියන්නේ අපේ සම්පූර්ණ අපේ වැඩ පහසු කරගන්න. දැන් උදාහරණයක් විදියට ඉස්සර ව්‍යාපාරයක් කරන් යද්දී අපිට පුළුවන් වෙලා තිබුණා නර අර අපිට ඉස්කෝලේ උගන්වපු, මං හිතන්නේ කොමර්ස් වලට අපිට උගන්වපු අර ලෙජර් හදලා, හරබර ගිනුම් හදලා, පොත්වල හදපු ටිකනේ අපි මේ අපේ වැඩ ලේසි කරගන්න, කාලය ඉතිරි කරගන්න, කාර්යක්ෂම කරගන්න, ඒ වගේම නිවැරදි කරගන්න මේ පරිගණක පද්ධති වලට ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි දැන් මේ චූටි උදාහරණයක් ගත්තොත් මේ අපි ගමු උදාහරණයක් විදිහට accounting system එකක් කියලා. යම් කිසි ආයතනයක තියෙන accounting system එකක්. එතකොට දැන් ඒ වගේ පද්ධතියකට අපිට තියෙන ආරක්ෂාව තමයි අපේ තියෙන මුරපද, එහෙම නැත්නම් password. දැන් ඕක තමයි අපිට තියෙන ආරක්ෂා. ඉතින් බොහෝ විට අන්න ඒක තමයි මේ සයිබර් ඇටැක් වලින් ගන්න. ඒ කියන්නේ ඒක මුරපදේ ගන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් තියෙනවා දැන් සාමාන්‍ය මං හිතන්නේ අක්කඩ ආයතනය ගත්තොත් මේකෙත් පරිගණක පද්ධතියක් තියෙනවා. ERP system එකක් ඇති. එතකොට ඒකට මදු සංකඩත් ලොගින් එකක් ඇති. අඩුපාඩුවේ මදු සංකඩ ගැටෙන්ඩන්ස් ටික මාක් කරන්න, ලීව් එක මාක් කරගන්න, ඉන්න සෑම කෙනෙකුටම මොකක් හරි ප්‍රවේශ වෙන්න පුළුවන් පරිගණක පද්ධතියක් තියෙනවා. ඒ හැම දෙයකටම මුරපදයක් තියෙනවා. ඉතින් එතකොට මදු සංකක මුරපදේ පාවිච්චි කරලා කරන්න පුළුවන් වැඩ ටික අඩු වෙන්න පුළුවන්. ඒ මුරපදේ ගත්තොත් සමහර මදු සංකක තොරතුරු ටිකයි ඔය වගේ වැඩක් ඕන මදු සංක වෙනුවෙන් ලීව් එකක් දාන වැඩක් තියෙනවා. හැබැයි එතනින් එහාට මදු සංකක එකම අරන් ගිහිල්ලා බලන්න පුළුවන් ද මදු සංකක තියෙන පද්ධතියට තියෙන ඇක්සස් එකේ තියෙන පාස්වර්ඩ් එක, අර පාස්වර්ඩ් එක මොන හරි ක්‍රමයකට හොයාගත්තොත් ඊට පස්සේ වුන් දන්නවා කොහොමද මේක ඊළඟට ලෙවල් එක සුපර් ඇඩ්මින්. ඒ කියන්නේ මුළු පද්ධතියම මේ account හදන තැනට යන්නේ කොහොමද? එතනින් ඒකට ඒ attempt එක fail වුණා මේකට යන්න හදනවා. අපි දැන් පද්ධතියක් වුණා සාමාන්‍යයෙන් ඕනම තැනක පද්ධතියක් සමහර වෙලාවට අපි දාලා තියෙන වෙනම server එකක් කියලා කියනවා. ඉතින් එතකොට වෙනම පරිගණක පද්ධතිය සම්පූර්ණ දැන් මොකද සෑම තැනම එකින් එක පරිගණකෙන් පරිගණකට පරිගණක පද්ධති දාන්නේ. දැන් කරන්නේ ජාලකරණය වෙච්ච centralized තැනක අපි අර කියන දත්ත ගබඩාවක, එහෙම නැත්නම් data center එක තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ තැනක server එකක්. එතකොට සමහරට ඊළඟ attempt එක තමයි ආගේ server එකට. ඒ වගේ මේ මොවුන් ඉතාම සූක්ෂමයි මේ හැමතැනටම ප්‍රවේශය ලබා ගන්න. එතකොට අපි මේවා ගත්තොත් අපි ඒ කියන්නේ මොන වගේ ක්‍රමවලට එනවද කියලා ගත්තත් ඔවුන් ඒ සඳහා විවිධ ක්‍රම භාවිතා කරනවා.
0: සරලව ගත්තොත් මේ සුමුදු රත්නායක මහත්තයා පැහැදිලි කරන කාරණේ රනිල්, රනිල්ගේ පාස්වර්ඩ් එක අරගෙන මගේ පාස්වර්ඩ් එක අරගෙන අවශ්‍ය නම් ලක්කන සතුව තියෙන ලක්ෂ ගාණක් ගීත ටික ලබා ගන්න පුළුවන්. ඇත්තටම අපිට අපේ ලයිබ්‍රරියට ඇක්සස් තියෙනවනේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මූල්‍යමය වටිනාකමක් විතරද අපෙන් හොරකම් කරන්න පුළුවන් කියලා. හැබැයි අපිට අර පේන ඩොලර් හෝ රුපියල් හෝ සල්ලි වලට එහා ගිය මහා වටිනාකමක් තියෙන ලංකාවේ මේ පළමු නේද ආරම්භක යුගයේ ඉඳන් අර තැටිගත කරපු ගීතේ ඉඳන් වර්තමාන වෙනකන් තියෙන සීළු ගීත ටික ඒක මනුස්සෙට් එකද අපරේ ගන්න පුළුවන් කියලා කියන්නේ ඒකේ තියෙන වටිනාකම අපිට හිතා ගන්න බෑ.
2: අන්න ඒක තමයි. අපි දැන් හිතනවා දැන් මම මුචංගතනේ බල මම මේ අපේ තියෙන මේ ලක්කඳ මේ පද්ධතියේ ලොගින් වෙලා මම මේ එතන තියෙන සින්දුවක් අරගෙන ප්ලේ කරන එකක්නේ. හැබැයි අපි මේ සින්දුව වල තියෙන වටිනාකම එළියට ගියාම තමයි අපි දන්නේ මේ සමහර විට ඒවා මේ ලක්කඳ මේ මේ වගේ ඇතුලේ, ඒ කියන්නේ මේ ස්ටුඩියෝ ඇතුලේ රෙකෝඩ් කරපු ඒවා. සමහරට ඒ ගායකයෝ දැන් නැහැ.
0: අපිට විතරක් දෙන ඒවා.
2: අපිට අන්න හරි. යන්න ඉතින් ඒ වගේ තත්ත්වයක් එනවා. ඉතින් එතකොට මේක අපිට ඒ අපේව ඒ කියන්නේ සයිබර් ක්‍රයිම් එහෙම නැත්තම් මේ පරිගණක මේ මේකකට අපරාධයකට අපිව ලක් කරගන්න තියෙන්නේ පළවෙනි දේ තමයි ප්‍රවේශමෙන්. ඉතින් හැබැයි මේ ප්‍රවේශ වෙන්නේ කට්ටිය මා එක එක ක්‍රම භාවිත කරනවා. ඉතින් එකක් තමයි සාමාන්‍යයෙන් පරිගණකයටම වෛරස් එකක් කියන්නේ. ඒ කියන්නේ පරිගණකයේ වැඩ කර කර ඉද්දි අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා තියෙද්දි නිකන් ලොකු මැසේජ් එකක් එවනවා තමන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර තමන් අර නිසි, ඒ කියන්නේ අර අපි කියනවානේ මේ මේ මේ ක්වොලිෆයිඩ් ඩොමේන් කියලා. ඒ කියන්නේ වෙබ්සයිට් එක නොදන්න වෙබ්සයිට් ඇතුළට ගියාම ඒ ඇතුළේ ලින්ක් එනවා. ඉතින් ලින්ක් ඇතුළේ ක්ලික් කරපු ගමන් අනිවාර්යයෙන්ම තමන්ගේ පරිගණකයට අපිට පේන්නේ නැතුව බැක්එන්ඩ් එකෙන් වෛරස් එකක් විදිහට, එහෙම නැත්නම් මේක ඇතුළට ඉන්ස්ටෝල් වෙනවා මේ සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් ඊට පස්සේ ආ මොකද කරන්නේ? මදුසඟ කරන සෑම දෙයක්ම අපි ඉතින් ඊළඟට මදුසඟ කරන්නේ. දැන් මේ පරිගණකය ගත්තත් අපි ඊළඟට කරන්නේ මදුසඟ ඒ ලොගින් වෙන්න දාන පාස්වර්ඩ් එක, ඒ ටික ඔක්කොම අර බැක්එන්ඩ් එකෙන්. එහෙම නැත්නම් අර අපි දන්නතුව අර ලින්ක් එකක් ක්ලික් කරලා ඔටෝමැටිකලි අපිට පේන්නේ නැතුව ඉන්ස්ටෝල් වෙච්ච ඇප් එක ඇතුලේ ස්ටෝ කරගන්න. ඉතින් එතකොට මේ අවශ්‍ය මදුසඟ කරන සියලු දේ, යූසර් නේම්, පාස්වර්ඩ් සියල්ල අරගෙන ඉවරයි. ඉතින් එතකොට ওই ටික ඔක්කොම ගත්ත කියන්නේ ඊට පස්සේ මදුසඟ මේ ඔවුන්ට මදුසඟගේ මේ පද්ධතිය ලොගින් වෙන අපි කියන සාමාන්‍යයෙන් අපි අර අර අර ඉස්සර තිබුණ ඉබ්බ දාන වෙනකොට තිබුණ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයිනේ. ඉතින් අන්න ওই දෙක ඔවුන් ලබා ගත්ත කියන්නේ ඉතින් එහාට ඔවුන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ විතරක් උත් නෙමෙයි. ඉතින් පස්සේ බලා ගන්නවා මේ පරිගණකේ මොන තැන් වලටද කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පරිගණකේ සියලු දත්ත ටික ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ වෛරස් එකක් විදිහටම නෙමෙයි. ඉතින් ඒක ට්‍රෝජන් කියනවා. එහෙම නැත්නම් ස්පයිවෙයා කියනවා. ඉතින් ඒක හින්දා තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ වගේ පද්ධතියක්. සාමාන්‍ය නිවසක නම් ලොකු වටින දෙයක් නැහැ. හැබැයි මේ වගේ ආයතනයක පරිගණක පද්ධතියක් තියෙනවා නම් සිකියුරිටි ඇප්ලයන්ස් එකක්. එහෙම නැත්නම් අපි අර කියන්නේ වෛරස් ගාඩ් එකක් කියන එක තමයි ඉස්සර තිබුණු වචනේ. ඒ වුණාට ඇප්ලිකේෂන් ප්‍රොටෙක්ෂන් කියන නම තමයි කියන්නේ. ඉතින් ඒ වගේ මේකත් දාගන්න. ඊළඟට තියෙන එක තමයි මදුසංක දත්ත ගන්න. ඒ කියන්නේ පරිගණකයේ ඇතුළට ඇවිල්ලා දත්ත ගන්න ක්‍රමයක් මේක. ඒ කියන්නේ තමන් වැඩ කරන පද්ධතිය, තමන් වෙනින් මොකක් හරි වැඩ කරන මේකක් ඇතුළට ගිහිල්ලා කිටි. ඊළඟට තියෙන එක තමයි මේ දවස්වල වැඩිපුර වෙන්නේ ෆිෂින් ඇටැක්. මම උදාහරණයක් විදිහට ගත්තොත් අපිට දැන් මේ මේ ළඟදි සිද්ධ වෙයි දැනට මම හිතන තාම පරීක්ෂණ පවත්වන ඉඳ ඒක ඔක්කොම තොරතුරු දෙන්න බැරි වුණත් ෆිෂින් ඇටැක් කියලා කියන්නේ 100%ක් සමානයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එම අර දැන් ඒ කියන්නේ ඒක එවන්න පුළුවන් ක්‍රම දෙක තුනකට. ෆේක් ඊමේල් එකක් එවන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි ඊමේල් ඇඩ්‍රස් එකක්.
0: වැරදි කියලා කියන්නේ නිකන් අකුරකින් පොඩි ඩොට් එකකින් එහෙම එහෙ වෙන. නිකන් අපිව මේ මනසින් රවට්ටන එක. දැන් අශ්වයා කියලා අස්පයා කියලා තිබ්බත් අපි කියවගන්නේ අශ්වයා කියලා.
2: අශ්වයා කියලා. අන්න ඒ වගේ. ඉතින් ඊට පස්සේ දැන් තමන් නිකන් පුරුද්දට මනුසංක හිතනවා. සාමාන්‍ය මනුසංක දැන් ගොඩක් කාලවට අපි හිතමු බැංකුවකින් ලබා ගත්ත අන්තර්ජාල බැංකු පහසුකම් ලබාගෙන ඉන්නවා. ඉන්ටර්නෙට් බැංකින් ෆැසිලිටි එක. එතකොට මනුසංක කරන්නේ මොකද්ද? අර නිකන් පුරුද්දටම වෙනද වගේ ගහනවා. එහෙම නැත්නම් මනුසංක තියෙන ඒ ලින්ක් එක මතක නැති වුණත් කරන්නේ අර ඊමේල් එක මොකක් හරි ඊමේල් එකක් හරි තමන්ට ආපු එකක් හරහා ලින්ක් එක ක්ලික් කරපු ගමන් බොහෝ විට මේ වගේ අර ෆිෂින් ඇටැක් වලට පොළඹ ගන්නේ ඔවුන් අර තමන්ගේ අර එදිනදා යන පැටර්න් එක අනුව. සාමාන්‍ය
0: සුමුදු මත දැන් මෙහෙම දෙයක් දෙන අපි ඊමේල් එකක් ගහනකොට ගොඩක් වෙලාවට මේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්නේ නැහැ. ආවෙකට ඇටච් කරන එකට කරන රිප්ලයි කරන ඉන්බොක්ස් එකට ආව ඊමේල් එකකට ඒකටම ගිහිල්ලා රිප්ලයි කරන එක අපි ගොඩක් වෙලාවට කරන්නේ. වෙනම නැත්තම් මේකේ අකුරෙන් අකුර බලලා මේ ඊමේල් ඇඩ්‍රස් එක හරිද කියලා බලනවට වඩා මම විශ්වාස කරනවා මමත් පෞද්ගලිකව කරන දේ රනිල් සුමුදු මහත්තය අපි ඔක්කොම දැන් හිතනවානේ මේ සුමුදු රත්නායකගෙන් මට ඇවිල්ලා තියෙනවා ඊමේල් එකක්. මම ගිහිල්ලා ආයෙ සුමුදු රත්නායක@.3ක් ගහන්නේ නැහැ. ඒකට රිප්ලයි කරන එකට කරන්නේ.
2: එහෙම ගියොත් ගොඩක් කියලාට මනුස්සක අපි ආරක්ෂා වෙනවා. හැබැයි අනිත් පැත්තට ගියොත්
0: හැබැයි ෆේක් එකක් ඇවිල්ලා තියෙනවා නම් අපි
2: එතකොට දැනගන්න. එතකොට මොකක්ද දන්නවද ඒක වෙන්නේ? එතකොට දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි හිතමු මනුස්සංකයි මායි අතර තියෙනවා මොකක් හරි ව්‍යාපාරයක් සම්බන්ධව ඊමේල් ගනුදෙනුවක් යනවා. ව්‍යාපාරයක් සම්බන්ධ අපි හිතමු මනුස්සංක මොකක් හරි ව්‍යාපාරයක් කරනවා. මම ඒකේ මොන හරි සප්ලයි කරන කෙනෙක්. එතකොට අපි දෙන්න අතර ඊමේල් ගනුදෙනුවක් යනවා. උදාහරණයක් විදිහට දැන් මම මදුසංගක පැත්තෙන් ව්‍යාපාරයට අවශ්‍ය ඕඩර් එකක් මගේ පැත්තෙන් ප්ලේස් කරනවා. නැත්නම් ඕඩර් එකට කලින් මට එවනවා එවන්න මොනවාද ඔබතුමා ගාව මට විකුණන්න තියෙන්නේ. ඉතින් එතකොට මම ඒකේ තොරතුරු ඒ ස්පෙસિෆිකේෂන් ඒ ටික ඊට පස්සේ ඕඩර් එකක් ප්ලේස් කරනවා. ක්වොන්ටිටි එකක් කරනවා. ඊට පස්සේ ආයි මදුසංගක පැත්තෙන් මගේ පැත්තට මම හිතන ගොඩක් කටිය දන්නවා ප්‍රොසෙස් එක. ඉතින් අර ඊමේල් ඒ ට්‍රේල් එක ඇතුලේ යන ඊමේල් මේක ඇතුලේ මේ එක දිගට යනවා. ඒ කියන්නේ අද දෙපැත්ත මේ කමියුනිකේට් වෙන. ඒ කියන්නේ දෙපැත්ත කතා කරගන්න. ඊට පස්සේ අන්තිමට මම සංගක පැත්තෙන් පර්චේස් ඕඩර් කියලා එකක් එනවා. ආවට පස්සේ මම කරනවා, හරි එහෙනම් මම මෙදා වෙද්දි බඩු ටික ඩිලිවර් කරනවා මදු සංගක අවශ්‍ය තැනට කියන තැනට එනකන්. ඔය ඔක්කොම ඊමේල් ගන දිනු හරහා තමයි වෙන්නේ. ඉතින් ඊළඟට තමයි මම එවන්න ඕන, මට දැන් එවපු බඩු ටික හම්බුණා කියලා ආවට පස්සේ එනම් මගේ ඉතිරි මුදල් ටික හරි ඇඩ්වාන්ස් එක දාන්න හරි මෙන්න මේ ගිණුමට එවන්න කියලා. ඉතින් එතකොට ඔය මැදදී රනෙල්ට පුළුවන් ඕන්නම් මේ මදුසංකග හරි මගේ හරි ඊමේල් පාස්වර්ඩ් එක හොයාගෙන ඇතුළට ගිහිල්ලා අර සම්පූර්ණ අපි දෙන්නම වෙනස් කරන්න. දැන් මගේ සුමුදු රත්නායක කියලා අපි හිතමු මොකක් හරි ඊමේල් ලිපිනයක් තියෙනවා, ඊට සමාන ඊමේල් ලිපිනයක් හදන අකුරක් වෙනස් කරලා, එක අකුරක් වෙනස් කරලා, වෙනස් කරලා ඒ කියන්නේ වෙනස් කරලා ඒ කියන්නේ මාව නොදනුවත්ව මාව එතනින් අයින් කරලා, ඒ කියන්නේ මමනේ ඇත්තටම යවන්න ඕන පේමන්ට් ඉන්ස්ට්‍රක්ෂන්, ඒක යවන්න තු රනිල්ලර හදාගත්ත ෆේක් නමින් අර නමින් මේ ඕන මදුසංකට ඊමේල් පණිවිඩයක් මෙන්න මේ ගිණුමට ඔබතුමාගේ මුදල් ටික මේකට බැර කරන්න. ඔන්න ඕකද යවන්නේ.
0: මටත් එහෙම සැකයක් හිතෙන්නේ හේතුවක් නැහැ නේ. මම මෙහෙම සංවාදයක් තිබුණා සුමුදු රත්නායකයි මමයි දෙන්න කතා කළා.
2: නමත් හරි, අර පුරුදු නමම තියෙනවා. ඉතින් අපි ඊමේල් ලිපිනේ බැලුව බැලමට හරි. අනිත් එක
0: තමයි ගනුදෙනුව ගැන කවුරුත් දන්නේ නැහැ
2: නේ. ඔව්, අනිත් මේ වෙච්ච ගනුදෙනුව මොකද ඒ ඊමේල් එක බැලුවම ඊට කලින් අපේ තිබුණ සංවාදේ තියෙනවා ඒක ඇතුළේ. එතකොට ආයි සැක හිතන්න දෙයක් නැහැ. හැබැයි රනිල් දාලෙවන්නේ මගේ ගිනුම නෙමෙයි. රනිල්ට දාලෙ ගිනුම. ඉතින් මදුසංකත් අර තියෙන විශ්වාසය මත මුදල් ටික දානවා. ඉතින් එතකොට ආය කරන්න දෙයක් නැහැ. දැන් මම මගේ පැත්තෙන් නැවත සමහරට මං අරකේ ගහලා මදුසංගට එවනවා. මට මෙන්න මේ ගිනුමට මුදල් ටික දාන්න කියනකොට මදුසංග මට කියනවා, මං ඕල්රෙඩි අර ඉස්සෙල්ලා කලින් ගියපු account එකට සල්ලි ටික දැම්මා කියලා. එතකොට තමයි මම දැනගන්නේ කොහේ හෝතනක මේක ඇතුළට කවුරු හරි කෙනෙක් hijack වෙලා තියෙනවා කියලා. ඕක තමයි සාමාන්‍යයෙන් අර phishing කියන එක. එහෙම නැත්නම් ඔය මේ fake account එක. ඒ ඉතින් එතනින් එහාට අර ඊමේල් විතරක් නෙමෙයි, අපිට ඕන වෙබ් පිටුවකත් ඕක කරන්න පුළුවන්. ඉතින් අර අපි හැමදාම යන වෙබ් පිටුවක් සමහර විට එහෙම නැත්තම් සමහර විට අපිට අර සාමාන්‍යයෙන් අපි හිතමු මොකක් හරි ක්‍රමයකට ගොඩක් වෙලාවට ඕක වෙන්නේ මේ අපිව නොමග යවන. ඒ කියන්නේ phishing attack වල තව වෙන නොමග යවමක් තමයි. අපි හිතමු දැන් අපිට මට අවශ්‍ය වෙලා තියෙනවා මදුසංකග අන්තර්ජාල බැංකු මේ පද්ධතියට ලොගින් වෙන යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගන්න. ඉතින් මම ඊට කලින් කරන්නේ මදුසංකග ඊමේල් එකට බැංකුවෙන් එවන විදිහට අර බැංකුවේ සමහරට අකුරක් වෙනස්. ඒ කියන්නේ බැංකුවේ ලෝගෝ එක ඔක්කොම තියෙන ඊමේල් පණිවිඩයක් එවනවා. මෙන්න මෙහෙමයි එක්කෝ අපි එවනවා ෆික්ස් ඩිපොසිට් එක රිනව් වෙනවා මෙදාට පද්ධතියට ගිහලා නැවත ඒක සනාථ කරන්න කියලා වගේ එනවා. මදුසංකග බලන ආහෙන එහෙම දෙයක් වෙනවද මකි. එහෙම නැත්තම් කියනවා මෙන්න මෙහෙම ගණන් දෙනවා. එහෙම නැත්තම් කියනවා මේ දවස්වල අඩු රේට් එකට ලෝන් එකක් දෙනවා. ওই බැංකුවකින් දෙන මොකක් හරි සහනයක්. ඉතින් ඕන වෙලාවක එහෙම දෙයක් දෙනවා කියපු ගමන් එහෙම නැත්තම් බැංකුවෙන් තෑගි ඇදීමක් තියෙනවා. ඉතින් ඔය මොකක් හරි දෙයකට ආපු ගමන් එතකොට මදුසංකාය අර පුරුදු විදිහට බැංකුවේ මේක ගහන්න අර ඊමේල් පණිවිඩයට තියෙන ලින්ක් එක තමයි ක්ලික් කරන්නේ.
0: සහ දැන් ওই මේ ඇටැක් එක කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සුන් හිතන වෙලාවකට මේක කරන් දැන් ඔන්න මවුරුන්ගේ දිනිනවා. ඒක අල්ලලා තමයි අපිට කියන්නේ අම්මා වෙනුවෙන් ඔන්න තෑග්ගක් ක්ලාස් කරලා තියෙනවා.
2: අන්න
0: දරුවගේ උපන්දිනය වෙනුවෙන් ඔන්න තෑග්ගක් තියෙනවා. ඒක ඇවිල්ලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් කියන පියවරුන්ගේ දිනිය, ගුරුවරුන්ගේ දිනිය, ඔය මොකක් කරේ ලෝක දිනයක් අල්ලගෙන තමයි බොහෝ වෙලාවට ඔය වගේ මෙසේජ් එකක් අපිට හම්බෙන්නේ.
2: හරියටම හරි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි හිතමු මේ වගේ දෙයක් කියලා. මදුසංක තමන්ගේ මදුසංකගේ Facebook ගිණුමේ දාගෙන ඉන්නවා බර්ත්ඩේ එක. හැබැයි අපි ඒක බර්ත්ඩේ එක දාලා තින්නේ අම්මෝ මාර්ෂෝ බර්ත්ඩේ එක දවසට මට කට්ටිය ගොඩක් wish කරනවා. එතකොට නොදන්න කට්ටිය Facebook එකේ wish කරනවා, අනිත් ඒ උන්ට කෝල් කරලා wish කරනවා. වෙනදට වැඩිය පොඩි අර මේකක් තියෙනවනේ. හැබැයි අපි හිතන්නේ දැන් මගේ Facebook එකේ ඉන්න friends list එකේ ඉන්නව සමහර විට නොදන්න මිනිස්සුත් ඉන්නවා. නොදන්න කියන්නේ සමහරට හිතනවා ඉස්කෝලේ මල්ලි කෙනෙක් වෙන්න නැති, එහෙම නැත්නම් මගෙත් එක පන්ති ආපු කෙනෙක් වෙන්න නැති, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලේ හිටපු කෙනෙක් වෙන්න නැති කියලා තියන් ඉන්නවා. ඉතින් එතනදී මොකද්ද කරන්නේ? මදුසංකගේ බර්ත්ඩේ එක ගත්තම ඊට පස්සේ තමයි මේ ගත්ත බර්ත්ඩේ එක අරගෙන මදුසංකට එවන්නේ. ඔබ හෙට ඔබතුමාගේ බර්ත්ඩේ එක මෙන්න බැංකුවෙන් තෑග්ගක් තියෙනවා. මේක ක්ලික් කරලා ඇඩ්‍රස් එක සනාථ කරන්න. ඉතින් බලනවා හරි මගේ බර්ත්ඩේ එක බැංකුව දැනගත්ත කියන්නේ බැංකුවට මම මොකටත් බර්ත්ඩේ එක දීලා නැති තිබුණේ. ඒ කියන්නේ මේක බැංකුවෙන්මයි ආවේ. මොකද බැංකුවේ පාට, බැංකුවේ ලෝගෝ එක ඔක්කොම තියෙනවා. ඉතින් ඔය ටික ඇවිල්ලා ලින්ක් එක ක්ලික් කරපු ගමන් අර මදුසංකගේ අන්තර්ජාල බැංකු කරන බැංකු පද්ධතියට ලොගින් වෙන ලොග් පේජ් එක තමයි ඉන්නේ. කිසි බයක් නැතුව යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දානවා. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ යූසර්නේම් එක පාස්වර්ඩ් එක යන්නේ වෙනෙන්තරකට.
0: එහෙම නැත්නම් සමහර වෙලාවට කියනවා දැන් ඔබට මේක හරි ක්ලික් කරාට පස්සේ ඔබට හම්බ වෙන OTP එකක්, ඒක අපිට සනාථ කරන්න ඔබමද මේ ඉන්නේ, එහෙම නැත්නම් මොකක් හරි ඔන්න තව කතන්දරයක් කියලා සමහර වෙලාවට බොහෝ දැන්වල අපි දැකලා තියෙන වැඩිහිටි ප්‍රජාවකින් එහෙම OTP එකක් සුමුදු මහත්තයා ගෙන්න ගන්නවා කිසිම හිරිකිතයක් නැතුව.
1: ඒකත් එවනවා.
0: ඒකත් විශ්වාස කරන ඒ තරමට මේ ඇටැක් එක කරන්න සූදානම් වෙන කණ්ඩායම මේ ජාවාරමේ මේ කල්ලියේ ඉන්න මිනිස්සු ඉතාම සූක්ෂමයි. මිනිස්සුන්ගේ සංවේදී තැන් තම ස්පර්ශ කරන්නේ. නායක හමුදුරුවෝ අසනීපයි පොඩි හමුදුරුවෝ මැසේජ් එකක් කියලා දෙන්නේ පුළුවන් රුපියල් 20000ක් දාන්න කියලා.
2: ඔව්.
0: හරි. මේ හදිසියේම නායක හමුදුරුවෝ රෝහල් ගත කරන්න ඕනේ. ඉතින් කීයක් හරි දාන්න උපාසකම්ම කියලා දාන මේ පන්සලත් එක්ක ඉතාම ලම්බැඳිකමක් තියෙන හිතවත්කමක් තියෙන දම්බින් කටයුතු කරන කවුරු හරි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. මේ මිනිස්සු ඇත්තටම හිතනවා මම පන්සලට සම්බන්ධයි, මම ගැන ඉතාලම මේ හාමුදුරුවන්ට හොඳ විශ්වාසයක් තියෙනවා, අපි පන්සලට ඕන වෙලාවක උදව් කරනවා. ඉතින් හාමුදුරුවෝ වෙන්නේ නැති, පොඩි හාමුදුරුවෝ වෙන්නේ නැති මේ මැසේජ් එක දුන්නේ සමහර තැන්වල දාලා. අන්තිමට අපි දැකලා දෙනවා පොලිසියවලට, සමහරට අපි ওই වැඩසටහන් කරනකොට අපිට කතා කරලා කියන බලන්නකෝ මෙහෙම දෙයක් සිද්ධ වුණා මහත්තයා. ඉතින් අර අපි කිව්වේරනේ මේක මේ නිකන් සරලව ගන්න පුළුවන් එකක් නෙවෙයි.
2: අනේ මාවට ටිකක් බහුලවම සිද්ධ වුණා. මං හිතන්නේ පොලිස් පරිගණක මේ අපරාධ අංශය මං හිතන දවසක අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්න ගමු. එතුමන්ලා ගෙන්න ගත්තොත්, පොලිස් පුතුමා ගෙන්න ගත්තොත් මීට වැඩිය මේ පිළිබඳ වෙච්ච සිද්ධි ගැන තොරතුරු ගොඩක් තියෙනවා. ඉතින් මට හොඳට මතකයි අර දිත්තා සුලිකුණාටුව ආරම්භ වුණු වෙලාවේදී මේ ඇමතිවරුන්ගේ දුරකථන අංක විදිහට WhatsApp account හදාගෙන තිබුණා. ඉතින් ඒ කියන්නේ ඔවුන් ඒ කියන්නේ දැන් මම ඇමතිවරුන්ගේ නම් කියන්නේ ඔවුන් දැනට WhatsApp එකට දාගෙන ඉන්න පින්තූරයට සමානම පින්තූරයක් දාගෙන, ඒ කියන්නේ ඔවුන් මේ පින්තූරේ කොහොම හරි හොයා ගන්නවා.
0: නැද අපිට දැන් සුමුදු රත්නායක මහත්තයාගේ දුරකථනංගේ මගේ ළඟ තියෙනවා නම් මට ඔබතුමා දාගෙන දෙන DP එක ගන්න පුළුවන්.
2: ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ පින්තූරේ අරගෙන ඒ විදිහට මේ account එක හදාගෙන ඒ සමහර විට ඒ දාලා තියෙන status ඒ විදිහටම දාලා තවත් කෙනෙකුට තියෙනවා අපි දැන් දිත්තකුණුසුකුණාටුවට මෙන්න මේ ප්‍රදේශයේ අවතන් වෙලා ඉන්න පිරිසට ආධාර ටිකක් තියෙනවා කියලා සමහර විට යවන්නේ මේ ඒ ඇමතිවරයාත් එක්ක ටිකක් ළඟින් ආශ්‍රය කරන කට්ටිය. ඉතින් ඊට පස්සේ බලනවා ආ ෆොටෝ එකක් හරි මේකත් හරි එහෙනම් නම්බර් එක මේ මොකක් හරි වෙනස් කරගෙන ඇති මේක සමහරවිට අපි හිතනවා එහෙනම් මේක මේ මගේ නම්බර් එක අමතුමා ගාව සමහ තියෙනවා. ඉතින් ඒකෙහිඳ යවල තියෙනතර අමතුමත් එක්ක කන්ටැක්ට්ස් තියෙන එක. ඉතින් යවන මැසේජ් එක ඉතින් එතකොට අපිත් හිතන්නේ අමතුමා එහෙනම් මේ මේක මේ ආධාර එකතු කරන්න හදාගත්ත නම්බර් එක කියලා.
0: සිග්නල් එහෙම තිබෙන්නේ නැහැ. නීසාලුත් සිම් එකක් අරගෙන වැඩේ කරනවා වෙනම්
2: පුළුවන්. ඉතින් මේකත් එක්ක කියපු account වලට සල්ලි ටික. ඉතින් බොහෝ පිරිසක් හම්බුණා. ඉතින් ඒක කොහමාරි අර මේක පිළිබඳව දැනුවත් පිරිසකට මේ මැසේජ් එක ගිය ගමන් අමතුමාගෙන් ඇහුවා. බොහෝ පිරිසක් අහන්නේ. හැබැයි කෙනෙක්ව මෙහෙම දෙයක් වෙනවද? එතකොට තමයි මම හිතන්නේ අමතුල දෙතුන් දෙනෙක් මගෙත් එක්ක කතා කරා මේ සිද්ධිය සම්බන්ධයෙන්. මම හිතන්නේ සමහරවිට ඔය ඒ අමතුරුංගම ඒ දවස්වල මතකදී සමාජ මාධ්‍ය ගිණුම් වල තිබුණා මගේ නම පාවිච්චි කරලා WhatsApp අංකයක් කරා මෙහෙම ආධාර එකතු කරනවා ලබා දෙන්න එපා කියලා.
0: ඔගේ කලාකරුවන්ට තිබ්බා. සමහර ජනප්‍රිය කලාකරුවෝ මේ වෙලාවේ ජනතාවට උදව් කරනවා, අපිට උදව් කරන්න කියන නම් වලින් සහ ප්‍රසිද්ධ මේ ටියුෂන් ගුරුවරු.
1: ඔව් ඔව්.
0: ලංකාවේ දහස්
1: ස්වාමීන් වහන්සේලා.
0: ස්වාමීන් වහන්සේලා මේ හැමෝම පාවිච්චි කරලා මේකින සයිබර් අපරාධ වලට ඔවුන් භාවිත කර අවස්ථා ගණනාවක් අපිට වාර්තා වුණා. ඒ නිසා මේ කතාව තව දුරටත් අපි ඉස්සරහට අරගෙන යමු. මේ කතාව අපිට බැහැර කරන්න බෑ. විශේෂයෙන් මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද අපි මේ කතාව අහන්න කියලා කියනවා. මේ රටේ ඉන්න තරුණ ප්‍රජාවට මේ කතාව අහගෙන ඉන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් අනාගතේ බාර ගන්න ඉන්න අපේ දරු බැටවුන්ටත් මේ කතාව වැදගත් කියලා විශ්වාස කරනවා. අපි වෙනදට ඔබට මේ තරම් බලහත්කාරයෙන් බල කරලා කියන්නේ නැහැ සයිබර් ජෙන් අහන්න කියලා. හැබැයි අද කතාව ඉවර වෙනකන් අහගෙන ඉන්න. මොකද ජීවිතේ අපි නොහිතන සමහර තැන් අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඔබ දන්නවා ඔබ සමාජයේ හැම ලොකු චරිතයක් නෙමෙයි. ඊයේ පෙරේද දඹදිව ගියාට පස්සේ දඹදිව ගියා කියලා ෆොටෝ ගොඩක් දානවනේ. හරි. එතකොට මේ ඇටැක් එක කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සු දන්නවා හරි මෙයාට රට යන්න නම් ලක්ෂ 2.5ක් 3ක් අවශ්‍ය වෙනවා. හස්බන්ඩ්යි දෙන්නව ගියා කියලා කියන්නේ ලක්ෂ 6ක් විතර වියදම් කරලා තියෙනවා. එහෙමනම් මෙච්චර ගාණක් වියදම් කරන්නේ පෙන්ෂන් ගත්ත කාලේ තව අඩුම තමයි ලක්ෂ 10ක් 15ක් ඔයාලා බැංකුවක දිනනවා. හරි. ඔන්න ඔතෙන්ඩත් මේ ප්‍රහාර කරුවා ඊළඟ ඉලක්කය බවට පත් කරගන්න පුළුවන්.
2: සාමාන්‍යයෙන් සමාජ කීවීම. ඉතින් ඒ කියන්නේ ඒකත් විතරකුත් නෙමෙයි, ඒක දෙතුන් විදිහකට ඇටැක් කරන්න පුළුවන්. එක පැත්තකින් මොවුන්ගේ ආර්ථිකය ගැන දැනගන්න පුළුවන්. අපි මේ සමාජ මාධ්‍ය හැසිරීමත් එක්ක ඒක දැනගන්න. ඉතින් ඊළඟට වෙන දේ තමයි සමහර විට ඔවුන් ඒක ටිකට් එකෙත් එක්කනේ ෆොටෝ එක දාන්නේ. එතකොට දන්න ගුවන් සමාගමත් මොකක්ද කිය. ඊට පස්සේ අර ගුවන් සමාගමෙන් වගේ තමන්ගේ ඊමේල් පණිවිඩයක් එවනවා තමන්ට. මෙන්න මෙහෙම අපේ දිනුම් ඇදීමක් තිබුණා, ගුවන් ටිකට් පත්වලට ගිය සම්පූර්ණ මුදලම රිෆන්ඩ් කරනවා. ඉතින් කිසිම හැවිල්ල බැලිල්ලක් නැතුව මම හිතන දැන් මේ දවස්වල
0: ෆ්ලයිට් නම්බර් එක හරියට කියන්න පුළුවන්, ගිය දවස් හරියට කියන්න පුළුවන්, එතකොට ෂීට් එක මොකද්ද කියලා කියන්න පුළුවන්.
2: සියලු දේ තොරතුරු ටික තියෙනවනේ. ඉතින් තමන්ට මතකම අපිටත් මතක නැති වෙනවා අපි මේ ඔක්කොම ටික නිකන් සමාජ මාධ්‍යයට මුදා හැරියා කියන එක. ඉතින් ඊට පස්සේ ඒකෙන්ම තමයි ඔවුන් අල්ලගෙන අපිටම දුරකථන මැමතුම් දීලා ආයි ඔවුන් පිළිබඳව විශ්වාසය තහවුරු

0: ගුවන් ටිකට් පත් මංහිතන මේ දවස ලොකුවටම යන බරපතල එක තමයි මේ ගුවන් ටිකට් පත් ඉතාම අඩු මුලට එකන 150%කටත් වැඩි අඩු මුදලට ලබා දෙනවා කියලා ඔවුන් කරන්නේ මොකද්ද ඔවුන් විසින්ම තමන්ගේ ඔවුන් කියන්නේ නෑ මේක බැංකුවක් එක්ක සම්බන්ධ වෙලා කරන වැඩක් ඒකින්ද තමන්ගේ ජංගම බැංකු කරන එහෙම නැත්නම් ජංගම දුරකථන එහෙම නැත්නම් අන්තර්ජාල බැංකු පද්ධතියට ගිහිල්ලා තමයි මේක කරන්න ඕන කියන උපදෙස ලබා දෙනවා මේ ගෙවීම කරන්න ඕන ඉතින් ඒකින්ද ඉතාම පැහැදිලිව අදාළ ගුවන් සමාගමේ ලෝගෝ එකේ සියල්ල එක එක ඉන්ස්ටෝල් වෙන ඇප් එකක් අපිට පෙන්නනවා ඉතින් ඊට පස්සේ ඒ ඇප් එක ඇතුළට ගිහිල්ලා අදාළ ගුවන් යානය ඊළඟට ආසන ප්‍රමාණය වෙන් කරාට පස්සේ අපිට ගෙවීම් සිදු කරන්නෙද්දි එන්නේ අර වෙනදා පුරුදු පින්තූරෙම පේනවා අර වෙනදා අපි මම සාමාන්‍යයෙන් අපි මේ ජංගම බැංකු කරණයට ජංගම දුරකථනයේ බැංකු පද්ධතියට ඇක්සස් කරන්න තියෙන අර මොබයිල් බැංකින් ඇප් එකට සමානම ලෝගෝ එක තියෙන තැනක් එනවා. ඉතින් එතනදී අපි කිසි බයක් නැතුව යූසර් නේම් එකක් දානවා, පාස්වර්ඩ් එකක් දානවා. එතන ගොඩක් වෙලාවට බැංකු පද්ධතිය ඉතාම ආරක්ෂිතව තිබුණොත් අර ලැබෙන OTP එකත් ඒකට දානවා. දාන්නේ මොකද අපිට අර ඒ වගේම එකක් පෙන්නනේ. ඉතින් ඒ සියල්ල දැම්මට පස්සේ තමන්ගේ ගිණුමට අර ඔවුන් ඇක්සස් එක අරන් ඉවරයි. තප්පර ගාණක් ඇතුළතදී තමන්ගේ ගිණුමේ තියෙන මුදල් ටික ඔක්කොම වෙනත් ගිණුම් වලට ට්‍රාන්ස්ෆර් වෙලා ඉවරයි.
1: අපි කතා කරමුද? ඔබටත් මෙහෙම අත්දැකීම් ඇති. ඔබ මෙහෙම පීඩාවට පත් වෙච්ච දැන් ඇති. මේ හැම දෙයක් ගැනම අපි කතා කරමු. අපි මේ අත්දැකීම් බෙදාගමු. මං කියන්නේ මේ කතාව පිළිබඳව න්‍යායාත්මක තොරතුරු අපිට කියන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව අත්විඳපු දේවල් දන්නේ මේ රටේ ප්‍රොෆෙසර් වෙච්ච ඔබ. ඔබට පුළුවන් අපිට කතා කරන්න 2774606 දුරකථනංගයේ විවෘතයි. ඒ වගේම 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට කතා කරන්න පුළුවන්. ඒත් එක්කම අපි ජාතිකල උතුරු මණ්ඩලයේ මේ විශේෂ පණිවිඩයත් මතක් කරන්න ඕනේ රණි.
2: ඔව් අපි ඔබට මතක් කරන්නේ ජාතිකල උතුරු මණ්ඩලයේ මේ පණිවිඩය හොරෙන් හොරෙන් ලොතරැයි කූඩුවේ කඩිමුඩියේ හී නූල්ලට කොටු කපලා දවසේ වේදමිට කියක් කරි හොයාගන්න ට්‍රයි කරපු අයට ඔන්න සුපිරි අවස්ථාවක් තියෙනවා. දිනන පහසුම දිනන අවස්ථාව වැඩිම දවසේ වේදමිට කියාපු ලොතරැය NLB අද සම්පත ලොතරැයෙන් ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අග සිට මුලට අංක පිළිවෙලට ගැලපීමෙන් අංක දෙකක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක් අංක තුනක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක් වගේම අංක හතරක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඉංග්‍රීසි අක්ෂරයයි අංක හතරක් සහිත කොටු පෙළිය ගලපල රුපියල් 250000ක් ඔබට දිනන්න පුළුවන්. දිනන අවස්ථාව පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගත්තොත් නිසැක සල්ලි තමයි. අවවාදයයි වහා ජයග්‍රහණය කරන සුළු. අපි ගන්න පොචි විරාමයක් උදේ 8යි විනාඩි 36යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: බේමලුනු
1: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න

0: දැටයි විනාඩි 42යි වෙලා.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනූ සුපවේදී පිරිසක්.
2: Unfortunately, today, some of you will be going home.
1: Obe mulu jeevithema wenas kala haki.
3: Welcome to MasterChef Sri Lanka.
1: Sama Sinswada saha Imda Dinakama, Ratri 8ta. MasterChef Sri Lanka.
4: Venadeyak vechcha den kiyala balagena hitiyama, kaputu ape oluwe koodu hadala bittarak danawa. Me situwana hemadeema deshapalnikai. Itin මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 Search Line
5: නාගන්න වෙලාවක්
6: අයියා ගන්නකෝ.
5: මම මේසේ තලින් පන්න ඕනද?
6: පාලිත් කලින්ම ගෑවා. අයියා ගන්න.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටිගේ දල.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. Cyber 10.

0: ලෝයකන.
1: ඔයාට විනාඩි 45 වෙලා අපි සයිබර්ජෙන් තුල කතා කරමින් ඉන්නේ. මේ කතා කරන්නේ අපි ගැන. රනිල් මේ පිට දේවල් නෙමෙයි. හරි. දැන් අපිට පේනවනේ සයිබර් ඇටැක් කරන මිනිස්සු ආණ්ඩුවේද රජයේද ලෝකේ මොන රටේද කියන කාරණාව ගැන හිතන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම ඔවුන්ගේ අරමුණු වලට ලඟා වෙමින් දිනනවා. දැන් අපි අවසාන වශයෙන් කතා කරමින් හිටියේ සුමුදු රත්නායක මහන්තයත් එක්ක බැංකු පද්ධතියක තොරතුරු ටික ගන්නවා. මේ ගුවන් ටිකට් පතක් දිනාගෙන තියෙනවා. එහෙම නැත්නම් වෙනත් ත්‍යාගයක් දිනාගෙන යනවා. උපන්දිනේට ත්‍යාගයක් තියෙනවා වගේ කාරණා උඩ තමයි ගොඩක් වෙලාවට අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මේ ෆිෂින් ඇටැක් වලට අහු වෙලා තියෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ එතකොට මේක වලක්වා ගන්න බැංකු පද්ධතිය හරහා මොන හරි දෙයක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ බැංකු පද්ධතිය හරහා මේ ජනතාවට කරන දැනුවත් කිරීම ප්‍රමාණවත් මට්ටමක තියෙනවද? සුමුදු මහත්තයා අපිට සමහරලාට එදා ගන්න බෑ. අත්‍යවම කිව්වොත් සුමුදු රත්නායක මහත්තයත් රණලොත් මමත් රැවටෙනවා. මේ කියන බැංකුවේ ලෝගෝ එකම තමයි. මේ කියන බැංකුවේ ෆ්‍රොන්ට් එකම තමයි. මේකේ තියෙන සියල්ලම මෙතන තියෙනවා. අපිට එහෙම සැක හිතන්න කිසිදු හේතුවක් නැහැ. අපි ගොඩක් කලාවට හිතනවා මේ තමයි ඒ අදාළ බැංකුව. අපි ගිනුම තියෙන බැංකුව තමයි ඒ අපිට අහපව් සවහන් කරන තොරතුරු සියල්ල. හරි, මේක නේද ආගේ කවුන්ට් නම්බර් එක කියලා ඇහුවොත් ඒක තමයි කවුන්ට් නම්බර් එක. හරි, අන්තිමටම කරලා තියෙන ගනුදෙනු රුපියල් 50,000ක් නේද කියලා ඇහුවොත් ඔව් ඒකත් හරි. ඒ සියලු තොරතුරු සුමුදු මහත්තයා සමහර වෙලාවට හරියටම හරි. දැන් අපි මෙතනින් ගැලවෙන්නේ කොහොමද? අපි ඒ වගේ වෙලාවක විශේෂයෙන් අපි හිතමු වැඩිහිටි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට කතා කරලා කියනවා ඔයාට රුපියල් 50,000ක මුදලක් ඇදලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා ගුවන් ගමනක් ගියා, ඒ නිසා ඔයාට ගුවන් ටිකට් පතක් තියෙනවා. මේ වගේ එකක් එනකොට අපි අන්තර්ජාලය හරහාම කටයුතු නොකර ඒ අදාළ ආයතනයට ගිහිල්ලා හරි එහෙම නැත්නම් දුරකථන ඇතුමක් ඔස්සේ හරි සම්බන්ධ වෙන එකද වෙන්න ඕනේ. එහෙම නැත්නම් කියන්නම් වාලේ කිව්ව ගමන් මේකට ක්‍රියාත්මක වීම ඇතුළේද මේ අනුතර අපිට මුහුණ දෙන සිද්ධ වෙන්නේ?
2: සාමාන්‍යයෙන් මම හිතන්නේ ඔවුන් දුරකථන අංකයකුත් භාවිතා වෙනවා. ගොඩක් කාලවට මම සංක දුරකථන ඇමතුමකුත් අපිට ලැබෙනවා. දුරකථන ඇමතුම ඔස්සේ තවත් අහවුරු කරනවා. ඊළඟට ඒ කියන්නේ ඔවුන් දුරකථන අංකයෙන් කතා කරලා ඉතාලම පැහැදිලිව මේ කතා කරන්නේ අපිට තෑග්ග දෙන්න ඉන්න කෙනාම කියන එක එනවා. ඉතින් දැන් අපිට දැන් අපි කතා කරේ අපේ අන්තර් බැංකුවත් එක්ක සමග තියෙන ජංගම දුරකථන යෙදුම. හරි, එහෙම නැත්නම් අන්තර්ජාල බැංකු යෙදුම ඇතුළට කොහොමද ප්‍රවේශ වෙන්නේ? පැහැදිලිවම මං හිතන්නේ ලංකාවේ තියෙන සීලුම බැංකු වලින්, මොකද බැංකු නියාමනය වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ යටතේ. එතකොට බැංකු පද්ධති සීලුම බැංකු පද්ධති වලින් මේ සේවාවන් හඳුන්වා දෙනකොටම ඒ හා සම්බන්ධ වෙලා තියෙන සීලු දෙනාටම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉඳලා අපි හිතමු අවුරුදු 18 ඉන්න තරුණම කෙනා වෙනකන් සීලුම ගිනුම් තියෙන මේවා හදාගෙන තියෙන පිරිසට, ඒ කියන අන්තර්ජාල බැංකු පද්ධතිය, එහෙම නැත්නම් ජංගම දුරකථන බැංකු මේ ඇප් දාගෙන ඉන්න සීලු දෙනාටම මං හිතන්නේ SMS පණිවිඩ මගින් නිතර දැනුවත් කරනවා. කිසිම විටක තමන්ගේ පාස්වර්ඩ් එක, දුරපදය, මේ තොරතුරු වෙනත් කෙනෙකුට දෙන්න එපා. ඉතින් ඒකෙන් බේරා ගන්නම තමයි ඊළඟ යෙදුම කියන්නේ. අපි කියනවා එකක් කියනවා මේ MFA, Multi Faction Authentication, එහෙම නැත්තම් කියනවා මේ 2FA කියලා කියනවා, 2-Factor Authentication. ඉතින් එතකොට අපිට තමන්ගේ තියෙන මුරපදයට අමතරව මුරපදය හොයාගත්තත් ඊළඟට අපි අර OTP කියලා කියන මේ කියන්නේ one time password එක එක වරකට විතරක් ලැබෙන අංකයක් එනවා. ඉතින් ඒකත් අපි දානවනේ. එතකොට අපි කියන්නේ කිසිම විටක තමන්ට ලැබෙන මුරපදයේ මොන විදිහකට හරි හොයාගත්ත කියන්නකෝ. සමහරට මුරපදේ වෙන්න පුළුවන් මදුසංක 123, නැත්නම් මදුසංකගේ බර්ත්ඩේ එක, මදුසංක කියලා ගහලා බර්ත්ඩේ එක. ඉතින් ඔය ක්‍රමයට මුරපදයේ හොයාගත්තත් අර OTP, එහෙම නැත්නම් one time password එක ඊළඟ පාර ඒක පාවිච්චි කරන්න බෑ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් දැනට නම් ඉලක්කම් 6ක් එන්නේ. ඉතින් ඒක ඊළඟ පාරෙ එන්නේ නැහැ. ඉතින් ඒක ඒ ඉලක්කම් 6 නැවත ලැබෙන්න මං හිතන්නේ එන වසර ගණනාවකින් සමහරට නැවත ලැබෙන්නේ. ඉතින් එතකොට ඒකින්ද තමන්ට හිතර අංකයක් ගැහුවා කියලා කිසිම විටක යන්න බෑ. ඉතින් එතකොට ඒක කිසි කෙනෙක් කරහා කිසි කෙනෙකුට ලබා දෙන්න එපා කියන එක බැංකු පද්ධති හරහා නිතරම කියනවා.
1: දැන් ඕක අපි දිගටම කිව්වනේ සුමුදු මහත්තයා. අපි මේ වැඩසටහන පටන් අරගෙන දවස් 3-4ක් යනකොටත් අපි මනමතකය ඔබතුමත් එක්කම අපි මේ ගැන කතා කළා. ඊට පස්සේ තව නිරෝෂානන්ද මහත්තයා ලැවිල්ල කතා කළා. සුමුදු රත්නායක මහත්තයා, ඉන්දිකගමගේ මහත්තයා, ඔය අපි බණ්ඩාරගේ මහත්තයා, මේ කට්ටියම ඇවිල්ලා කතා කරා. මේ සම්බන්ධයෙන් අඩුවැඩි වශයෙන් කතා කරනවා. හැබැයි මේ තප්පරෙත් කවුරු හරි ඉල්ලුවොත් අපි OTP එක දෙනවා. ඒ අපිට සමහරට ඇමතුම එන්නේ ලොකු පුතාගෙන්. එහෙම නැත්නම් තමන්ගේ හිතවත් කෙනෙක්ගෙන්. සමහරට අපි දන්නේ නැහැ ඒ අදාළ කෙනාගේ සමහරට මේ WhatsApp එක හැක් කළා තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ. හරි. ඒ නිසා අපිට දැන් මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපි මේ මේ අපි වහගෙන ඉන්න අයට කියමු, දැන් සමහර වෙලාවට අපිට හිතා ගන්න බෑ මේ අපි ඉස්සල්ලම් කිව්වේ මේ අඩුම ධර්මයේ ඒ කියන කෙනාමද කියලා තහවුරු කරගෙන කතා කරන්න කියලා. දැන් මේල් එකක් හම්බෙනවා, එහෙම නැත්නම් ඔවුන් හැඩෑගිකට සැරසිලා මේ OTP එකක් තෙල්ලනවා, මෙයාමද කියලා බලන්න කෝල් එකක් ගන්නකොට WhatsApp එකේ කතා කරන්නේ එයාම තමයි. ඒ නම්බරෙම තමයි කතා කරන්නේ. දැන් ඒක මේ මේ එහෙම පැහැදිලි කරගන්නත්, එහෙම තහවුරු කරගන්නත් අපිට බැරි තරමට මේ සයිබර් අපරාධකරුවෝ ක්‍රියාත්මකයි.
2: ඔව්. එතකොට ඊළඟට තියෙන ක්‍රමේ තමයි දැන් අපිට දැන් අපි මෙතනට ගියානේ. ඉතින් ඔබටත් මං හිතන්නේ ලංකාවේ තියෙන ගොඩක් මේ ජංගම දුරකථන බැංකු යදුම් එහෙම නැත්තම් අන්තර් මේ මොකද්ද අන්තර්ජාල බැංකු පද්ධති ඇතුලේ බැංකු පද්ධති ඇතුලේ තව තියෙනවා. මං හිතන්නේ මේක තමන්ට තමන් ගැන මේ විශ්වාසය නැත්තම් කියන්නේ තමන්ට ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් OTP එක ඒ කියන්නේ වන් ටයිම් පාස්වර්ඩ් එක කිසි විදිහක දෙන්න එපා කිව්වත් නමුත් ඕන් ඊට වැඩි ඉතාම සූක්ෂම ක්‍රම තියෙනවා. උදාහරණයකින් මම හිතන්නේ මට ආපු එකක් මම හිතන්නේ මට මතක නැහැ මම එකපාරක් මේ වැඩසටහන ඉදිරි කිව්වා. ඒක වෙන්නේ මනුසංක ඕන් ඉතාම සූක්ෂම අල්ලගන්නේ ගෙදර ඒ තමන්ගේ නිවසේ විදුලි බිල ලියන්න එන ඒකද. කියන්නේ විදුලි බිල ලියන්න එනවානේ මහත්වයේ ලංකා විදුලි වල මණ්ඩලයෙන්. ඒ නියෝජිතයා තමයි හම්බ වෙන්නේ. හම්බෙලා කියනවා අර ගෙදර මට දෙන්න ලයිට් බිලේ ෆොටෝ එක. හරි. ඉතින් මෙයා ඒක ලයිට් බිලේ ෆොටෝ එක ගන්නවා. ඉතින් ගොඩක් කලාවට ඒක ඇතුළේ තියෙනවා ගෙදර ගොඩක් කලාවට ජංගම දුරකථනයක් නෙමෙයි. එතන තියෙන සමහරට ගෙදර තියෙන ලෑන්ඩ්ලයින් එක.
1: ස්ථාවර දුරකථන.
2: ස්ථාවර දුරකථන. ඉතින් ඊට පස්සේ ගෙදරට දෙනවා දුරකථන එමතුමක්. මිස් මෙහෙමයි ගෙදර ආන්සර් කරන කෙනාට මහත්මයා හරි මහත්මිය කියලා අපි කතා කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලයෙන්. අපි මේ දිනවල අපි පොඩි විදුලි පරිභෝජනය අඩුවෙන් කරන පිරිසක් අල්ලගෙන මේ පිරිසකට අපි මාස දැනට තියෙන විදුලි බිල සම්පූර්ණ ඇරියස් එක එහෙම නැත්නම් ගෙවන්න තියෙන සම්පූර්ණ ශේෂම විදුලි බල මණ්ඩලයෙන් ඉවත් කරනවා. නමුත් මේක තරඟදීමක් නිසා අපිට විදුලි බිලෙන් නෙමෙයි අඩු වෙන්නේ මිස් ඔබතුමියගේ එහෙම නැත්නම් ඔබ මාත්මයාගේ ගිනුමට තමයි මේ මුදල ටික බැර කරන්නේ. ඊට පස්සේ කියනවා විදුලි බිල්පත් අංක කියනවා, ගිය මාසේ පාරිභෝජනය කියනවා යුනිට් ටික, මේ මාසේ යුනිට් ටිකක් කියනවා. එතකොට අපි විශ්වාසය තහවුරු කරන මේ කතා කරන විදුලි වල මණ්ඩලෙම තමයි. ඉතින් එතකොට ඔක්කොම කලින් කරන්නේ අර විදුලි දුරකථන ගේ විදුලි බිලේ අංකේ තරම් බලනවා. හරි. ඒකත් හරි. ගෙවන්න තියෙන ගාණත් හරි. රුපියල් 7500 නම් ගාණ. ඉතින් මේතරතුරු කියන්නේ විදුලි වල මණ්ඩලයේ විතරයිනේ. හරි. එහෙනම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මාසේ ලයිට් බිල කිසිම ලැජ්ජාව බයක් නැතුව තමන්ගේ ගිණුම් අංකය දෙනවා. ඊළඟට වුන් කතා කරලා කියනවා මේ මේ ගිනුමට දැන් මුදල් ටික අපි දානවා තව වෙලාවකින් මිස්ට අපි දැන් මේ ගිනුම මිස්මටද මේ සල්ලි ටික හම්බෙන්නේ කියලා තහවුරු කරගන්න මුරපදයක් ඒ ටක් දාලා අංක කිය. හැබැයි මුරපදේ වන්නේ බැංකුවෙන්. අර කලබලේ එහෙම නැත්නම් මේ විදුලි වල මණ්ඩලයේ තමන්ට අර රුපියල් 6500 මුදල ලබා ගැනීම අවශ්‍යතාවයට අර අපි එවපු මේ OTP එක. ඒ කියන්නේ විදුලි වල මණ්ඩලයට බෑනේ බැංකුවක් වෙනුවෙන් එවන්න පාස් මුරපදයක්. ඒකවත් බලන්නේ නැතුව මේ විදුලි වල මණ්ඩලේ අර අර මැසේජ් එකේ අර අර අපි කියන එකවර පාස්වර්ඩ් එකේම නැත්නම් OTP එක එව්වේ කාගෙන්ද කියලාවත් බලන්නේ නැතුව ඒකෙ තියෙන අංක ටික ටක් ගාලා අර පැත්තට කියන. ඒ ටික කිව්වා කියන්නේ ඉතින් එහාට ආයි තමන්ගේ ගිනුම ගැන තියෙන විශ්වාසය ඒ කියන්නේ තමන් තියෙන බලාපොරොත්තු නැති කරගන්න එක තමයි හොඳම දේ.
1: දැන් මේ පහුගිය දවසක මම යනවා මගේ මේ પાස්පෝර්ට් එක රිනියු කරගන්න. ඒ වෙලාවේ එක්තරා කඩයක් ළඟදී මට හම් වෙන තරුණයෙක්. ඔහු ලංකා මේ දුම්කල නිෂ්පාදන වක්‍රය ආයතනයක මේ නියෝජිතයෙක් විදිහට තමයි කටයුතු කරේ. එයාගේ අතේ ටැබ් එකක් තියෙනවා. මෙයා එතන ඉන්න අයව කතා කරනවා, දුම්පානය කරනවා, දෝ මොනවද පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක, මේ වගේ තොරතුරු ටිකක් අරගෙන අවසානයේ කැමති දාගේ නම්බර් එක දෙන්න. එහෙම පොඩි රිසර්ච් එකක් විදිහට තමයි තොරතුරු එකතු කරන්නේ. අන්තිමට ඔහු කියනවා මේ බලන්න ඔයාගේ පාස්වර්ඩ් එකක් මේ OTP එකක් එනවාද කියලා. ඒක පොඩ්ඩක් පෙන්වන්න කියනවා. පෙන්නනවා. හරි, බොහොම සුදුයි කියලා එතන යනවා. දැන් මේ වගේ සමීක්ෂණ කරන අයත් සමහර වෙලාවට අපිට ওই වන් ටයිම් පාස්වර්ඩ් එක අපෙන් ඉල්ල ගන්නවානේ. සමහර ආයතනවලදීත් අපි දකිනවා කියනකෝ බලන්න මිස් ඔයාගේ පාස්වර්ඩ් එක මොකක්ද ආවේ කියලා. එහෙම අපි දැකලා තියෙනවා. දැන් එහෙම එතන ඉන්න නියෝජිතයෙක්ට හරි මේ වන් ටයිම් පාස්වර්ඩ් එක දෙන එකේ අවධානමක් තියෙනවද සුමුද මහත්තයා? මේ වගේ එකක් අපිට සමහරවිට විශ්වාස කරන්න
2: බැහැ. මෙහෙම දෙයක් තියෙනවා මචං. අපි බලන්න ඕන මේ වන් ටයිම් පාස්වර්ඩ් එක අපිට ලැබෙන්නේ කොහොමද කියන එක. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා ඊටාම පැහැදිලිව ආයතනයකින් වන් ටයිම් පාස්වර්ඩ් එකක් එවනවා නම් ගොඩක් වෙලාවට ඒ නම, ඒ කියන්නේ මේ වන් ටයිම් පාස්වර්ඩ් එක වන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපිට බැංකුවකින් ගියොත් බැංකුවේ නම තියෙනවා. වෙනත් ආයතනයක ගියොත් ඒ නම තියෙනවා. අපි හිතමු සුපර් මාකට් එකකින් ගියොත් සමහර වෙලාවට අපිට ඒ වන් ටයිම් පාස්වර්ඩ් එක දෙන්න වෙනවා. අපි හිතමු දැන් මොකක් හරි ස්කීම් එක අර අපි කියන රිවෝඩ්ස් පොයින්ට් එකක්. ඒ ටික තමන් මොකක් හරි බඩුවක් මිලදී ගද්දි ඒ ටික රීඉම්බර්ස් කරගන්න. ඒ කියන්නේ ඒ ටිකටත් ඒ ටිකෙන් තමන්ගේ බිලෙන් අඩු කරගන්න ඕනේ. ඒ වගේ වෙලාවක ඒ වගේ ක්‍රමයකදී එතන ඉන්න කැෂිය ඉල්ලුවොත් අපිට ලැබෙන වන් ටයිම් පාස්වර්ඩ් එකත් අපිට පේනවා නම් ඒ ආයතනයෙන් ආවේ කියලා දෙන්න වෙනවා. ඒක ඒක සාමාන්‍යයෙන් අර අනිත් පැත්ත. එහෙම නැතුව වෙනත් කිසිම අවස්ථාවක වන් ටයිම් පාස්වර්ඩ් එක දෙන්න එපා. ඊළඟට බලන්න ඕන තමන්ට මේ වන් ටයිම් පාස්වර්ඩ් එක එවන්නේ මේ ඇත්තටම කෝල් කරන කෙනාමද? ඒ තහවුරුකමද? හැබැයි මේක කිව්වත් දැන් අපි කොච්චර මං හිතන්නේ මේ වන් ටයිම් පාස්වර්ඩ් එක OTP හඳුන්වලා දීලා දැන් වසර 5කට 10කට වැඩිනේ. නමුත් තාමත් ඉතාලම වංචා මං හිතන්නේ මේ දිනවල ඔය ගුවන් ටිකට්පත් වංචාව මං හිතන්නේ මිලියන ගාන මිලියන 100කට 150කට වැඩි මුදලක් දැනටමත් අපේ රටේ ජනතාවගේ මුදල් ලෝන් මේ විදියට අරගෙන. ඉතින් එතකොට මනුෂ්‍යංග මේකේ ඊළඟ පියවර තමයි මේ බැංකු පද්ධතිය එහෙම නැත්නම් තමන්ට ලබා දීලා තියෙන අන්තර්ජාල බැංකුකරණය එහෙම නැත්නම් අපි හිතන ජංගම දුරකථන බැංකු පියදුම් ඇතුලේ අපිට තියෙනවා මේක ලිමිට් කරගන්න ක්‍රම දෙකක් තුනක් තියෙනවා. එකක් තියෙනවා ඕන්නම් කිසිම විටක මගේ ජංගම දුරකථන යෙදුමේ එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා යොදාගද්දි මම මේකට ඩිරෙක්ට් මගේ account එක link කරගන්නේ. මොකද account එක හරහා ගණදුණු කරන්න බෑ. account එක හරහා ගණදුණු කරනවා නම් මම නැවත බැංකුවට ගිහිල්ලා කියනවා නම් මගේ ජංගම දුරකථන බැංකු කරන පද්ධතිය හරහා මම ගණදුණු කරන්නේ account එක නෙවෙයි එතන wallet එකක් හදාගන්න. ඒ කියන්නේ අර තමන්ගේ තියෙන ප්‍රධාන ගිණුමෙන් පොඩි මුදලක් මෙතෙන්ට දාලා ඒක හරහා තමයි ගණදුන ටික කරන්නේ. හැබැයි මේ පහසුකම් ටික මේ පද්ධතිය ඇතුලේ තියෙනවා. හැබැයි එතකොට ජනතා විදිහට බැංකුවට ගිහිල්ලා කියන්න ඕන මගේ account එක link කරගන්න නැතුව ඉදිරි ගණදුන වලට මෙහෙම wallet එකක් දෙන්න.
1: අවශ්‍ය ප්‍රමාණය අපි හිතමු රුපියල් 10000 ඉන්න 10000 wallet එකක්
2: දාලා ඒ wallet එකෙන් මේ පද්ධතියට access කරත් ඌට අර රුපියල් 10000 ගත්තට ප්‍රධාන ගිණුම ඇතුලට එන්න බෑ. ඊළඟට එක තමයි ඊළඟට දාන්න ඕන අපි යම් කිසි සීමා පනව ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මදු සංක දන්නවනම් මගේ ගණතුණු වෙන රුපියල් මට ඕන නම් ගෙදරින් ඔය කවුරු හරි කෙනෙක් යාළු රුපියල් 10,000-15,000ක් ඉල්ලයි. එහෙම නැත්නම් මගේ නිතරමගේ ගණතුණු වල තියෙන්නේ රුපියල් 5,000-10,000යි. මුදල් නම් 10,000ට ලිමිට් එක දාගන්නවා ගණදෙනුවකට. ඒ වගේම හිතමු දිනකට අපි හිතමු ඕන නම් 10,000 ගානේ තුන් දෙනෙකුට දෙයි කියලා. ඒතුළු ඒ තමන්ගේ ගණදෙනුව වල ස්වභාවය අනුව දිනක ලිමිට් එක ගණදෙනුවකට ලිමිට් එක ගණදෙනුවකට මෙච්චරයි මට උපරිම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. දිනක් ඇතුළත මට මෙච්චර මුදලයි ට්‍රාන්ස්ෆර් කිදී. ඔය ලිමිට් ඔක්කොම මේ යදුම් ඇතුළේ තියෙනවා. ඉතින් එතකොට හැබැයි අපි එක ගැන දැනුවත්ද නැද්ද කියන ප්‍රශ්නේ දෙන යදුම් ඇතුළට ගිහිල්ලා බලුවොත් අනිවාර්යයෙන්ම ඔය ඩේලි ලිමිට් කියන එක මම ඒ වචනවලින්ම කිව්වොත් ඩේලි ලිමිට් ට්‍රාන්සැක්ෂන් ලිමිට් ඔය ටික ඔක්කොම ඔන්න රුපියල් 100ට හදා ගන්නත් පුළුවන් ට්‍රාන්සැක්ෂන් ලිමිට්. ඉතින් එතකොට අර වෙනත් කෙනෙක් ඕකට ප්‍රවේශ වුණොත් අර ලිමිට් එක වැඩි කරොත් අනිවාර්යයෙන්ම නැවත OTP එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ලෙවල් එකට ගිහිල්ලා වුන්ට මේකට ඇතුල් වෙලා ගොඩක් දේවල් කරගන්න අමාරුයි.
1: උපරිමුණුත් ඒ වෙනකොට බුලට් එකේ තියෙන රුපියල් 10,000 විතරයි ගන්න පුළුවන්.
2: ගන්න පුළුවන්.
1: එතකොට අපිට ඒ සම්බන්ධයෙන් එනවනේ මෙන්න මෙච්චර ගන්න ඩිඩක් වුණා කියලා මැසේජ් එක.
2: ඊළඟට තියෙන දේ තමයි අර ලිමිට් එකක් දාගන්න එක. ට්‍රාන්සැක්ෂන් ලිමිට්, ඩේලි ලිමිට්, මන්ත්‍රි ලිමිට් ඕනනම් මාසෙට උනත් පුළුවන්. ඉතින් ඒක ඒ පහසුකම එකතකින් අපිට අර වගේ කෙනෙක්ගේ තියෙන ඒ වගේම අපේ මාසික අර අපේ ආය ඒ කියන්නේ දැන් එදිනෙදා අපේ මේක තියෙනවානේ. ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණයටත් හොඳයි. ඒ කියන්නේ මම ලිමිට් එකක් දාලා තිනවා. මම මේ ඇප් එක හරහා මාසෙට ගෙවන්නේ මෙච්චරයි. මොන ප්‍රශ්නාවක් මම මීට වැඩිය ගෙවන්නේ නැහැ කියන්නේ. එතකොට තමන්ටත් මූල්‍ය කළමනාකරණයක් මේක ඇතුළේ එනවා. ඉතින් ඒ කියන්නේ මේක බැංකුවත් එක්ක තමන්ට මේ යෙදුම දීලා තියෙන බැංකුවත් එක්ක කතා කරලා මේ පහසුකම් ටික ගත්තොත් අර අපි අතෙන් මොකක් හරි වැරද්දක් වෙලා වෙනත් කෙනෙකුට ගියත් ඔවුන්ට මේ සම්පූර්ණ තමන්ගේ තියෙන මුදල් ටික ලබා ගැනීමේ ප්‍රවේශ වීමේ පහසුකම නැති වෙනවා.
1: පරිස්සං වෙන්න යතුරු ගණනාවක් දාලා දීලා තියෙනවා. හැබැයි අපි යතුරෙන් පරිස්සං වෙනවා කියන එක පිළිබඳව ලොකු දැනුමක් තිබෙන්නේ නැහැ. දැන් මේ කතාව අහන්න කියලා අපි කිව්වොත් ඔය කියන කාරණා ටික ඔබට අපි අද කතා කරන නිසා තව ආරක්ෂිත ක්‍රමවේදයන් ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න. අපි ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ යලි කතා කරමු. රැඳිලෙන් දිගටම ලක්කඩ සයිබර්ජන් එක.
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න? අදම අමතන්න. 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලා පෙරවරු 9යි.

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071-397-399.
0: අද ප්‍රදේශ රැස්සකට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමු මැදම ඌව සහ නැගෙනහිර පළාත් මෙන්ම පොළොන්නරුව ගල් හා මාතර දිස්ත්‍රික් කීට ඇතුළත් එම ප්‍රදේශවල පසුරකින් පමණ පසු තැනින් තැන හෝ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවනවා. දකුණු පළාතේ සහ කළුතර සහ කොළඹ දිස්ත්‍රික්වල මෙන්ම වෙරළබර ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි. ගෙගුරුම් සහිත වැසි සමග తాවකාලික තදසුලන් සහ ප්‍රබල අකුණු හට ගැනීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයේ ඉදිරිපත් කළ නවතම සාකච්ඡා යෝජනා පිළිබඳව තමන් සෑහීමකටපත් නොවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානයේ ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් එම ඉලක්ක වෙත කිසිදා ළඟාවේදැයි තමන්ට විශ්වාස නොමැති බවත් ඇමරිකා ජනාධිපතිවරයා කියා සිටියා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ ටෙහරන් පාලට විසින් පාකිස්තානය හරහා නව යෝජනාවලිය ඇමරිකාවට යොමු කළ බවයි. එහෙත් එහි ඇතුළත් කොන්දේසි හෝ කරුණු පිළිබඳව මෙතෙක් හෙළිදරව් කර නැහැ. පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත ඍජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් පළ කර තිබෙනවා. තමන් පාකිස්තානය සහ එහි නායකත්වයට දැඩි ගෞරවයක් දක්වන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වේදනාව
1: මගේ නොව දිමිසුරු තරුපත් සහන ඔබය මියන තුරු
0: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය ආදරණීය චෝදිරණීය චෝදි
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 076 325 25 අමතන්න
0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් සයිඩ් ලයින්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයින් සමාජ කමිෂනය
4: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: සතියක ලක්හඩ
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
8: කෝටි 11 ධන නිදාන ලොතරැය. 10,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා. රුපියල් ලක්ෂය 3,000,000, 100,000, 60,000 ත්‍යාගි ඩබල් වෙලා. කෝටි 11 ධන නිදානයේදී රුපියල් 40ක් හොඳටම ඇති.

0: උදේ 9යි විනාඩි 12යි අපි කතා කරමින් ඉන්නේ සයිබජන් තුල. මේ කතා කරන්නේ අපේ රටේ මිනිස්සුන්ට බලපාන කාරණාවක් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔබ ප්‍රායෝගිකව අන්තර්ජාලය පරිශීලනය කරන කෙනෙක් නම් ඔබ ආරක්ෂිතයිද? එහෙම ආරක්ෂිත නැතිනම් ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ. අපි තාම ගෞරවයෙන් ආරාධනා කළාද මේ කතා බහට ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයාට. අනිල් දැන් බොහෝ දෙනෙක් අපිට මැසේජ් කරලා අහලා තියෙන කාරණාවක් තමයි අපි ව්‍යාපාර හිමනම් කරන අය නෙවෙයි. හැබැයි අපි අන්තර්ජාලය ඇතුලේ බොහෝ වෙලාවට සැරිසරන්නේ සමාජ මාධ්‍ය පරිශීලනය කරමින්. එතකොට සමාජ මාධ්‍ය පරිශීලනය කරන අය විදිහට මොන වගේ අවධානමක්ද අපිට තියෙන්නේ? අපිට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී ඔය කියන ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේද? එහෙම නැත්නම් අපි වගේ කෙනෙක්ව හැක් කරලා එහෙම නැත්නම් ෆිෂින් ඇටෑක් එකකට යොදා ගන්න පුළුවන්කමක් තියෙනවද? එහෙම අවධානමක් තියෙනවනම් ඒ පිළිබඳව යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න ගෙන ඉල්ලීම කළා.
1: ඔව් දැන් සෞදුමත හුඟක් වෙලාවට මේ Facebook එක හැක් කළා ඔහේ අතෑරලා දාන තත්ත්වයක් අපි දැකලා තියෙනවා. කියන්නේ අපෙන් ඇති ගන්න දෙයක්වත් නැහැ. Facebook එක ඊට පස්සේ account එකට log වෙන්න බෑ. අපි email ගෙහුවට වැඩන්නේ. ඒක හැක් කළායි කියලා තමයි කියන්නේ. එතනින් එහාට අපි වැඩක් ගත්තද දන්නේ පස්සේ වැඩක් ගත්තද දන්නේ. ඒකට ලොග් වෙන්න බෑ account එකේ. ඊට පස්සේ අපි ආයෙ ගිහිල්ලා බලනකොට recover කරනකොට friends ලා 5 දෙනෙක් වගේ ඒක disable වෙලා තියෙන. මොකද්ද මේ තත්ත්වය?
2: මම හිතන්නේ මේක වෙන්නේ රනිල් ගොඩක් වෙලාවට දැන් සමාජ මාධ්‍ය ඇතුළෙත් මම හිතන්නේ 2-factor authentication හදලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනියට අපි දැනගන්න ඕනේ. හැබැයි ඒවා මැන්ඩේට් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි හිතුවොත් දැන් බැංකු පද්ධතිය හරහා අන්තර්ජාල බැංකු හරී මේ වගේ එකක් ගත්තොත් එම ඔවුන් OTP අනිවාර්ය කරගන්නවා. ඊමේල් ලිපිනයක් හරී එහෙම නැත්නම් OTP ගෙවන්න ජංගම දුරකථන අංකයක් හොයා ගන්නවා, SMS පණිවිඩයක් එවන්න. නමුත් අරක අනිවාර්ය නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ ඒකට ගිහිල්ලා අපේ ඒ ආරක්ෂක ක්‍රමවේද, ඒ කියන්නේ 2-factor authentication ඒ ටික හදාගන්න. එතකොට ඔතන තියෙන ප්‍රශ්නේ තමයි අපි නොදන්නුනාට මේ සමාජ මාධ්‍ය ගිනුම්. ඒ වගේම අපි දැන් මේ අපි හිතමු දැන් මේ අපි මොකක් හරි මොසංගඩ ව්‍යාපාරයක් තියෙන එකට වෙබ් පිටුවක් හදලා තියෙනවා. එතකොට ඒ වෙබ් පිටුව ආරක්ෂා කරන්න ඕනේ. ඒ වෙබ් පිටුවට ඉදින් අපි කියනවා ෆයර්වෝල්. එහෙම නැත්නම් අපි කියනවා වෙබ් කියලා තියෙන වෙබ් ඇක්සස් ෆයර්වෝල්. ඒකට ඒ සියලු ආරක්ෂිත ක්‍රමවේද මේක ඇතුලේ තියෙනවද නැද්ද කියන එක එළියේ ඉන්න කෙනෙක්ට බලන්න පුළුවන්. එළියේ ඉන්න කෙනෙක් කියන්නේ මේ හැකර්ලා. එහෙම නැත්නම් මේ සයිබර් අපරාධ වලට සම්බන්ධ පිරිස ඔවුන්ගේ වැඩේ නිතරම ඒ කියන්නේ ඇටෙම්ප්ට්. ඒ කියන්නේ මේ මේ මේවට ප්‍රවේශ වෙන්න උත්සාහ කිරීම. දැන් හොඳම උදාහරණේ තමයි මම හිතන්නේ මේ මැතිවරණ සමයේදී මේ දැන් පවතින රජයේ තිබුණ වෙබ් පිටුවට සාමාන්‍යයෙන් තප්පරයකට 6000කට 7000ක් වගේ ඇවිල්ලා බලනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ මම හිතන්නේ මේ දේශපාලන අවශ්‍යතාවයකු තිබුණා. මොකද ඒ වෙලාවේ ඒ වෙබ් පිටුවේ තමයි මට මතක විදිහට ඔක්කොම ප්‍රතිපත්ති ප්‍රකාශ ටික ඕනම කෙනෙකුට ලබා ගන්න දීලා තිබුණේ. නමුත් මේක ජනතාව අතට යන එක නතර කරන්න ඒ අදාළ වෙබ් පිටුවට මම හිතන්නේ මේ තප්පරයට 6000ක් 7000ක ප්‍රමාණයක් එනවා මේකට ප්‍රවේශ වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ මවුන් කරන්නේ අර වීක් සිකියුරිටි. එහෙම නැත්නම් අපි කියනවා හරියට ආරක්ෂාව නැති තැන් වලට මවුන් වෙනවා. එතකොට දැන් අර රනිල් කිව්වා වගේ අපේ තියෙන සමාජ මාධ්‍ය ගිනුම අපි හිතමු Facebook කියලා. ඒකේ අපි කරලා නැත්නම් අර අපි කියන සිකියුරිටි පැත්ත. ඒ කියන්නේ ආරක්ෂක ක්‍රමවේද 2-factor authentication. ඒපයි කියන්නේ ඒ වගේ දේවල් දාලා නැත්නම් අනිවාර්යයෙන්ම ඊට පස්සේ වුන් කරන්නේ අර දැන් ගොඩක් කාලවට දැන් තාක්ෂණය ඊටත් වැඩි දියුණුයි. AI තාක්ෂණයක් තියෙනවා. ඉතින් ඒකේ අපි අර පාස්වර්ඩ් අපි හිතන පාස්වර්ඩ් ඒ කට්ටිය මැච් කරලා දෙනවා. මැච් කරලා දෙනවා කියන්නේ ගොඩක් කාලවට දාන පාස්වර්ඩ් එකක් තමයි රනිල්ගේ Facebook ගිනුම නම් රනිල්ලට 123 රනිල් 123 ඔන්න ඔය වගේ දේවල්. එහෙම නැත්නම් උපන්දිනේ. ඉතින් ඒ සියලු ක්‍රමවේදයේ සමාජ මාධ්‍ය ගිණුමට අදාළව තියෙන සියලුම වෙන්න පුළුවන් පාස්වර්ඩ් ටික ඒ කට්ටිය අර ඇටෙම්ප්ට් එකත් එක්කම try කරනවා. ඉතින් 10-15,000 දානකොට ඒ පාස්වර්ඩ් එක හරියනවා. ඉතින් ඒක තමයි අපි හැම වෙලේම කියන්නේ ඕනම තැනකට පාස්වර්ඩ් එකක් දාද්දී කොහොම හරි මතක තියාගෙන කම්ප්ලෙක්සිටි පාස්වර්ඩ් එකක් දාන්න. කියන්නේ කම්ප්ලෙක්සිටි පාස්වර්ඩ් එකක් කියන අඩුම තරමින් 8ක්වත් තියෙන්න ඕන කැරක්ටර්ස්. ඉතින් ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන්න ඕන නරිල් කැපිටල් ලකුණක්. ඉංග්‍රීසියෙන් පාස්වර්ඩ් එක දාන්න. ඉතින් එතකොට සිම්පල් ලකුණ. ඒ වගේම සලකුණ. ඉලක්කම. මේ හතරම එකතු වෙන්න ඕන. සලකුණක් කියන ඇට් කියල කියන හැස් කියලවා බොය මේ අපි අර කියන බුද්ධුවම්ම මාක් එක කියලවා එම නැත්තම් ප්‍රශ්නාර්ථ ලක්ුණ ඒ වගේ සලකුණක් තියෙන
1: සිම්බල්ලක්කමක්
2: තියෙන්න ඕන. ඉතින් මේ ටික අනිත් එක ඒකත් පිළිවෙලකට දාන්න. ඉතින් පිළිවෙලකට කියන්නේ මේකෙන් පිළිවෙලක් කියන්නේ එකතනක ඉලක්කම්ම ওই ටික ඔක්කොම මික්ස් වෙච්ච මොකක් හරි පාස්වර්ඩ් එකක් හදාගන්න
0: ඕනේ. වැඩේ තියෙන්නේ දැන් අපිට මතක හිටින එකක් පාස්වර්ඩ් එකට දාගන්න අපි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ කියන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්න කන්දරාවත් එක්ක අපි හිතනවා දැන් ඔය වෙන වෙන ඒවා දාලා අන්තිමට මේල් එකට ලොග් වෙන්න බෑ, Facebook එකට ලොග් වෙන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙන ඉඳන් හොඳම දේ තමයි කමලා 123. කසුන් 123. ඔය මොකක් හරි එකක් දාගන්න
2: ඕනේ. බොහෝ පිරිසක් මං හිතන්නේ දැන් මේ වැඩසටහන අහන් ඉන්න අයට කියන්නේ බලන්න බොහෝ පිරිසකක පාස්වර්ඩ් එක තියෙන්නේ එක්කෝ නමයි තමන්ගේ උපන් වර්ෂය හරි උපන් දිනේ හරි. එහෙම නැත්නම් නමයි 123. බලන්න දැන් තියෙනවනම් මං කියන්නේ ඒක වෙනස් කරගෙන.
0: ඒක නැත්නම් තියෙන්නේ එකේ ඉඳන් 9ට නැත්නම් 9 ඉඳන් 1ට.
2: ඉතින් ඔය වගේ ඕව ඇවිල්ලා අපි කියන්නේ අර වීක් පාස්. එතකොට පාස්වර්ඩ් කම්ප්ලෙක්සිටි කියන්නේ මේ අකුරු ටික අඩුම තරමේ නම ගැහුවත් කමක් නැහැ මැද අකුරක් කැපිටල් ගහන්න. ඉතින් එතකොට අපි දන්නවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි අර දැකපු ඒ ડોකියුමන්ටරි එකෙත් ඒ කියන්නේ පාස්වර්ඩ් කියන එක අපිට ටයිප් කරන්න පුළුවන් වෙනින් විදිහකට. ඉතින් එතකොට P අකුර, A අකුර, S අකුර දෙක වෙනුවට ඩොලර් සයින් දෙකක් දාන්න පුළුවන්. අතේ ඒ අර ඒ කියන්නේ නිකන් වුණ අර උදාහරණයට පෙන්නන්නේ කම්ප්ලෙක්සිටි හදන්නේ මෙන්න මෙහෙම. ඉතින් එතකොට ඒ වගේ අඩුම තරමේ නමට S අකුරක් එනවනේ S අකුරුන ඩොලර් අකුරක් දාන්න. හැබැයි ඒක මතක තියන් ඉන්න. ඉතින් එහෙම මොකද අනිත් එක මෙහෙම කරලා ඔක්කොම කරලා ජංගම දුරකථනයේම මේ තමන් දාපු Facebook password එක කියලා ජංගම දුරකථනයේ කේෂින් එක ඇතුළට දාලා වැඩක් වෙන්නේ
0: නැහැ. එහෙමත් තියෙනවනේ නේද?
2: එහෙම දේවල් නේ කරන්නේ.
0: බැංකු කාඩ් එකක්
2: දාලා පින් නම්බර් එක ඇතුළම තමයි බැංකු කාඩ් එකේ පින් එක තියෙන්නේ. ඉතින් එතකොට අහුල ගන්න කෙනාට ලොකු මහන්සියක් නැහැ. ඉතින් එතකොට මනුසංක ඒ කම්ප්ලෙක්සිටි පාස්වර්ඩ් එක තමයි පළවෙනි දේ. කම්ප්ලෙක්සිටි පාස්වර්ඩ් එක තිබුණොත් ගොඩක් වෙලාවට අර එළියේ ඉන්න කෙනෙකුට මේකට ප්‍රවේශ වෙන්න බෑ. හැබැයි ප්‍රවේශ වුණත් අපි ඊළඟ ස්ටෙප් එක 2-factor authentication සමාජ මාධ්‍ය ඔක්කොම දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් Gmail ගත්තත්, Facebook ගත්තත්, Instagram ගත්තත්, YouTube ගත්තත් මේ හැම එකකම අපිට තියෙනවා 2-factor authentication. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ කවුරු හරි කෙනෙක් පාස්වර්ඩ් එක හොයාගෙන ප්‍රවේශ වෙන්න උත්සාහ කරත් 2-factor authentication එකේ OTP එකක් එනවා. ඒක දාන්න බෑ. ඉතින් එතකොට ඒකත් ඇක්ටිවේට් කරගන්න දේ පළවෙනි දේ. ඊළඟට තියෙන මන්ද මේ රනිල් කතා කරපු දේ තමයි අපි සමාජ මාධ්‍යවල අපි ලොකුවට නැති වුණාට අපිව කියවන්න පුළුවන් ලොකු දෙයක්. කියන සමාජ මාධ්‍යවල අපි ලබා දීලා තියෙන තොරතුරු අනුව දැන් සමාජ මාධ්‍යවලට අපි දාලා තියෙනවා නම් අපි ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය මොකක්ද කියන. එතකොට අර අපිට හැක කරන්න එහෙම නැත්නම් අපිට එන කෙනාට කතා කරන්න පුළුවන් විශ්වවිද්‍යාලේ මිතුරෙක් විදිහට. මතක නැහැනේ අවුරුදු 20කට 30කට කලින් හිටපු කෙනෙක් දැන් කතා කරනවා මෙහෙම හිටියා මොකක් හරි කාඩ් එකකුත් කියලා ඔය වගේ එකක්. ඉතින් අපි සමාජ මාධ්‍යවල පෝස්ට් දාද්දී ඒ සියලු තොරතුරු ටික එනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අවුරුද්දට නෙමෙයි මේ වෙසක් එකට වෙසක් කෝඩු ඉල්ලුවාම ගෙදර ෆොටෝ ටික ඔක්කොම ගහලා දානවා. ඉතින් ඒක ඇතුළේ ගොඩක් වෙලාවට ගෙදර අංකෙත් පේන්න තියෙනවා. මොකද වෙසක් කූඩු ටික එල්ලද්දි ගෙදර අංකෙයි ඒ ටික ඔක්කොම දාලා වෙසක් කූඩු ටික තමයි ගහන්නේ. හැබැයි ගේත් එක්කමනේ ෆොටෝ එක දාන්නේ.
0: ඉස්සරහ තියෙන කාර්ගේ නම්බර් එක තියෙනවා.
2: කාර්ගේ නම්බර් එක තියෙනවා.
0: මේ ඔක්කොම දෙන. එතකොට අර තහවුරු කරගන්න අවශ්‍ය කෙනෙක්ට ඔක්කොම කියන්න පුළුවන්. CAW 152 නම්බරේ තියෙන වාහනේ ඔයගොල්ලන්ගේ නේද?
2: එතකොට එක එක ක්‍රමවේද තියෙනවා. ඉතින් එකක් කරගන්න පුළුවන් ඕනනම් අර ඉන්ෂුරන්ස් සමාගමක් විදිහට වාහනේ ඉතින් ඕක ඒ ක්‍රම වේක දැන් බොහෝ පිරිස් මන් දැකලා තියෙනවා සමාජ මාධ්‍යතර තමන්ගේ ජංගම දුරකථන අංකයක් දාලා ඊමේල් ලිපිනයක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම අර පැටර්න් බිහේවියර් පැටර්න් ටික ඒ කියන්නේ අපි දැනගන්න ඕන පළවෙනි දේ තමයි තමන්ගේ තමන් ගාව තියෙන පබ්ලික් සමාජ මාධ්‍ය ගිණුමක් නම් තමන්ගේ පුද්ගලික තොරතුරු නොදා ඉන්න. කියන්නේ තමන්ගේ ගාව තමන් ගාව ඉන්න ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක එහෙම නැත්නම් තමන්ම ෆලෝ කරන තමන්ගේ Facebook ගිණුමට තමන්ගේ Facebook ම බලන්න පුළුවන් පිරිස අතරේ තමන් දන්නේ නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යම පුද්ගලික දේවල්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අර ඉස්සලා කිව්ව වගේ පිට රටකට ගිහිල්ලා එන දෙයක් ඔය වගේ දේවල් තොරතුරු නොදා ඉන්න. එතකොට වුන් දන්න. එතකොට වුන්ට අර හදා ගන්න බෑ. ඊළඟට තියෙන්නේ දැන් තමන් ගාව ඒ වගේ ඒ කියන්නේ තමන් ගාව ඉන්නේ ඊටාම කිට්ටු පිරිසක් විතරක් කියන එක තියෙනවා නම් ඊළඟට බලන්න ඕන. හැබැයි ඒකත් එක්කත් බලන්න ඕන අපි හිතු මට ඉන්න මගේ පන්තිය ළමයි ටික, මගේ නෑදෑයෝ ටික, මගේ ඔෆිස් එකේ කට්ටිය ටික විතරමයි කියලා. හැබැයි ඒ වගේත් බලන්න මොනවාද මේක ඇතුළ තියෙන සක්‍රීයව තියෙන ගිණුම් මොනවාද. ඉතින් සක්‍රීයව කියන්නේ සාමාන්‍යයෙන් මොනවා මොනවා හරි දිනදා මොනවා හරි දාන. ඉතින් එතකොට අපිට පේනවා නම් ඒ ඉන්න එතකොට පොඩි පිරිසක්නේ. ඉතින් ඒකෙත් දේවල් ඒ කියන්නේ ඉන්න පිරිස මේ තමන්ට ඒ කියන්නේ පේනවා නම් තමන්ට විශ්වාසයි කියන එක මේ. හැබැයි හොඳම දේ තමයි අපි මේවා ඒ කියන්නේ අර සමාජ මාධ්‍යවල අනවශ්‍ය විදිහටම පුද්ගලික තොරතුරු මේ දාන එක තමයි බොහෝ විට ඒ කියන්නේ තමන් නොදන්න පිරිසක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඇතුලේ ඉන්නවා කියලා තමන්ට චකයක් තියෙනවා නම් කිසිම විටක තමන්ගේ පුද්ගලික තොරතුරු නොදා ඉන්න තරමට අපි ආරක්ෂිතයි. උදාහරණයක් විදිහට දැන් අපි දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. හැබැයි බර්ත්ඩේ එක දවසේ කේක් එකක් අපන ෆොටෝ එකක්, එහෙම නැත්නම් වෙනම ෆොටෝ එකක් ඒ ටික දානවා. එතකොට දන්නවා මොකද උපන්දිනේ මෙදා කියලා. සමහර විට ආයේ මේ වසරේ නෙමෙයි ලබන වසරේ තමයි ඔහු ඇටැක් වෙන්නේ. ලබන වසරේ බර්ත්ඩේ එකට සති දෙකකට කලින් කියනවා මෙන්න මෙහෙම උපන්දිනේට අපි මෙහෙම තෑග්ගක් දෙනවා. ඉතින් ඒකත් එක්ක ඔය තොරතුරු ටික කියනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් වෙන ක්‍රමවේදය. ඉතින්
1: දැන් අපි බහුලව දකින එකක් තමයි සුදු මහත්තයා එකපාරක් අපිට එනවා මේ අපි දන්න ප්‍රොෆයිල් එකක් බැලූ බැල්මට ඒ ප්‍රොෆයිල් එකේ නම සහ ෆොටෝ එක සමානයි. හැබැයි අර වෙනදතරම් මිතුරන් ඉන්නවද කියලා අපි චෙක් කරන්නේ නැහැ. නමුත් දැන් අපි හිතමු සුමුදු රත්නායක කියන නමින් මට මැසේජ් එකක් එනවා. ඒ සුමුදු රත්නායක මගේ ප්‍රොෆයිල් එකේ ඉන්නවා. දැන් ආයිමත් ඒ ඔරිජිනල් ප්‍රොෆයිල් එකත් මගේ එක ඇතුලේ තියෙනවා. ඒක උන් වෙන එකක් හදාගෙන ඇවිල්ලා අපි හිතමු වෝට් කරන්න. හදිස්සියක් මගේ යාළුවෙට වෝට් එකක් දෙන්න මේ ලින්ක් එක ත්‍රූ ගිහිල්ලා කියන එක තමයි ජනප්‍රියම Facebook එකකින් එන එක. කියන අවුරුදු කුමාරි තරගයක් වෙන්න පුළුවන්. එන නැත්නම් බියුටි පේජන්ට් එකක් වෙන්න පුළුවන්. මේකට වෝට් එකක් දෙන්න කියන එකෙන් තමයි Facebook ඇතුලේ ලින්ක් එක එන්නේ.
0: අපි හෙට අනිදරනවා අපේ පුතාගේ භක්තිය හොඳයි නම් මේකට ලයික් එකක් දාලා වෝට් කරන්න.
2: අනිවාර්යයෙන්ම.
0: මේ තරගයට පුතා සහභාගී වෙලා තියෙනවා. ඔබේ මනාපය පළ කරන්න. මේ වගේ දේවල් වල තියෙන භයානක පැතිකඩත්
1: අපි දැන් අපි දන්නේ නැහැ ඇඩ් කරගත් අපි යහු ඇඩ් කරගෙන කියන වෙන ප්‍රොෆයිල් එකක් ඇඩ් කරනවා. ඔබ කිව්වාගේ නම වෙනස් වෙලා නම වෙනස් වෙන ටික කාලයක් යනවා. වෙන නමකින් තමයි අපි ඇඩ් කරගෙන තියෙන්නේ. බලනකොට සුමුදු රත්නායක ඔරිජිනල් ප්‍රොෆයිල් එක තීද්දි තමයි මේ ඇඩ් කරන්නේ. එහෙම නැත්නම්
2: නම මොකද ඔහු අර නමින්ම ඇවිල්ලා ඊට පස්සේ ඒ නම වෙනස් කරගන්න. ඊට පස්සේ දන්නේ නැහැ. ඉතින් මොකද සමාජ මාධ්‍ය අපි නොදන්නුවත්වම අපි අර පරිගණක අපරාධ වලට අපිම වෙන් කරගන්නවා. ඒ කියන්නේ මූල්‍ය අපරාධ ගොඩක් වෙලාවට වෙන්නේ දැන් මේ පිරිස හරි සූක්ෂමයි මේ වට තියෙන. ඉතින් ඒ ඔවුන් දන්නවා මේ මේ මේ මේ ඉතර අපි හැම විටම තමන් පරිගණක ජංගම දුරකථනය අන්තර්ජාලය එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් තමන් නිතරම පැහැදිලිවම දැනගන්න ඕන. පැහැදිලිවම අපි හිතා ගන්න ඕන තමයි මගේ ගණ්ඩ දෙයක් නැහැ කියන එකෙන් අපි එළියට එන්න ඕන. ඒ කියන්නේ මගේ කියලා මොනා ගන්න දෝන් නම් ෆොටෝ එකක් ගනි මම ෆොටෝ එකක් ඉන්නේ මායි නෝනයි විතරයි. ඉතින් ඕකේ මොනා කරන්නද ඔය ෆොටෝ එක අරගෙන මගේ ළමයි ටික ඉන්න ෆොටෝ එකක් තියෙයි ඕක අරන් මොනා කරන්නද ඕන් නම් මගේ වාහනේ ෆොටෝ එකක් තියෙයි ඕක අරන් මොනා කරන්නද ඕන්න ඉතින් මගේ ගෙදර ෆොටෝ එකක් තියෙයි ඕක අරන් මොනා කරන්නද. ඒ වුණාට අපි අර එහෙම සරලව හිතලා හිටියට අපිට මේ අපිට මේ මේ මේකට සම්බන්ධ කරලා මේ මූල අපරාධයට අපි ලක් කරගන්න උත්සාහ කරන අපි කියන්නේ හැකර්වරයා හරි ස්කෑමර් හරි කවුරු හරි සම්බන්ධ වෙන කෙනා එදාට නෙමෙයි අපේ ගාවට එන්නේ. අපි ෆොටෝ එක දාපු දවසට නෙමෙයි.
0: තව කාලෙකින්
2: තව වසරකින් වෙන්න පුළුවන්. උපන්දිනය නම් ඊළඟ වසරේ තමයි උපන්දිනයට සති දෙකකට කලින් අපිට කතා කරලා මේ තොරතුරු ටික කියන්නේ. ඉතින් පැහැදිලිවම අපි දැනගන්න ඕන ඔවුන් ඉතාම සූක්ෂම විදිහට අපිත් එක්ක විශ්වාසය තහවුරු කරගන්න ක්‍රමවේද වලට එනවා. ඒ කියන්නේ කිසිම අවිශ්වාසයක් හැදෙන්නේ නැහැ. ධර්මං ඉස්සල්ලා කිව්වා වගේ වෙබ්සයිට් එකට ගියාම ඒ වෙබ්සයිට් එක ඒ විදිහමයි. හැබැයි උඩ ගිහිල්ලා බලද්දි අකුරක් වෙනස්. අයි අකුර වෙනුවට සමහර විට එල් අකුර තියෙනවා. ඉතින් ඒ වගේ චූටි තැන් වලින් අපිට මේකට එනවා. ඉතින් එතකොට මේ ඊළඟට වෙන්න ඕන දේ තමයි අපි හැම වෙලේම බලන්න ඕන මේ එන එක මේ අර අර අපි සාමාන්‍යයෙන් එක එහෙම ලොකු දැනුමක් නැති වුණත් අපි දැනගන්න ඕන මේ ක්වොලිෆයිඩ් ඩොමේන් එකක්ද
1: කියලා.
2: එතකොට අපිට දැන් හුරුත් සාමාන්‍යයෙන් අපි දන්නවා වෙබ් පිටුවකට ගියත් ඊමේල් එකක් තිබුණොත් රජයට සම්බන්ධ ආයතනයකින් එනවා නම් ඒ ඊමේල් ලිපිනේ එන්නේ gov.lk. ඒ කියන්නේ gov කියන්නේ government කියන එක, .lk කියන්නේ ලංකාව කියන එක. ඉතින් එතකොට අපිට මේ විදිහටම කවුරුහරි කෙනෙක් එව්වෝ gov.com කියලා එක වගේ ටිකක් එක වගේ. ඉතින් එතකොට අපිට තියෙනවා මේ රජයෙන් මාපු ඊමේල් එකන්නේ රජයෙන් වෙබ් පිටුවන්නේ. ඉතින් දැනටත් මං හිතන්නේ මං හිතන්නේ දැන් අර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තියෙනුත් කියලා තියෙනවා. දැන් අර මේ දැන් මං හිතන්නේ දැන් ටිකක් බොහෝ දුරට ඒක පාලනය කරලා තියෙනවා. ඒ කියන්නේ දුම්රිය ප්‍රවේශ පත්‍ර විකුණන ඒ කියන්නේ ඔෆිෂියල් එහෙම නැත්නම් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට වැඩිය එළියේ තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව විදියටම හදාගත්ත වෙබ් පිටු 10ක් විතර. නමුත් එතන ඒ වෙබ් පිටුව ඇතුලේ දුම්රිය ප්‍රවේශ පත්‍ර විකුණනවා. හරි එකම දේ තියෙන්නේ මේ ප්‍රවේශ පත්‍ර වල ගාන සාමාන්‍යයෙන් අපු රුපියල් 6000ක් නම් අර වෙබ් පිටුව වලින් රුපියල් 20000ක් විතර වෙනවා. නමුත් සංචාරකෙක් මේ රටට එද්දී මොකද වුන් ලංකාව පිළිබඳව තොරතුරු හොයද්දී ඒක එකක් තමයි මේ දුම්රිය ගමන උඩරට දුම්රිය මාර්ගයේ ගමනක් යන එක සාමාන්‍ය ලංකාවේ සංචාරය කරන්න එන කෙනෙක්ගේ එක මේකක් එක අංගයක්. ඉතින් එතකොට අපි මේ රට ඇතුලේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් සංචාරකයෙකුට රුපියල් 6000ට හදලා දීෙද්දී අර වෙබ් පිටු වලින් විකුණන රුපියල් 20000ට 30000ට ඒ වගේ ලොකු මුදල් වලට. නමුත් එකම දේ තියෙන්නේ ඉතින් ඒ තමන් හරි නිවැරදි වෙබ් පිටුව මොකද දැන් රේල්වේ ඒක දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන ඒ කියන්නේ නිවැරදි දුම්රිය ප්‍රවේශ පත්‍ර දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය තියෙන්නේ railway.gov.lk කියන එක. නමුත් මේකේ එළියේ තියෙනේ වගේ තියෙන්නේ .com අර හැබැයි අර වගේම සමානයි ශ්‍රී ලංකා රේල්වේ .com හරි අන්නෝම. ඉතින් එතකොට අපි බලන්න ඕන අර qualify domain එකමද මේ අපි මේ ඇත්ත නිවැරදි වෙබ් පිටුව ඇතුලේද අපි මේ වැඩේ කරන්න කියන එක. ඉතින් ඒක දැන් මේ වෙලාවේදී අපිට සමහර විට කියන්න පුළුවන් අපි මේ හදිස්සියට කරන වැඩ ඕවා එකින් එකට අකුරින් අකුරට බලබලා ඉන්න බෑ කියන ප්‍රශ්න හිතෙන්න පුළුවන්. නමුත් මේ දිනවල වෙන මේ සයිබර් අපරාධත් එක්ක අපි අනිවාර්යයෙන්ම ඒක කරගන්න එක හොඳයි. ඒ කියන්නේ ඊමේල් පණිවිඩයක් හම්බුනොත් ඒ ඊමේල් පණිවිඩයට උත්තර දෙන්න කලින් උදාහරණයක් විදියට ඉතින් සාමාන්‍යයෙන් අපි හිතමු මූල්‍ය සම්බන්ධ නොවන දෙයක නම් කමක් නැහැ. දැන් අපි හිතමු මොකක් හරි ප්‍රොපෝසල් එකක් බලන්න යවද්දී ඒකේ ලොකු දෙයක් නැත්තම් අපිට එතකොට ඒක ටිකක් හිතන්න පුළුවන්. හැබැයි එතකොට අපි කැටගරයිස් කරගන්න ඕනේ. හැබැයි අපි හිතමු මේක මූල්‍ය සම්බන්ධ දෙයක් නම් අනිවාර්යයෙන්ම මොන විදිහට ආවත් ඊමේල් ලිපිනේ නැවත බලන්න. මොකද මූල්‍ය සම්බන්ධ දෙයක් මූල්‍ය සම්බන්ධ තොරතුරකට අපි සම්බන්ධ වෙන ඊමේල් පණිවිඩයක් ආවොත් අනිවාර්යයෙන්ම මේක මීට කලින් ආපේකද ඒක ක්වොලිෆයි කරගන්න. ඉතින් මං හිතන්නේ මේ ඒ ප්‍රශ්නේම තමයි මෙතන උනේ මේ ළඟදී වෙච්ච ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ තොරතුරු අපිට මේ වෙලාවට කතා කරන්න බෑ තාම පොලිස් පරීක්ෂණ.
0: දැන් අර මේ සමහර වෙලාවට මේ අපි පබ්ලික් Wi-Fi පාවිච්චි කරනවානේ. සමහර බස් ස්ටෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි කොෆි ෂොප් එකකට ගිහිල්ලා වෙන්න පුළුවන්. අපි එතෙන්ට ගිහිල්ලා මේ පබ්ලික් Wi-Fi පාවිච්චි කරන එක ඇතුලේ යම් කිසි අනතුරුදායක බවක් තියෙනවද සමුදු මහත්තයා? ගොඩක් අය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා තිබුණා. ඇත්තටම අපි සමහර තැන් වලදී යම් එයාපෝට් එකේදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බස් ස්ටෑන්ඩ් එකේදී වෙන්න පුළුවන්. මේ වගේ තැනකදී අපි පාස්වර්ඩ් එක ට්‍රයි කරනවානේ Wi-Fi එක පාවිච්චි කරන්න. ඒක ඇතුලේ අවදානමක් තියෙනවද?
2: අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ ඒක වෙන්නේ අපි දැන් ඒ කියන්නේ අපි ඒ කියන්නේ පබ්ලික් Wi-Fi කියලා දෙනවා. නමුත් අපි අන්තර්ජාලය හරහා ප්‍රවේශ වෙන්නේ ඔවුන්ගේ ක්‍රමවේදය හරහා. නමුත් අපි බලන්න ඕන මේ ඒ කියන්නේ අපේ පැත්තේ ආරක්ෂාව තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද පබ්ලික් Wi-Fi එකක් හරහා අපිට ඒ කියන්නේ පබ්ලික් Wi-Fi එකක් විදිහට දත් එකතු කරන්නම අන්තර්ජාමේ Wi-Fi එකක් ලබා දීලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ Wi-Fi මේකක් තියෙනවා. නමුත් මේ පබ්ලික් Wi-Fi එක රජයෙන් ලබා දීපු එක. හරි එහෙම නැත්නම් මේකේ අර අපි කියනවනේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි දැන් මේ ළඟදී ආරම්භ කරා මේ පිටකොටුව මැදින් බස් නැවතුම්. එතනට යන පිරිසට ඕන වෙලාවක Wi-Fi access තියෙනවා. ඉතින් හැබැයි එතන මේ එක ඉතාම පැහැදිලිව රජයේ මගින් ලබා දීපු පබ්ලික් Wi-Fi සර්විස් එක. ඉතින් ඊට සමානම ඕන නම් ඒ වගේ අකුරක්ම දාලා දෙන්න පුළුවන්. ඉතින් එතකොට වෙනත් කෙනෙක් ඔය අවට කොහොම හරි සමහර විට එහා පැත්තේ බිල්ඩින් එකේ කාමරයක් අරගෙන හරි ඔය පබ්ලික් Wi-Fi එක මේ පැත්තට ඇන්ටනාවක් හයි කළා ඔය වැඩේ කරන්න පුළුවන්. ඉතින් එතකොට දත්ත ගන්න ඕන. එතකොට අපි දැනගන්න ඕන අපි පබ්ලික් Wi-Fi පාවිච්චි කරනව නම් අපේ පැත් අපි ආරක්ෂිතයිකි. අපි පබ්ලික් වයිෆයි එකක් අරගෙන අපේ පේස්බුක් ගිනුමට යනවනම් අපි දැනගන්නවා අපේ පේස්බුක් ගිනුම ආරක්ෂිතයි කියන එක. අපි පබ්ලික් වයිෆයි එකක් අරගෙන අපේ බැංකු කාඩ්ඩේට අදාලා මොනවා හරි වැඩක් කරනවනම් අපි දැනගන්නවා මගේ බැංකු පද්ධතියත් එක්ක මගේ මේක සිකියු කියන එක ආරක්ෂිතයි කියන එක. එතකොට අන්තර්ජාල බැංකුකරණයට පබ්ලික් වයිෆයි කරලා ප්‍රවේශ වෙනවනම් අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම මම මේක 2-factor authentication දාලා, ඒ කියන්නේ අපිට අන්තර්ජාලයට ප්‍රවේශ වෙන එක අපිට මොකද අපිට යන තැන ගෙදර තියෙන ඩොංගල් එක රවුටරේ අරන් යන්න
1: බෑනේ.
2: එතකොට ඊළඟට තියෙන දේ තමයි ගොඩක් වෙලාවට තමන්ටම තමන්ගේ ජංගම දුරකථන, මේ කියන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා නම් තමන්ටම ඒකට අන්තර්ජාලය ගන්න පුළුවන්. ඉතින් අපිට ඒකේ ඩේටා නැති හින්දා තමයි බොහෝ විට අපිට පබ්ලික් වයිෆයි එකට යන්න
1: වෙන්නේ.
2: හැබැයි ඒකට පබ්ලික් වයිෆයි එකක් හරහා අපි අත්‍යවශ්‍ය දෙයකට අපි හිතමු දුම්රිය පොලට ගියා, ෆෝන් එකට ගිහිල්ලා බලද්දි ෆෝන් එකේ ඩේටා ඉවරයි, සීට් එකක් රිසර්ව් කරගන්නවා. ඉතින් ඒ වගේ අවශ්‍යතාවයක් ආවොත් පබ්ලික් වයිෆයි එක

0: මේක්ෂුව කරගන කැන අපි මේක අනිවාර්යෙන්ම මේක පිළිබඳව දැනවත්තුන තමන්ගේ ඒ බැංකු කාඩ් පතේ දත්ත නැතම් බැංකු කාඩ් පත කියෙන බැංකු කාඩ් පත ජාන්තර්ජාල හරා ගනිඳුන කරද්දි 2-factor authentication එක එනවා. ඉතින් ඒ වගේ දේවල් ටික අපේ අපි ඒ වෙලාවේ මොකද ඒ වෙලාවේ දැන් නැවත ක්‍රමයක් නැත්තම් අපිට ඒක කරන්න වෙනවා. හැබැයි එතකොට දැනගන්න ඕන ආරක්ෂිත බැංකු කාඩ් පතක් පාවිච්චි කරන්න. ඊළඟට ආරක්ෂිත අන්තර්ජාල බැංකු පද්ධතියක් හරහා යන්න. ඒ වගේම අපි හිතමු දැන් වෙලාව එනකම් මට දැන් උදාහරණයක් කෝච්චි යන්න පරක් වෙනවා. ඉතින් ඒ මගේ ෆෝන් එකේ ඩේටා ඉවරයි. ඉතින් ඒකෙන්ද මම පබ්ලික් වයිෆයි එක හරහා යනවා, Facebook එක බල බල ඉන්න, YouTube බල බල ඉන්න. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. හැබැයි එතකොට දැනගන්න ඕන අපේ ගිනුම් ටික මීට කලින් අපි ඒක ආරක්ෂිත කරලාද කියලා. තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් නැතුව හොඳම දේ තමයි මම කියන්නේ මේ බොහෝ පිරිසක් ගාව තියෙන මේ එක්කෝ ෆෝන් එක ගත්ත කඩෙන් තමයි තමන්ගේ Facebook account එක හදාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් වෙනක් කෙනෙකුට ගමේ ඉන්න මල්ලි කෙනෙකුට කාට හරි කෙනෙකුට තරුණ කෙනෙකුට කියලා හදාගත්ත Facebook ගිණුමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් නම් තමන් ගාව තියෙන්නේ. එතකොට ඒ කියන්නේ තමන්ට අනාරක්ෂිත පද්ධති නම් තමන් ගාව තියෙන සමාජ මාධ්‍ය ගිණුමක්, එහෙම නැත්නම් අන්තර්ජාල බැංකු පද්ධතියක්, ඒ සියල්ල තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන සියල්ල තමානේ මේ වෙනත් කෙනෙක් කරලා දීපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ට ඒක ආරක්ෂාව පිළිබඳ දැනුමක්වත් නැත්නම් කිසිම විටක මේ පබ්ලික් වයිෆයි වලට ප්‍රවේශ වෙන්න එපා. මොකද ඒ පබ්ලික් වයිෆයි කියන්නේ රජය මගින් ලබා දීපු පබ්ලික් වයිෆයි එක මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එළියේ ඉන්න කෙනෙකුට පබ්ලික් වයිෆයි එකක් වගේ අන්තර්ජාලය දීලා ඒක ඇතුලෙන් තමන්ගේ සියලුම තොරතුරු ටික ගැනීමේ තමන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා. මොකද තමන්ගේ ජංගම දුරකථන එහෙම නැත්නම් පරිගණකේ අනාරක්ෂිතයි.
1: මේ අපි ජීවිතේට හිතන්නේ නැති දේවල් සහ අපි ලාභයි කියලා හිතන දේවල් නෙවෙයි. අපේ ෆෝන් එකේ කොයිතරම් ඩේටා තිබුණත් අපිට හිතන ඔෆිස් එකට ආවට පස්සේ ඒකේ බරත් ඔෆිස් එකට තියලා පාරුවේ මාරුවේ. හරි. අපි කොහෙට හරි ගියාම ෆ්‍රී වයිෆයි කලාපයක් කියලා පිනිච්ච ගමන් අපි ඉස්සල්ලාම කරන්නේ අපේ ඩේටා ටික ඔෆ් කළා.
2: ඒක තමයි අපේ ලාභය කියලා.
1: ලාභය කියලා හිතන්නේ. හැබැයි ඒක ඇතුලේ තියෙන අනාරක්ෂිත බව ඔබ සහ මම මෙච්චර කාලයකට හිතුවේ නෑ. හැබැයි මේ පරිගණක ශාස්ත්‍රයේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත්ලා කටයුතු කරන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ප්‍රවීණ පරිගණක ඉංජිනේරුවරයා සුමුදු රත්නායක මහත්තයා මේ කතාව කියන්නේ. අපි විරාමයක් කරගෙන යලි කතා කරන්න සූදානම්. ඉක්මනට මතක් කරලා ඉන්නම්, හොරෙන් හොරෙන් ලොතරේ කූඩුවේ කඩිමුඩියේ හි නූලට කොටු කපල දවසේ වියදමට කීයක් හරි හොයාගන්න ට්‍රයි කරපුවාට මෙන්න සුපිරි අවස්ථාවක් තියෙනවා. දිනන්න පහසුම දිනන්න අවස්ථාව වැඩිම දවසේ වියදමට කියාබ් ලොතරය NLB අද සම්පත ලොතරයි. ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අගසට මුලට අංක පිළිවෙලින් ගලපගෙන අංක දෙකක් සහිත කොටු පිළියෙලට රුපියල් 1000ක්, අංක තුනක් සහිත කොටු පිළියෙලට රුපියල් 4000ක්, අංක හතරක් සහිත කොටු පිළියෙලට රුපියල් 50000ක්, ඉංග්‍රීසි අක්ෂරයයි අංක හතර සහිත කොටු පිළියෙලේ ගලපගෙන 250000ක් දෙනා ගන්න පුළුවන්. දිනන්න අවස්ථාව පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලය අද සම්පත ලොතරැයි ගත්තොත් නිසැකවම සල්ලි තමයි අවවාදයයි වහා ජයග්‍රහණය කරන සුළුයි.
2: අපේ ඉක්මනටම ලොතරැයි ප්‍රතිඵලත් බලලා විරාමයට මහජන සම්පත ලොතරැයි ඒ දිනුම් මැදපු ජයග්‍රහණ අංක ටී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2-7-3-5-6-6 2-7-3-5-6-6 ගොවිසෙත ලොතරැයි අයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2-8-23-62 2-8-23-62 මෙගාභව ලොතරැයි ඊ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 4 වාසනාවන්ත අංක 6-58-73-74 ඊ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 4 වාසනාවන්ත අංක 6-58-73-74 දන නිදානේ ලොතරැයි ක්‍යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2-45-48-53 ක්‍යූ 2-45-48-53 හඳහන් ලොතරැයි සිංහල අග්නේ වාසනාවන්ත අංක 3-55-61-62 සිංහ 3-55-61-62 අද සම්පත ලොතරැයි අංක රටාව 6-6-5-6-6-3-5-6-6-T 6-6-5-6-6-3-5-6-6-T NLB ජය ලොතරැයි M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4-1-5-0 M 4-1-5-0 NLB සුබ දවසක් ලොතරැයි කටක ලග්නේ වාසනාවන්ත අංක 20-27-32 කටක ලග්නේ 20-27-32 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ උදි 9:38 වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන. ඔබත් අදම NLB හඳහඩ බලා ගන්න.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි තයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන. ඔබත් අදම NLB හඳ හඳ බලන්න.

0: උත්සව සමයේ රුපියල් 1500ක් කිවා අබාන්ස් අඟල් 4 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න
1: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලඛන
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිලක

0: සතියක ලක්හඬ
1: සතියක ලක්හඬ හැගෙනින් උදේ 9:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි Cyber 10
1: විශේෂ පණවිඩයක් අපිට තියෙන ඔබට කියන්න ජීවිතේ දිනනගෙන අපි හැමෝගෙන් බලාපොරොත්තුනේ
3: ඔව්
1: හැමෝටම තියෙන දිනන්න ඕනේ කියන බලාපොරොත්තු ඉතින් දිනන්න ඕනේ කියන බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයකට තමයි රණිම කියන්නේ
3: ඔව් හොරෙන් හොරෙන් ලොතරැයි කූඩුවේ කඩිමුඩි හීන් නූලට කොටු කපලා දවසේ වේදමට කීයක් හරි හොයාගන්න ට්‍රයි කරපු අයට මෙන්න සුපිරි අවස්ථාවක් තියෙනවා දිනන්න පහසුම දිනන අවස්ථාව වැඩිම දවසේ වේදමට කියාපු ලොතරැයි NLB අද සම්පත ලොතරැයි නොන් ඔබට ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අග සිට මුලට අංක පිළිවෙලට ගැලපීමෙන් අංක 4ක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක් අංක 3ක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක් අංක 4ක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක් වගේම ඉංග්‍රීසි අක්ෂරයටයි අංක 4ක් සහිත කොටු පෙළිය ගලපලා රුපියල් 250000ක් ඔබට දිනන්න පුළුවන් දිනන අවස්ථා පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගත්තොත් නිසක සල්ලි තමයි අවවාදයයි වහා ජයග්‍රහණය කරවන සුළුයි
1: අපි කතා කරමින් ඉන්නේ සයිබ ආරක්ෂාව සම්බන්ධයෙන් සයිබ ආරක්ෂාව සාමාන්‍ය පුරවැසියාට කොහොමද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව අපි ඊටම ගෞරවයෙන් ආරාධනා කළා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයාට එතුමා සමගින් කතා කරන්නේ දැන් මේ ඩේටා ප්‍රයිවසි කියන කන්සෙප්ට් එක සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද තේරුම් ගන්න ඕනේ කොහොමද ඒ තේරුම් ගැනීම ඇතුළේ අපි හැසිරෙන්න ඕන කියන තැන පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු සුමුදු මහත්මයා
4: ඒ කියන්නේ දත්ත ආරක්ෂාව සහ ඒ වගේම අපි දැන් මේ කතා කරන මේ මේ මේක data privacy. ඉතින් එතකොට ওই වචන දෙක ගත්තම මේ මනුසංක මේ දැනට අපේ පුද්ගලික දත්ත කියන තැන අපේ ඒ කියන්නේ දත්ත එකතු වෙන තැන් තියෙනවනේ. මොකද දැන් අපි මේ හදන්නේ සම්පූර්ණ රටම digital කරන එකට අරන් යන්න. ඉතින් ඒකයි අපි මම හිතන්නේ මේ digital කරනට එන්න කලින්ම දත්ත ආරක්ෂක පනතේ වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ටික කළා පාර්ලිමේන්තුව එක අපි දැන් සම්මත කරගෙන තියෙන්නේ. මොකද දැන් data protection net කියලා කියන්නේ. ඉතින් එතන මේ තිබුණ ආයතනයක්. නමුත් ඒක ඊටාම මේ කියන්නේ මේ අර සක්‍රීයම තත්ති තිබුණා. ඉතින් ඒකෙන් දෙකට නව සභාපතිවරයෙක්පත් කරා. ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්පත් කළා. දැන් දත්ත ආරක්ෂක පනත සක්‍රීය කරලා තියෙනවා. ඉතින් ඒක දැන් පාර්ලිමේන්තුව හරහා නව ඒක නලුතෙන් ඒකේ වෙනස්කම් ටිකක් කරා. ඒ ටිකත් මේ වෙලා තියෙනවා. ඉතින් එතකොට පුද්ගලික දත්ත. එහෙම නැත්නම් අපි කියමු අපේ තත්ත තියෙන තැන් ටිකක් තියෙනවා. දැන් රටේ පුරවැසියෙක් විදිහට අපේ දත්ත තියෙන තැන් ටිකක් තියෙනවා. එකක් පුද්ගලික ලියම්පෙක් දෙන දෙපාර්තමේන්තුව. ඉතින් ඒ වගේම තව මැතිවරණ කොමිසම ඒ වගේ අපේ දත්ත තියෙන තැන්. ඉතින් ඉදිරියට ඩිජිටල් හඳුනුම්පතත් එක්ක මේ දත්ත සියල්ලම තියෙනවා. මේ දත්තවල ආරක්ෂාව කියන එක තියෙනවා. ඉතින් එතකොට ඒ තමන්ගේ දත්ත ටික මේ රජයේ පද්ධතිය ඇතුළේ තියෙනවා කියන්නේ ඒ දත්තවල ආරක්ෂාව ඒ සියල්ල සිද්ධ වෙනවා. ඉතින් ඩිජිටල් ID එක ගැන අපි වෙනම කතා කරපු හින්දා අපි ඒක පිළිබඳවත් ඒකේ තියෙන දත්ත කොහොමද ආරක්ෂිතව තියෙන්නේ කියන එක පිළිබඳවත් අපි කතා කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපි දැන් අර කියන ප්‍රයිවසි එක එහෙම නැත්නම් තමන්ගේ මේ පුද්ගලිකත්වය කියන්නේ තමන්ගේ මොන දේවල්ද එළියට යන්න ඕන මොන දේවල්ද ඇතුළේ තියෙන්න ඕන කියන එක. ඉතින් ඒකත් මම හිතන්නේ දත්ත ආරක්ෂක පනතින් දැන් කියන්නේ අපි සාමාන්‍යයෙන් රජයේ පද්ධතියක් ඇතුළත පද්ධති ටික තොරතුරු ටික ගියොත් ඒ ප්‍රයිවසි එක තියෙනවා. ඉතින් ඒ වගේම අපි දැනගන්න ඕන data privacy කියන කෑල්ලෙන් අපි අනිත් පද්ධති. ඒ කියන්නේ එතනින් ඔබට ගිහිල්ලා ඒ කියන්නේ රජයට සම්බන්ධ නොවන තැන්වලදී අපේ දත්ත පිළිබඳව අපි දත්ත මොන වගේ දත්තද වුන් සමග ලබා ගන්න හොමාරු කරගන්න ඉතින් ඒ වගේ මේකෙ මොන වගේ දත්ත ප්‍රමාණයක් අපේ පුද්ගලිකත්වයට අදාළද ඉතින් ඒ මේ මේකත් අපි වෙනම බලන්න ඕන ඉතින් එතකොට ඒ දෙක ගොඩක් වෙලාවට රටේ ඩිජිටල් කරණයත් එක්ක ආරක්ෂිත වෙනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් ඒ වගේම අපි ගත්තොත් මෙතනින් එහාට කතා කරන්න මදුසංක අපේ දැන් තියෙනවා මේ මම හිතන්නේ ජනාධිපතිවරයත් එකතු වෙලා ගිය වසරේදී මට මතක විදිහට අගෝස්තු සැප්තැම්බර් මට මතක විදිහට ආරම්භ කරා NSOC National Cyber Security Operation Center එක. එතකොට ඒකේ අපි මූලික වශයෙන්ම රජයේ ආයතන 47ක් හඳුනගෙන තියෙනවා මේ පද්ධති සියල්ලටම සයිබර් ප්‍රහාරයක් ආවොත් කලින් හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වන්න. ඉතින් මේක ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර මේ ආයතනෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතාම ඒ කියන්නේ අපි ලෝකෙ දකින එන්සොප් ඒ කියන්නේ මේ ලෝකෙ මේක භාවිතා වෙනවා ජාතික සයිබර් ආරක්ෂක පද්ධතිය. ඉතින් ඒ වගේ එකක්ම තමයි ලෝකෙ තියෙන නව තාක්ෂණයත් එක්ක එකතු කරලා තියෙන්නේ. මෙතන ඕන් මේ දවස්වල ආයතන එහා සම්බන්ධ වෙනවා. ඉතින් ආයතන උදාහරණ කිදිර ගත්තොත් පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන, මෝටර රථ ප්‍රවාහන, රියදුරු බලපත්‍ර ලබා දෙන, ඉතින් ඒ වගේ අපිට මේ ඉතාම මේ ඒ කියන්නේ අවශ්‍ය වෙන දත්ත ටික පිළිබඳව ක්‍රියාත්මක කරන පද්ධතිවල ආරක්ෂාව තහවුරු කරන්න මේ පද්ධති සියල්ල මේකත් එක්ක සම්බන්ධ වුණාම එම පද්ධතියට අපිට පේනව නම් එළියෙන් මොකක් හරි සයිබර් ප්‍රහාරයක් එනවා කියන එක අර අපි කියන ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානයේට මේක ඇලර්ට් වෙනවා. ඒ කියන්නේ අපිට එතනට වුන්ට හඳුනා ගන්න පුළුවන් දිනපතා මෙතනට ඇටැක් වෙනවා කියන්නේ උදාහරණයක් විදිහට ගමු අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අපි කියන බෝඩර් කන්ට්‍රෝල් කියලා සිස්ටම් එකක් තියෙනවා. අපි දැන් අපි දන්නේ પાස්පෝර්ට් ඔෆිස් එක කියලා කිව්වට ඕකේ ඔක නෙමෙයි ඇත්තම කාර්යය බෝඩර් කන්ට්‍රෝල්. ඒ කියන්නේ අර දේශ සීමා මේ කලබලකරණේ නේ. ඒ කියන්නේ ලංකාවෙන් කෙනෙක් එළියට යෑම සහ ලංකාව ඇතුළට කෙනෙක් එන එක. ඕක ඇතුළේ තමයි මේ අර බෝඩර් කන්ට්‍රෝල් කියලා හදන්නේ. ඉතින් එතකොට ලංකාව ඇතුළට සාමාන්‍යයෙන් කෙනෙකුට එන්න ඕන නම් ඉතින් එතකොට එහෙම නැත්නම් ලංකාවෙන් අපි හිතමු දැනට ට්‍රැවල් බෑන් එකක් තියෙන සංචාරය තහනම් වෙලා කෙනෙකුට රටෙන් පැන ගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් අපි හිතමු ඔහු දන්නවා නම් ඔහු මොකක් හරි හේතුවකට කරපු නීති විරෝධී වැඩකට අපි හිතමු ලොකු හොරකමක් කියලා මතුසංක කෝටි ගානක හොරකමකට සම්බන්ධයි. නමුත් මතුසංකට මේ වෙලාවේ රටෙන් පැන ගන්න ඕන. නමුත් මතුසංකගේ එකම තියෙන ප්‍රශ්නේ තමයි මතුසංකට මේ රටෙන් එළියට යන්න බැරි වෙන්න ට්‍රැවල් බෑන් එක ඉක්මනටම දාන. ඒතකොට මතුසංකට ඊළඟට කරන්න තියෙන දේ මොකද්ද? කවුරු හරි හැකර් කෙනෙක් හොයාගෙන මේ පද්ධති අඩාල කරන්න. ඒකනේ ක්‍රමවේදේ. එක්කෝ පද්ධති ඇතුළට ගිහිල්ලා අර දත්තේ මකන්නෝ. ට්‍රැවල් බෑන් එක කියන එක මකන්නෝ. ට්‍රැවල් බෑන් එක කියන එක අපි දැන් උසාවියේ පද්ධතියට ගිහිල්ලා මකන්න නෙමෙයි කරන්න තියෙන්නේ බෝඩර් කන්ට්‍රෝල් එකටනේ. මොකද ඕක බලන්නේ නැවත එයාපෝර්ට් එකෙන් එළියට යද්දි පිට වෙනකොට. ඉතින් එතකොට ඕක මකන්න ඕනේ. එතකොට දැන් මදුරංග කෝටි ගානක් වේදම් කරලා කෝටි ගානක හොරකමක් කරලා තියෙනවා නම් අපිට කෝටි දෙක තුනක් දීලා කෙනෙක් දම්මල ওই වැඩේට කරන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ අපි අර කියපු එන්සොක් එක එහෙම නැත්නම් ජාතික සයිබර් මේ ආරක්ෂක මධ්‍යස්ථානට ඇලර්ට් වෙනවා මෙන්න මෙහෙමයි මේ ඒ කියන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බෝඩර් කන්ට්‍රෝල් සිස්ටම් එක ඇතුළට කවුරු හරි කෙනෙක් මේ එන්න උත්සාහ කරනවා එක දිගට. එතකොට පැහැදිලිවම පුළුවන් අර ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානයෙන් දැනුම් දෙනවා අදාළ නිලධාරීන්ට අදාළ මේ කෙනාට මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉන්න මෙන්න මේ පද්ධතිය ඇතුළට කෙනෙක් එන්න හදනවා. එතකොට ඔව් බලනවා පද්ධතිය තියෙන ආරක්ෂාව හරිද, ෆයර්වෝල් එක හරියට වැඩද, ඒ වගේ ලයිසන් කරලාද, ඊළඟට අප්ඩේට් ඒ වගේ දාලාද. ඉතින් ඔන්න ඔය ක්‍රමවේදය තමයි යන්නේ. ඒකින්ද රජයේ පද්ධතිවල ආරක්ෂාව අනිවාර්යයෙන්ම
1: මේ රජයේ පද්ධතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නෑ. ඒකට ක්‍රමවේදයක් එක හැදලා දෙන හැබැයි මම දැක්ක මේ මෑතකදී සෝෂල් මීඩියා වල ලියලා තිබුණා අපේ ඔෆිස් එකේ අපේම කොල්ලෙක් තමයි අපේ මේ මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. හරි, තන වේජ් ඔෆිස් එකක් කියලා මේ සියලු ජනතාවගේ තොරතුරු නිලධාරීන්ගේ තොරතුරු ඔක්කොම ඇතුළත් කරපු සයිට් එකක් දැන් අපිට තියෙනවා.
3: ලොකුට උදම් මැනුවට මේකේ වෘත්තීමය භාවය ඔගොල්ලෝ අඩු වේදමට කරා මේක අපේ වැඩක් කියලා ලොකුට උදම් මැනුවට ජාතික පද්ධතියකට රාජ්‍ය පද්ධතියට මේවා කනෙක් කරන්න යනකොට මේවා තියෙන සිකියුරිටි ගැන හිතනකොට ඔයක නිකන් කියලා වල කපා ගන්නවා වගේ වැඩක් කියලා යම් සඳහනක් තිබ්බේ. කියන්නේ මේවා එක එකනා හදන සිස්ටම් ජාතික පද්ධතියට ඇඩ් කරන්න ගියොත් එහෙම ජාතික පද්ධතිය අනතුරේ කියලා මේ සම්බන්ධෙම
4: අනිවාර්යයෙන් මේකට වැඩපිළිවෙලක් තියෙනවා පැහැදිලිවම කියන්න ඕන. මොකද මේක මං හිතන්නේ දැන් ඊළඟට පාස් වෙන්න තියෙන්නේ සයිබර් සිකියුරිටි ඇක්ට් එක. ඒ කියන්නේ මේකටත් ඇක්ට් එකක් හැදෙනවා. ඉතින් එතකොට දැන් ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක වගේම සයිබර් සිකියුරිටි ඇක්ට් එක ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ හරහා දැන් මේ දවස්වල මේ ක්‍රියාත්මක වෙන බඳ මාගින්තන අපේ සහෝදරයා ඉන්දික මේ ගමගේ මහත්මත් ඒක නියෝජිත එක් සයිබ සිකුරිටි ඇක්ට් එක ගැන මම හිතන්නේ එතුමා මීට වැඩිය ඒක දැන් තියෙන මේ තත්ත්වය පිළිබඳව මට වැඩිය හොඳට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ සයිබ සිකුරිටි ඇක්ට් එක ඒ සියල්ල ආවට පස්සේ මම හිතන්නේ ජාතික පද්ධතියට මේ වගේ ඒ කියන්නේ අර අපි අර ඔකට අපි වචනයක් කියන සයිලෝ සිස්ටම් කියන තැනින් තැන හදපු පද්ධතිය එන්නේ නැහැ. මොකද ඒ පද්ධතිය ආරක්ෂාව නැත්තම් අපි අනිවාර්යයෙන්ම ජාතික පද්ධති වලට එකතු කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම අපි බලන්න ඕන දැන් අපි වෙනම මේ රටට හඳුන්වලා දීපු බ්ලූ ප්‍රින්ට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ රටේ සම්පූර්ණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඩිජිටල් කරණයට සම්බන්ධව හඳුන්වා දීපු බ්ලූ ප්‍රින්ට් එකක් තියෙනවා. ඒකට කැබිනට් අනුමැතියක් හම්බෙලා තියෙනවා. එතකොට අපි ඒ ක්‍රමවේදය එහෙම නැත්නම් ඒ බ්ලූ ප්‍රින්ට් ඩිසයින් එක ඇතුළට අලයින් වෙන එහෙම නැත්නම් අපි කියන්නේ ඒකට සමපාත වෙන පද්ධති ටික විතරයි අපි මේ මෙතනට ගේන්නේ. ඉතින් මේ අපි මේ ලොකු ගමනක් යන්නේ. මම හිතන්නේ නැවත මට මේ මතක් වෙනවා, මම හිතන්නේ ජනාධිපතිතුමා කිව්වේ මේ අපේ ආචාර්ය හාන්සුජසූරි මහත්තුමා කීපෙක්කුයි මේ අපි මේ ඩිජිටල් කරණයෙන් අන්තිමට බලාපොරොත්තු වෙන්නේ අර ගමයි නගරයයි දෙකම තැනකට ගේන වැඩන්නේ සමපාත කිරීම. ඉතින් එතකොට අපි අනිවාර්යයෙන්ම මේ පොන්චි ඔෆිස් එකේ ගමේ ඒජී ඔෆිස් එකේ එහෙම නැත්නම් ගමේ තියෙන ප්‍රාදේශීය සභාව හදපු පද්ධතියත් ජාතික පද්ධතියට එකතු කරන්න ඕන. හැබැයි එකතු කරන්න ඕන අර රනිල් කිව්වා වගේ කෙනෙක් හදපු පද්ධතිය වැරද්දන්නේ. මේ සමාජයට හොඳට හදපු පද්ධතියක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ ආරක්ෂාව බලන්න ඕන. ඊළඟට කොහෙද ඒ පද්ධතිය තියෙන්නේ කියන එක බලන්න ඕන. ඊළඟට අපි මේ ඇලයින්මන්ට් ටික ජාතික ඒ කියන්නේ ජාතික ආරක්ෂක පනත තියෙන ඒ කොන්දේසි ටික ඊළඟට සයිබර් සිකියුරිටි ඇක්ට් එකක් හැදෙනවා. ඒක ඊළඟට මේ පද්ධතිය ජාතික මේ එන්සොක් එකේ වුණත් සයිබර් සිකියුරිටි මධ්‍යස්ථානය හරහා සම්බන්ධ වෙන්න ඕනේ. මොන ජාතික පද්ධතිය හරහාද මේක එකතු වෙන්නේ? ඉතින් ඔය සියල්ල බලලා අපිට තේරුණොත් මේ පද්ධතියේ මේ අවශ්‍ය ඒ යටතල පහසුකම් ටික මේ මේ මේ එහෙම නැත්නම් අපි අර කියන මේ ප්‍රොවිෂන් එක කියලා කියන මේකට කනෙක්ට් කරගන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට මේ තාක්ෂණයේ ඒ පද්ධතිය ඇතුළේ තියෙන තාක්ෂණය හදලා නැත්නම් අපිට ඒ පද්ධතිය අයින් කරන්න වෙනවා. ඉතින් අපි අයින් කරන තැන නෙමෙයි අපි ඉන්නේ. අපි බලන්නේ ඒ ටික මේ හරි නිවැරදි ක්‍රමවේදයට ගේන්න පුළුවන් කියන එක. මොකද කෙනෙක් මහන්සි වෙලා තමන් පුරුදු වෙන්නත් එක්ක කරපු පද්ධතියක් අයින් කිරීම නෙමෙයි කරන්න ඕන. නමුත් ඒක බලන්න ඕන ජාතික මට්ටමින් අපි කොහොමද එතනට ගේන්නේ කියන එක. නමුත් අපිට එතනට ගියාම කියනෝ නම් කැම්පස් එකේ ඉන්න ළමෙක් ඉන්ටර්න් ඇවිල්ලා හිටියෝ දන්න ගියා කොහෙද දන්න මං හිතන්නේ රට වගේ කිව්වොත් අපිට ඒක එතකොට එතනින් එහාට ඉදිරියට අරගෙන යන්න හැකියාවක් නැහැ.
3: ඒක යා කාට හරි එක ඇක්සස් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ කාඩ් එක ඇක්සස් කරන්න පුළුවන්. ආරක්ෂාව නැතිවෙන්නත්
1: පුළුවන්. ඉතින් බරපතල තත්ත්වයක් කියනෝ නම් දැන් අපිට මේ ඔෆිස් එක කියලා කිව්වොත් එහෙනම් ඉපදිච්ච මිනිහා ඉඳන් මරණකම්ම මිනිස්සුන්ගේ තොරතුරු ටික තියෙන
4: රජයත් එක්ක සම්බන්ධ වෙන එකම තැන.
1: ඒ උපෙන්න සාධිකයේද මරණ සාධිකයේද මේ ඕනම දෙයක් ගන්න පුළුවන්. අපි මේ يعني ඇත්තටම අර සුමුදු මහත්තයා කියපු කවුරු හරි බ්‍රෑන්ඩ් එකක් දාලා තිබුණොත් ඒ බ්‍රෑන්ඩින් ඔක් බෑන්ඩ්ස් ටික ඔක්කොම නැති කරන්න පුළුවන්. ඒක මැරිච්ච මිනිහෙක් බවට පත් කරන්න පුළුවන් ඕන. හරි. මිනිසුන්ගේ තොරතුරු ටික ලබාගෙන ඕනෑම ගේම් එකක් ගහන කෙනෙක්ට හැකියාව තියෙන. ඒ නිසා මේ පිළිබඳව අපි හරි ආඩම්බරයෙන් කතා කරනවා. ඇත්තටම ගමේ ඉන්න දක්ෂ දරුවන්ට ඒ අවස්ථාව ලැබෙන්න ඕන. හැබැයි ඒක ජාතික පද්ධතියත් එක්ක ඩිජිටල් ආර්ථික කටයුතු මාත්‍යංශයත් එක්ක කනෙක්ටඩ් වුණොත් තමයි මේක වටින්නේ. එහෙම නැතුව ඒජී මහත්තය කියපු නිසා අපි හදමු සයිට් එකක් කියලා නේද? එහෙම හදන්න ගියාම වැඩේ අවුල් වෙලා මිනිසුන්ගේ පැත්තට ලොකු බරක් සහ මේ අවදානමක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ කියන කාරණා සියල්ල මනවින් පැහැදිලි කරන්න ආවට බොහොම ස්තුතියි කියලා කියන්න අපි සුමුතුරත්නායක
3: මහත්තයා. ඔව් සුමුතුරත්නායක මහත්තයාත් අපි තව දවසක සම්බන්ධ කරගෙන මේක ඉදිරිය ගැන සහ ප්‍රගතිය ගැන කතා කරමු. තව බොහෝ මාතෘකා තියෙනවා අපිට කතා කරන්න. අපි ප්‍රශ්නයක් ඇහුවා. ඒකේ පිළිතුර කුවේ ඩිනාර් හිරන්ති අරුණිකා මග්ගොණ ඉඳලා තමයි නිවැරදි පිළිතුරු මුලින්ම ලබාදුන්නේ. හිරන්තිකාට ස්තුති කිරීම. තව පණිවිඩයක් තියෙනවා අපිට කියන්න මතුෂාද.
1: හොරෙන් හොරෙන් ලොතරේ කෝඩුවේ කඩිමුඩියේ හින් වලට කොටු කපලා දවසේ විදිමිට කීයක් හරි හොයාගන්න ට්‍රයි කරපු අයට දිනන්න පහසුම අවස්ථාව වැඩිම දවසේ සුපිරිම ලොතරේ තමයි NLB අද සම්පත ලොතරේ කියලා කියන්නේ. ඉංග්‍රීසි ඇක්කුරේට් රුපියල් 80ක් අගසිර අංක මුලට පිළිවෙලින් ගලපාගෙන අංක දෙකක් සහිත කොටු පිළියෙට 1000ක් අංක තුනක් සහිත කොටු පිළියෙට 4000ක් අංක හතරක් සහිත කොටු පිළියෙට 50000ක් ඉංග්‍රීසි ඇක්කුරේ අංක හතරක් සහිත කොටු පිළියෙ ගලපකට 150000ක් දිනා ගන්න පුළුවන්. දිනන්න අවස්ථාව පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරේ මණ්ඩලය අද සම්පත ලොතරේ ගත්තොත් නිසැකවම සල්ලි තමයි. අවවාදයේ වහා ජයග්‍රහණය කරන සුළුයි. එමනම් අපිට සමුගෙන අවසරය අද අපේ ගෞරවනීය ආරාධනාව පිළිගත්තේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රදේශක ප්‍රවීණ පරිකණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයා. අපි හෙට උදෑසන යලි මුණ ගැහමු. ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.

0: 95.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙනාවා.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීරකාරිව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071-397-399.
0: වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචි අනිද්දා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ ලේකම් චමිල් මුතුකොඩ මහතා සඳහන් කළේ දෙවෙනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචිය සිදු කරන බවයි. මෙවර දන්සැල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විටත් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසීම් කර තොරතුරු ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්සැල් සංවිධායකින්ට දැනුම් දී තිබෙනවා. ඊයේ පැවති අදිවෙසක් පෝ හේතුවෙන් දෙවෙනපුරා දන්සැල් 382ක් පැවති බවට තොරතුරු ලැබුණු බවයි චමිල් මුතුකුඩ මහතා කියා
5: සිටියේ.
0: ජර්මනියේ සිටින සිය හමුදාපතීන් 5000ක් ඉවත් කර ගැනීමට අමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්ස්ලර් ෆෙඩ්‍රික් මර්ස් අතර ඇති වූ මත ගැටුමක් සමගින්. ඒ අනුව ඉදිරි මාස 6-12 අතර කාලයේදී තීරණේ ක්‍රියාවට නැන්වීමට අපේක්ෂා කරන බවද අමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනේ ප්‍රකාශක ෂෝන් පර්නෙල් සඳහන් කර ඇත්තේ මෙම නියෝගය ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙන්ගෙන් ලැබුණු බවයි. ඉරාන සාකච්ඡාකරුවන් අමරිකාව නින්දාවට ලක් කර ඇති බවට ෆෙඩ්‍රික් මර්ස් විවේචනය කිරීමෙන් දිනකට පසුයි අමරිකාව මෙම තීරණයට එළඹ තිබෙන්නේ. බෙලග ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා උදසන 10යි විනාඩි 8යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සිර කිලෝ එකක් රුපියල් 209යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස. ජාතියේ මිල තීරක.
3: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයෙක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

වෙලා උදැසන දහයයි දැන් උදැසන දහය විනාඩි දහය වෙලා නේද. මොකද කරන්න කට්ටිය? ගුඩ් මෝනිං, සුබ උදැසනක්, කාලේ වනක්, අසලාම් අලෙහිකුම්. ඔන්න ඔක්කොගෙම කිව්වා. හරි, භාෂා කීපයම කිව්වා. දැන් මේ ඊයේ කට්ටිය මේ මාසේ ආරම්භ කළේ කොහොමද? මේ මාසේ පටන් ගත්තන ඊයේ නේද මෙහි මාසේ පළවෙනිද? අද මෙයි මාසේ දෙවෙනිදා. එතකොට ඊයේ කට්ටිය මෙයි මාසේ පටන් ගත්තේ සමහරුව කම්කරු දිනේ වෙනුවෙන් නේද? මොන හරි සවල් සහභාගි වෙන්නේ නැති සමහරු නම් මේ මන් දැක්ක ගොඩාක් කට්ටිය ඔය ආගමික වතාවත්වල නියැලෙනවා. හරි, කට්ටිය දාලා තිබුණා සෝෂල් මීඩියා හැම ආගමික වතාවත්වල නියැලෙනවා. ඉතින් හොඳයි නේද? මේ මාසෙම අපි පටන් ගත්තේ බොහොම ආගමික විදිහට, බොහොම ධාර්මිකව තමයි මේ මාසෙ පටන් ගත්තේ. ඉතින් එහෙම පටන් ගත්ත මාසයක් අපි ඉස්සරහට අරන් යද්දි නේද අපේ තියෙන ප්‍රශ්නත් එක්ක අපේ මේ මාසේ ගොඩක් කාලවලට කලින් මාසවලට වැඩිය හොඳ වෙන්න පුළුවන් නේද? ඇයි ඉතින් අපි මේ මාසේ පටන් ගත්තේ පොයේ දවසකින් නේ? පොයේ දවසකින් අපි පටන් ගත්තේ ධාර්මිකව නේද? හරි, ඉතින් ඔන්න සතියක ලක්හඩ මේ විදිහට පටන් ගන්නවා. දවල් එක වෙනකන් ඔයාට පුළුවන් මාත් එක්ක ඉන්න, ලස්සන සින්දු අහන්න, ඒ වගේම රටේ තොටේ විස්තර ගැන අහන්නත් පුළුවන්. ඉතින් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න 0670393954. මෙසේජ් එකක් දාන්න මතකයිනේ නම් එක 0703 93 5 93 7. වෙලා උදේ 10:00 විනාඩි 11.

0: හඬ ලංකාවටම ලකන පෙරනෝවරු
1: වෙලා උදෑසන 10යි විනාඩි 20යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

වෙලා උදැසන දහයයි දැන් විනාඩි විසි එකයි. හරි උදැසන දහය විනාඩි විසි එකයි. දැන් මොකද කරන්න මේ වෙලාවේ? සතිය ගලක් හඩ අහගෙන ඉන්න. සතියන්තය මොකද කරන්නේ? ගෙදරින්න ගම. හරි ගෙදරින්න ගම මොකද කරන්නේ? සාමාන්‍යයෙන් දැන් ඔන්න අපි ඊයේ පොය නිසා නිවාඩුවක් හම්බුණානේ. නිවාඩුවක් සහ රජයේ නිවාඩු දිනයක් නී නේද? එතකොට ඔන්න මේක ලෝන් වීකෙන්ඩ් එකක්. ගයිස් කට්ටිය කොහරි යන ගමන් දින්නේ? ට්‍රිප් එකක් යනවද? නැත්තම් මේ ට්‍රිප් එක යන බැරි වුණාද? ගෙදර දින්නේ. ගෙදරින්න ගම චිල් එකේ ඉන්නානේ. හරි චිල් එකේ ඉන්න ගම මේ පැත්තෙන් වාඩ පුළුවන් ලස්සන සින්දු අහිම අහන්න. හරිද? දැන් මේ සතියක ලක්කඩ ඔන්න ආරම්භයේදී මම කියනවා පුංචි දෙයක්. හරිද? දැන් මේ අපේ ලංකාවට මේ තාක්ෂණය කියන දේ ඇවිල්ලා නැති ඉන්නේ. බොහෝ දුරට තාක්ෂණය කියන දේ ටෙක්නොලොජි කියන එක ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන්නේ වාසිටි විදිහට. ඒ කියන්නේ ලොකු වාස්ට් නොලෙජ් එකක් සහ මේ වාස්ට් ඒරියා එකක් කවවෙන විදිහට මේ තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. එහෙම නේද? එතකොට දැන් මේ ඔන්න අද මේ තාක්ෂණයත් එක්ක මුසු වෙන පොඩි සුවිශේෂත්ව දිනයක් තියෙනවා. ඒ තමයි අද ලෝක ඩ්‍රෝන දිනය. හරි ඩ්‍රෝන දිනය. ඩ්‍රෝන් එකක් තියෙන. දැන් මේ දවස්වල කට්ටිය දකින්න නැති. මෑත කාලේ කලින් දවස්වල අර අපේ ඒහි පස්සිකෝ සාමපාගමනට මල් ඉස්සා නේද? ඔය සමහර මල් ඉසින වැඩවලටත් ඩ්‍රෝන් එහෙම පාවිච්චි කරනවා. ඩ්‍රෝන තාක්ෂණය. මේ ඩ්‍රෝන ගැන නෙමෙයි කතාව. හරිද? කොහෙන් ගියත් ඔන්න දැන් මම කතා කරන්න යන්නේ අද මේ කතාව තාක්ෂණය ගැන, ටෙක්නොලොජි එක ගැන. හරි. දැන් ඔන්න මේ කට්ටිය හිතනවා නැත්ති තාක්ෂණය කියන එක ගත්තට පස්සේ මේකේ තියෙන වාසිදායක தත්ත ගැන විතරයි ගොඩාක් අය හිතන්නේ. හරි. ඒගනේ මට මෙන්න මෙහෙම දෙයක් කරගන්න පුළුවන්, මට මේ වීඩියෝ එක හදාගන්න පුළුවන්, මට මේ දේ කරගන්න පුළුවන්, මට මගේ ස්ටඩීස් හරියට මේ විදිහට කරගන්න පුළුවන්, මෙහෙම කියලා කට්ටිය හිතනවා. හරි. හැබැයි මේ ටෙක්නොලොජි එකේ සමහර වෙලාවට තියෙනවා අවාසිදායක தත්ත. මොනවාද මේ தත්ත? අන්නේ එකනේ චුට්ටක් මම කතා කරනවා මේ සින්දුවෙන් පස්සේ. හරි. එහෙනම් සතියක ලක්කඩ අහගෙන ඉන්න. වෙලා උදැසන 10:24.

වෙලා උදසන දහයයි දැන් විනාඩි 32යි. හරි දැන්ුණ සතිය කලක්කඩ අහගෙන ඉන්නේ මං කිව්වනේ. ඔයාලා පුළුවන් සතිය කලක්කඩ උදේ 10 මේ වෙලාව ඉඳන් දවල් 1 වෙනකන් මතකින්න ලස්සන සින්දු ඒ වගේම කතා රටේ තුටේ විස්තර මේ දේවල් අහන්න පුළුවන්. ඉතින් මේ දැන් අපිට මෙසේජ් එකක් දාලා තින කට්ටිය මතක් කරන්න බෑ මුලින්ම නේද? නැත්තම් එයාලා තරහ වෙනවා. උදේ පාන්දර නෙමෙයිනේ. උදේසන 10යි නේ අපිට දාලා තින මෙසේජස් මතක් කරන්න ඕනේ අපේ කට්ටියව. නැත්තම් ඒගොල්ලෝ තරහ වෙනවා. මෙසේජ් එකක් දාලා තිනවා මුලින්ම. මම අඹන්පිඩියේ රේණුකා බලාවැළපෙමින් ඉලාගනු බැරි හන්තාන සිහිනේ සින්දු දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. හරි අපි උපරිම උත්සාහ කරනවා ඔයාලට මෙන්න මේ සින්දු දෙන්න. හරිද? ඉතින් thank you message එකක් දැම්මට ඊළඟට message එකක් දාලා තියෙනවා. සුබ උදෑසනක් වේවා සිහත්. මේ වෙසක් මාසයේ ඔයාට ජය වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. thank you. ඉතින් ඔයාලා හැමෝටමත් ජය වෙන්න ඕනේ. හරි ජයෙන් ජය වෙන්න ඕනේ. ඔන්න මගේ family එකේ හැමෝමයි මේ වෙලාවේ ලක්කඩ අහන හැමෝමයි ඔයාවයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනේ. මම ප්‍රියංකා නුවරින්. thank you ප්‍රියංකා message එකක් දැම්මට බලමු තව කවුද message එකක් දාලා දෙන්නේ කියලා. තව message එකක් දාලා තියෙනවා. හැබැයි message එක දාපු සැනින් delete කරලා තියෙනවා. එහෙම කරන්න එපා. message එකක් දාලා message එක තියන්න. අපි අනිවාර්යෙන් ඔයාගේ message එක කියවෙනවා. හරි. ලක්කඩට කවදත් ආදරේ අපිවත් එකතු කරගන්න කට්ටිය දොඩංගස්ලන්දෙන් තමයි message එක දාලා තියෙන්නේ. දොඩංගස්ලන්දේ හෙක්ට කොඩිකාර තමයි message එක දාලා තියෙන්නේ. ඊළඟට

දැන් ඔයාට මං කිව්ව කතාව මතකද? මොකද්ද මේ දවස්වල තියෙනවනේ ඔය තාක්ෂණයත් එක්ක පොඩි හැලහැප්පීම් සීන් එකක් නේද? සීන් එකක් කියන්නේ සිද්ධියක් නේ, සංසිද්ධි තියෙනවා. තාක්ෂණයත් එක්ක හැලහැප්පීම් තියෙනවා. මොනවද? අපි මේ තාක්ෂණය පාවිච්චි කරනවා අපේ ස්ටඩිස් වලට, ඒ වගේම මොනවද තව ඔෆිස් එකේ වැඩවලට මොනව හරි ආවෙන්න පුළුවන් අපේ උත්සව කටයුතු වලට. මේ හැම එකකටම මේ තාක්ෂණය කියන එක පාවිච්චි කරනවා. මේ කතාව ආවේ කොහින්ද? මේ කතාව ආවේ අද ලෝක ඩ්‍රෝන දිනය, හරි, World Drone Day. එතකොට මේ දවසත් එක්ක තමයි මේක මම කතාව ඔයාලට කියන්න යන්නේ. මං කිව්වනේ මේ තාක්ෂණය ටෙක්නොලොජි කියන එකේ පොසිටිව් ඉෆෙක්ට්ස්, ඒ වගේම නෙගටිව් ඉෆෙක්ට්ස් කියන මේ දෙකම තියෙනවා. ඒ කියන්නේ ධන බලපෑම්, ඍණ බලපෑම්. එහෙමද? නෑ නෑ නෑ, එහෙම තමයි ඉතින් කියන්නේ. හරියට ට්‍රාන්ස්ලේෂන් කළොත්, ට්‍රාන්ස්ලේට් කළොත් දැන් එනවාට අපිට කියන්න වෙන්නේ මේවා තියෙන අවාසිදායක තත්ත්ව සහ වාසිදායක තත්ත්ව කියලා. එතකොට ඔයා හිතන්නේ කොහොමද? දැන් මේ දවස්වල හරියට වෙන ප්‍රශ්නයක් නේ මුදල් වංචා කිරීම වෙනවා. හරි, මේ ඔක්කොම කරන්නේ තාක්ෂණය පැත්තෙන්. මේ දේවල් එනවා. හරි, වංචාකාරී ගිරුම් හදනවා, එහෙම කරනවා, එක එක්කෙනාට මඩ ගහන්න කෘතිම බුද්ධිය භාවිත කරලා, හරි, එක එක වීඩියෝස් හදනවා, එක එක ප්‍රශ්න හදනවා, මේ වගේ දේවල් කරනවා. ඇත්තටම මේ AI නැත්තම් මේ තාක්ෂණය, එක එක තියෙන මෙටා AI වෙන්න පුළුවන්, ජෙමිනි AI වෙන්න පුළුවන්, මේ දේවල් තියෙන්නේ මේකටද? මේ වගේ දේවල් වලටද මේක තියෙන්නේ? මේ අවාසිදායක தত্ত্ব, ඒ කියන්නේ අපිට හම්බෙන අවාසිදායක தত্ত্ব වෙනුවෙන් අපි පාවිච්චි කරන මේ තාක්ෂණය තව 10% විතර මේ අපි පාවිච්චි කළොත් මේවා අපේ වාසි වලට හරව ගන්න. ඒ කියන්නේ අපි හොඳට කරන්න මේවා හරව ගත්තොත් මොන වගේ පරිසරයක් ඇති වෙන්න පුළුවන්ද නේද? දැන් මේ ඔය එක ඉන්දියාවේ ඍෂිවරයෙක් ඉඳලා දිනනවා, හරිද? මේ ඍෂිවරයා අවුරුදු බර ගානකට කලින් කියලා තියනවලු තාක්ෂණයේ දියුණුවේ අන්තය, හරි, the final phase of technology. හරි, තාක්ෂණයේ දියුණුවේ අන්තය කියන්නේ පරිහානියේ ආරම්භය වෙන්න පුළුවන් කියලා. හරි, වෙන්න පුළුවන් කියලා කියන්නේ වෙන්න පුළුවන් කියලා දිනනවා. ඇත්තටම බලන්න මේ වෙද්දි ඒ දේ වෙලා නැද්ද කියලා. හරි නේද? තාක්ෂණය භාවිත කරනවා. එතකොට මේ තියෙන දේවල් AI videos කියයි, අරක කියයි, මෙහෙම කියයි, හඬපට කියයි, මෙහෙම මේවා වෙන සංසිද්ධි එක එක ප්‍රශ්න තියෙනවානේ. මේ එක එක පාවිච්චි කරලා මිනිස්සු මේ පරිහානියට නෙමෙයිද යන්නේ? ටික ටික සමාජයේ පරිහානිය, හරි, මිනිසුන්ගේ සෞඛ්‍ය පව පරිහානියට පත් වෙලා තියෙනවා මේ සමහර තාක්ෂණික කටයුතු නිසා නේද? බලන්න මේ තාක්ෂණය නිසා අපිට වෙලා තියෙන දෙයක් නේ. හරි, වාසිදායක තත්ත්ව 90%ක් තියෙන්න පුළුවන්. හැබැයි විද්‍යාඥයෝ මේ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ විද්‍යාඥයෝ කියලා තියෙනවා 90%ක්ම අපි මේ වාසිදායක තත්ත්ව ගත්තට 10%ක් විතර මේ අවාසිදායක තත්ත්වයක නෙගටිව් ඉෆෙක්ට්ස් කියන එක මේ තාක්ෂණයෙන් තියෙනවා කියලා. බලන්න ඒ අතරේ මේගොල්ලෝ කියලා තියෙන තව දෙයක් තමයි ඔය මේ තාක්ෂණයෙන් එන 10% නෙගටිව් ඉෆෙක්ට්ස් ප්‍රමාණය, ඒ කැපැසිටි එක සමහර වෙලාවට අර 90%ට වැඩිය බලපාන්න පුළුවන්ලු, එෆිෂන්සි එක වැඩි කියලා තියෙනවා. බලන්න ඇයි අපිට බැරි තාක්ෂණය අපේ 90%ක් නෙමේ 99.9%ක්ම අපේ හොඳට පාවිච්චි කරන්න? වෙලාව උදේ 10:37.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: சத்தியாக லக்கண்ட.

උදේ 10යි විනාඩි 43යි දැන්. හරි. දැන් ඔන්න ඉතින් අපේ පළවෙනි පැය ඉවර වීගෙන යන්නේ. තාම මෙසේජ් එකක් දැම්මේ නැද්ද මට? මෙසේජ් එකක් දාන්න 0703 93 5 93 4 මෙසේජ් එකක් දාන්න පුළුවන්. දැන් ඉතින් ඔන්න මම පොඩි කතාවකුත් කිව්වනේ. හරි. ඒකත් එක්ක ඉතින් අපේ මෙසේජ් එකක් දාලා තියෙන කට්ටිය මතක් කරන්න ඕනේ. හරි. ඔන්න මෙසේජ් එකක් දාලා තිනවා සුබදේශනක්. මම හිරන්ති අද ලක්හඬ ප්‍රශ්නයට මට ජයග්‍රහණය ලැබුණා. ස්තුතියි ඔබ සියලු දෙනාට. අපේ සයිබර්ජන් එකනේ. සයිබර්ජන් එකේ වෙන්නේ. හරි. මට අරලිය ලන්දට නන්දාමාලනී මහත්මිය ගායනා කරන සින්දු ලබා දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. අපි උපරිම උත්සාහ කරනවා ඔයාලා මේ ඉල්ලන සින්දු හැම එකක්ම දෙන්න. හරිද? අහන්න මෙසේජ් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින්. කොහොමද ඔයාලට මටත් දෙන්න ඕනේ ලස්සන සින්දුවක්. කාගෙද ඉල්ලලා දෙන්නේ? මේ ජෝතිපාල මහත්තයාගේ සින්දුව දෙන්න කියලා ඉල්ලලා තිනවා. හරි. ඉතින් අපි ඔන්න ඔයාටත් කියන්න දෙන්නේ උපරිම උත්සාහ කරනවා මේ සින්දුව දෙන්න කියලා. අපිට මෙසේජ් එකක් දාලා තිනවා තව. හෙලෝ සිහත් අයියා ගුඩ් මෝර්නින්. ඔයා හොඳින් නේද? මමත් ගොඩක් හොඳින් ඉන්නවා. මම මාතලේ දිලිනි. දිලිනි thank you message එක දැම්මට. ඉතින් ඔයාලටත් ජයින් ජය වෙන්න ඕනි. ගුඩ් මෝර්නින් ලක්හඬ. අපිත් ඔයා වහනවා ලස්සන සින්දුවක් දෙන්න. ට්‍රින්කෝ පහේ කනුවේ පුංචි බණ්ඩ ඇතුළු පවුලේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බලමු තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ මෙසේජ් එක දාලා තින්නේ? මුළු ලෝකෙටම ඇහෙන හයියෙන් කියන්න ඔයාගේ නම කියලා දාලා තියෙනවා. මගේ නමද? නෑ නෑ, ඔයාගේ නමද කියන්න ඕනේ. මෙසේජ් එකක් දාලා තියෙන කවුද මේ? දාලා තියෙන්නේ තමරා කුමාරි. මෙසේජ් එකක් දාලා තියෙන රත්නපුරෙන් තෙරුවන් සරණයි. අපිට තෙරුවන් සරණයි කියලා දාලා තිනවා. හරි, තෙරුවන් සරණයි ඔයාටත්. ඊයේ සිල් සමාදන් වුණා. ඊයේ සිල් සමාදන් වුණාද කියලා අපෙන් අහලා තියෙනවා. නෑ නෑ, ඊයේ සිල් සමාදන් වෙන්න බැරි වුණා. ඒත් ඉතින් අපි ගිහිල්ලා නේද ආගමික කතාවත්තල වුණා. අපිට වැඩ දිනවනේ ඉතින්. හරි. බලමු ඊළඟට අපි තව කොච්චර ලස්සන සින්දු අහන්න තියෙනවද. ඒත් එක්ක මට මෙසේජ් එකක් දාන්න 0703 93 5 93 7 වෙලා උදේ 10යි විනාඩි 45.

0: 105 FM 93.7 Lakhana Radio ITN Taranga Karwan Hatadinik Mohuna to Mohuna Taranga Karana Luwakdino Supervedi Finishan.
1: Unfortunately, today some of you will be going home.
0: ජීවිතේම වෙනස් කළ හැකි.
2: Welcome to MasterChef Sri Lanka.
0: සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka. සතියක ලක්හඬ.

වෙලාව උදේ 10 විනාඩි 55යි. ඒ කියන්නේ අපේ මේ පළවෙනි පැය ඉවර වීගෙන යන්නේ. ඉවර වීගෙන නෙමෙයි ඉවරයි නේද? පළවෙනි පැය ඉවරයි. ඉතින් දැන් අපි ඊළඟ පැයදී හම්බෙන්න ඕනේ. හරිද? ඊට කලින් අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න එපැයි. අපි මෙසේජ් එකක් දාපු කට්ටිය එහෙනම් ඊළඟට මතක් කරමු නේද? ඊළඟ පැයදී. ඊළඟට අපි යන්නේ මේ ලස්සන සින්දු අහලා ඊට පස්සේ අපි ඊළඟ පැයදී ආයෙත් හම්බෙමු. අපේ පැයේ ප්‍රවෘත්ති අහන්නත් තියෙනවා. ඊට පස්සේ මේ පැයදී අපි හම්බෙමු. එහෙනම් උදේ 10 විනාඩි 55යි වෙලාව.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397399.
0: සෙවනගල කටුපිල වැවේ දියනාමෙන් සිටි පාසල් සිසුවෙකු දියගිලි මිය ගොස් තිබෙනවා. ඔහු තවත් මිතුරන් පිරිසක් සමග කටුපිල වැවේ දියනාමෙන් සිටියේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි සෙවනගල පොලිසිය පවසන්නේ. මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලට රැගෙන ගොස් තිබෙනවා. සෙවනගල පොලිසියෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කළේ. අනතුරින් මිය ගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවේ. මේ අතර ඉලවාලි පොලිස් වසමේ පණ්ඩතිරුපු ප්‍රදේශයේ කාන්තාවක් නිවස තුළ මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කළා. මියගොස් ඇත්තේ පණ්ඩතිරුපු ප්‍රදේශයෙන් පදිංචි 73 හැවිරිදි කාන්තාවක්. ඇයගේ සුවදුක් විමසීම සඳහා සහෝදරයෙකු දුරකථන ඇමතුමක් ලබා දුන්නද ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය මියගොස් සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි විමර්ශන සිදුවන්නේ. ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන 15ක යලි මැතිවරණය පැවැත්වෙනවා. ඒ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවති මැතිවරණයේදී විද්‍යුත් ඡන්ද යන්ත්‍රය සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන්. එය අනුව බටහිර බෙංගාල ප්‍රාන්තයේ ඡන්ද විමසීම යලි අද පවත්වන ලෙසයි ඉන්දියා මැතිවරණ කොමිසම නියෝග කළේ. අද පෙරවරු 7ට ආරම්භ වූ ඡන්ද විමසීම සවස 6 දක්වා පැවැත්වෙන බවද ඉන්දියා මැතිවරණ කොමිසම නිවේදනය කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව 11 විනාඩි 7යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ගවන ෂර්ට්ස් කඩව සම්පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩව සම්පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්.
5: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
6: අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම්. සියලුම ආයුර්වේද සංස්ථා අලවිසල්, ආයුර්වේද ඔසුසල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබාගත හැකිය. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. මිල රුපියල් 45 සිට.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: සත්‍යයක ලක්හඬ.

11යි විනාඩි 8යි දැන් වෙලාව. සතිය ගලක්කඩ අහගෙන ඉන්නේ ඔයා තාම මට මෙසේජ් එකක් දැම්මේ නැත්නම් මෙසේජ් එකක් දාන්න අනිවාර්යෙන් 07:03 93.5 93.4 සතිය ගලක්කඩ ඔයාලට දැයිති වෙලාව 11 විනාඩි 8යිනේ 11 විනාඩි 9යි මේ වෙලාවෙ ඉඳන් දවල් 1 වෙනකන් ඔයාලට පුළුවන් සතිය ගලක්කඩ අහගෙන ඉන්න ලස්සන සින්දු වගේම රටේ තොටේ විස්තර ගැන. ඉතින් ඔන්න රටේ තොටේ විස්තර කිව්වට පස්සේ මේ කියන්න හදන්නේ තව පුංචි ඔයාලා ආස ෆන් ෆැක්ට් එකක් ගැන. මොකක්ද දන්නවද? හැරි පොටර් ෆෑන්ස්ලා ඉන්නවද? කවුද ඉන්නේ හැරි පොටර් ෆෑන්ස්ලා? ඉන්නවනම් අත උස්සන්න බලන්න. මට පේන්නේ නැහැ හැබැයි අත උස්සන්න කමක් නැහැ. හරි. හැරි පොටර් ෆෑන්ස්ලා ඉන්නවද? දැන් හැරි පොටර් කතා තියෙනවනේ නේද? අපි බලලා තියෙන කතා තියෙනවනේ හැරි පොටර්. කවුරුත් හරි ආසයි. පුංචි ළමයි වුණත් හරි. වයස් භේදයකින් තොරව අර තියෙන්නේ එක එක තරංග වලට තියෙනවා නේද? මේකට වයස් භේදයක් නැහැ. මේක විවෘත තරගාවලියක්. මෙහෙම කියනවා මේක ඕපන් කැටගරි. ඉතින් මේ හැරි පොටර් කතා මාලාවත් ඕපන් කැටගරිය ගන්නේ නේද? අපි කවුරුත් එහෙම වයස් භේදයක් නැහැ. මට මතකයි අපි 100ත් මේ කතාව බැලුවා. 100ත් බැලුවා, ආච්චිත් බැලුවා. ඔක්කොම මේ කතාව බලන අපි බලද්දි. අර උදේට යනවනේ නේද? හිටපු ගමන්. උදේට යන TV එකේ උදේට යනවා. එතකොට මේකත් අපි බලනවා. හරි. එහෙම නැත්නම් අපි මොනවා හරි නේද? Netflix වෙන්න පුළුවා. මොනවා හරි DC නමා මොනවා හරි මේ සිනමා ඇප් එකක් දාගෙන අපි හැරි පොටර් හැම හරි ආසාවෙන් බලනවනේ. අද තමයි ජාත්‍යන්තර හැරි පොටර් දිනය. මැයි 2. හරි. මැයි 2 තමයි ජාත්‍යන්තර හැරි පොටර් දිනය සමරන්නේ. ඉන්ටර්නැෂනල් හැරි පොටර් ඩේ එක. හරිද? දැන් මේ 1998 මැයි 2 තමයි ඔය මේ අර කතාවේ හැටියට හොග්වර්ඩ්ස් වලදී මහා අවසන් සටනේදී මේ හැරි පොටර් ලෝඩ් වෝල්ඩමෝට් පරද්දලා තින්නේ කියලා කතාවේ තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒක ගැන හිතලා තමයි මැයි 2 ජාත්‍යන්තර හැරි පොටර් දිනය කියලා නම් කරලා තියෙන්නේ. හරි. මට මෙසේජ් එකක් දාන්න හොදේ. කවුද හැරි පොටර් ෆෑන්ස්ලා ඉන්නේ කියලා අපේ කට්ටිය. මෙසේජ් එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒත් එක්කම අපිට කලින් මෙසේජස් දාපු කට්ටිය මතක් කරන්න බෑ. නැත්නම් එයාලා තරහ වෙනවා. හරිද? මෙසේජ් එකක් දාලා තියෙනවා සිහත් ඔයාගේ ලිස්ට් එකේ තියෙනවා නම් මට මෙන්න මේ සින්දුව දෙන්න කියලා දාලා තියෙනවා සින්දුවක නමක්. පොඩ්ඩක් පැහැදිලි මදි. හරි. ඉතින් කමන්නේ. මෙසේජ් එකක් දැම්මනේ. Thank you මෙසේජ් එකක් දැම්මට මටත් සින්දුවක් දෙන්න මම දරණිය ගලින් දිනුෂ. හරි දිනුෂ අපි වාටත් ලස්සන සින්දුවක් දෙන්නම්. Good morning තුෂාරි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. කොහෙන්ද මේ දාලා තියෙන්නේ මෙසේජ් එකක්? දමුණු පොලින් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දමුණු පොලින් තුෂාරිවත් අපි එකතු කරගන්නවා. ලස්සන ගීතයක් දෙන්න. අලව්ව කැකුලාවල රත්නක හදව සුනිල් ජයංගනී ස්වර්ණි තිලක රත්න. අපිට කොහෙන්ද කියලා දාලා නැහැ නේ. කමක් නැහැ. හරි. ඉතින් ඔයාලා ඔක්කොම මේ නම් ටික එක එක නම් එහෙමයි. නැත්තම් මේ කට්ටියක් නම් අපි ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. හරිද? ලක්හඬට කවදත් ආදරේ. අපිත් ආදරේ. හරිද? අපි ගොඩාක් ආදරේ අපේ ඔඩියන්ස් එකට. ලක්හඬට කවදත් ආදරේ අපිවත් එකතු කරගන්න. මෙසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? හෙක්ට කොඩිකාර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි. ඉතින් අපි ඔන්න ඔය කට්ටියවත් එකතු කරගෙන යනවා ඊළඟ සින්දුවට. වෙලාව 11:12.

0: රඩියෝ ITN වෙලාවේ 11:19යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: සත්‍යාග ලඛන

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක්ක අපේනුව ඉනිදා උදේ 10ට.

එකොළහයි විනාඩි විසි හතයි දැන් වෙලා. හරි දැවන්න සතිය ගලක්කඩේ අපි දෙවැනි පැයෙත් භාගයක් විතරම ඇවිල්ලා තියෙන්නේ. භාගයක් නෙමෙයි භාගයක්. මහප්‍රාණ භයන් ආවොත් ඒක ඕනම භාගයක්. ඒ කියන්නේ හතරෙන් එකක් වෙන්න පුළුවන්. හතරෙන් තුනක් වෙන්න පුළුවන් එහෙම. හරි. එතකොට භාගයක් නිකන් බා අල්ප ප්‍රාණ භයන් කිව්වොත් ඒක අඩක්. ඒ කියන්නේ දෙකෙන් එකක් වෙනවා. 50%ක් වෙනවා. හරි. ඉතින් ඔන්න ඒකත් මතක් කළා. හරි. දැන් මේ තව පුංචි කතාවක් තියෙනවා කියන්න මෙන්න මෙහෙම. හරි. ඔයා කවදා හරි කියලා දිනවද කාට හරිම මේ මං හින්දා නම් ඔයා අඬන්න එපා කවදාවත් කියලා. හරි. මං හින්දා ඔයාගේ ඇස් දෙකෙන් කඳුළු සලන්න එපා කවදාවත්. හරිද? එහෙම කරන්න එපා. මම නැති වුණත් එදාට. මම නැති දවසක් වුණත්. මගේ වැඩ නිසා ඔයා අඬන්න එපා. එහෙම කියලා දිනවද? ආ ඔයා කාට හරි එහෙම කියලා දිනවද? හොර ගෙඩියා කියලා දිනවනේ ෂේප් එකේ යනවා එහාට. කියලා දිනන නිසා ෂේප් එකේ යනවා. දැන් පැත්ත බලාතගෙන පුදුම මිනිස්සු තමයි. හරි. ඉතින් ජීවිතේ ඔන්න ඔහොම තමයි. හරිද? අපේ ජීවිතවලට මිනිස්සු එනවා, යනවා. හරිද? ආයෙත් එනවා, ඊට පස්සේ ආයෙත් යනවා. සමහර මිනිස්සු නැවතිලා ඉන්නවා. හරි. එහෙම දිනවනේ නේද? හරියට නිකන් සිල්ලර කඩයක් වගේ. හරිද? දැන් නම් ඇත්තටම සමහර මිනිස්සුන්ගේ ජීවිතය කියන අපේ සමාජයේ ඉන්න ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිත නිකන් සිල්ලර කඩයක් වගේ වෙලා තියෙන්නේ. හරිද? අපිට එනවා පාරිභෝගිකයෝ. ඕනේ දේ කියාගෙන ඉන්න කෙලින්ම. මට මේක ඕනේ, මට මෙහෙම ඕනේ, මම මෙහෙමයි කියාගෙන එනවා. මට දෙන්න සීනි කිලෝ එකක් කියලා. හරි සීනි කිලෝ එකක් ගත්තා. හරි එහෙනම් මං ගියා ටටා බයි කියලා යනවා. හරි එහෙම තමයි නේ ජීවිතේ. සමහර ඉතින් ඉන්නා නේද? අපි හිතමු ඔන්න අපේ ජීවිතේට නිකන් සිල්ලර කඩේකට එනවා මොන හරි බඩු අරගෙන එන, හරි මොන හරි ප්‍රොඩක්ට්ස් අරගෙන ලොරියක්. මේ ප්‍රොඩක්ට් එක සමහර වෙලාවට විකිණෙන්නේ නැති වෙන්නම පුළුවන්. ඉතින් මේක සදාතනිකව අර සිල්ලර කඩේ නවාතැන් අරගෙන ඉන්න. ඒ වගේ තමයි නේද අපේ ජීවිතෙත්. සමහර මිනිස්සු වෙනවා මුළු ජීවිතේ කාලෙම අපේ ජීවිතේ, හරි ජීවිතේ ඉපදීම මරණයනේ, මරණය දක්වාම අපිත් එක්ක නවාතැන් අරන් ඉන්න සමහර මිනිස්සු වෙනවා. මේ ආපු ගමන් මේ යනවා මාර මිනිස්සු. හරි ඒ වගේ තමයි. ඉතින් ජීවිතේ හොම ඉස්සරහට යද්දී ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ තව මොනවද වාට ඉස්සරහට කරන්න තියෙන වැඩ, හරි පොඩි ප්ලෑන් එකක් හදාගන්න. පොඩි ප්ලෑන් එකක් හදාගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ. ට්‍රයි ඇන් ට්‍රයි, වන් ඩේ යූ කැන් ෆ්ලයි. ඇයි මම මේ කතාව කිව්වේ? හරි ඔන්න ඊළඟ සින්දුව අපි ඔයාට දෙන්නේ මං හින්දා. අපේ අපි කියන මං හින්දා නෙමෙයි, ඔයා කවදාවත් කියලා තියෙනවා නම් ඔයා නිසා කාට හරි මං හින්දා මේ ඔයාගේ ඇස් දෙකින් නම් ඔයා කවදාවත් අඬන්න එපා කියලා තියෙනවා නම් මෙන්න මේ සින්දුව ඔයාට. වෙලාව 11:30.

0: සංජිත ද සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ලකෝංග
2: සාකේ නබත්
1: වලයන් පුරව ලකෝ ලකෝ
0: පාටිගේදල
3: යා නැගි
1: ආ මේ ටිකත් පයින්ම යන්න. දැන් ඉතින් ළඟයිනේ. මොකද්ද අය පාර්සල් එක?
3: පොත.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න.
4: සතියක ලක්හඬ.

එකොළහයි විනාඩි හතලිහයි දැම් වෙලා. සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. ඔයා තාමත් මෙසේජ් එකක් දැම්මේ නැත්තම් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. 0703 935 934. හරි. ඉතින් මෙසේජ් එක දාපු කට්ටිය මතක් කරන්න බෑ. හරි. ඒ මතක් කරලා තව චූටි තියෙනවා පොඩි. චූටි නෙමෙයි. හරි. පොඩි වෙන්නත් පුළුවන්. සමහර අයට මේ දේ ගැන ලොකෝට දැනෙන්නත් පුළුවන්. දෙයක් කියන්න. හරි. දෙයක් කියන්න තියෙනවා. ඊට කලින් අපි මෙසේජ් ටික බලලිමු නේද? කවුද මෙසේජ් එකක් දාලා තින්නේ කියලා. මෙසේජ් එකක් දාලා තිනවා. හායි. හායි ඔයාලට. හායි. හායි හායි. හෙලෝ හෙලෝ. අපි මුදු කටුවෙන් ලස්සන සින්දුවකට ක්‍රිෂාන්ත කුමාරි නුවන් දීපා සීතා අම්මෝ ගොඩාක් කට්ටිය දාලා තිනවා. ඉතින් අපි ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා සතියක ලක්කඩ අද ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ආයිත් මෙසේජ් එකක් දාලා තිනවා. සතියක ලක්කඩ අහගෙන ඉන්නේ ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක මම ප්‍රියංකා කියලා. Thank you ප්‍රියංක. මේ දැන් මෙසේජ් එකක් දාලා තිනවා. Good morning යටියන් තොටින් මෙසේජ් එකක් දාලා තින්නේ. කවුද මෙසේජ් එක දාලා තින්නේ? අපි ලක්ෂාන්, රුක්ෂාන්, ලක්ෂාන්, රුක්ෂාන්, ෆුබුදු කුමාර්, මල්ලි ඇතුළු මේ සෙට් එක. හරි. ඉතින් අපි ඔයාලා සෙට් එකම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. අපිට තව මෙසේජ් එක දා. මෙසේජ් ගොඩක් තියෙනවා මේ වෙලාවේ. අපි වෙනුවෙන් සින්දුවක් දෙන්න. මම හොරණ ලලිත් කුමාර්, මාත් සමග මගේ යාළුව ටියුඩ, ඥානරත්න, මාලනී මේ කට්ටිය ඉන්නවා කියලා දාලා තිනවා. ලක්කඩ තමයි හැමදාමත් අහන්නේ කියලා මෙසේජ් එකක් දාලා තිනවා. අන්න එහෙම තමයි ඉන්නේ. හැමදාම ලක්කඩ අහන්නේ. හරි. සිහත් පුදා ගොඩ දවසකින් කටහඬ ඇහුනේ ඉතින් කොහොමද කියලා දාලා තිනවා. ගොඩ දවසකින් තමයි නේ. හරි හරි හරි. කමක් නැහැ. කොහොමරි මං අදාවනේ සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. මෙසේජ් එකක් දාලා තින්නේ අපේ ජය මාමා. අපි කවදත් ඔඩියන්ස් එකේ ඉන්න ෆෑන්. ජය මාමා මෙසේජ් එකක් දාලා තිනවා. ඊළඟට තව මෙසේජ් එකක් දාලා තිනවා මටත් සින්දුවක් දෙන්න. මම වරක පොලින් තිලිනි. හරි තිලිනි තින් ඔයාලත් අපි ලස්සන සින්දුවක් දෙන්නම්. ආදරණීය දවසක්. ආදරණීය දවසක්ද ඔයාට? හරි. ඒ කියන්නේ මෙයාට මොන හරි ස්පෙෂලිටි එකක් තියෙනවද? කවුද මෙසේජ් එක දාලා තින්නේ? මෙසේජ් එකක් දාලා තිනවා කෑගල් ඉඹුල් ගල්ස් දෙනියේ උදේශිකා නිරූපමාල තමයි මෙසේජ් එකක් දාලා තින්නේ. ලක්හඬට ජයග්‍රහණේ පිරි වාසනාවන්ත දවසක්. ඔයාටත් එසේම වින්න ඕනේ. හරි. එහෙනම් ඉතින් මේ සින්දුවකට යන්නත් ඕනේ. ඊට කලින් පුංචි කතාවක් තියෙනවා කියන්න. මොකක්ද දන්නවද? මෙන්න මේකයි කතාව. මේ ඔයා දන්නවද මේ අපේ ලංකාවේ තියෙනවනේ පොඩ්ඩක් මේ සාමාන්‍ය කර්මාන්තය අතරේ ටිකක් සාමාන්‍ය 1, 2, 3, 4, 5 ගත්තොත් මැද විතර තියෙන කර්මාන්තයක් තමයි ඔය මත්ස්‍ය කර්මාන්තය කියන එක. මොකද්ද මත්ස්‍ය කර්මාන්තය? එහෙම නැත්නම් දීවර කර්මාන්තය කිව්වොත් වඩා නිවැරදිනේ. මේ කර්මාන්තයට ගොඩක් වෙලාවට ඉන්නේ අපේ වෙරළබඩ ප්‍රදේශවල කට්ටියනේ නේද? එතකොට දැන් ඇයි මේක අද අපිට පොඩ්ඩක් වැදගත් වෙන්නේ? අද වැදගත් වෙන්නේ ඇයි දන්නවද? අද තමයි ජාත්‍යන්තර ටූනා දිනය. ටූනා? ඒ මොනවද ඒ ටූනා? ටූනා? ටූනා දන්නේ නැද්ද නේ? ටූනා ටූනා. ලංකාවේ නමින් කිව්වොත් නම් මේ මාළුවට කියන්නේ කෙන්ද කියලා. හරිද? එනවාට අපි ගොඩාක් අය දන්නේ ටූනා කියලා. හරිද? ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් ටූනා ඩේ එක තමයි අද මැයි 2 එදිලා දිනනවා. හරි. ඉතින් කට්ටිය ටූනා කනවානේ. ඔය කට්ටිය කන්නේ සමහර සුෂි වලට එහෙම දාලා අමු වෙනොත් කනවා. ඉතින් ඒ කෑම සම්ප්‍රදායන් වලට මේ ටූනා පාවිච්චි කරන විදිහ වෙනස්. හරි. දැන් අපේ ලංකාව වටේම තියෙන මුහුද. එතකොට අපිට ටූනා හම්බෙනවද? අපි ගන්නෙ මොනවද? අපි ගන්නෙ සැමන්ටි. අපි ගන්නෙ සැමන් මාළු. ටූනා කියන එක පොඩ්ඩක් නේද ලංකාවේ බහුතරය අතරේ ගොඩක් අතරේ එච්චරම ප්‍රසිද්ධ නැහැ. නමුත් ගොඩක් ඔයා සුපර් මාකට් එකකට මොන හරි එහෙම තියෙන මොන හරි කඩේකට ගියොත් සාමාන්‍ය සිල්ලර කඩේ ගොනොත් මේ ටූනා කෑන් තියෙන්න පුළුවන් නේ. ඔන්න ඉතින් අද තමයි ජාත්‍යන්තර ටූනා දිනය. හරි. ටූනා දිනය අද. ඔන්න මේ ටූනා කාලා නැත්තම් කවදාවත් වියන්න ළඟම තියෙන කඩේකට ගිහිල්ලා ටූනා කෑන් එකක් අරගෙන අද රැට කන්න. දැන් දවල්ට ආනේ මොන දවල්ට වේලා නම් තියෙන්නේ. ඉතින් ආයෙත් වෙන්න බෑනේ. මේ දවල්ට නෙමෙයි රැට උයලා කන්න. හරිද? ඔයා දන්නවද මේ ටූනා වල තියෙන පෝෂණ ගුණ එහෙම? හරි. ඒ ගැනත් මං කියනවා මෙන්න මේ සින්දුවෙන් පස්සේ. වෙලාව 11:44.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: පාට පොතක් තිලකලා කලල් කලාවේ
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
1: මගේ නොවදිනි සුරු කරුපත් සහතන උබයමියන තුරු
0: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජීවිතය
1: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
2: ආදරණීය ජීවිතය ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 076 325 25 අමතන්න.
0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මොඩින් ඉස් ඇලන්.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේ නෝ ඉරිදා උදේ 10ට.

සතියක ලකඳ කොළහයි විනාඩි 56 දැන් වෙලා. හරි. ඉගෙන අපි දවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අහන්න තියෙනවනේ. ඒ නිසා ඉතින් ඔන්න මේ පැයෙන් මම ඔයාගෙන් සමු ගන්නවා. හැබැයි දවල් අපි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ ආයෙත් එනවා. හරි. ආයෙත් එනවා ලස්සන සින්දු අරගෙන. මේ පැයේ එහෙනම් අපි මේ පැයේ අන්තිම සින්දුවනේ. මේ පැයේ අන්තිම සින්දුවට අපි එකතු කරගන්න කට්ටිය මතක් කරන්න ඕනේ. කට්ටිය මෙසේජ් එකක් දාලා තිනවා. සුබ දවසක් කියව අපිවත් ගීතයට එකතු කරගන්න මාතලේ නයනි ගාමිණී සුභාෂිණිය ඇතුළු මේ කට්ටිය දා මෙසේජ් එකක් දාලා තින්නේ. තව මෙසේජ් එකක් දාලා තිනවා. මාත් ගොඩ දවසකින් මං ටෙක්ලා කොට්ටාවෙන්. ටෙක්ලා කොට්ටාවෙන්. ෂා. නිකන් යුගල පද වගේ. ටෙක්ලා කොට්ටාවෙන්. හරි. ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. මේ ඇතුළු. හරි. අපිට මේ වෙද්දි මෙසේජ් එකක් දාලා දෙන හැමෝම මේ සින්දුර ලස්සන සින්දුවට එකතු කරගන්න. එහෙනම් ඉතින් අපි ඊළඟ පැයේදී හම්බෙමු. වෙලාව 11:57.

0: සම අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
0: සහයෝගීතා අනුග්‍රහය. උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැන ප්‍රසාද් ටෙක්ස්ටයිල්. කාන්තා පිරිමි ළමාණිගේ ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල්. ශාකා පිළියන්දල හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට.

0: రస్తల
1: వెదలి పారిభోగికింట సహన దిన హటి చనపతి కియాయి లబన వసరే ప్రాక్తన వ్యదమ ట్రిలియన దెక దక్వా ఇహలట కమ్కరు దినియ సమరీమట రగిన ఆదే ఇత్రికల మై రాలి వెసక్ పోయ వెనువెన్ దాన్సల్ ల్యాపదించి అని దాసిట රාගල ගින්නකින් තේකම් හලක් විනාශ වෙයි. ජර්මනියේ සිටින හමුදාවේ 5000ක් ඉවත් කර ගැනීමට ඇමරිකාවෙන් තීරණයක්. ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා 20-20 අවසන් ක්‍රිකට් තරගය පස්වරු වී.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ. විදුලි බිල ඉහළ දැමීමට සිදුවත් විදුලි පාරිභෝගිකයින් 96%කට කිසිදු මිල වැඩි කිරීමකින් තොරව සහනාධාරයක් ලෙස ආණ්ඩුවේ දරා ගැනීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ ජාතික ජන බලවේගයේ සංවිධානය කළ මැයි දින රැලි මාලාවේ මහරගම පැවති ප්‍රධාන රැලිය අමතමින් ජන රජයට ජන බලයක් යන තේමාවෙන් රැලිය මහරගමදී සාර්ථකව පැවැත්ුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් කලාකරුවන් විද්වතුන් ඇතුළු විශාල ජනකායක් එක්ව සිටියා. දෙල්කඳ මන්සන්ධියෙන් ආරම්භ කෙරුණු මැයි දින පෙළපාලිය විශාල ජන සහභාගිත්වයකින් යුතුව මාර්ගම නගරය වෙත පැමිණ තිබෙනවා. ඒ අතරතුර මැයි දින පෙළපාලියට ප්‍රදේශවාසීන්ගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාරයක් හිමි වූ බවයි ජාතික ජන බලවේගය පවසන්නේ. ඉන්නානතුරුවයි ජනරලිය ආරම්භ කළේ. ඒදී ජනරලිය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ප්‍රගතිශීලී ජනතාව මතින් ගොඩනැගුණු ජාතික ජන බලවේග ජනතා ආණ්ඩුව වසර ගණනාවකට වෙනස් කිරීමට මෙරට ජනතාව කිසිවිටකත් ඉඳ නොතබන බවයි. 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.
2: බලශක්ති ශේෂ්ත්‍රයේ අර්බුදයක් තිබෙනවා. ගල්නගර මිල ඉහළ ගිහිලා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගිහිලා තිබෙනවා. එනිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කරන්න සිදු වී තිබෙනවා. හැබැයි එහිදී අපි තීරණයක් කරන් තිබෙනවා විදුලි පාරිභෝගිකයන් 96%කට කිසිදු මිල වැඩිවීමකින් තොරව ඒ සියල්ල ආණ්ඩුවේ සහනාධාරයක් ලෙස දරා ගන්න තීරණ කරන් තිබෙනවා. මිල වැඩිවීමක් වුණොත් 4%කට විතරයි මිල වැඩිවීම සිද්ධවන්නේ. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කරන් තිබෙනවා. මෙරටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ශක්තිමත් කිරීම. ඒක තමයි අපි සතුව තිබෙන අභියෝගය. මමට කියන්න කැමතියි මෑත ඉතිහාසයේ දශක ගණනාවකට පසුව ආණ්ඩුවේ භාණ්ඩාගාරයට වැඩිම මුදල් ප්‍රමාණය ආපු අවුරුද්ද තමයි 2025 අවුරුද්ද. ජාතික ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඇටට 16.7%ක් ආවා. සියලු ආර්ථික දත්තවලින් අපි පරිපූර්ණ වෙලා තිබෙනවා. භාණ්ඩාගාරයේ ධනෙ අපි එක්රස් කරලා තිබෙනවා. මම තමුන්වාසලට කියන කැමති ලබන අවුරුද්ද අපි සැලසුම් කරලා තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කිරීම සඳහා අපි සැලසුම් අදලා තිනවා 2027 වසරට. මේ රටේ යටිදල පාසුකම් ශක්තිමත් කරන්න ඕන. මේ කොච්චි මේ රේල් පාරවල් දශක ගණනාවක් පෙරණි රේල් පාරවල් අපි මේ දුම්රිය සේව මුළුමනින්ම නවීකරණය කරන්න. කොටුවේ ඉඳන් මාලපාන දුම්රිය ස්ථානය, කොටුවේ ඉඳන් පානදොර දුම්රිය ස්ථානය දක්වත්, කොටුවේ ඉඳන් රාගම දුම්රිය ස්ථානය දක්වත් මුළුමනින්ම අපි නවීකරණය කරන ලද රේල් පාරක් සහ නවීකරණය ලද විද්‍යුත් දුම්රිය සේවාවක් ආරම්භ කිරීම අවශ්‍ය වන වැඩකටයුතු ආරම්භ කරනවා. 27 ජනවාරි මාසෙ වෙනකොට ටෙන්ඩර් ප්‍රදානය කරලා අපේ දුම්රිය සේවාව විද්‍යුත්කරණය කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරන 2027 ඉදී. අපේ මේ වැතකොළ මෙහි වගේ තියෙන බස් සේවාව අපි වෙනස් කරනවා. අපි දැනටමත් ජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි බස් 200ක් ගෙන ඒම සඳහා සැලසුම් කරලා තිබෙනවා. බෝධුරට මේ අගෝස්තු මාසේ ඒ බස් 200 ලැබෙනවා. අලුතෙන් අපි බස් සමාගමක් ආරම්භ කරනවා, මෙට්‍රෝ බස් සමාගම. අපි අපේ රටේ පරිවර්තනයක් ඇති කරනවා ප්‍රවාහන ශාස්ත්‍රය. අපේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඒ ලෙවල් කරන 2031 දී 2032 වෙනකොට නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ලංකාවේ ඇති කරනවා. එය ජාතික තලයේ ජාත්‍යන්තර තලයේ පිළිගැමුණු භාජන වෙන නව අධ්‍යාපන රටාවක් පාඨමාල හඳුන්වා දෙනවා.
1: මහරගම ජනරැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා
2: 10ක් 15ක් ඇවිල්ලා වටරවුමකට ඇවිල්ලා ආණ්ඩුවට ගෙදර යන්න කියලා කෑ ගහනවා. කෑ ගහලා ඒගොල්ලෝ ගෙදර යනවා. මම ඒ හැයට කියන හැබැයි අගුපිල් ගාලේ නම් ඉන්නපා. පාර තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාල ගාවට එන්න, මුදල් අමාත්‍යංශ ගාවට එන්න, පාර්ලිමේන්තු ගාවට එන්න, බලය හොබන මධ්‍යස්ථාන ගාවට ඇවිල්ලා කෑ ගහලා ගෙදර යන්න. අපිට මොකෝ? මන්දක මේ ළඟදී ජනාධිපති ලේකම් කාර්යාල ගාවට 3 දෙනයි. ගෙදර යන්නද? මොනවද මේ? එනිසා ජනතා සටන් කියලා ජාතියක් නෑ දැන් ඒගොල්ලෝ ගාව. ජනසා සටන් වලට ඉගෙන ගන්න නම් ජනතා සටන් විනයානුකූලව කරන සටන්, ජනතා සටන් ප්‍රමිතීන් වලට කරන සටන් ඒව තේරුම් ගන්න නම් අපගේ ඉතිහාසයේ ජනතා සටන් දෙස බලන්න. ඒව තමයි සටන්. මේ මොනවද? කට්ටි එක දවස රැයක හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර යනවා. යන එකක් පෙන්නනවා, එන එකක් පෙන්නනවා, එනකොට වොයිස් කට් දෙනවා. පහුගිය දවස්වල මම දැක්ක ජීල් පිරිස් මහත්තයෙක් ගෙදර යනවා. ගිහිල්ලා කට්ටියම එකතු වෙනවා. ඊට පහුවදාට ආය යනවා නෙළුම් මාවත ගිහිල්ලා කට්ටිය එකතු වෙනවා. අර කට්ටියමයි. එකම දේ මොකද්ද? ගේන් ගෙට නෑගම් යනවා. දිකට මැති කරපු කලබලෙ මොකද්ද? ආණ්ඩුව මාස 3යි, ආණ්ඩුව මාස 6යි. අද කෙනෙක් ටක් එකකටම කියලා. මොකක්ද දන්නවද කියලා දිනේ? අද එක්කෙනෙක් කියලා තන 27 මැයි 21 ආණ්ඩුව ගෙදර යනවලු. මම හිතනවා එතුමා 27 මැයි 21 වෙනිදා දක්වා ජීවත් වෙයි මේ ප්‍රශ්නේ අපිට අහන්න. ඔයා මෙහෙම කිව්වා වුණාද? මේ ජනතාව පුළුවන් ද පාරට බස්සන්න නේද කිටි කවල විපක්ෂ නායකතුමා වගේ? එහෙම ජනතාව පාරට බස්සන්න බෑ. ජනතාව පාරට බන ජනතාවගේ ඇත්ත ප්‍රශ්නේ තියෙන්න ඕන. අද ජනතාවට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට. යුද්ධයකට යන්න වගේ බෝම්බ තියාගෙන, අවියාවුද තියාගෙන, ගිනි අවි තියාගෙන, පතුරන් තියාගෙන දේශපාලකයෝ ඉන්නෝ. ඔක්කොම අල්ලනවා. අපි කව ලැයිස්සු හොයන් තියෙනවා, පරීක්ෂණ කරමින් තිබෙනවා. මේ රටේ නීති විරෝධී ගිනි අවි පාවිච්චි කරන පාතාලය ඊට රැකවරණ තියෙන දේශපාලනය ලංකාව බිමෙන් අතුගාලා දාන වැඩේ මේ ආණ්ඩුව ආරම්භ කරලා තිබෙන්නේ. මේ වන විටත් මැද පෙරදිග විශාල ආන්දෝලනයේ තුඩු දී තියෙන පාතල් නායක කීප දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා ඉන්නේ. අපි සැලසුම් කරලා තිබෙනවා, ඉතා වේගයෙන් සැලසුම් කරලා ලංකාවට ඒගොල්ලෝ අරගෙන ඉන්න. මේ පාතාලේ මර්ධනය කරන්න ඕන, කුඩු ව්‍යාපාරය අහෝසි කරන්න ඕන. ඒක ජනතාවගේ ඉල්ලීම. හැබැයි ඒක කරනකොට ඒගොල්ලෝ කලබල වෙනවා. අදත් රාජපක්ෂලා දෙන්නේ 3 දිනකට වරෙන්තු. අපි කියන ගමට ඡන්දෙ ඉල්ලන්න කලින් එන්න කියන වරෙන්තුකාරය ගෙනත් දෙන්න කියන. විශාලතම හොරකම් කරපු කෙනා එන්නේ අධිකරණයට. එක කොන්ද කැඩුණා කියනවා, එක පුටුවේ වැටුණා කියනවා, එක බෙල්ල ගැස්සিলা කියනවා. මතත බාගෙන වරෙන්තු ගන්නවා. රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ල ලංකාවට ගෙනන නඩු අහනවා. ඒකටයි මේ ජනවරම ලබා දීලා තියෙන්නේ. ඒ ගල්ලංගර පිළිබඳ අපේ ජනාධිපති කොමිෂන් එකක් දාලා තියෙනවා. ඒ කොමිෂන් එකේදී මේ ගල්ලංගර වල සිදු වී තිබෙන මහා ඛේදවාචක පිළිබඳ මුළු කතාව මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් වේවි. අපි අඩුමතරමේ ප්‍රමිතියෙන් තොර ගල්ලංගර ගෙනාපු සමාගමෙන් ඒකට දඩ ගහලා දඩ මුදල් අය කරගෙන ගල්ලංගර සමාගමටත් විදුලි බල මණ්ඩලයටත් පාරිභෝගිකයටත් බරක් නොවන ආකාරයෙන් ඒ දඩ මුදල් අය කරන්න අවශ්‍ය වෙන සැලසුම අපි හදලා තියෙන්නේ. දැන්ටමත් අපි ආසන්න වශයෙන් ගත්ත ඩොලර් මිලියන 15ක් තරම් දවගෙන තියෙනවා. ඒ නිසා බලශක්ති ශේත්‍රයේ අර්බුදය විසඳනවා.
1: ජනරජයට ජනබලය තේමාවෙන් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැලි 21ක් සාර්ථකව පැවැත්වූ බව ජාතික ජනබල වේගය ප්‍රකාශ කළා. එක් එක් දිස්ත්‍රික් මට්ටමින් රැලි පැවැත්වූ බවයි ජාතික ජනබල වේගය සඳහන් කළේ. ගම්පහ මැයි රැලිය පැවැතුනේ කඩවත නගරයේදී. රැලිය පැවැත්වීමට පෙර කිරිබත්ගොඩ නගරයේ සිට පිරිස පෙළපාලීන් කඩවත නගරය කරා පැමිණියා. එදී අවාතේ විජිත හේරත් මහතා රැලිය ඇමතුවා.
3: අපි මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන්න පටන් ගත්තා. ඒ දේශපාලන සංස්කෘතිය ඇතුලේ ආගම්වාදී ගැටුම් නැහැ, ජාතිවාදී ගැටුම් නැහැ. කිසි තැනක මුළු රට පුරාම සියලුම ජාතිකත්වයන් එකට එකතු කළා ශ්‍රී ලාංකීය ජාතිය විදිහට එක්ව නැගිටින්න අභිමානවත්ව නැගිටින ගමනක් අපි ආරම්භ කළා තියෙනවා. ඒ උසනම් සිකියුරිටි මිදිනම් ලිපිකරු සංස්කෘතිය වෙනස් කරලා මෙතන තියෙන්නේ. රාජ්‍ය සේවකයට කුන්ද පණ තියාගෙන වැඩ කරන්න පුළුවන් ශක්තියක් අපි දීලා තියෙනවා. 2016 පර්ණාණ්ඩුව කරපු වැරද්ද නිවැරදි කරලා 2016 බනවගත්ත සියලු රාජ්‍ය සේවකයන්ට එතෙන් සිට දිගටම විශ්‍රාම වැටුපෙහිමි රාජ්‍ය සේවකයෙක් බවට අපි පත් කළා තියෙනවා.
1: මාතර නගරයේදීද මැරැලියක් පැවතුණා. රාහුල් හන්දිය නාරම්භ කළ පෙළපාලිය මාතර නගරයට පැමිණීමෙන් පසුයි රැලිය පැවතුණේ. ඒදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා රැලිය ඇමතුවා.
4: මේ රටේ මාරුවෙන් මාරුවට ප්‍රභු කණ්ඩායම බලේ තියාගෙන ගියා. එක කණ්ඩායමක් පරදිනවා, අනික් කණ්ඩායම දිනනවා. දිනුවට පස්සේ ඊළඟ පාර එනකන් පරිදිච්ච කට්ටිය පාඩුවේ ඉන්නවා. අරගල කරන නවිනෑනේ පාඩුවේ හිටියා. එකට වැඩ කරා. එකට හොරකම් බේරගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ওই සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය බැංකුවට සල්ලි දාන කියලා හොරසල්ලිත් එක්ක අහු වුණා. නඩු දැම්මද? පරීක්ෂණ කරාද? ඉරේ ගියාද? මොකක්වත් නැහැ. වැඩේ ගොඩින් බේරලා පස්සේ කාලක මහින්ද කිව්වා ඒක යා බේර දුන්නා කියලා. ඒගොල්ලෝ එහෙමයි. හවුලේ හොරකම් කරනවා, හවුලේ බේර ගන්න. හරින ගත්තා 2022 කාලේ අපේ රටේ ජනතාවට මේ සෙල්ලම එපා වුණා. ගෝඨාභය රාජපක්ෂට රටින් යන්න විදියක් නැතුව දවස් ගාණක් රස්තියාදු ගාල තමයි රටින් පිට වුනේ. බාරගන් රටක් තිබුණේ නැහැ. කමත කරන්න බෑ කියලා අපි කියනවා දැන් කෑ ගහන අයට. එහෙම හිටියේ. මහින්ද රාජපක්ෂ ගිහිල්ලා දවස් ගාණක් හැංගිලා හිටියේ කොහෙද? දැන් ওই අමුතුක් සතන්ත්‍ර දාන මහින්ද රාජපක්ෂලා නාමල් රාජපක්ෂලා ගිහලා හිටියේ. තිරුපුණාමලේ නේවි නාවික හමුදා කඳුර හැංගිලා හිටියේ. එහෙම හිටියේ වෙලාවේ බය වෙලා. මාලිම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා දැන් ඇවිල්ලා එකේ කතන්දර ගැන පටන් අරන් ඉන්නවා. ප්‍රභූ පන්තියේ පාලනේ බිඳ වැටුණා. ජනමාධ්‍ය ආයතන ගිනි තිබ්බ රටක් මේ වෙනස් කරමින් යන්නේ. මාධ්‍යවේදීන් මහපාරේ මරා දාපු රටක් මේ වෙනස් කරමින් යන්නේ. වංචා දූෂණ වලින් අපේ රටේ මහජන මුදල් විනාශ කරපු රටක් මේ වෙනස් කරමින් යන්නේ.
1: අනුරාධපුර නවනගරයේ පැවති මේ දින රැලියට පෙර මාකට් හන්දියේ සිට පෙළපාලිය ආරම්භ කළා. රැලිය පැවැත්වුණේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
5: එක ගල් කැටයක්වත් ගහන්න නැතුව විපක්ෂයේ කිසිදු කෙනෙකුට හානියක් නොකර බලහුව මාරු කොහොමද වෙන්නේ කියලා ප්‍රජාතන්ත්‍රවාදීව පෙන්නවා. අන්න එහෙම පෙන්නපු ආණ්ඩුවක් ඒ ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරලා ඔයගොල්ලෝ හිතන් ඉන්නවනම් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ඔයගොල්ලන්ට බල්ටි ගහන්න පුළුවන් කියලා නෑ. ඕගොල්ලන්ට අසූචි මුට්ටි වලින් මිනිස්සු ගහන්නේ නිකන් නෙමෙයි. ජනතාව තවමත් ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා කියන එක විතරයි කියන්නේ. මතක තියාගන්න, මේ ආණ්ඩුව හැදුව ජනතාව, එයා රකින්නවා ජනතාව මේ ආණ්ඩුව. ඔය 2.50 බොරු වලින් මේ ආණ්ඩුව වට්ටන්න දෙනවද? බොරු වලින් මේ ආණ්ඩුව වට්ටන්න දෙනවද? නෑ වසුම්මා, මේක ජනතාවගේ ආණ්ඩුවක්.
1: පොළොන්නරුව මෛරැලිය පැවැත්ුණේ කදුරුවෙලදී. පොළොන්නරුවේ සිට කදුරුවෙල දක්වා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. රැලිය ඇමතු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.
6: ආණ්ඩුවට ගෙදර යන්න කියලා සමහරු හතක් අටක් කරගෙන ගිහිල්ලා උද්ඝෝෂණ කරන ඔබ දකින්න ඇති. නයිනාලිකාවේ මන් දැක්ක උන්නහට කියනවා තියෙනවා. මන් දැක්ක දහවන විධායක ජනාධිපති කියලා තමයි අර හුන්නු මැයි රැලියේ ආමන්ත්‍රණය කරන්නේ. අන්න අපි අද පෙන්ලා තියෙනවා ඔක්කොටම දහවන නෙවෙයි, තව දුරටත් මේ රටේ ඉස්සරහටත් ආණ්ඩු කරන්නේ, මේ රටේ ජනතාව බලයටපත් කරන්නේ ජාතික ජනබලවේගය කියන එක අද රටට පෙන්වලා ඉවරයි.
1: අනෙකුත් දිස්ත්‍රික්කවලද ජනරජයට ජනබලය තේමාවෙන් මැයි දින රැලි සංවිධානය කර තිබුණා. කම්කරු ජනතාවට සහ රටට සෙත් පතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය කැලණි රජ මහ විහාරස්ථානයේ පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැයි දින රැලි නොපැවැත්වීමටයි කටයුතු කළේ. එවෙනුවට උන් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. ඒ අනුව සංවිධානය කළ සර්වරාත්‍රික පිරිත් පින්කම වෙනුවෙන් කැලණි රජ මහ විහාරස්ථානයේට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශාල පිරිසක් සහභාගී වුණා. කැලණි රජමහ විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෛරැලි වලින් පසු පසුගිය වසරට සාපේක්ෂව කැලි කසලවල අඩුවක් දක්නට ලැබෙනවා. ලෝක කම්කරු දිනයේ සමරමින් දේශපාලන පක්ෂ සහ සංවිධානවල පෙළපාලි සහ රැලි ගණනාවක් පැවතුණා. ඇතැම් රැලිවලට පැමිණි පිරිස රැගෙන ආ සියල්ල නැවත ගෙන යන ආකාරයක් දක්නට ලැබුණා. ඒත් ඇතැම් රැලිවල පරිසරය විනාශ වන ආකාරයෙන් කැලිකසල බැහැර කර තිබූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයිදින් රැලිය පැවතුණේ මහරගමදී. ඒ අවසන් වනවා සමගම රැලියට සහභාගී වූ පිරිසම සමස්ත පරිසරයම පිරිසිදු කර පෙටව ගිය බව අප වාර්තාකරුවන් සඳහන් කළා. සමගි ජනබලවේගයේ මැයිදින් රැලිය පැවතුණේ මාලිගාවත් පීඩී සිරිසෙන ක්‍රීඩාංගණයේදී. එම ස්ථානයේ කොළඹ මහනගර සභාවේ සේවකින්ට අද උදෑසන මහත් පරිශ්‍රමයක් දරා පිරිසිදු කිරීමට සිදු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයිදිනේ පැවතු බොරැල්ල කැම්බල් පිටියේද යම් මට්ටමකින් අපිරිසිදු වී තිබුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මෛරැලිය පැවතුනේ කොළඹ හයිට් පාර්ක් පිටියේදී. ඒ ඔවුන් පිරිසිදු කර තිබුණා. ජන රජයට ජනබලයක් තේමාවෙන් ජාතික ජනබලවේගයේ මෛරැලි 21ක් සාර්ථකව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
7: කොළඹට හෝ වෙන්තනකට ගෙනල්ලා එක රැලියක් රැසීමක් කරනවා වෙනුවට ජාතික ජනබලවේගයේ විදියට මේ දින පෙරපාලි සහ රැලි 21ක් පවත්වන්න අපි කටයුතු කරා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුව රැලිය කොළඹ කියන දෙක මූලික කරගෙන 21ක් පවත්වනා දිස්ත්‍රික්කවල. එතකොට අතන 21ක් කියන්නේ ඒ දිස්ත්‍රික්කේ පිරිස විතරයි දිස්ත්‍රික්කට එන්නේ. කොළඹට එන්නේ කොළඹ දිස්ත්‍රික්කේ පිරිස විතරයි. හැබැයි එහෙම වෙවිලත් අර විපක්ෂයේ ලොකුම රැලියටත් වඩා ලොකු සෙනඟක් කොළඹකේ විතරක් වුණත් හිටියා. එතකොට ඒකෙන් දෙන පණිවිඩයක් තියෙනවා. අපේ තේමා පාඩේ උනේ ජන රජයට ජන බලයක් කියන එක. මොකද මේක ජන රජයක්, අපි හිතන මේක ජනතා රජයක්. ඒ වෙනසක් තියෙනවා. එතකොට ඒ ජන රජය වෙනුවෙන් ජනතාවගේ බලය පෙන්වන්න ඕනේ කියන එක තමයි අපේ තේමා පාඩේ උනේ. මේ ආණ්ඩුවත් එක්ක කොයිතරම් දුරට මිනිස්සු පිළිගැහිලා ඉන්නවද? මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කොයිතරම් පිරිසක් එක්රැස් වෙලා ලෑස්තිද කියන එක තමයි අපිට පෙන්වන්න ඕනේ. ඉතින් මම හිතන්නේ පණිවිඩේ ඊටාම අපි හිතුවට වඩා ටිකක් බරපතල විදියට මේ දවසේ රැස්වීම 21 කරා දීලා තිනවා කියලා අපි හිතමු. ඕනම ආණ්ඩුවක පීක් එක නිකන් පීක් එක කියන්නේ පත් වෙන මොහොත පත් වෙලා පළමු මාස 3-6 වගේ කාලේ. ඊට පස්සේ වෙන්නේ ඒ කියන්නේ ඍණාත්මක දේවල් එකතු වෙන කාලේ. එතකොට වෙන නැත්නම් ජනතාව ඈත් වෙන කාලේ. එතකොට නමුත් අපිට ඊයේ මේ දිනෙන් අපිට තියෙන ලොකුම දේ දැන් අපි ආණ්ඩුවනේ. එතකොට මේකේ රැස්වීමක් කරා පිළපාලියක් කරා කියලා සතුටු වෙන එකක් නෙමෙයි. අපිට ඒකේ තියෙන අපිට තියෙන මැන ගැනීම සහ අපිට තියෙන ලොකුම දේ තමයි මේට අවුරුදු එකමාරකට කලින්ට වඩා ජනතා සහභාගීත්වයක් ජනතා අනුමැතියක් අවුරුදු එකමාරක් ඇතුළත ගණිපු වැඩ කරන ජනතාව ඇතුළු පිරිසට ජනතාවට සම්බන්ධයෙන් ගණිපු ක්‍රියාමාර්ග තුල ජනතාව ආණ්ඩුවට එකතු වීම තමයි මම හිතන්නේ ඒකෙන් පිළිඹු වෙන්නේ.
1: වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචි අනිද්දා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දෙවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි සිදු කරන බවයි. මෙවර දන්සල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විටත් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසීම් කර තොරතුරු ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්සල් සංවිධායකින්ට දැනුම් දී තිබෙනවා. ඊයේ පැවති අදිවෙසක් පොහේතුවෙන් දිවයින පුරා දන්සල් 382ක් පැවති බවට තොරතුරු ලැබුණු බවයි චමිල් මුතුකුඩ මහතා කියා සිටියේ. අදත් ප්‍රදේශ රැසකට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌවසා නැගෙනහිර පළාත් මෙන්ම පොළොන්නරුව ගාල්ලසාමාතර දිස්ත්‍රික්කයට ඇතුළත් එම ප්‍රදේශවල පසුර එකෙන් පමණ පසු තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. දකුණු පළාතේ සහ කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල මෙන්ම වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කෝල් මහතා කියා සිටියේ.
8: අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: රාගල බ්‍රෝක්සයිඩ් වතුයායේ ප්‍රධාන තේකර්මාන්ත ශාලාව අද අලුයම ගිනිගෙන විනාශ වී තිබෙනවා. බොයිලේරු අසලින් ගින්න හටගත් බවයි කර්මාන්ත ශාලා සේවකීන් පවසන්නේ. ගින්නෙන් බ්‍රෝක්සයිඩ් තේකර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගින්න පාලනය කිරීමට අපහසු බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. කර්මාන්ත ශාලාවේ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවයි ඒ හිමිකරු සඳහන් කළේ. සෙවනගල කටුපිල වැවේ දියනාමෙන් සිටි පාසල් සිසුවෙකු දියගිලීමේ ගොස් තිබෙනවා. ඔහු තවත් මිතුරන් පිරිසක් සමග කටුපිල වැවේ දියනාමෙන් සිටියේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි සෙවනගල පොලිසිය පවසන්නේ. මෘත ශරීරය ඇඹිලිපිටියේ රෝහලට රැගෙන ගොස් තිබෙනවා. සෙවනගල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කළේ. අනතුරින් මිය ගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්. මේ අතර ඉලවාලි පොලිස් වසමේ පණ්ඩතිරිපු ප්‍රදේශයේ කාන්තාවක් නිවස තුල මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කළා. මියගොස් ඇත්තේ පණ්ඩතිරිපු ප්‍රදේශයෙන් පදිංචි 73 හැවිරිදි කාන්තාවක්. ඇගේ සුවදුක් විමසීම සඳහා සහෝදරයෙකු දුරකථන ඇමතුමක් ලබා දුන්නද ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය මියගොස් සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි විමර්ශන සිදු කරන්නේ. යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය ප්‍රගතියක් පෙන්වා ඇතත් ඕනෙම ඉලක්කය වෙත කිසිදා ළඟාවේදැයි තමන්ට විශ්වාස නොමැති බවත් ඇමරිකා ජනාධිපතිවරයා කියා සිටියා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ ටෙහෙරාන් පාලනය විසින් පාකිස්තානය හරහා නව යෝජනාවලිය ඇමරිකාවට යොමු කළ බවයි. එහෙත් එහි ඇතුළත් කොන්දේසියෝ කරුණු පිළිබඳව මෙතෙක් හෙළිදරව් කර නැහැ. පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත ඍජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් පළ කර තිබෙනවා. තමන් පාකිස්තානයේ සහ ඒ නායකත්වයට දැඩි ගෞරවයක් දක්වන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අතර ජර්මනියේ සිටින සිය සෙබළුන් 5000ක් ඉවත් කර ගැනීමට ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඊරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සල ෆෙඩරික් මර්ස් අතර ඇති වූ මත ගැටුමක් සමගින්. එය අනුව ඉදිරි මාස 6-12 අතර කාලයේදී තීරණයේ ක්‍රියාවට නැන්වීමට අපේක්ෂා කරන බවද ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර 20-20 ක්‍රිකට් තරගාවලියේ තුන්වෙනි සහ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් 01:00 තරගය ආරම්භ වන්නේ. චමරියාතපතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. බංග්ලාදේශයේ මෙහෙවන්නේ නිගා සුල්තානා විසින්. 20-20 තරගාවලියේ පැවති තරග දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. එය අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තුන්වෙනි සහ අවසන් තරගයට සහභාගී වන්නේ 20-20 තරගාවලිය ජයග්‍රහණයත් සමගින්. විදුලි පාරිභෝගිකයින්ට සහන දෙන හැටි ජනපති කියයි. ලබන වසරේ ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 2 දක්වා ඉහළට. කම්කරු දිනය සැමරීමට රැගෙන ආදී ඉතිරි කළ මැයි රැලි. වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය අනිද්දා සිට. රාගල ගින්නකින් තේ කම්හලක් විනාශ වෙයි. ජර්මනියේ සිටින හමුදාවේ 5000ක් ඉවත් කර ගැනීමට ඇමරිකාවෙන් තීරණයක්. ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා 20-20 අවසන් ක්‍රිකට් තරගය පස්සරු වෙයි. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්සරු එකට.
0: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
1: බේද චේන්ජ් විශේෂංගය දැන්.
9: බේද චේන්ජ් වෙනස ඔබ වෙන්න.
10: ශ්‍රී ලංකාවේ අලිමිනිස් ගැටුම දැන් ජාත්‍යන්තරවත් ප්‍රසිද්ධ රහසක්ව තිබෙනවා. අලිමිනිස් ගැටුම දිස්ත්‍රික්ක 19කට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 131ක් පුරා ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් 2024 වර්ෂයේදී මියගිය අලියතුන් සංඛ්‍යාව 388ක්. වනලි පහර දීමෙන් මියගිය පුද්ගලයන් කරන 154ක්. පසුගිය වර්ෂයේදී වනජීවි දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබෙන අලි මරණ සංඛ්‍යාව 409ක් වන අතරින් අලියතුන් 71 දිනක්ම මරණයට හේතු වී තිබෙන්නේ වෙඩිවැදීමෙන් ලත් බරපතල තුවාල වලින්. මෙයට අමතරව වන අලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් තිබෙන්නේ විදුලි සැරවැදීමෙන්. එම සංඛ්‍යාව 56ක්. දුම්රිය ගැටීමෙන් වන අලින් 46 දෙනෙකු දෙවිය අහිමි වී තිබෙනවා. හක්කපටස් කෑම නිසා මියගිය වන අලින් ගණන 48ක්. මේ අතරින් වැඩිම අලින් මරණ වාර්තා වී තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 82ක්. 2020 වසරේ සිට 2024 දක්වා වූ වසර පහක කාලයේදී අලි මිනිස් ගැටුම හේතුවෙන් මියගොස් තිබෙන වන අලින් සංඛ්‍යාව 2018ක්. මේ නිසා රටට අහිමි වූ ජීවිත කරඬ 742ක්. ජනගහනයේ වර්ධනය හා තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසා වන බිම් අත්කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අලි මිනිස් ගැටුම දිනෙන් දින උග්‍ර වෙමින් තිබෙන බව දත්ත විශ්ලේෂණයේදී පෙනී යනවා. ගැටුම අවම කිරීම සඳහා වන අලින් ගම් බැදීම වැළැක්වීම සඳහා යොදෙන අලි පැට නිසි ප්‍රමිතියෙන් තොරවීම අලි මිනිස් ගැටුම නිසා වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළ යාම ප්‍රබලව බලපා තිබෙනවා. මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම පරිසරවේදී කථිකාචාර්ය ධර්මානන්ද විජේසිංහ මහතා.
11: තිරසාර විසඳුම් තිබෙනවා. ඒ සඳහා නිවැරදි සංකල්පීය ප්‍රවේශයන් ඔස්සේ විසඳුම් සෙවිය යුතුයි. මිනිසුන්ට සහ වනාලීන්ට එක්ව වාසය කළ නොහැකි කියන සංකල්පයේ තේරුම්ගෙන ඒ අනුව ඔවුනොවුන්ගේ වාසස්ථානවල වනාලීන්ට සහ මිනිසුන්ට වෙන්ව වාසය කිරීමට ඉඩකඩ සැලැස්වීමේ සංරක්ෂණ ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි. මේ අසීරු කාර්යයක් වුවත් එය සිදු කළ යුතු එකක්. අනෙක් කාරණය වන්නේ කෝ එක්සිස්ටන්ස් සහ පැවතුම් සංකල්පය. වනාලීන් සහ මිනිසුන් අතර සහ පැවතුමක්, එනම් යම් සුහදතාවයක් ඇති කිරීමට උත්සාහ දැරීම, ආරක්ෂිත වනාන්තර තුළ ජෛව විවිධත්වය වැඩි කිරීම සහ ජල සම්පත් වැඩි දියුණු කිරීම යනාදීන් මේ සිදු කළ හැකියි. වනාන්තරයේ ප්‍රමාණවත් තරම් ආහාර සහ ජලය තිබෙනවා නම් වනාලින්ට ප්‍රමාණවත් තරම් ආහාර ජලය සපයා ගැනීමට වනාන්තරයේ තුලින් පුළුවන් නම් අලියා බොහෝ දුරට මිනිස් ජනාවාසවලට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ජෛව විවිධත්වය වැඩි කිරීම, අලියාට සුදුසු ආරක්ෂිත පරිසරයක් වනාන්තරයේ තුල ඇති කිරීම තමයි මේ සහ පැවතුම් සංකල්පය හරහා සිදු කෙරෙන්නේ. වනාන්තර ප්‍රදේශවල අලියතුන් දරා ගැනීමේ ධාරිතාවයත් වැඩි කළ යුතුයි. ඒ කියන්නේ අභය භූමි සීමාවන් පුළුල් කිරීම ආදිය කරන්නට ඕනේ. වනාලි මිනිස් ගැටුම අවම කිරීමට සැබෑවටම කාර්යක්ෂම ප්‍රතිඵල පෙන්නුම් කරන results oriented කාර්යසාධක බලකායක් ඇති කිරීම ආදී වශයෙන් විවිධාකාර තිරසාර විසඳුම් අපට ක්‍රියාත්මක කළ හැකි. කවර කලෙක වුවත් පවත්නා රජයේ සහ අදාළ අමාත්‍යාංශ ඒ වගේම රාජ්‍ය ආයතන අදාළ ප්‍රජාවගේ විශේෂයෙන් ගොවි ජනතාවගේ සහායද උපරිමයෙන් ලබාගෙන ඒ වගේම පරිසර සංවිධානවල සහ මේ සම්බන්ධයෙන් දායකත්වයක් සපයන ප්‍රජාවගේ දායකත්වයක් ලබාගෙන තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු දෙයක්.
10: අලියා යනු බුද්ධිමත් සතෙක්. අපගේ ඇතැම් ක්‍රියාකාරකම් හෙතෙම බොහෝ ඉවසීමෙන් කලක් දරා සිටිනවා විය හැකි. එහෙත් අවස්ථාව ලද විටක අලියා තමන්ට හිංසා කළ පුද්ගලයා තෝරා බේරාගෙන පහර දෙන්නට පසුබටවන්නේ නැහැ.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න. බොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාවදවල් 12:32.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි, සුදු සිරි කිලෝ එකක් රුපියල් 209යි, මුංගිට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි, ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි, රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි, අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හන හද බලා ගන්න.

දවල් 12 විනාඩි 34යි දැන් වෙලාව නේද? ඒ කියන්නේ දැන් ඉතින් ඔන්න මට යන්න තව පොඩි වෙලාවක් තියෙන්නේ. හරි. තව පෑ භාගයක වගේ වෙලාවක් තියෙන. ඊට පස්සේ ඉතින් අපේ නලින් අයියා එනවා ගී රශ්මිය අරගෙන. ඉතකන් ඉතින් දවල් එක වෙනකන් ඔයාට පුළුවන් ඔයාගේ ආසම සින්දු අහන්න.

හරි මේගොල්ලෝ අපේ නිවුස් එක යන අතරෙත් මෙසේජ් එකක් දාලා දිනව කට්ටිය. නිවුස් අහන ගමන් මෙසේජ් එකක් දැම්මේ. හරි කොහොම වුණත් මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. හායි මම සම්පත්. රුමේනියා වලින් අලව්වේ කලල් පිළියම් පුතා තුහින දුව බිනාරා වයිෆ් පියංකා එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. ජයවල කණ්ඩ කියලා දාලා තිනවා. ජය වේවා. ජයවා සම්පත් ඔයාටත්. හරි ඊට පස්සේ තව බලමු කවුද මෙසේජ් එකක් දාලා තින්නේ. මෙසේජ් එකක් දාලා තියෙනවා බුලත් කොහු පිටිය ලෙවල් ජයම්පති මටයි මගේ වයිෆ්ටයි හොඳ සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි ඉතින් ඔන්න ඔයාටත් අපි දෙනවා තව ලස්සන සින්දුවක්. හරිද මට මතකයි කවුරු හරි ඉල්ලලා තිබුණා අපේ ජෝතිපාල මහත්මයාගේ සින්දුවක්. ඉතින් ඒ සින්දුව ඊළඟට දෙන්නයි හදන්නේ. තව මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරලා මේ උනේද මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න ආයිත් කවුද මේ මහර්ගමින් මෙසේජ් එකක් දාලා තිනවා. ඉන්ද්‍රජිත් අජන්ත යසරත්න අම්මෝ ගොඩක් කට්ටිය. හරි හරි මං හිතන්නේ ඔෆිස් එකක කට්ටියක් ඉන්නෝනේ. හරි එහෙනම් ඉතින් ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා ඊළඟ ලස්සන සින්දුවට. දිගටම ලක් අඩහගෙන ඉන්න. වෙලාව දවල් 12:35.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දවල් 12 විනාඩි 45යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: සත්‍යයක ලඛන

දවල් 12 විනාඩි 45යි දැන් වෙලාවනේ. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් සින්දුවක් අහනවද නැත්නම් තව පුංචි කතාවක් අහනවද? මොකද කරන්නේ? දවල්ට කන්න ලෑස්තිනවද දන්නේ නැහැ සමහර අය. නේද? ලන්ච් එක ගන්න ලෑස්තිනවද දන්නේ නැහැ. හරි. ඔයාලා දන්නවද මේ අපේ මේ කෑම වෙලාවල් වලට සෞඛ්‍ය ආරක්ෂිත, ඒ කියන්නේ සෞඛ්‍යට හිතකර වෙලාවල් වෛද්‍යවරු. එහෙම නැත්නම් මේ පෝෂණය පිළිබඳ පර්යේෂණ මොන හරි ඒ දේවල් ඉගෙන ගන්න අය, ඒ දේවල් කරන අය, පර්යේෂණ විශ්ලේෂණ කරන අය මේ වගේ සෞඛ්‍යට හිතකර වෙලාවල් අපිට දීලා තියෙනවා. හරි. දැන් ඉතින් වෙලාව දවල්නේ. ඒ නිසා මම කියන්නේ දවල් අපි කෑම වෙලාව, කෑම ගන්න ඕනි වෙලාව සෞඛ්‍යට හිතකර මොන වගේ වෙලාවක්ද කියලා මේ වෛද්‍යවරු කියලා දෙන වෙලාව මොකක්ද කියලා. හරි. ඒ කියන්නේ දැන් වෛද්‍යවරු කියනවා ඔයා වැඩ කරන මිනිස්සෙක් නේ නේද? අපි වැඩ කරන මිනිස්සු හැමෝම අපි මොන හරි වැඩක් කරනවානේ. එතකොට වැඩ කරන යද්දී අපි පැය 8ක් පැය 6ක් වැඩ කරනවා වෙන්න පුළුවන්. ඇයිත් නේද මේ එක මේ දින රැළිය පැය 8ේ වැඩ කිරීම අරගමෙක් ගැන කතා වුණානේ නේද? පැය 8ේ සීමාව අරකයි මේකයි පැය 6යි අපි වැඩ කරන්නේ මෙච්චරයි අපිට මෙච්චර විවේකයක් ඕනේ මෙහෙමයි කියලා. දැන් නම් හැබැයි ඒ වගේ ඇත්තරම සීමා කිරීම නැහැ. හරි. මොකද මිනිස්සු ගොඩක් වෙලාවට දැන් පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ සොයන් බිස්නස් එකෙන් සොයන් ව්‍යාපාරයක් කරගෙන මොනවා හරි තමන්ගේ බිස්නස් එකක්, එහෙම නැත්නම් තමන්ගේ කම්පැනි එකක්, මං කවදා හරි දානවා මගේ කම්පැනියක් කියලා, මගේ කියලා කම්පැනියක් දානවා, මම සේවකයෝ 1000කට රැකී අවස්ථා හදලා දෙනවා, මේ වගේ අමුතු හීන නේද? හොඳ හීන ඇත්තට මේ වගේ හීන හොඳයි නේද? මේ වගේ අමුතු හොඳ හීන තියෙන මිනිස්සු තමයි දැන් ඉන්නේ සමාජය. ඉතින් එහෙම පැය 8යි පැය 6යි එහෙම කතා නෑ. අපිට මට වැඩ කරන්න ඕනේ දැන් නම් මට මේ වෙලාව දැන් මට ඇත්තටම මොන හරි මුදල් අවශ්‍යතාවක් තියෙනවා නම් මට හම්බ කරන්න ඕන නම් මම වැඩ කරනවා. මොකක්ද අර කතාව? අපි හම්බ කරොත් අපි කනවා. හරි. ඒ නිසා දැන් ඉතින් අපි හම්බ කරොත් අපි කනවනේ. ඒ කියන්නේ කනවා කන එක තමයි මේ ගොඩාක් අයගේ ප්‍රධාන දේ. ඇත්ත නේද? අපි ජීව අපි වැඩ කරන්නත් අපි කාලා බෙලි ඉන්න බෑ. අපේ ශරීරයේ ශක්තිය තියෙනවා. එතකොට දවල් ආහාරය ගන්න වෛද්‍යවරු ওই සෞඛ්‍යට හිතකර වෙලාවක් දීලා තිනවා. ඒ තමයි දවල් 12 ඉඳන් හවස 2 වෙනකම්. හරි. දවල් 12ත් මේ හවස දෙකත් අතර කාලයේදී අපි අපේ දවල් ආහාරය ලන්ච් එක ගන්න පුළුවන් නම් ඒක සෞඛ්‍යට ගොඩක් හිතකරයි කියලා වෛද්‍යවරු සඳහන් කරලා තියෙනවා. ඒක ඉතින් පොඩ්ඩක් නේද පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙන්න පුළුවන්, පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. නිකන් 11:00 දවල්ට කොහොමත් කන්නේ නැහනේ. එහෙම කණ අයත් ඉන්නවද? හරි. 11:00 නෙමෙයි දවල් 12 ඉඳන් මධ්‍යාහ්න 12 ඉඳන් සාමාන්‍යයෙන් දවල් 2:30 විතර නිකම් මම හිතන්නේ මේ වෙලාව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඇති. හැබැයි වෛද්‍යවරු කියලා දෙන්නේ දවල් 12 ඉඳන් හවස 2 වෙනකම් මේ වෙලාවේ අතරේ පුළුවන් තරම් උපරිම උත්සාහ කරන්න ඕනේ අපේ දවල් ආහාරය ගන්න. ඒක ගොඩක් සෞඛ්‍යට හිතකරයි කියලා දෙනවා. හරි. කනකොට ඉතින් මේ අපි මොනවා වුණත් නේද කොයි වැඩේ කොහොම කළත් කනකොට අපි රජෙක් වගේ කනවනේ. මේ රජෙක් වගේ කන්න අපි පැය 8ද පැය 6 ඔය සීමා දාලා නැහැ. අපි හොඳට හම්බ කරලා තියෙනවා. අපි හොඳට වැඩ කරලා තියෙනවා. වැඩ කරොත් තමයි අපිට සල්ලි හම්බෙන්නේ. එතකොට වැඩ කරොත් තමයි අපිට කන්න බොන්න හම්බෙන්නේ. අපිට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා ඉතින් ඔයාත් මේ වෙලාවේ කෑ කාලා නැත්තම් කන්න දවල් 2 වෙනකම් වෙලාව තියෙනවා. හරි. වාගේ දවල් ආහාරය ගන්න පුළුවන්. වෙලාව දවල් 12:49.

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satyagar, La Khanna.

දවල් 12 විනාඩි 53යි දැන් වෙලාව. ඉතින් දැන් මාමණන් හදන්නේ ඔන්න සතියක ලක්හරින් අදට සමු ගන්න හරිද? අදට සමු ගත්තර අද අපේ දවල් එකට එනවා නලින් අයියා ගීරශ්මී අරගෙන. ඔයාලට පුළුවන් ගීරශ්මී අහන්න දිගටම හවස 4 වෙනකන්. ඉතින් හවස 4 දා රනිල් අයියා එනවා. හරි. දිගටම ලක්කඩ අහගෙන ඉන්න. මොකද ඔයාලට ආස සින්දු ඔයා ආසම සින්දු අපේ ලක්කඩ නිතරම ඔයාලත් එක්ක ඉන්නේ. ඒ හින්දා දැන් ඉතින් යන්න වෙලාව හරි. මම මතක් කළානේ හවස 2 වෙන කලින් දවල්ට කන්න ඕනේ නං ඈ. එහෙනම් ඉතින් මට ගිහිල්ලෙන්න වෙලාව හරි. මට මේ වෙනකම් මෙසේජ් දාපු කට්ටියට හරි මෙසේජ් එකක් දාපු කට්ටියට WhatsApp ඒවා නෝ මෙසේජ් එකක් දාපු හැමෝටම thank you. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා යන්න හැමෝටම ජයග්‍රහයි සුබ දවසක්. ඒවා මම සිහත් රණසිංහ.

பாட்டெல்லாம் நல்லா தான் இருக்கு. FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනරිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071-397-399.
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: 2026 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 25082 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඩෙංගු රෝගය හේතුවෙන් මේ වසරේ පුද්ගලින් 12 දෙනෙකු මියගොස් ඇති බවයි. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමු වී ඇති බවද ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළා. පුද්ගලයෙකුට දින දෙකකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී ඒ ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා ලෙස ප්‍රසිලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙනවා. මුම්බයි නගරයේ පැණිකොමුඩු මිල සීග්‍රේන් පහත වැටී තිබෙනවා. ඒ එකම පවුලේ සමාජිකයන් 4 දෙනෙකු මේ යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැණිකොමුඩු අනුභව කිරීමෙන් පසු ඔවුන් මියගිය බවටයි තොරතුරු පැතිර ගියේ. එය අසත්‍ය බව නවතම අධිකරණ වෛද්‍ය වාර්තා මගින් තහවුරු කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මූලික පරීක්ෂණවලට අනුව ආහාර විසවීමකින් මෙම මරණ සිදුව නොමැති බව තහවුරු කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් විද්‍යාත්මක පරීක්ෂණ සඳහා මියගිය අයගේ ශරීර කොටස් රසායනාගාර වෙත යැවීමටයි කටයුතු කළේ. අවසන් වාර්තාව ලැබෙන තෙක් මරණවලට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ නොහැකි බවද මුම්බායි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: වෙලාව පස්වරු 1:03.

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස.

basın avantı sundarı davası kadı davası mey mağası demeni de ekeni pasyonu mağası dava neydi? Hari medreyine daha poli kalayak vitrayı givan nöne edin devini davası mey mağası sundarı davası kvinne kele prardana kandı bindu ve hatay bindu ve tunay anu tunay paha anu tunay hatadı mesajcı kak dağını ubi balapuruttu itu yine velavı den sudanam venni lakkandı gi rashmi kele ki uam hemden ama adre ekran koyu velavı da aramb karanni එම බලාපොරොත්තු සහගතවී ඉන්න ප්‍රසංගයක් බව අමුතුෙන් යලි යලිත් හඳුන්වා දිය යුතු නැහැ 07.093.5.93.7ට මැසේජ් එක එවද්දී ඔබේ ආයතනයේ නම නොවේයි අපිට ඕනේ ඔබේ නම ඒ වගේම කවුද ඉන්නේ අද පාටියක් තියෙනවද සමහරලාට උපන්දිනයක් වෙන්න පුළුවන් විශේෂ උත්සවයක් වෙන්න පුළුවන් මගතොටේ වෙන්න පුළුවන් ගමනක් යනේන ගමන් වෙන්න පුළුවන් ඒනේ පැලේ මේ වෙලාවේ සමහරලාට විවේකීව ඉන්නව වෙන්න පුළුවන් කොහොම වුණක් කමක් නැහැ වැඩබිමේ හිටියත් කොයි තැන හිටියත් මේ මාව අහගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. එමනම් ඉතින් ලස්සන සුන්දර ප්‍රසංගයක ආරම්භයේ සටහන තමන්න සූදානම් වෙන ඔබත් එක්ක එකතු වෙන මම නලින් විරාජ් මගේ මිත්‍රයා රෝහණ. අද ලස්සන සුන්දර ප්‍රසංගයක් අරගෙනදී රෝහණත් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ නිදි වර්ජිතව ප්‍රසංග වේදිකාවේ රැඳී සිට සජීවීකරණ අත්දැකීම ඔබට යලි යලි දායාද කරන්න ඔහු දෙන දායකත්වයක් මතක් කරන්න ඕනේ. එකම විශේෂයෙන්ම මේට ආදරය කරමින් ඉහළ කළමනාකාරීත්වයේ කපිල තිලකසිරි විශේෂයෙන්ම මේ දායකත්වයට වැඩි ඉඩක් වෙන් කළ වගත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. මතක් කිරීම එක්ක සුන්දර ප්‍රසංගයක ආරම්භ මේ සටහන තමයි සූදානම් වෙන්නේ. හොඳයි දෑබර හිතුතුනි ලස්සන සුන්දර ප්‍රසංගයක ආරම්භයේ සටහන තබන වෙලාවේ සෑම සියලුම දෙනාම වේදිකාව අභිමුවට එකතු වෙන්න කියනා වගේ අද 93.5 93.7 ඔස්සේ මුළු රටම රසවිඳින මුළු ලෝකයේම මේ භාෂා මාධ්‍ය මොකක් වුණත් සංගීතයේ රස පහස බෙදා හදා ගන්න ආදරණීය හිතවතුන් එකතු වෙන සුන්දර සන්ධ්‍යාවක හමුවන්න සූදානම් වෙන වෙලාව ලස්සන සුන්දර ප්‍රසංගය හැඩකරන ආදරණීය සංගීත කණ්ඩායම් සමග එකතුව ඔබට ගයන ආදරණීය කලාකරුවන් ලාංකීය ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙන් ප්‍රවිෂ්ඨුණු ආදරණීය කලාකරුවන් සමග ඔබට ගයන ආදරණීය සුන්දර ප්‍රසංගය ආරම්භ කරනවා මෙන්න ලක්කඩගී රශ්මී.

0: වෙනව පසුර එකයි විනාඩි 24යි.
1: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයෙක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: වාසනාවන්ත සුන්දර දවසක අද මේ හමුවීම 0702-93-5-93-7 මැසේජ් එකක් දාන්න ඕනේ. ඉතින් ලක්කණ්ඩත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා කියනවා නම් මැසේජ් එකක් දාන්නම වෙනවා. මම මේ කියන්න සූදානම් වෙන්නේ මගේ මිත්‍රයෙක් ගැන. ඉතින් පාසල් යන කාලේ හරිම ආදරවන්තයෙක්. ඉතින් කොයි තරම් ආදරය කරාද කියලා කියනවා නම් එයා ආදරය කරන්න හිතන ගෑනු ළමයා වතුර බොන්න එන හැම වෙලාවකම මට වතුර බොන්න වුණා. එහෙම ඉතින් ගුටි ගහලා ගුරුවරුන්ගෙන් බැනුම් අහලා එහෙම කාලයක් ඉඳලා මේ චමින්ද අබේසේකර කියන මිත්‍රයා, එයා මේ 93 කණ්ඩායමේ කළුතර 30 ජාතික පාසලේ මෙයා ඉතින් මිත්‍රත්වයක් ආදරයක් පටන් ගත්තා තනූජා නිල්මිණී එක්ක. දැන් නම් ඉන්නවා ඉතින් යුමෙත් මෙත්මුල කියලා ලස්සන කොල්ලෙක් පුතෙක්. සෙවුනි හසංක කියලා නර්තනයට විතරක් නෙමෙයි අධ්‍යාපනයට හැමදේටම දක්ෂ දුවෙක්. ඒ දෙන්නවත් ඉස්සර කරගෙන 20 වසරක සැමරුම, ඒ කියන්නේ අර කසාද සහතිකේ අත්සන් කරාට පස්සේ 20 වසරක සමරුම අද දවසේ ඉදලා තියෙනවා. ඉතින් සුබම සුබ සංවත්සරයක් වෙන්න කියලා මගේ මිත්‍රයා චමින්ද අබේසේකරත් තනුජා නිල්මිණිටත් ඒ වගේම දරුවෝ දෙන්නට සතුට භුක්ති විඳින්න පුළුවන් දවසක් බවට අද දවසේ පත් වෙන්නත් කියලා සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් අපිට හරි සතුටුයි. ඒ සතුට ලෝකෙටම කියන්න අවස්ථාවක් ලැබීම තවත් සතුටුයි. ඉතින් ඒ සතුටත් එකතු කරගෙන මේ එයාගේ යාළුවෙක් ඇවිල්ලා ඉනෝ කවිදු සම්දීප. එයාවත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අහගෙන ඉන්නෝ. ඒ අහගෙන ඉන්න බව දන්න නිසා තමයි ගොඩක් විස්තර මතක් කරේ. ඉතිහාසයට ගියාම දැන් මෙයාගේ සංවත්සරයේ අවුරුදු 20යි කියලා කිව්වට මට නම් හිතෙනවා ඊට වඩා වැඩි. මොකද ඔය කොලේ අත්සන් කරපු දවසේ ඉඳලානේ බලන්නේ. කොලේ අත්සන් කරපු දවසේ නෙමෙයි, අර වතුර බොන කාලේ ඉඳන් බැලුවා නම් ඊට වඩා වැඩි. හරි, ඉතින් මැසේජ් එක කියන්න ඕනේ 0702-93-5-93-7 මැසේජ් කරපු අයව ඒ සියලු දෙනාව මතක් කරන්න වෙලාව. හරි, දැන් ඉතින් ඔන්න මේ මට පණිවිඩ දෙන්නේ මෙන්න මේ විදිහට. නම තමයි කියන්න ඕනේ, ආයතනේ නම කියලා වැඩක් නැහැ. මොකද මේ දැන් මේ වෙලාවේ අහගෙන ඉන්නෝ. මුංගිනේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි, එයා ඉතින් හැමදාම සංගමිත්තා මාවතේ අය විතරක් නෙමෙයි මුළු රටේම අයව එකතු කරන්න පුළුවන් නම් එයා කෑ ගහලා කියනවා ලක්කඳ ගීරශ්මි අහන්න කියලා. ඒ තරම්ම ආදරය කරන වැඩසටහනක් බවට මේ වැඩසටහන පරිවර්තනය කරගෙන ලෙඩ වුණා. කොහේ හිටියා දුවගෙන ඇවිල්ලා ප්‍රසංගේ රස විඳින විතරක් නෙමෙයි මැසේජ් එකක් දාලා අපිව ටිකක් ඉහලින් තියලා ඔයාගේ හඬයි ලක්කඳ ගීරශ්මි එකතු වුණාම මරු අයියේ එහෙම කියලා කියන්න තරම් හිත හොඳ කොල්ලෙක්. කොල්ලෙක් වල දැන් තාත්තා කෙනෙක්, ලකඬ ගුවන් විදුලිය නිසාම යාගේ ආදරේ බැඳිච්ච කෙනෙක්. කටුනායක HF එකේ කට්ටියත් ඒ වගේ තමයි. ඉතින් හැමදාම කොයි වෙලාවෙද එන්නේ වැඩේ පටන් ගන්න සූදානම් නැද්ද එහෙම කියලා ඉතින් කල්පනා කරනවා. ඒගොල්ලෝ ඔක්කොම ඉන්නවා මේ ලොක්කියෝ ටික ලයින් එකේ. ලයින් දෙකේ ඉන්නේ පොඩ්ඩෝ ටික. ස්ටෝස් එකේ ඉන්නවා, ෆැකින් එකේ ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලා තමයි කියන්නේ. මෙයා මැසේජ් එක දානවා. ඉතින් හායි නලින් අයියේ කොහොමද? මම නම් ඉතින් වෙනදා වගේම සුපුරුදු විදියට ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා ගොඩක් ආදරෙන්. ඉතින් ගාමන්ටි එක වැඩ කරනවා කියලා කිව්වා. ඇඟලුම් කර්මාන්ත ශාලාවකට වෙලා ඉන්නකොට මම ඉතින් ওই පැත්තේ ඇවිල්ලා යනවා. නිදින දුක දැකලා තියෙනවා. රිදෙන හිතත් එක්ක මහාන අය ඕන තරම් කතා බහ කරලා තියෙනවා. ඒ නිසා ඉතින් අපි දන්නවා දුක විඳලා කවදා හරි දවසක ජීවිතේ සතුටු වෙන්න ජීවිතේ මහාන අය විදිහට ඔයගොල්ලන් ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ටිකක් ඉතින් හිතේ දුකක් තියෙනවා විඳින දුක දැක්කහම. වෙන්නපුෙන් ඉන්න රසල් නෝනා මානෙල්, ඒ වගේම දුවලා දෙන්න සුසාන සුරේනි, පුතා සුලලිත, පොඩි අයියා, කවුද මේ පොඩි අය නේද, ජේකබ්, ඕබෙද්, නේතන්, තීර්ෂා, ඒගොල්ලෝ ලක්කඳහන සියලු දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා. ඉතින් ඒ සියලු දෙනාව එකතු කරගනේද්දී රුවිනිලි ඔයාව අමතක කරේ නෑ, මත් එක්කුඩ ඉන්නේ. ඉතින් එයාවත් අපි ආදරයෙන් මතක් කරනවා. රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨී නමක් දිනාගත් රුවිනිලි, ජියුස්, ෆරීඩා, දීප්ති සිල්වා, ෂෙරීන් ඩයර්ස්, ඒ වගේම ගයානි සිල්ලා, රොසෙට්, ගමගේ නිරෝ සහ චන්දානි මාරසිංහ ඒගොල්ලන්ව මතක් කරන්න ඕනි. නුවර සිට මේගොල්ල මේ කොහෙද ඉන්නේ කියලා කල්පනා කරේ නුවර ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ සත්‍යන්තය හොඳින් ආරම්භ කරන්න ලැබෙන්න කියලා තමයි ආ ප්‍රාර්ථනා එකතු කරලා තියෙන්නේ. ඉතින් වැඩේ ආරම්භ කළා ඉවරයි. ජය මාමගේ පෑන එහෙම වෙනස් වෙලා තියෙන්නේ. ඔය කළු පාටට වැටලා තියෙන්නේ දැන් වෙනදා නිල් පාටනේ. දැන් ඉතින් පාට කළු පාට කරලා තියෙනවා. ලක්කඬ ගීරශ්මි සද්දෙටම අහගෙන ඉන්නවා. අපිත් එකතු කරගන්න වීරකොඩි බේකරිය කට්ටිය ඔක්කොම ඉන්නවා. මේ බොඩි බොසා වරුණ චම්පමිස් ඉන්නවා කියලා කියනවා. ලක්ෂ්මී ඉන්නවා. දැන් මාළු පාන් කන්නේ නැද්ද? අනේ ඉතින් දෙන්න හිතෙනවා ජය මාමට මාළු පහන් එකකින් කියලා. මේ ඔය මිස්ට කියන්න හිතෙනවා ඇති. මේ ජගත් ඉන්නවා, මදුසංග ඉන්නවා, ජය මාමා. ඉතින් ජය මාමට එක අයියෙන් හිනා වෙනවා. ලස්මි මිස්ට ඔය මේ මාළු පහන් කණ එක අඩු කරන්න කියන්නේ මොකොත් ඉඳන් නෙමේ. ජය හරි ආදරෙයි ඔයාට. මරු වැඩේ මරු. අපි CNC ගහමන්ට් එකේ කට්ටිය ලයින් එකේ ඉන්නවා. නිලෝකා සඳමාලිගේ රෝසි. රෝසි කොහමද? රෝසිගේ උපන්දිනය අදද? සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා, නිරෝගී වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලස්සනයි ආදරෙයි වැඩසටහනට කියලා තමයි හැමෝම දාලා තියෙන්නේ. තවත් කෙනෙක් ඉන්නවා විශ් කරන්න ඕනේ. ලයින් දෙකේ ඉන්න නිරෝෂා, අද එයාගෙත් උපන්දිනේ. ඉතින් නිරෝෂාට සුබම සුබ උපන්දිනයක්. මෙහෙම කියනවලු ඉතින් මට මොනවද ඔයා දෙන්නේ? දැන් ඔතන ඉන්න අයනම් මැසේජ් එක දාන්නේ ඔය කේක් කෑල්ලක් බලාපොරොත්තුව. මැසේජ් එක දිගට දැම්මට CNC කේ ඉතින් මංජුසා, එයා මගේ යාළුවෙක්. ඉතින් එයාවත් මතක් කරන්න ඕන ගොඩක් ආදරෙන්. ඔතන ඉන්නවා සඳුනි. ඉන්නවද? නෑ. හරි, කොහොමුණක් කමක් නෑ. ඉතින් මේ කාට ඇරලා නෑ කියලා කියන්නේ ලස්සන. පූර්ණිමා සිව්වන්දි සද ලංකාවෙන් එකතු වෙන්නේ. යාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මේ සියලු දෙනාව එකතු කරගෙන දැන් ප්‍රසංගයාතරට යන්න ඕනේ. ප්‍රසංගයාතරට යන්න පෙරාතු මං කල්පනා කළේ වෙලාව එහෙම මතක් කරලා ඉන්න ඕනේ. 1:01:33
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: හරියම නම් ඉතින් ප්‍රසංග අතරට යන්න සූදානම් වෙනවා. රයිට්. අද සංවත්සරයේ සමරන, ඒ වගේම උපන්දින සමරන, ඒ සියලු දෙනාට වාසනාවන්ත දවසක්. ඉතින් තමින් දබේසේකර මිත්‍රයා, පුරාණේ කොහොමද?
3: ආරාධනාව එහෙමනම් එදා පුරාණේ ගී රස ආශා මල් පීදී අහන්න. එදා වගේම සම්දර්ශන රසගුණ අතර ගයාවි ඔහු ඕල් රයිට් එක මේ රහන්ද සිල්වා.

0: ආදරණීය ඕල්රයිට් සංගීත කණ්ඩායමත් එක්ක තව නවම අත්දැකීමක් මගේ ප්‍රේක්ෂකයන්ට බෙදාහදා ගන්න සූදානම්. මේ ගීතය කලකින් මගෙන් ඇහෙන අලුත්ම ගීතයක්. සරත් දල්ලිස් මහත්මයා ඒ ප්‍රවීණ සංගීතඥයා සංගීතස් කරා. චන්ද්‍රදාස ප්‍රනාන්දු මේ ගීතය ලිව්වා. හරිම අපූර්වයි කියලා මම විශ්වාස කරනවා. ඔබට මේ රසය ප්‍රථමයෙන්ම අද දෙනවා.
1: මේ වෙලාවේ කළුතර ලිහිණි කැපේ එකේ ලසන්ත ඇතුළු කණ්ඩායම අහගෙන ඉන්න ස්ටේෂන් එක ළඟ කට්ටියම ඉන්නව නේද?

0: සතියක ලකන වෙලාව පසුරු එකයි විනාඩි 50යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි, සුදු සිල් කිලෝ එකක් රුපියල් 209යි, මුංගිට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි, ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි, රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි, අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
0: FM 93.5, FM 93.7 ලකන රේඩියෝ ITN.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
3: ලකන මොමදී දේසයි.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ්ලයින්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයින් සමාජ ගවේෂණය
0: ලකන්ඩ Radio ITN.
5: පාටි දෙතර.
6: ඔයා යාට වඩා සතුටින් ආපහු එන්නේ. රක් හරි දෙයක් වෙලා තියෙනවා. මං හරිනේ?
5: ඔව් අය. එයා ඒක මට කිව්වා.
6: මොකක්?
5: එයා මට කැමතියි කියලා කිව්වා.
7: අනුෂ්ක රසංජනද සිල්වා අධ්‍යක්ෂණයක්.
6: හිචි මේක ඔයා මේ මං ඒ ලෙවල් වලට කරපු ප්‍රොජෙක්ට් එක. ඒකට ඕන උන පින්තූර පොත් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. ඔයාට ඕන වෙයි කියලා හිතුන නිසා මම මේ ටික ගෙන්න ගත්තා.
7: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.

සතියක ලක්හඬ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස

ඉතින් මම මේ වෙලාව යන්නදන්න ඉතාලියට. ඉතාලියේ ඉන්නවා සිතිජ ගුණසේකර. සිතිජ ලංකාවේ නම් ඉතින් කොළඹ තමයි නේද? පවුලේ කට්ටියව එකතු කරගන්න කියලා තමයි යාගේ ඉල්ලීම වෙන්නේ. සිතිජ ගුණසේකර, ඉතින් අපි සතුටු වෙනවා. මොකද ඔයා ඉතාලියේ ඉඳලා ලොකු දෙයක් කරන්නේ. මෙසිරලකට අවැසි මුදල් සොයා දෙන්න, දිරි දෙන්න, දායකත්වය දෙන කෙනෙක් විදිහට තමයි මම නම් හඳුනගන්නේ. ඉතින් එයාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ඉතින් අද දවසේදී අලුත් යාළුවෙක් විදිහට එයා එකතු වෙලා මේ වැඩසටහනත් එක්ක එකතු වෙනවා. තව පුංචි වෙලාවක තියෙන රිද්ධිගමින් චාමීන්ද්‍ර ශ්‍රී චන්ද්‍රසේකර ඇතුළු චන්ද්‍රසේකර පවුලේ හැමෝම එක්ක මේ ගිරිඳ තමරා නන්දනී ඩුබායි වල ඉන්නේ. ඉතින් එයාත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කොහේ හිටියත් මාව අහගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මොකද සුන්දර ප්‍රසංගයක් එක්ක එකතු වෙලා ඉන්න නිසා. පුංචි වෙලාවෙන් තින්නේ වැඩි කතා නොකර අපි ප්‍රසංගය අතරට යමු. ඒ ප්‍රවෘත්ති වලට තමයි ඉතින් පුංචි වෙලාව සවස 4 වෙනකම් මම ඉන්න ප්‍රසංගයත් එක්ක.

0: 89.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: 2:01 වෙලාව ඔබ වෙත ගෙන ආවේ

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩ තහනිය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානිවලින් තොරව දීඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397399
0: අමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වූ සිද්ධියට වැඩතහනමට ලක්ව සිටියදී මියගේ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ මහතා පසුගිය 30වනදා සිය ගෙවත්තේ සැක කටයුතු ලෙස මිය ගොස් තිබුණා. මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුව සිය තීන්දුව ඊයේ දිනේම ලබා දුන්නා. ඒ අනුව මරණය ඔහු විසින්ම සිදු කරගනු ලැබූ තුවාල මත සිදු වූ සියදිවි නසා ගැනීමක් බවයි කමිටුව තහවුරු කළේ. රංග නිශාන්ත රාජපක්ෂ මහතා වැඩතහනමට ලක්වන විට මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙසයි කටයුතු කරමින්
5: සිටියේ.
0: ඊශ්‍රායලයේ ලෙබනනයට යළිත් ප්‍රහාර එල්ල කර තිබෙනවා. සටන් විරාමය අතිබේදී ඊශ්‍රායලය අඛණ්ඩව ලෙබනනයට පහර දෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. නවතම ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 12ක්. දරුවෙකු සහ කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු තුවාල ලැබුවා. තවත් සටන් විරාමයේ ක්‍රියාත්මක වූ දිනසට මේ දක්වා ඊශ්‍රායල් එල්ල කළ අඛණ්ඩ ප්‍රහාරවලින් ලෙබනනයේ 2600කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. මෙලඟ ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු තුනට.
5: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: වෙලාව පසුරු 2:05.

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: ලකන රේඩියෝ ITN වෙලාව පසු දෙකයි විනාඩි 12යි. ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී පිරිසක්.
5: Unfortunately, today, some of you will be going home.
4: Obe mulu jeevithema wenas kala haki.
6: Welcome to MasterChef Sri Lanka.
4: Sama Sinswada saha Imdadinakawa, Ratri 8ta. MasterChef Sri Lanka.

0: දැන් මේ චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා ඔහුගේ ප්‍රතිගලෝ රැවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් හොඳ බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
1: ඒක හොඳයි.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
1: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රැක බලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
0: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ, හැමතැනම නෑ කියන එක.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්නා.

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
2: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රණීය ජෝති
1: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
4: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිදය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න

0: රටට වග කියන රේඩියෝ සතියක ලක්හඳ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නේ කවුරුන්ද? ආයි බ්‍රද නලින්, කොහොමද ඔයාට? එහෙම කියලා ගොඩක් දෙනෙක් අහලා තියෙනවා. මැලේසියාව ඉඳගෙනත් මට මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා. ගී රශ්මි අහන ගමන් වැඩ, අපිත් සින්දුවකට එකතු කරගන්න. සතියගේ ලක්හඬ සුපිරි ජය වේවා කියලා තමයි එයා කියන්නේ. මම නිසංසලා. ඉතින් නිසංසලේ නොවන වගේ වැඩවලත් එක්ක එකතු වෙලා ඉන්න ගමන් මාව රස විඳිනවා. මේ ප්‍රසංගයත් එක්ක කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ මේ වැඩසටහන රස විඳිනවා කියලා. හරි, ඉතින් යතරේදී මතක් කරන්න ඕනේ මහර්ගම පැෂන් එකේ ඉන්නවා විමලසේන, කර්මනාකාර ඩිලංක නදීෂාන්, රසික චනිදු, පසිඳු සමෝත්, ගයාන් සිරිවංශ, ඒ වගේම ගාමිණී ලසිත, ඔය ඉන්නේ චුට්ටිත්, චුට්ටි කොහමද, අනුර, ඒ වගේම කුමාරි, ශාන්ති, නිරෝෂා, ආර්ෂණී, ආර්ෂණී ඉතින් ගොඩක් කල්පනා කරනවා චුට්ටිව දන්නවද ඔයා, සුභා, දිනෝෂා, කමණි, චන්ද්‍රානි, ඉරේෂා, ඒගොල්ලන් එකතු කරගන්න කියලා කියනවා. ඉතින් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. ඉතින් ඒ සියලු දෙනා එකතු කරගන්න මම සූදානම්. 0703 935 934 තමයි මැසේජ් එකක් දාන්න ඕනේ. දැන් සුභම සුබ දවසක් වේවා නලින්. ඔයාව අපි අහගෙන ඉන්නවා 1:40 ඉඳලා හැමදාම අහනවා. පඳුපුල්ල ඉන්නවා, විහස් ඉන්නවා, ඒගොල්ලෝ දෙන්න එක මහත්තයා වසන්ත, මෙයා තමයි පද්ම කියලා කියන්නේ. මෙයා ඉන්නේ 1:40 කියන ප්‍රදේශයේ. ඉතින් ගොඩක් ආදරෙන් අහනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් අද දවස ගොඩක් ලස්සනයි වැඩේ, එහෙම කියලා කියන්න තරම් ආදරය දැනෙන විදියට බොහෝ මැසේජ් එකතු කරලා තියෙනවා. ඒ අතරේදී සුමිත් ඉන්නවා, චතුරංග, සමන්ත, සුසා, සයුර, දිල්, කැලුම්, බබි, සූකිරි, දුවසියාරා, දිලානි, ඇල්ලගාව යාය, මැල්සිරිපුර ඉඳලා තමයි මේගොල්ලෝ අහගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇල්ලගාව ඉන්නවා. හැබැයි ඉතින් ඇල්ලගාව හිටියට කමන්නේ නැහැ, ඇල්ලට බහින්න බෑ. මාබලගම පියල්ජේ යත් ඉතින් හැමදාම ඉතින් මගේ මිත්‍රයා, අදත් මැසේජ් එකක් දාලා තියෙනවා. බොය බලන්නේ RN ඇපරල් එකේ කට්ටිය අහගෙන ඉන්නව නේද මේ වෙලාවේ? හරි, ඉතින් ප්‍රසංගය අතරට යන්න යලි සූදානම් වෙන්නේ. ප්‍රසංගයට යන්න පෙර ආතුව සේවාදායක පණිවිඩයක් තියෙනවා. ඉතින් ඒකත් අරගෙනම අපි යමු. ඊට පස්සේ ප්‍රසංගය රස විඳින්න පුළුවන් එක දිගට.
2: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: දෙසමන සිසාරා ඇසෙන හඬයි සප්තපසිරි සුමීරු නාද සිතුවම් ඔබේ සමනතර සමීපගෙන ආදරණීය ප්‍රසංගයක් වෙනවා නම් පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල හෙළ කලාකිතට අලුත් මූණුවරක් එකතු කරමින් රේඩියෝ කරනේදී ප්‍රසංග වේදිකාව සජීවී අත්දැකීමක් ලෙස ඔබට දායාද කළේ ලක්හඬයි. ඒ නිසාම ලක්හඬ ගී රශ්මි වෙත ආදරය කරන හැමදෙනාම එකට එකතුව රැඳී සිටින වෙලාවේ තවත් ආදරණීය කලාකරුවෙකුට වේදිකාවට ආරාධනා කරන්නටයි මේ සූදානම.

0: වෙලාව පසුරු දෙකයේ විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: රේඩියෝ ITN
1: වෙලාව 5:35.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: ඇයිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
4: කොහොමද වෙරි වෙලා?
5: වෙරි වෙලා විතර නෙවෙයි මේ ඇලිලා.

0: රටට වග කියන රේඩියෝ
1: මෙවුත්ව සමී රූපලෙක් 1500ක්වා අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න
2: සතියක ලක්හඬ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ජී රශ්මි
3: මොකක් හරි දෙයක් හිතන්න දෙනවා නම් ඉතින් සත්තෙල ගාමන්ට් එක තමයි නේද? අශෝක මට කියන්නකො කවුද මේ මැසේජ් එක ඉවන්නේ කියලා. යකඩ උනත් උනට වඩා තලන්න හොඳ නෑ කියලා කියනවා. මොකද තැල්වෙන් පස්සේ යකඩ නෙමෙයිලු කතා කරන්නේ මුවහතලු. ඒ වගේම තමයිලු කවදාවත් හොඳ මිනිහෙක්ව රවට්ටන්න වට්ටන්න එපා කියලා තමයි මේ සත්තෙලේගේ කට්ටිය කියන්නේ. ඊට පස්සේ යා නැගිටින්නේ හිටුපයටත් රිද්දගෙන කියලානේ කියන්නේ. ඉතින් මේ සත්වලේකේ අය ඌවා ගැන හිත ලියනවා මට 07 03 93 5 93 4 අශෝක කියන්න කවුද මේ මැසේජ් එකේ එවන්නේ? අද දේවි කානන්දගේ උපන්දිනය. එයාට සුභම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නැන්දේ නම් සුභ උපන්දිනයක් දේවි කානන්දට. ඔය ඉන්න කට්ටිය දේවිකා නැන්දගේ වට මං කියන්නේ දේවිකා ඔයාට සුබ වේවා නිරෝගී වේවා කියලා. ඒ ගමන්ට ගිහින කමනි නිලෝ විනෝකා අනුරාධා නිරෝෂ සියානි සේපාලි රමණි මුදිතා මණිකයක්ක ඉන්දිකා සුජීව ඒගොල්ලෝ ඔක්කොම ඉන්නවා. දේවිකාට ඉතින් නැන්ද කිව්වේ මං තමයි.

වැඩේ තියෙන්නේ ඉතින් මේ මැසේජ් එක දාලා හායි කියලා විතරක් දාන්නේ ඇයිද කියලායි කල්පනා කරේ. කොමුණ 888 තමන්ගේ නම ලියුවා නම් තමයි වටින්නේ. දන්නේගම විල්ගම සේනගම්ලත් ඒ වගේම පත්මලාල් අවන්ත මින්දක ඒ වගේම කවුද මේ ඉන්නේ ලසන්තගම්ලත් ඒගොල්ලෝ ඔක්කොම මේ වෙලාව අහගෙන ඉන්නවා. ඉතින් මම ඉතින් ඔයා ඉල්ලන ජාතියේ ගීතයක් දුන්නා. මට ඉතින් thank you ඈ. ඒ විතරක් නෙමෙයි heart ඕන තරම් එවලා තියෙනවා. ඒ තරම් ආදරෙයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාව වැඩේ නියමිත කරනවා අපිට පාළුවක් නැහැ කියලා දාලා තියෙනවා. අහගෙන ඉන්නේ. හරි ඉතින් මම එනවා ඔයාගේ ප්‍රසංගය තියෙනවා නම් කියන්න වෙනවා අනිවාර්යෙන්ම එනවා. මැසේජ් එකක් දාලා තියෙනවා ප්‍රසංගයක් තියෙනවා එන්න පුළුවන්ද කියලා. එනවා අනිවාර්යෙන්ම කිව්වෝ. සෙනුරි චාමිකා නිරෝෂණී හිරුෂා ඉරුෂානි ජෙනුලි රාගිනි ගයේෂා නිර්මලාක්ක මද්දක්ක සුද්ධි මේගොල්ලෝ කට්ටියම අහගෙන ඉන්න. ඒ අතරෙදි මේ මට දුරකථන ඇමතුම් ගන්න උත්සාහ කරනවා රන්මිනි. ඒගොල්ලෝ ඔක්කොම මේ HF එකේ කට්ටිය. ඒගොල්ලෝ අහගෙන ඉඳලා මැසේජ් දාලා එයාලගේ ලොකු අක්කා කියලා තමයි යාට කියන්නේ අනුෂා ලක්මිනි. එයා එතකොට මට වෙන්නේ මේගොල්ලන්ගේ ලොකු අක්කා නම් නැන්ද තමයි අනුෂා නැන්ද. අනේ පොඩියකු ඔහොම කියන්න එපා කියලා තමයි දැන් අනුෂා මට කියන්නේ. හරි හරි ගිනිගත් වෙන පෝස්ට් ඔෆිස් එකේ කාර්ය මණ්ඩලය මේ වෙලාවේ ලහිලහියේ වැඩ නේද? වැඩ අතරදී චාන්දනී ඉන්නවා, චේතනී, ඒ වගේම සංගීතා ලස්සන සින්දුවකට එකතු කරගන්න මංජුල හේමන්ත ගිනිගත් තේන ඉඳලා මැසේජ් එක එවන්නේ. මංජුලට ඉතින් ආදරේ ලැබෙනවා මේ සියලු දෙනාගේ. මොකද අපේ නමත් ඔයා දාලා තිනවනේ කියලා. ඒ අතරදී එක නමක් හරි දාන්න බැරි වුණාම ඒකෙත් ප්‍රතිඵල ඒ විදිහටම හම්බෙනවා.

0: පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙයි. ජපන් ඉන්නේ කවුද? ඔයාගේ ලොකු පුතා නේද විමුක්ති? එයාගේ නෝනවත් මතක් කරන්න කියලා කියනවා මිනිරු දුවත්. ඒ වගේම ලන්ඩන් ඉන්නවා කවුද තව දුවෙක්. ඉතින් මේගොල්ලෝ විදේශගතලා ඉන්නකොට අර දුක නැද්ද? එක පැත්තකින් සතුට වෙනා වගේම ළඟ නැහැ කියලා පොඩි දුකකුත් ඇති නේ. නුව නිසංසලා. ඒ වගේම එයාගේ මහත්තයා තියෙනවා රෂාන්. පුතාව මතක් කරන්න ඕනේ, චූටි පුතා, මේ පාන්දුර රාජකීයනේ. හරි, දුලාවසර ඉන්නේ. එයාවත් ශහේෂ දිගට ලියලා දෙනවා විස්තරේ. ඉතින් ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. දරුවෝ ළඟ නැති වුණාම පාළුයි කියලා ඉතින් ඔයා කියලා තියෙනව නේද? අනේ ඉතින් අපි වැඩිහිටි වයසට වුණාම හෙම්බිරිසාවක් වුණත් හැදුනත් අපි ගාව ඉන්න ඕනේ කියලා හැදුවට එයාගේ අනාගතය ගැන හිතලා දුක් වෙවි හරි ඉන්න වෙනවා. එයාගේ අනාගතේ සාර්ථක වෙන්න බලාපොරොත්තුව හිටපු ආදරණීය අම්මයි තාත්තයි මුල් කාලේ දිතනවා අපිව බලාගන්න ඉන්නේ ඒගොල්ලෝනේ කියලා. පස්සේ හිතනෝ නෑ ඒගොල්ල ජීවිතේ සාර්ථක කරගන්න ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ කියලා. මිලානි රෝෂ හංගවල්ලි ඉඳලා යාවත් ආදරයෙන් මතක් කළා. ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ නිශාන්ති. එයා ඉතින් මැසේජ් එකක් දාලා දෙනවා. එයාගේ මැසේජ් එක මං කියෙව්වා. හරි ආදරේ හිතෙන විදිහට මැසේජ් එක දාලා තිනවා. බොහොම සූති. හැම දිනාගේ ආදරය අරගෙන ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ. ලාංකීය සම්දර්ශන වේදිකාවේ නොමැකින මතක සටහන් එකතු කරමින් අද්විතීය ප්‍රාසංගික නාමයක් හදවතේ රඳවා තබන්නට හැකියාව ලැබුණා නම් ඒ ලක්කඩගී රශ්මි. එදා මෙදාතුර කොයි තරම් වැස්සත් කොයි තරම් අවුව පෑව්වත් හැමදාමත් නිරන්තරයෙන්ම ඔබේ නිවහනේ මගතොටේ වැඩබිමේ රාජකාරියේදී සිටින හැම දිනාටම රසය උද්දීපනය කළා නම් ප්‍රසංග වේදිකාව තුළ සජීවී කරන අත්දැකීම මේයයි විටක හඳුන්වා දෙන්නට පුළුවන්. ලාංකීය සංගීතක්ෂේ ශ්‍රී සප්තක්ෂරයේ සුමීරු නාද සිතුවම් ඔබේ හදවතට සමීප කරන වෙලාවේ මෙන්න යලිත් ප්‍රසංගයේ අතරට ගයන ආදරණීය කලාකරුවා හඳුනා ගන්න වෙලාව.
1: අප්පුඩියයි විසිල් ලෙසයි ඔබෙන් ඕන.
0: රයිට්, ඔක්කොම අප්පුඩිය ගහලා

මාලා මාලාමන් රන් මාල ගොතාලා එහෙම තමයි කියන්න වෙන්නේ. අටවෙනිදාට උපන්දිනයක් යෙදෙනවා ඉතින් මහත්තයාගේ නේද? හරි ඉතින් ඔක්කොම විස්තරේ අටවෙනිදා කියන්නේ තමයි ඉතින් කල් තියෙනවා.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක අපේනෝ ඉඩිදා උදේ 10ට.

0: රටට වග කියන රේඩියෝ
1: පාට පොදක් පිළකලා කලල් කලාවේ
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය ආදරණීය ජාතිරණීය ජෝති
1: රසෝදයේ බැල්වීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
3: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
4: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න.
5: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපබේදී පිරිසක්.
6: Unfortunately, today some of you will be going home.
5: ජීවිතේම වෙනස් කළ හැකි.
7: Welcome to MasterChef Sri Lanka.
5: සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනිය ලොතරැයිය රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071-397-399.
0: මාලබේ චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආසන්නයේ අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශන පැවැත්වූ තරුණීන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යතුරුපැදිද සමගින් කඩුවෙල පොලිසියයි වැටලීම සිදු කළේ. මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලින්ට බාධාවන් ලෙස තරුණීන් කණ්ඩායම සංදර්ශනය පවත්වන බවට කඩුවෙල පොලිසියට තොරතුරක් ලැබුණා. ඒ අනුවයි වැටලීම සිදු කළේ. තරුණයින් WhatsApp සමූහයක් ඔස්සේ සම්බන්ධ වී අතුරුපැදි සංදර්ශන පවත්වා ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පොලිස් බහරයට ගත් යතුරුපැදි අතර මෙරට ලියාපදිංචි නොකළ යතුරුපැදි දෙකක්ද හමු වී තිබෙනවා. සැකකරුවන් කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් පොලිස් සැප මත මුදා හැරුණා. ලබන පස්වෙනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසයි පොලිසිය ඔවුන්ට දැනුම් දී තිබෙන්නේ. බ්‍රිතාන්‍ය වෙසෙන ඇමරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ ලන්ඩනයේ පිහිටි ඇමරිකා තානාපති කාර්යාලය විසින් පොදු ස්ථානවල රැඳී සිටීමේදී විමසිලිමත්වන ලෙසත් ප්‍රසිද්ධියේ කැපී පෙනෙන ලෙස හැසිරීමෙන් වළකින් ලෙසත් තානාපති කාර්යාලය බ්‍රිතාන්‍ය වෙසෙන ඇමරිකානු වැසියන්ට දැනුම් දී තිබෙනවා. තම තමන්ගේ පෞද්ගලික ආරක්ෂක සැලසුම් පිළිබඳව යළි සමාලෝචනය කරන ලෙසද තානාපති කාර්යාලය සිය අනතුරු ඇඟවීමෙන් දැනුම් දුන්නා. එලෙස ඇමරිකාව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම දෙවැනි අදියර දක්වා අවධානමට ලක්ව ඇති පසුබිමකයි. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු හතරට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: වෙලාව පසු 3:04.

0: ITN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඬ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා කියන්න 07 03 93 5 93 7 මෙසේජ් එකක් දාලා තිනවා. අනුරගම අනුලාවති එයා එකතු කරගන්නවා කියලා කියනවා. මහත්තයා සිරිල්, ඒ වගේම පුතා ඉන්නවා ප්‍රදීප්, දුව පේශලා, දුව අනුෂිකා හර්ෂණ, දුව අනුෂිකා හර්ෂණ කියන්නේ පුතා. ඉතින් ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ. අමේලියා සමරසේකර ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාත් එක්ක 07 03 93 5 93 7 මෙසේජ් එකක් දැම්මොත් නොකිය ඉන්නේ නැහැ. බොහොම සූති මාව කිව්වට මාලා රංජනී එහෙම මැසේජ් එක ආපහු දාලා තියෙනවා. ඉතින් දාපු හැමදෙනාම යලි යලිත් කියන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එකත් මතක් කරන්න ඕනේ. නමුත් යුතුකමක් විදිහට ආදරෙයි කියලා හාට් එකක් දාලා, එහෙම නැත්නම් තැන්ක් යූ නලින්, එහෙම නැත්නම් සහෝදරයා තැන්ක් යූ එහෙම කියන තරම් යලි යලිත් අපේ ශ්‍රී ලාංකිකයින්ට හැකියාවක් තිබෙන වග විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. අම්ම රේණුකා එයාව මතක් කරන්න කියලා කියනවා. තිලිනි මකුළු දුවෙන් තමයි මැසේජ් එක දාන්නේ. තිලිනි මේ වෙලාවේ අහගෙන දින්නේ, මොකද කරන්නේ තිලිනි? වැඩ වගේනේ. හරි, කම්මැලි කමට අහනවා වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් ප්‍රසංගය රස විඳින ආදරණීය මිතුරන් එක්ක එකතු වෙලා ප්‍රසංගය අතරට යන්න යලි සූදානම් වෙන්නේ. ලාංකීය සම්දර්ශන වේදිකාව හදවතට වඩා සමීප කරමින් සප්තස්වරයේ සුමීරු නාද සිතුවම් ඔබේ හදවතට සමීප කළා වගේම හදවතේ සිතුවම් කරමින් රසමනස් පුබුදුවාලන ආදරණීය කලාකරුවන් වේදිකාවට හඳුන්වා දීමේදී ඔවුන් ගයන ගීත ආර යම්කිසි රිද්ම රටාවකට ගොනු කරලා ලක්හඬ සජීවීව ගෙනෙන ප්‍රසංගයක්සේ ඔබට තිළන කළා නම් ඒ ලක්හඬ ගී රශ්මි තමයි. හැමදාම රසවතුන්ට රසය බෙදා දෙන සතියග අද ප්‍රාසංගික වේදිකාවේ මේ ළඟට ගී ගයන ගායන ශිල්පියා කවුරුන්ද? ඌ පිළිබඳව කතා කරන විට මෙරටේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගීත ගායනා කරමින් මුළුමහත් රසික ප්‍රසාදය දිනා ගනිමින් ප්‍රේක්ෂක ආදරය නිබඳවම ප්‍රසංග වේදිකාව තුළට යොමු කර ගනිමින් තමාටම ආවේණික රටාවක් තුළ ගීත ගායනා කළ ආදරණීය කලාකරුවා ලෙසට ශ්‍රාවක රසමනස් පුබුදුවාලු ආදරණීය කලාකරුවෙක් ලෙසට ඔහු පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්. ඔහුට ආරාධනා කරන්නට ආරාධනා කරමු.
2: ධනපාල උඩවත්තයි සහරා

ඉලස ආදරණීය ජනකාන්ත සංගීතික නායකත්වයක 70 කියපු සින්දුවක් ඒ කාලේ 70 කියන්නේ සමහර අය පිළිලත් නැහැ මම තාම ඉන්නවා ඒක ආඩම්බරෙන් කියනවා තාමත් මම ජීවිතේ අතර ඉන්න කාලේ තිබුණ ගීතයක් තාම ජනප්‍රියයි ඈ නීල වරල පීරලා හම් නේද සින්දුවේ

එමනඟදී වෙලාවහාරී ප්‍රසංග වේදිකාවෙන් සමුගන්න ඔබත් එක්ක එකතුණු මම නලින් විරාජ් රෝහණ විජේසිංහත් ආදරයෙන් මතක් කළා සමුගන්නවා ප්‍රසංග වේදිකාවෙන්.

වේදිකාවට ගායන ශිල්පියා ලක්ෂ්මන් හිල්මි පර්පල් රේන්ජ් එක

0: සපෝට් එකක් දෙන්න මල්ලිය බලන්න.
1: මොමසුදි මේ ගීතයේ අලුත් ගීතයක් නෙමෙයි පැරණි ගීතයක්. අපි කියමු සමනල පාලම අද්දර සමනලි ගීත.

එදා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ලංකාවට තිළිණ කළ ආදරණීයම ගීහඬේ හිමිකරුවාටයි ලක්කඬ ගීරෝෂ්මී සමග ගයන්නට අපි ආරාධනා කරන්නේ. එලිමහන් ප්‍රසංග වේදිකාවත් ගෘහස්ත ප්‍රසංග වේදිකාවත් එක ලෙසින් ජයගත් ආදරණීයම ගීහඬේ සැබෑ හිමිකරුවා ඔහුයි. එනිසා මෙන්න ලක්කඬ ගීරෝෂ්මී සමගින් ගයන්නට අපි ආරාධනා කරමු ශිල්පී ඉන්දික ලියනගේ.

0: වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ජී රශ්මිය
1: අරෝසා වොයිස් ෆැක්ටරි අපි හමු මොගේ ගී එකතුවක් මෙන්න බොහොම සුන්දර ගීතුවක් නෝනා විදින ගී එකතුවක් අපේ යාළුවෝ වෙනුවෙන්.

0: දශම 5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:04 වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්.එල්.බී. දනඩ තහනේ නුතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397
0: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. අද රාත්‍රී 11:30 දක්වා නිවේදනය බලපෑවෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව උතුර, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඉදිරිපැය කිහිපයේ වැසි හෝ ගිගුරුම් සහිත වැස් සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැස් සමග තාවකාලික තද සුළන්ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා
5: සිටින්නේ.
0: නාඳුනන වෙඩිකරුවන් පිරිසක් තම විවාහ මංගල්‍යයට යමින් සිටි 27 මනාලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ හරයානා ප්‍රාන්තයෙන් වාර්තා වුණා. සිය මංගල පෙරහර සමග ගමන් කරමින් සිටියදී මනාලයා මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. මොහුණු ආවරණය කරගත් නාඳුනන වෙඩිකරුවන් යතුරුපැදියකින් පැමිණ පෙරහැරේ ගමන් මඟ හරස් කර වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් තුවාල ලැබූ මනාලයා රෝහල් ගත කළද ඒ වන විටත් මියගොස් සිටි බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. වෙඩිකරුවන් සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. කෙසේ වෙතත් මනාලියගේ ඥාතියකු සැකකරුවන් අතර සිටින බව ඉන්දියා පොලිසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කළා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.
5: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: හවස 4 විනාඩියටයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සිල් කිලෝ එකක් රුපියල් 290යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: Silom Green Life Plantation Private Limited. I could live a new green life.
6: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හඳහඩ බලා ගන්න.
7: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම. ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ. අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්.

අයිවන් අයිවන් කොහොමද හැමෝටම හවස 4 විනාඩි 11 වෙලාව සතියක ලක්හඬ වීගන් මික්ස් අරගෙන වෙල් තිනු. වෙනද වගේම ලස්සන සතියන්තයක් ඔයාලට අපි දෙන්න කරන්න හදන්නේ. ඉතින් ඔයා දන්නවනේ අලුත් මාසයක් උදා වෙලානේ. මේ දවස් පොයේ කම්කරු දිනේ මේ හැම එකක්ම සමරලා ටිකක් නිමාඩු පාඩු ඉස්පාස්ුවේ ගෙදර ඉන්න වෙලාව වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමහර යාළුවන්ට නම් තේනවා අදත් කප්පරක් වැඩ. ඉතින් ඒ වැඩ කරන ගමන් එහෙමත් නැත්නම් විවේකසුවෙන් ඉන්න ගමන් මාව අහගෙන ඉන්න යාළුවන්ට මට කියන්න තියෙන්නේ ඉක්මනට එන්න කියලා මේ පැත්තට ලස්සන සින්දු අහන්න හිතේ තියෙන සින්දු අහන්න 70 80 දශක සින්දු වගේම මේ කාලේ ඔයා අහන්න කැමති ඔක්කොම සින්දු මගේ ළඟ තියෙනවා. ඉතින් ආදරේ කරන යාළුවෝ ඔක්කොමත් එක්ක ලස්සන සින්දු ටිකක් අහන ආයේ 30 වෙනකන් මේ පැත්තට වෙලා ඔයාලට ඉන්න පුළුවන් FM 93.5 FM 93.7 ඔන්න ලස්සන සින්දු අහන්න ඔයාලගේ හිතේ තියෙන සින්දු අහන්න එන්න ලක්කඳ වීකෙන්ඩ් එකට. මේ වීකෙන්ඩ් මික්ස් මේ ඔයාගේමයි.

0: ලවලිමු හවස 4:18.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
5: හිස්සේ කරදර නිමා කරලා හිතේ සහනය ගෙන එන්න. අතම සංස්ථා කුමාරිකා ෂැම්පු අරගන්න. සියලුම ආයුර්වේද සංස්ථා අලෙවිසල් සහ ආයුර්වේද ඔසුසල් වලින් ලබා ගන්න. මිල රුපියල් 395 සිට. පිවිසෙන්න www.sladc.lk. ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 199යි සුදු සිර කිලෝ 1ක් රුපියල් 209යි මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
7: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN
1: සත්‍යයග ලක්හඬ
0: රයිට් හවස 4:21. සතියක ලක්හඬ වීකෙන්ඩ් මික්ස් අහගෙන ඉන්න වෙලාවේ යාළුවෝ ටික දන්නවනේ ඉතින් හවස 4 වෙනවා කියන්නේ ඔයාගේ හිතේ තියෙන සින්දු අහන්න පුළුවන් වෙන වෙලාව කියලා. ඉතින් එහෙම යාළුවෝ ටිකක් ඉක්මනටම මැසේජ් එකක් දාලා දෙනවා. මේ අපි නම්බර් එක මතක් කරපු ගමන් එහෙම යාළුවෝ ටිකක් ඉක්මනටම එකතු කරගෙන තමයි ලස්සන සින්දුවක් අහන්න මේ පැත්තෙන් අපි පටන් ගන්න යන්නේ. රයිට් බලමු කවුද මුලින්ම ඉන්නේ කියලා. හයි ජයවේවා, ලස්සන ගීතයක් දෙන්න සරච්චන්ද්‍ර ඩයස් ගල්කන්ද රයිගම ඉඳලා තමයි මැසේජ් දාලා තියෙන්නේ. හරි, ගලේ කඩේ, ආ ගලේ කඩේ රයිගම රයිට්. ඊට පස්සේ අද ලස්සන සින්දුවක් ඕනේ වාරණ දිස්න සතියක ලක්හඬත් එක්ක යා ඉන්නවා කියලා මට දාලා තිනවා. ගම්පහ වාරණ දිස්න තමයි එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. රයිට්, ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් රනිල්. මේ මාසේ වාටයි මේ වෙලාවේ ලක්හඬ අහගෙන ඉන්න හැමෝටමයි ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා ප්‍රියංක පලිපාන මට කියනවා. නිසදේශක් ලිව්ව හොඳ නම් විතරක් කියවන්න කියලා තියෙනවා. රයිට්, ප්‍රියංක කියලා ඒවල දින නිසදේශ පොඩ්ඩක් බලමු. ප්‍රියංක කියනවා, ලෝභ හිතන තරමට හිතවත්කම් පාන, දාල යන්න හිතුවත් දාල යන්න නොදෙන, මිතුදමකට එහාගේ බැඳීමක් ලෙසගෙන සමා වෙන්න මට මොහොතකට කඳුළු ආවනම් ওই දැසට ලෙංගතුයි මම හැමදාම ඉහිරි ওই කටහඬට කියලා ප්‍රියංක පලිපාන ලස්සන නිසදේශක් ලියලා තියෙනවා. රයිට්, මේ අතිමලියල් තමයි ෆොටෝ එකක් ගහලා අපිට වෙලා තියෙන ප්‍රියංක. රයිට්, බොහොම ස්තුතියි ප්‍රියංක ඔයාගේ නිස්සදෙසට. ඒ වගේම ගුඩ් ඉවෙනින් රනිලය, කොහමද ඔයාට? මේක තමයි ලස්සනම වෙලාව. ඉතින් මමත් අහගෙන ඉන්නේ දරණියගලින්. තරුෂි බස්නායක එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි මල්ලි, මමත් ඔන්න ජෝදාන් ඉඳන් අහගෙන ඉන්නවා. මගේ යාළුවන් සහ මේ වෙලාව එකතු වෙලා ඉන්න හැමෝම එකතු කර ගමු කියලා ජෝදාන් වල ඉඳන් කාන්ති මට ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. කාන්ති එහෙම කියනකොට මුංහෙන ශ්‍රී සංගමිත්තා මාවතේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රී දාලා තියෙනවා. මගේ ෆොටෝයි නලින්ගේ ෆොටෝයි ෆොටෝ මාරු වෙලාදී. කොහමද ලොකෝ අය, අපිත් සද්දෙට මහගෙන ඉන්නේ. මං ආසයි ජෝතිබල මහත්තයාගේ සින්දුවක් දෙන්නකෝ. ඉනෝක කණ්ඩලමේ දෙමඩ හැත්ත පාලම ළඟ යගේ පුංචි කඩේ, රවුම් කඩේ නෙමෙයි පුංචි කඩේ. රයිට්, ඉන්න මගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා එයා මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්, යාළුවනේ එහෙම එහෙම සින්දු ගොඩක් මාගාව තියෙනවා. හරි, ඒ සින්දු ඔක්කොම ඔයාට තමයි දෙන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාගේ මැසේජ් එක තමයි තියන්න තියෙන්නේ. 0.7, 0.3, 93.5, 93.4 වගේ මැසේජ් එක තියන්න. මං ඉන්න ඔයත් එක්ක හවස 6:30 වෙනකන්.

0: හවස 4:31 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: FM 93.5 FM 93.7 ලකන Radio ITN.
4: සතියක ලකන

හරි යාලුවනි, හවස 4:32 ඉතින් ලස්සන සින්දු අහන්න මේ පැත්තට එන්න කියලා අපි ඔයාලට කිව්වනේ 0.7, 0.3, 93.5, 93.7 ඔයාගේ ලස්සන මැසේජ් එක එනකන් මං බලන් ඉන්නවා කියලාත් කිව්වනේ. හරි, ආදරේ වගේම සිනහ වගේම විරහවත් අපේ ජීවිතේට එක එක විදිහට බලපානවා. සමහර අයට ඒක වැඩිය දැනෙනවා, සමහර අයට නම් විරහව ජීවිතේටම දැනෙලත් නැතු ඇති. එහෙම තමයි නේද? හරි, කොහොමුණත් හැමෝටම දැනෙන විදිහට ආදරේ කරන්න පුළුවන් නම් නේද? කොච්චර දෙයක්ද කියලා සමහර අය කියනවා. හරි, මෙහෙම කරමු. හරි, අපිට යාළුවෝ ටිකක් මැසේජ් දාලා තියෙනවා. ඒ අතරේ මේ මාත් ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අද මේ මහේෂ් ජයසිංහ කලාකරුවන්ගේ සමරුව, එහෙමත් නැත්නම් දැයෙන් සමුගෙන යන එකට රංගන ශිල්පී මහේෂ් ජයසිංහ කලාකරුවන්ට නිවන් සුව පතනවා කියලා පිටිකල බොරළු වෙන්නේ සුසන්ත සම්පත් කියනවා. සුසන්ත සම්පත් එහෙම කියනකොට මහේෂා ලක්ෂිනී ගාල්ලින්දල මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඔන්න මහේෂාත් මම එකතු කරගන්නවා. මේ ලස්සන සින්දුවක් තියෙනවා. මේ සින්දුවට මං මෙන්න මේ කවිය කියන්න හදන්නේ. කවිය කියන්නේ මම ලියපු කවි නෙමෙයි. මේක ලියන්නේ බොරලස්කම ශාමෙන්කා. ශාමෙන්කා හරි ලස්සන කවියක් කියන මෙන්න මෙහෙම. එයා කියනවා මේ කොහේ කොතනක සිටන් හිඳි මම මග බලන් ඒ ඔබේ පුරුදු හඬ ඇහෙනතුරු සෙනෙහසින් කියලා. එහෙම ජීවිතයේ සමහර හඬවල් තියෙනවා අපි ජීවිත කාලෙම අහන්න උනත් කැමති. හැබැයි ඒ හඬවල් අපිට දුරයි. ඒව දුරින් ඇහෙන තාක්කල් අපි හඬ දුරින් විඳගෙන ඉන්නවා.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරිවාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න
2: උත්තර සමී රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න

0: හවස 4 විනාඩි 51යි.
1: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
6: වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

සත්‍යයග ලකඩ ලසන සිදු හ ඕන ඉති එන්න ඕන දැන තමයි සතියක ලක්කට වීකෙන් මික්ස් ගේ ආදරනය සිින්දුව ඇගේ හිතේ තියෙන සිින්දුව ආදරය කරන කටයත් එක්ක නේද සයුරෙන්ගේ තෙරයිඉදල නේද මුහුදු හතක් එහා ගියත් ගේ ආදරේ අඩුවෙන් නෑකිලමන් දන්නවන එනිසා වට තියෙ ති මැසේ ජික් ටයි කරන වට සපල බින්දුව හත බින්දුව තුන අනුතුනයි පහ අනුතුනයි හතව කොහ හිටියත් ඇගේ මැසේජික මං කියනෝ කියව දන්නවන නේ එහෙම තමයි අපේ ආදරේ රයිට් එහෙම තියෙනවා මැසේජ් එකක් කවුද මේ අලව්වේ ගුණසිරි තමයි මේ ගොල්ලන්ගේ කඩේ නේද මේ උපාලි තමයි එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ ඒක ඉන්නවා පద్මිනී එතකොට උදේ කුමාර එතකොට සමිතා සඳමාලි නලින් සුජානි වසන්ති ලකරහන හැමෝම එකතු කරගන්න කියලා ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා තිනවා රත්නපුරෙන් අම්මා අනුෂ තාත්තා සුසන්ත මාමා වරුණ මම තක්ෂිලා හරි තක්ෂිලත් ඔන්න මට මැසේජ් එකක් දාලා තිනවා තක්ෂිලා එහෙම කියනකොට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලකන අහන ගමන් වැඩ මේ මං ප්‍රියංකර මැල්සිරිපුර මොරොත්තේ පෙට්ටි මඩුවේ කාලෙකින් නේද කොහොමද ප්‍රියන්තලා සෙට් එක අපි දන්නු දිගටම අපි වහගෙන ඉන්නේ කියලා ඊට පස්සේ මේ අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා මේ මොරටුවේ සවිදි සවිදි තමයි මට එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ අනිවාර්යෙන් අනිවාර්යෙන් හරි මේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි මගේ ලස්සන ෆොටෝ එකක් හොයාගෙන වසන්ත කොහෙන්ද හොයාගත්තේ වසන්ත මේ මගේ ෆොටෝ එකක් හොයාගෙන ඒක එවලා තියෙනවා මට රයිට් හරි ලස්සන ෆොටෝ හරි අමාරු හොයාගන්න ලස්සන නැහැ මේ වසන්ත ගොඩක් ස්තුතියි වසන්තවත් එකතු කරගන්න අපි ළඟ සින්දුවට මුහේන සංගමිතා මාවතේ වසන්ත තමයි මට එහෙම මේ මැසේජ් එක එවලා තියෙන්නේ ඊට පස්සේ තව කවුද ඉක්මනට යාළුවට එකතු කරගමු අපිට ලසන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා කවුද එහෙම කියන්නේ SMS එකක් තියෙන කොහොලොනේ ජයකලනි සින්දුව අහන්න එකතු කරගන්නවා යා උපාලි චිත්‍රාණි මාධව කසුන් ඇතුළු ලක්කන අහන සිළුමු දෙනාව එකතු කරගන්න කියලා තමයි එයා මැසේජ් එකක් දාලා තියෙන්නේ එතකොට මට තව මැසේජ් එකක් එනවා හෙලෝ මමත් ඉන්නවා වා මෙන්ඩිස් කොහොමද මෙන්ඩිස් ඉතාලි වලින් මට මැසේජ් එකක් තියලා තියෙනවා අලන්න ලස්සන ඉමෝජියකුත් දාලා ලස්සන ස්ටිකරයකුත් දාලා ඉතාලි වලින් කොච්චර වැඩ තිබ්බත් මෙන්ඩිස් අපි වහගෙන ඉන්නේ මෙන්ඩිස් ජය වේවා අර මුහුදු හතෙන් කියනකොට මෙන්ඩිස් අපිව මතක් වුණා නේ එහෙම යාළුවෝ තව ගොඩක් ඉන්නවා UK වල කේක රටවලින් යාළුවෝ ගොඩක් අපි වහගෙන ඉන්නවා ඉතින් යාළුවන්ට කරන්න තියෙන ඔයා ඉන්නෝ කියලා මට කියන එක නේද ලංකාවේ යාළුවොත් එහෙමයි සමහර විට ඔයාට මගේ කටහඬ ඇහෙනවා නම් ඔයාට මැසේජ් එකක් දාන්න හිතුනොත් අද තමයි මම පළවෙනි මැසේජ් එක දාන්නේ කියලා ඔයා බය නැතුව දාන්න අරේ මේ වගේ නෙමෙයි අපි අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නවා ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් FM 93.5 ආගේ ආදරේට අපේ ආදරේ සුබ දවසක් ලස්සන සින්දුවක් දෙන්න අනුරගම අනුලාවතී එකතු කරගන්න මගේ මහත්තයා සිරිල් දුව අනුෂිකා පුතා ප්‍රදීප් එතකොට පේශුලා දුව හර්ෂල පුතා අමේලියා සමරසේකර සරත් මගේ බවුල හැමදේනමත් එකතු කරගන්නවා කියලා යාමට මැසේජ් එකක් දාලා තිනවා දැක්කනේ අපි කිව්වා ඒ වගේම අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා හැටන් කොතලෙන්න නේද කොටල්ලෙන වීරසිරි නිරෝෂන් එතකොට netmini සඳුන් සෙට් එකම ඉන්නවා කියලා තමයි දාලා තින්නේ ඊට පස්සේ මේ මැසේජ් ටික બ્લોක් වෙලාද කොහෙද තිබිලා තින් දැන් දිගටම දිගටම එනවා සුබ සන්ධ්‍යාවක් වේවා මමත් අහගෙන ඉන්නේ කියලා රිදීගම ඉන්න චාමින්ද්‍ර ශ්‍රී චන්ද්‍රසේකර අපේ යාළුවා මැසේජ් එකක් දාලා දිනවා ඒ වගේම ඔන්න තුෂාරට කාලෙකට පස්සේ මාව මතක් වෙලා හරි මේ ඔන්න තුෂාරව අපි එකතු කරගන්නවා මාව කියනව ඇහුන්නේ නැහනේ කියලා ජෝර්දාන් වල කාන්ති මට මැසේජ් එකක් දා දෙනවා අයිය හරි වැඩේ ඔයාව කිව්වා අපි අපි එහෙම අතාරින්නේ නැහැ ඔයගොල්ලන් ඊට පස්සේ මේ චන්ද්‍රසේකර පවුල හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ පරාගොඩ අම්මා සීලවති මණික්වත් එකතු කරගන්න කියලා තියෙනවා ඒ වගේම සුබ සන්ධ්‍යාවක් පවුලේ සැම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න මම අඹන් පිටියේ රේණුකා ඔයාගේ වොයිස් එක හරිම ලස්සනයි කියලා දෙනවා හරි මේ අපිත් ඔයාව අහගෙන ඉන්නවා කෑගල්ලේ රන්දිනි ප්‍රේමරත්න එතකොට දීප්ති සේනානායක කට්ටියම ඉන්නවා කියලා දිනවා ආදරේ ආදරේ හැමෝටම ඉතින් ওই කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දු තමයි අපි දෙන්න ලෑස්ති කරලා දෙන්නේ රයිට් කට්ටියම එකතු කරගෙන මේ බලන්න ඉතාලි වල ඉඳලා මෙන්ඩිස් ෆොටෝ එකක් දාලා දෙනවා එයාගේ බැල්කනි ඉඳලා ඉතාලිය පේන විදිය මෙහෙමවත් බලා ගන්න කියලා නේද හරි යාළුවෝ ඔක්කොටම ආදරේ ඔයත් තාම මැසේජ් එකක් තිබ්බේ නැත්තම් ඉක්මනට තියන්න මැසේජ් එකක් 0703 93.5 93.4 මං එනවා එතකොට කෙලින්ම මෙන්න මේ වගේ

0: අවස 5 විනාඩි 16යි.
1: ආදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176679579.
2: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

හරි ඉක්මනට සින්දුවක් දෙන්න යන්නේ. අතරේ වාගේ මැසේජ් එක තියන්න. මේ මැසේජ් එකක් තියෙනවා, එකක් කියවලා ඉන්නම්. මේ රනිල් පුතා අපිත් ඉන්නවා, පොඩ්ඩක් වරක්ුණාද ගෙදරට වෙලා ලක්කන්න අහනවා. අපේ වයිෆ් කුසුමලතා, අම්මා සෝමාවති, එතකොට විහඟ ගයානි ඔක්කොම ඉන්නවා කියලා ජයේ මාමා මට මැසේජ් එකක් කියවලා තියෙනවා. ඒ අතරේ තාරුකා ශ්‍රින්කෝවලින් මට මැසේජ් එකක් තියලා තිනවා. තාරුකාවත් එකතු කරගන්න. එතකොට ගිහාන් සපුගස්කන්දේ ඉඳලා මැසේජ් එකක් තියලා තිනවා. ඔන්න ගිහාන්වත් එකතු කරගත්තා ඉක්මනටම. ඒ අතරේ ඉක්මනටම ඔන්නම ලස්සන සින්දුවක් දෙන්න හදන්නේ. සමහර වෙලාවට හිතෙනවා අපි සමහර දේවල් වලට පරක්කුද කියලානේ. සමහර ආදරයන්, සමහර දේවල් ලබා ගන්න, සමහර ජයග්‍රහණයන් ලබා ගන්න, සමහර ආදරයන් අපිට හම්බ වෙනකොට අපි පරක්කුද කියලා හිතන වෙලාවල් තියෙනවා. හා නැද්ද එහෙම?

0: හවස 5 විනාඩි 23යි වෙලාව.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ. TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
3: මගේ පෙර පෙම්වති නුඹ.
4: දැන් මේ channel එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න කව උනත් ගෙනල්ලා උගේ ප්‍රතිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් හොඳ belt එකක් එහෙම දාගෙන ආවා.
5: ඒක හොඳයි.
6: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
5: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රැක බලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
4: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ, හැමතැනම නෑ කියන එක.
6: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: හවස 5 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සත්‍යයග ලකන්
0: හවසු පහයි තේවලා තියෙන තව පැයක් හරියටම මට පුළුවන් වත් එකින්න. ඔයා ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් ඔයාගේ මැසේජ් එක තියන්න ඕනේ 0.7 0.3 93.5 93.7. ඔයාගේ ආදරණීය මැසේජ් එක කියවන්න මම මේ බලාගෙන ඉන්නවා. මං සැදී පැහැදී ඉන්නවා ඔයාගේ මැසේජ් එක කියවන්න. මේ රයිට් මට මැසේජ් එකක් තියෙනවා. මං අපි ලක්කන සද්දට මහගෙන ඉන්නේ. මම මලින්දු, අම්මා සන්ධ්‍යා, තාත්තා ඉන්දික, මල්ලි, ෂනුද්, අපි කිතුල් ගලින් කියලා යාගේ මැසේජ් එකේ තියෙන්නේ. අද අපි නෑනගේ පවුලේ කට්ටිය එනවා රෑ කෑමට. කෑම හදන ගමන් ලක්කන අහනවා ලස්සන සින්දුවක් දෙන්න, මොනවද ඔයා හදන්නේ? අපි පානදුරෙන් මාලා තමයි එහෙම දාලා තියෙන්නේ. මහත්තයා නිහාල්, චූටි පුතා සහේෂ, මදුෂාන්. එතකොට ලස්සන සින්දුවක් ඕනේ කියලා දෙනවා. ඒ සින්දුව මම බලන්නම් දෙන්න පුළුවන්ද කියලා. ඒ අතරේ ජනේෂ් කෑගල්ලි මට මැසේජ් එකක් තියලා තිනවා. අයිය අපිත් අහගෙන ඉන්නේ හොඳයි කියලා දිනවා. හරි, ඔන්න ජනේෂ්වත් මම එකතු කරගන්නවා. ඒ අතරේ මේ කවුද, සිතාරා, සිතාරගේ මැසේජ් එකත් ඕන මං කියවනවා. සිතාරා අහන් ඉන්නේ කියලා තමයි තියෙන්නේ. ඉතින් සිතාරා කොහෙද කියලා දාලා නැහැ. හැබැයි මේ සුබ සන්ධ්‍යාවක් මල්ලී, අපිවත් එකතු කරගන්න. අපිට ලස්සන සින්දුවක් ඕනේ. හොරණින් ඉනෝකා, එතකොට උපාලි, දුව සිතු, සිතු ලස්සන නමක් සිතුනේ. හරි, සිතුවත් එකතු කරගන්න ඕන හොරණ කට්ටියව. ඉතින් ඔයාගේ මැසේජ් එකක් තාම තිබ්බේ නැත්තම් පළවෙනි පාර වුණත් නේද, හැමදාම තියෙන වුණත් එහෙම යාළුවෝ ගොඩක් ඉන්නවනේ අපිට. ඒ හැමෝටම පුළුවන් අපේ නම්බර් එක ආයිමත් සේව් කරගන්න WhatsApp වල 0.7 0.3 93.5 93.7. අපි දෙනවා ආදරේ ගැන සින්දු, අපි දෙනවා විරහව ගැන සින්දු, නටන්න හිතුණු ගමන් අපි දෙනවා ඔයාලට නටන්න සින්දු. ඒ තමයි සතියගේ ලක්කන්න කියන්නේ.

0: පහයි විනාඩි 36යි.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයෙක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: සත්‍යයග ලකන

0: පහයි විනාඩි 45යි.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සමසහයතියට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. BOC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? Mega Power Tag දැන් double වෙලා. Super Tag 3ක් ප්‍රථම tag 120ක්. ලක්ෂ 2කේ tag සමග super අංකයට tag. Mega Power.
2: සහයෝගීතා අනුග්‍රහය.
5: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 02-77-37-77.
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
5: වකුගඩු හානිවලින් තොරව දීඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071-397-399.
0: විදුලි පාරිභෝගිකයන්ට සහන දෙන බව ජනපති කියයි. ලබන වසරේ ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 2 දක්වා ඉහළට. මත්කුඩු සිද්ධියේ චීවරධාරීන් 22 අධිකරණයට ඉදිරිපත් කෙරේ. ඉරානයේ අන්තර්ජාල අවහිර කිරීම අඛණ්ඩව. බංග්ලාදේශ කාන්තා පිලට රේව ශ්‍රී ලංකාවෙන් තියුණු ජයග්‍රහණයක්.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සමසහයතියට බලාපොරොත්තු වන්න.
2: සතියක ලක්ක

0: අවසභාවේ විනාඩි 52යි වෙලාව.
1: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී. නැවුම් වෙනසක් අඩු නොවිලක්. අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
2: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොමද බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
2: තුමනි මේ කඩල බලන්නකෝ. මං හදන්නා විජය කීරි මාළු කරී.
1: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: එල්බී හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බී හඳහන ඔබත් අදම එල්බී හඳහඳ බලාගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක.

0: සතියක ලක්හඩ
1: රයිට් හවස හයට යන්න හදන්නේ. හවස හයට යන්න කලින් යාළුවෝ ටිකක් ඉන්නවා, දිස්න මට ආයි මැසේජ් එකක් දාලා දිනවා. හරි, ඊට පස්සේ ගෙදර වැඩ කරන ගමන් අහන් ඉන්නේ ලස්සන සින්දුකට එකතු කර ගන්නෝ කියලා දිනවා. කවුද මේ? සදීෂ, අක්ක සශී, අයියා අංජන, රෆායෙල්, ක්ලාරා බබා දෙන්නවත් එකතු කර ගන්නෝ කියලා මීගමුවෙන් ඒගොල්ලෝ මට මැසේජ් එකක් දාලා දිනවා. හෙලෝ රනිල් අයියා, කොහොමද? මම මාතලේ දිලිනි. කොහොමද? හොඳින් නේද? මමත් ලස්සන සින්දුවක් දෙන්න, ආමරත් ලස්සන සින්දුවක් දෙන්න, පවුලේ හැමෝමයි ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගෙන අහමු කියලා යාමට මැසේජ් එකක් දාලා තිනවා. රයිට්, ඊට පස්සේ සුන්දර සෙනසුරාදා, සුබ සන්ධ්‍යාවක් සමයක් වේවා. ගෝනවල එක්සිට් මාවතේ දාසයියා ඉන්නවා, අසිත ඉන්නවා, අචිත් ඉන්නවා, මුතු පේම, උපාලි පතිරණ, ජේස්කේ ගාමිණි රංජිත් ඇතුළු ජයනන්ද තමයි මට මැසේජ් එක දාන්නේ. ආදරේ ඉලක්කනට හැමදාමත් කියලා යා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ හයි අපේ අම්මා ප්‍රියංකා, අප්පච්චි සුමුදු, එයාලවත් එකතු කර ගන්න කියලා කඩවතින් දාලා තියෙනවා මැසේජ් එකක්. එයා කවුද කියලා දාලා නැහැ ඉතින්. හරි, එයා කවුද කියලා දානකම් මට බලන් ඉන්න විදිහක් නැහැ. උනට ඔයා කවුද කියලා දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ මහේෂි නුවර ඉඳලා මට මැසේජ් එකක් තියලා තිනවා. අයිය අපේ ගෙදර ඔක්කොමත් එක්ක මමත් අහගෙන ඉන්නවා, මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මහේෂි කියලා තියෙන්නේ. ඊට පස්සේ ජීවන් ගාල් බද්දේගම ඉඳලා ජීවන් පවුලේ හැමෝමත් එක්ක සද්දට ලක්කඳ අහගෙන ඉන්නවා කියලා දාලා තිනවා. රයිට්, ඔන්න ජීවන් ඔයාමත් එකතු කරගන්නවා. ඊට පස්සේ සමින්දනි ගම්පහ ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. සමින්දනිවත් එකතු කරගන්නවා. ඊට පස්සේ පේශාලි, තුෂාර, මදු, සිත්මිනි, ඔය කට්ටියම ඉන්නවා කියලා දාලා තිනවා. අපි වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ අවිස්සාවෙල්ලේ ඉඳලා. රයිට්, ඔය කට්ටියවත් ඔන්න එහෙනම් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හවස 6ට යන්නනේ හදන්නේ. ඉතින් හවස 6ට යන ගමන් නේද, සමහර අයට ගොඩක් මතකයන් මතක් වෙන වෙලාවක්, ටික ටික ගොම්මන් අඳුර වැටිගෙන එනකොට. හරි, එමනම් ඉක්මනට ඔයාගේ මැසේජ් එක තියන්න 0607 0393 5 93 7 අපි යන්න හදන්නේ නුවර උඩරට පැත්තට.

0: අවසහය විනාඩි 12යි.
1: ලාංකීය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරම හරගම
2: සතියග ලකන.

0: බලමු 6 විනාඩි 18යි දැන් වෙලාව.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයෙක් ඕ. bayabas.com වෙත පිවිසෙන්න.
2: ගවන ෂර්ට්ස් කඩව සම්පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩව සම්පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
3: සතියගේ ලකනේ

0: සත්‍යයක රකන
1: හරි එහෙමනම් යන්න හදන්නේ අපිට හවස හතරේ ඉඳලා ගොඩක් යාළු ලංකාවේ වගේම විවිධ රටවල ඉඳලා මෙසේජ් කරලා තිබ්බා. ඊට පස්සේ ඒගොල්ලෝ ආදරය කරන එකතු කරගත්තා. එහෙම තව මෙසේජ් එකක් මට ඉතුරු වෙලා. අයබෝන් වාසනාවන් ආතෝබේ විවරු හඬලඟ නතර වුණා. මොරන්තුරුව නාන්දුව සිට මුදිත පෙරේර හමුද ගියක් මගේ නමින් කියලා නිකන් කවියක් වගේ ලියලා දින මුදිත. රයිට් මුදිත ඔන්න ආවත් එකතු කරගත්තා. ඊට පස්සේ ගම්ලත් මාතර ඉඳලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ හලාවත ශෂි ඔයාගේ මෙසේජ් එකත් ඔන්න හම්බ වෙනවා. රයිට් වැඩි ලස්සනයි කියලා මේ මුංහේන ශ්‍රී සංගමිත මාවතේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රේ දාලා තියෙනවා මෙසේජ් එකක්. වසන්ත ජය වේවා. ඉතින් යාළු මන් දන්නව කතා නොකර හිටියත් මෙසේජ් දැම්මත් මෙසේජ් නොදැම්මත් මේ අහගෙන ඉන්නේ. ගොඩක් අය අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඉතින් එහෙමනම් ලස්සන සින්දුරි එකක් දුන්න කියලා මං හිතනවා. ඒ සින්දුරි එකක් දීගෙනම අදට යන්න හදන්නේ. අදට ගියාට හවස හතට හරියටම ආඩ හැඟුම් වරුසාවේ ස්වභාවිත ගීතේට ලස්සන ආර්ථයන් දෙන ඉන්ද්‍රසිරි සුරවීරගේ හැඟුම් වරුසාවේ අහන්න පුළුවන් රෑ හතට. ප්‍රතිප්‍රකාශය අහන්නත් එක්කම දිගටම රැඳිලා ඉන්න ලක්ෂණත් එක්ක මොනවද රටේ තොටේ ලෝකේ අලුතෙන්ම සිද්ධ වෙච්ච දේවල් කියලා. ඉතින් මේ මට මැසේජ් එකක් දාලා තිනෝ මහර්ග මේගොල්ලන්ගේ ටෙක්ස්ටයිල් එකේ සෙට් එකම ඉන්නවා කියලා. ඉන්ද්‍රජිත් දජන්ත යසරත්න කුමාරි ජනක දයාබරන් සම්පත් සන්ධ්‍යා යසරත්න උමේෂ් ශ්‍රීපාලි ශ්‍රීමාලි ජනකි සජානි ගිහන් කරුණාරත්න ගාමිනි කුමුදු ලස්සන සින්දුවක් ඕන කියලා ඒගොල්ලන්ගේ ටෙක්ස්ටයිල් එකේ ඉඳලා ඒගොල්ලෝ අපිට මෙසේජ් එකක් දාලා තිනවා මහර්ගම. හරි එහෙමනම් හරි නේද යාළු ඔක්කොම ඉන්නවනේ අතට ගිහිල්ලා එන්නම්. හැමදාම ආපු ගමන් නේ එන්නේ කොතනද එන්නේ යන්නත් අඩියක් තියාගෙන. එහෙම තමයි ජීවිතේ හැටි. අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබම සුබ දවසක් සුබම සුබ සතියන්තයක්. මම රණීල්.

0: සම අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
0: සහයෝගීතා අනුග්‍රහය. උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැනක් ප්‍රසාද් ටෙක්ස්ටයිල්. කාන්තා පිරිමි ළමාගේ ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල්. ශාකා පිළියන්දල හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට.

0: noci nastalé.
1: විදුලි පාරිභෝගිකයන්ට සහන දෙන හැටි ජනපති කියයි. ලබන වසරේ ප්‍රාග්දන්න වියදමක් ට්‍රිලියන 2 දක්වා ඉහළට. මත්කුඩු සිද්ධියේ චීවරධාරීන් 22 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. රාගල ගින්නකින් තේ කම්හලක් විනාශ වෙයි. රුසියා සෞඛ්‍ය ඇමති හෙට දිවයිනට. මත්ද්‍රව්‍ය මැඩලීම ගැන ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්. ඉරානයේ අන්තර්ජාල තහනම තව දුරටත්.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. විදුලි බිල ඉලදැමීමට සිදුවත් විදුලි පාරිභෝගිකයන් 96%කට කිසිදු මිල වැඩි කිරීමකින් තොරව සහනාධාරයක් ලෙස ආණ්ඩුවේ දරා ගැනීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ ජාතික ජන බලවේගයේ සංවිධාන කළ මැයි දින රැලි මාලාවේ මහරගම පැවති ප්‍රධාන රැලිය අමතමින් ජන රජයට ජන බලයක් යන තේමාවෙන් රැලිය මහරගමදී සාර්ථකව පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් කලාකරුවන් විද්වතුන් ඇතුළු විශාල ජනකායක් එක්ව සිටියා. දෙල්කඳ මන්සන්දියෙන් ආරම්භ කෙරුණු මැයි දින පෙළපාලිය විශාල ජන සහභාගීත්වයකින් යුතුව මාර්ගම නගරය වෙත පැමිණ තිබෙනවා. ඒ අතරතුර මැයි දින පෙළපාලියට ප්‍රදේශවාසීන්ගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාරයක් හිමි වූ බවයි ජාතික ජන බලවේගය පවසන්නේ. ඉන් අනතුරුවයි ජනරලිය ආරම්භ කළේ. එයිදී ජනරලිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ප්‍රගතිශීලී ජනතාව මතින් ගොඩනැගුණු ජාතික ජනබලවේග ජනතා ආණ්ඩුව වසර ගණනාවකට වෙනස් කිරීමට මෙරට ජනතාව කිසිවිටකත් ඉඳ නොතබන බවයි. 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.
2: බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තිබෙනවා. ගල්නගර මිල ඉහළ ගිහිලා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගිහිලා තිබෙනවා. එනිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කරන්න සිදු වී තිබෙනවා. හැබැයි එහිදී අපි තීරණයක් කරන් තිබෙනවා විදුලි පාරිභෝගිකයන් 96%කට කිසිදු මිල වැඩිවීමකින් තොරව ඒ සියල්ල ආණ්ඩුවේ සහනාධාරයක් ලෙස දරා ගන්න තීරණ කරන් තිබෙනවා. මිල වැඩිවීමක් වුණොත් සිර 4%කට විතරයි මිල වැඩිවීම සිද්ධවන්නේ. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණ කරන් තිබෙනවා. මේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ශක්තිමත් කිරීම. ඒක තමයි අපි සතුව තිබෙන අභියෝගය. මමට කියන්න කැමතියි මෑත ඉතිහාසයේ දශක ගණනාවකට පසුව ආණ්ඩුවේ භාණ්ඩාගාරයට වැඩිම මුදල් ප්‍රමාණය ආපු අවුරුද්ද තමයි 2025 අවුරුද්ද. ජාතික ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඇටට 16.7%ක් ආවා. සියලු ආර්ථික தত্ত্ব වලින් අපි පරිපූර්ණ වෙලා තිබෙනවා. භාණ්ඩාගාරයේ ධනෙ අපි එක්රස් කරලා තිබෙනවා. මම තමුන්වාසලට කියන කැමති ලබන අවුරුද්ද අපි සලසුම් කරලා තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කිරීම සඳහා අපි සලසුම් අදලා තිනවා 2027 වසරට. මේ රටේ යටිදල පාසුකම් ශක්තිමත් කරන්න ඕන. මේ කෝච්චි මේ රේල් පාරවල් දශක ගණනාවක් පෙරණි රේල් පාරවල් අපි මේ දුම්රිය සේව මුළුමනින්ම නවීකරණය කරන්න. කොටුවේ ඉඳන් මාලපාන දුම්රිය ස්ථානය, කොටුවේ ඉඳන් පානදොර දුම්රිය ස්ථානය දක්වත්, කොටුවේ ඉඳන් රාගම දුම්රිය ස්ථානය දක්වත් මුළුමනින්ම අපි නවීකරණය කරලද රේල් පාරක් සහ නවීකරණය විද්‍යුත් දුම්රිය සේවාවක් ආරම්භ කිරීම අවශ්‍ය වෙන බට කටයුතු ආරම්භ කරනවා. 27 ජනවාරි මාසය වෙනකොට ටෙන්ඩර් ප්‍රදානය කරලා අපේ දුම්රිය සේවාව විද්‍යුත්කරණය කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරන 2027 දී අපේ මේ වැටකොළු මෙහි වගේ තියෙන බස් සේවාව අපි වෙනස් කරනවා. අපි දැනටමත් ජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි බස් 200ක් ගෙනීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. බෝධුරට මේ අගෝස්තු මාසයේ ඒ බස් 200 ලැබෙනවා. අලුතෙන් අපි බස් සමාගමක් ආරම්භ කරනවා, මෙට්‍රෝ බස් සමාගම. අපි අපේ රටේ පරිවර්තනයක් ඇති කරනවා ප්‍රවාහන ශාස්ත්‍රය. අපේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඒ ලෙවල් කරන 2031 දී 2032 වෙනකොට නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ලංකාවේ ඇති කරනවා. එය ජාතික තලයේ ජාත්‍යන්තර තලයේ පිළිගැමුණු භාජන වෙන නව අධ්‍යාපන රටාවක් පාඨමාලා හඳුන්වා දෙනවා.
1: මහරගම ජනරැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා
2: 10ක් 15ක් ඇවිල්ලා වටරවුම්කට ඇවිල්ලා ආණ්ඩුවට ගෙදර යන්න කියලා කෑ ගහනවා. කෑ ගහලා ඒගොල්ලෝ ගෙදර යනවා. මම ඒ අයට කියන හැබැයි අගුපිල් ගාලේ නම් ඉන්නපා. පාර තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාල ගාවට එන්න, මුදල් අමාත්‍යංශ ගාවට එන්න, පාර්ලිමේන්තු ගාවට එන්න, බලය හොබන මධ්‍යස්ථාන ගාවට ඇවිල්ලා කෑ ගහලා ගෙදර යන්න. අපිට මොකක් මන්දක මේ ළඟදී ජනාධිපති ලේකම් කාර්යාල ගාවට 3 දෙනයි ගෙදර යන්නලු. මොනවද මේ? එනිසා ජනතා සටන් කියලා જાතියක් නෑ දැන් ඒගොල්ලෝ ගාව. ජනසා සටන් වලට ඉගෙන ගන්න ජනතා සටන් විනයානුකූලව කරන සටන් ජනතා සටන් ප්‍රමිතින් වලට කරන සටන් ඒව තේරුම් ගන්න නම් අපගේ ඉතිහාසයේ ජනතා සටන් දෙස බලන්න ඒව තමයි සටන් මේ මොනවද කට්ටිය එක දවස රැයක හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර යනවා යන එකක් පෙන්නනවා එන එකක් පෙන්නනවා යන එනකොට වොයිස් කට් දෙනවා පහුගිය දවස්වල මම දැක්ක ජීඑල් පිරිස් මහත්තයා ගෙදර යනවා ගිහිල්ලා කට්ටියම එකතු වෙනවා ඊට පහුවදාට ආය යනවා නෙළුම් මාවත ගිහිල්ලා කට්ටිය එකතු වෙනවා අර කට්ටියමයි එකම දේ මොකද්ද ගේන්ගෙට නෑගම් යනවා දිකටම ඇති කරපු කලබල මොකද්ද ආණ්ඩුව මාස 3යි ආණ්ඩුව මාස 6යි අද කෙනෙක් ටක් කරගම කියලා මොකක්ද දන්නව කියලා දිනේ අද එක්කෙනෙක් කියලා තන 27 මැයි 21 ආණ්ඩුව ගෙදර යනවලු මම හිතනවා එතුමා 27 මැයි 21 වෙනිදා දක්වා ජීවත් වෙයි මේ ප්‍රශ්නේ අපිට අහන්න. ඔයා මෙහෙම කිව්වා වුණාද? මේ ජනතාව පුළුවන් ද පාරට බස්සන්න නේද කිටි කවල විපක්ෂ නායකතුමා වගේ. එහෙම ජනතාව පාරට බස්සන්න බෑ. ජනතාව පාරට බන ජනතාවගේ ඇත්ත ප්‍රශ්නේ තියෙන්න ඕන. අද ජනතාවට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට යුද්ධයකට යන්න වගේ. බෝම්බ තියාගෙන, අවියාවුද තියාගෙන, ගිනි අවි තියාගෙන, පතුරන් තියාගෙන දේශපාලකයෝ ඉන්නවා. ඔක්කොම අල්ලනවා. අපි කව ලැයිස්සු හයන් තියෙනවා. පරීක්ෂණ කරමින් තිබෙනවා. මේ රටේ නීති විරෝධී ගිනි අවි පාවිච්චි කරන පාතාලය ඊට රැකවරණය තියෙන දේශපාලනය ලංකාව බිමෙන් අතුගාලා දාන වැඩ මේ ආණ්ඩුව ආරම්භ කරලා තිබෙනවා. මේ වන විටත් මැද පෙරදිග

0: අපි කියන ගමට ඡන්දෙ ඉල්ලන්න කලින් එන්න කියන්න වරෙන්තුකාරයෝ ගෙනත් දෙන්න කියන්න. විශාලත මොහරකම් කරපු කෙනා එන්නේ අධිකරණයට. එක්ක කොන්ද කැඩුණා කියනවා, එක්ක පුටුවේ වැටුණා කියනවා, එක්ක බෙල්ල ගැස්සিলা කියනවා. මතත බාගෙන වරෙන්තු ගන්නවා. රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ල ලංකාවට ගලන නඩු අහනවා. ඒකටයි මේ ජනවරම ලබා දීලා තියෙන්නේ. ඒ ගල්ලංගර පිළිබඳ අපේ ජනාධිපති කමිෂන් එකක් දාලා තියෙනවා. ඒ කමිෂන් එකේදී මේ ගල්ලංගර වල සිදු වී තිබෙන මහා ඛේදවාචක පිළිබඳ මුළු කතාව මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් වේවි. අපි අඩුමතරමේ ප්‍රමිතියෙන් තොර ගල්ලංගර ගෙනාපු සමාගමෙන් ඒකට දඩ ගහලා දඩ මුදල් අය කරගෙන ගල්ලංගර සමාගමටත් විදුලි බල මණ්ඩලයටත් පාරිභෝගිකයටත් බරක් නොවන ආකාරයෙන් ඒ දඩ මුදල් අය කරන්න අවශ්‍ය වෙන සැලසුම අපි හදලා තියෙනවා. දැන්ටමත් අපි ආසන්න වශයෙන් ගත ඩොලර් මිලියන 15ක් තරම් දවගෙන තියෙනවා. ඒ නිසා බලශක්ති ශේත්‍රය අර්බුදයේ විසඳනවා.
1: ජන රජයට ජන බලයක් තේමාවෙන් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැලි 21ක් සාර්ථකව පැවැත්වූ බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. එක්ක දිස්ත්‍රික් මට්ටමින් රැලි පැවැත්වූ බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ. ගම්පහ මැයි රැලිය පැවැතුනේ කඩවත නගරයේදී. රැලිය පැවැත්වීමට පෙර කිරිබත්ගොඩ නගරයේ සිට පිරිස පෙළපාලියෙන් කඩවත නගරය කරා පැමිණියා. එදියා මාතේ විජිත හේරත් මහතා රැලිය ඇමතුවා.
2: අපි මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන්න පටන් ගත්තා. ඒ දේශපාලන සංස්කෘතිය ඇතුලේ ආගම්වාදී ගැටුම් නැහැ, ජාතිවාදී ගැටුම් නැහැ. කිසිත් තැනක මුළු රට පුරාම සියලුම ජාතිකත්වයන් එකට එකතු කළා ශ්‍රී ලාංකීය ජාතිය විදිහට එක්ව නැගිටින්න අභිමානවත්ව නැගිටින ගමනක් අපි ආරම්භ කළා තියෙනවා. ඒ උසනම් සිකුරිටි මිදිනම් ලිපිකරු සංස්කෘතිය වෙනස් කරලා මෙතන තියෙන්නේ. රාජ්‍ය සේවකයට කොන්ද පණ තියාගෙන වැඩ කරන්න පුළුවන් ශක්තියක් අපි දීලා තියෙනවා. 2016 පර්ණාණ්ඩුව කරපු වැරද්ද නිවැරදි කරලා 2016 බනවගත්ත සියලු රාජ්‍ය සේවකයන්ට එතෙන් සිට දිගටම විශ්‍රාම වැටුප හිමි රාජ්‍ය සේවකයෙක් වට අපි පත් කළා තියෙනවා.
1: මාතර නගරයේදීද මැයි රැලියක් පැවැතුණා. රාහුලාන්දීන් ආරම්භ කළ පෙළපාලිය මාතර නගරයට පැමිණීමෙන් පසුයි රැලිය පැවැතුණේ. එදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා රැලිය ඇමතුවා.
3: මේ රටේ මාරුවෙන් මාරුවට ප්‍රභු කණ්ඩායම බලේ තියාගෙන ගියා. එක කණ්ඩායමක් පරදිනවා, අනික් කණ්ඩායම දිනනවා. දිනුවට පස්සේ ඊළඟ පාර එනකන් පරිච්ච කට්ටිය පාඩුවේ ඉන්නවා. අරගල කරන නැව නෑනේ පාඩුවේ හිටියා. එකට වැඩ කරා. එකට හොරකම් බේරගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ওই සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය බැංකුවට සල් දාන කියලා හොර සල්ලිත් එක්ක අහු වුණා. නඩු දැම්මද? පරීක්ෂණ කරාද? ඉරේ ගියාද? මොකක්වත් නැහැ. වැඩේ ගොඩින් බේරලා පස්සේ කාලක මහින්ද කිව්වා ඒක යා බේර දුන්නා කියලා. ඒගොල්ලෝ එහෙමයි. හවුලේ හොරකම් කරනවා, හවුලේ බේර ගන්න. හරින ගත්ත 2022 කාලේ අපේ රටේ ජනතාවට මේ සෙල්ලම එපා වුණා. ගෝඨාභය රාජපක්ෂට රටින් යන්න විදියක් නැතුව දවස් ගාණක් රස්තියාදු ගාල තම රටින් පිට වුණේ. බාරගන් රටක් තිබුණේ නැහැ. කමත කරන්න බකලා අපි කියන ඔය දැන් කෑ ගහන අයට. එහෙම හිටියේ. මහින්ද රාජපක්ෂ ගිහිල්ලා දවස් ගාණක් හැංගිලා හිටියේ කොහෙද? දැන් ওই අමුතුක් සතන්ත්‍ර දාන මහින්ද රාජපක්ෂලා නාමල් රාජපක්ෂලා ගිහලා හිටියේ කිරුපුනාමලේ නේවි නාවික හමුදා කඳුර ඇඟිලා හිටියේ. එහෙම හිටියේ වෙලාවේ බය වෙලා. මාලිම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා දැන් ඇවිල්ලා එක එක කතන්දර ගැන පටන් අරන් ඉන්නවා. ප්‍රභූ පන්තියේ පාලනේ බිඳ වැටුණා. ජනමාධ්‍ය ආයතන ගිනි තිබ්බ රටක් මේ වෙනස් කරමින් යන්නේ. මාධ්‍යවේදී මහපාරේ මරාදාපු රටක් මේ වෙනස් කරමින් යන්නේ. වංචා දූෂණ වලින් අපේ රටේ මහජන මුදල් විනාශ කරපු රටක් මේ වෙනස් කරමින් යන්නේ.
1: ජාතික ජනබලවේගී යාපනයේ මැයි රැලිය පැවැත්වුණේ යාපනයේ නගර මැද්දේ. ඒ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
4: රටේ ජාතික ආරක්ෂාව ස්ථාර කරලා තිබෙනවා. රටේ ජාතිවාදී ගැටුම් කලකෝලහල මුකුත් දෙත් සත්‍ය ගෙනලා තිබෙනවා. කුටු අල්ලනවා. ජාතිවාදී නැති මට්ටමකම පහළට දාලා තිබෙනවා. අපි ස්ථාර රටක් හදලා තිබෙනවා. ලෝකෙ පිළිගන්න රටක් හදලා තිබෙනවා. ජනතාවගේ පැත්තෙන් කෙරෙන්න ඕන වැඩ ටික ආණ්ඩුව කරන නිසා තමයි අපි අද ජාතිවාදී විපක්ෂයේ 4 දෙනා, 5 දෙනා, 10 දෙනා, 15 දෙනා ඇවිල්ලා බොරු සත්‍යයක් දාලා ඒක තමන්ගේ කුඩු නාලිකාවලින්ම කියාගෙන ඊට පස්සේ පෙරණ කියනවා මොකද්ද? ආණ්ඩුවට ගෙදර යන්න. 4-5 දෙනෙක් කෑ ගහලා කිව්වම ආණ්ඩුව දෙන්න. 4-5 දෙනෙක් කෑ ගහලා කිව්වට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුම හරි කවුරු හරි කෙනෙක් ඉල්ලා සෙන්න අපිට පයිත්‍ය අනිවාර්ය වශයෙන්ම රට බංකොලොත් කළා අපේ ජීවිත නැති කරලා ලංකාව බංකොලොත් කරපු මේ දේශපාලන තක්කඩියන් හැමකෙනාටම අධිකරණය මගින් නීත්‍යානුකූලව දඩුවම් දෙනකන් අපේ අරගලයක් යතර කරන්නේ.
1: මඩකලපුව නගරයේදීද තවත් ජනරලිය පැවැතුනේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අමාත්‍යරයා ජනරලිය ඇමතුවා.
5: මෙහෙම සමරුමක් කරන්න පුළුවන්ද? මීට කලින්

0: බාධාපෙන් විපක්ෂ කාට හරි බාධාවක් තියෙනවද? UNP එකට සමගි ජන බලවේගයකට පොහොට්ටුවට ඕන කෙනෙකුට රැස්වීමක් තියෙන බාධාවක් තියෙනවද? අපිට බණින්න බාධාවක් තියෙනවද? අපි විවේචනය කරන්න බාධාවක් තියෙනවද? නෑ. ඒ මොකක්වත් නෑ. බලන්නත් උස්සල ගන්න. ඒගොල්ලෝ අපි වට්ටන්න හදන අපි උස්සල ගන්න. බලන්න එපා. රටේ මාධ්‍ය නිදහස තියෙනවා. එරනාල්. රැටෙන්න දෙන්නේ නෑ. මොකද හේතුව? මේගොල්ලෝ කියන දේවල් තමයි මේ රටේ ජනතාව විනිශ්චයකාරයෝ. රටේ ජනතාව දන්නව ඇත්ත නැත්ත මොකද්ද?
1: අනුරාධපුර නවනගරයේ පැවති මැයිදින් රැලියට පෙර මාකට් හන්දිය සිට පෙළපාලිය ආරම්භ කළා. රැලිය පැවතුනේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
2: එක ගල් කැටයක්වත් ගහන්න නැතුව විපක්ෂයේ කිසිදු කෙනෙකුට හානියක් නොකර බලහුව මාරු කොහොමද වෙන්නේ කියලා ප්‍රජාතන්ත්‍රවාදීව පෙන්නවා. අන්න එහෙම පෙන්නපු ආණ්ඩුවක් ඒ ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරලා ඔයගොල්ලෝ හිතන් ඉන්නව නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළ ඔයගොල්ලන්ට බල්ටි ගහන්න පුළුවන් කියලා නෑ. ඕගොල්ලන්ට අසූචි මුට්ටි වලින් මිනිස්සු ගහන්නේ නිකන් නෙමෙයි. ජනතාව තවමත් ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා කියන එක විතරයි කියන්නේ. මතක තියාගන්න, මේ ආණ්ඩුව හැදුවේ ජනතාව, එයා රකින්නවා ජනතාව මේ ආණ්ඩුව. ඔය 2.50 බොරු වලින් මේ ආණ්ඩුව වට්ටන්න දෙනවද? නෑ වසුම්මා, මේක ජනතාවගේ ආණ්ඩුවක්.
1: පොළොන්නරුව මෛරලිය පැවතුනේ කදුරුවෙලදී. පොළොන්නරුවේ සිට කදුරුවෙල දක්වා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. රැලිය ඇමතු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.
3: ආණ්ඩුවට ගෙදර යන්න කියලා සමහරු හතක් අටක් අරගෙන ගිහිල්ලා උද්ඝෝෂණ කරනව ඔබ දකින්න ඇති. අර නයිනාලිකාවේ මන් දැක්කා උන්නහට කියනවා තියෙනවා. මන් දැක්කා 10 වන විධායක ජනාධිපති කියලා තමයි අර හුන්නු මෛරලියේ ආමන්ත්‍රණය කරන්න. අන්න අපි අද පෙන්වලා තියෙනවා ඔක්කොටම 10 වන නෙවෙයි තව දුරටත් මේ රටේ ඉස්සරහටත් ආණ්ඩු කරන්නේ මේ රටේ ජනතාව බලයටපත් කරන්නේ ජාතික ජනබලවේගය කියන එක අද රටට පෙන්වලා ඉවරයි.
1: අනෙකුත් දිස්ත්‍රික්කවලද ජනරජයට ජනබලයක් තේමාවෙන් මැයිදින රැලි සංවිධාන කර තිබුණා. කම්කරු ජනතාවට සහ රටට සෙත්පතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ කැලණිය රජමහ විහාරස්ථානයේ පැවැතුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැයිදින රැලි නොපැවැත්වීමටයි කටයුතු කළේ. ඒ වෙනුවට ඔවුන් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබුණා. ඒ අනුව සංවිධානය කළ සර්වරාත්‍රික පිරිත් පින්කම් වෙනුවෙන් කැලණිය රජමහ විහාරස්ථානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශාල පිරිසක් සහභාගී වුණා. කැලණිය රජමහ විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. හෙටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. එදින නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යට අදහස් පළ කළා.
4: අපි පක්ෂයක් පිටු උදේ ටීබී ලංගරත්න පිළිරු ඉදිරිපිට පුෂ්ප පහර දක්වලා විශේෂයෙන්ම ලංකාවේ කම්කරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පෙර මෙරටට වැඩිම කම්කරු ජනතාවට සේවයක් කරපු වගේම අදටත් කම්කරු පන්තිය රැකෙන ප්‍රතිපත්ති මාලාවක් මෙරටට හඳුන්වා දීපු ටීබී ලංගරත්න මැතිතුමාට පුෂ්ප පහර දක්වන්නත්, ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන්ම හැම ඇතිවරණ කොට්ටාසකම වගේ ආගමික වතාවත් ප්‍රසිද්ධ කරමින් මේ රටේ කම්කරු ජනතාවට සෙත්පතන්න, රටේ පුරවැසියන්ට සෙත්පතන්නත් අපි පක්ෂයක් විදිහට තීන්දුව කරා. ඒ අනුවගෙන සර්වරාත්‍රී පිරිත් දේශනයක් පැවැත්වෙනවා.
1: ජන රජයට ජනබලයක් තේමාවෙන් ජාතික ජනබලවේගයේ මෛරැලි 21ක් සාර්ථකව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
5: කොළඹට හෝ වෙන්තනකට ගෙනල්ලා එක රැලියක් රැස්වීමක් කරනවා වෙනුවට ජාතික ජනබලවේගය විදියට මෛදින පෙරපාලි සහ රැලි 21ක් පවත්වන්න අපි කටයුතු කරා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය කොළඹ කියන දෙක මූලික කරගෙන 21ක් පවත්වන දිස්ත්‍රික්කවල. එතකොට ඇතර 21ක් කියන්නේ ඒ දිස්ත්‍රික්කේ පිරිස විතරයි දිස්ත්‍රික්කට එන්නේ. කොළඹට එන්නේ කොළඹ දිස්ත්‍රික්කේ පිරිස විතරයි. හැබැයි එහෙම වෙල්ලත් අර විපක්ෂයේ ලොකුම රැලියටත් වඩා ලොකු සෙනගක් කොළඹකේ විතරක් වුණත් හිටියා. එතකොට ඒකෙන් දෙන පණිවිඩයක් තියෙනවා. අපේ තේමා පාඩේ උනේ ජන රජයට ජන බලයක් කියන එක. මොකද මේක ජන රජයක්, අපි හිතන මේක ජනතා රජයක්. වෙනසක් තියෙනවා. එතකොට ඒ ජන රජය වෙනුවෙන් ජනතාවගේ බලය පෙන්වන්න ඕනේ කියන එක තමයි අපේ තේමා පාඩේ උනේ. මේ ආණ්ඩුවත් එක්ක කොයිතරම් දුරට මිනිස්සු පිළිගැහිලා ඉන්නවද? මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කොයිතරම් පිරිසක් එක්රැස් වෙලා ලෑස්තිද කියන එක තමයි අපිට පෙන්වන්න ඕනේ. ඉතින් මම හිතන්නේ පණිවිඩය ඊටාම අපි හිතුවට වඩා ටිකක් බරපතල විදියට මේ දවසේ රැස්වීම 21 කරා දීලා තිනවා කියලා අපි හිතන. ඕනම ආණ්ඩුවක පීක් එක, නිකන් පීක් එක කියන්නේ පත් වෙන මොහොත, පත් වෙලා පළමු මාස 3-6 වගේ කාලේ. ඊට පස්සේ වෙන්නේ ඒ කියන්නේ ඍණාත්මක දේවල් එකතු වෙන කාලේ. එතකොට වෙන නැත්නම් ජනතාව ඈත් වෙන කාලේ. එතකොට නමුත් අපිට ඊයේ මේ දිනෙන් අපිට තියෙන ලොකුම දේ. දැන් අපි ආණ්ඩුවනේ. එතකොට මේක රැස්වීමක් කරා පිළපාලියක් කරා කියලා සතුටු වෙන එකක් නෙමෙයි. අපිට ඒකේ තියෙන අපිට තියෙන මැන ගැනීම සහ අපිට තියෙන ලොකුම දේ තමයි මේට අවුරුදු එකමාරකට කලින්ට වඩා ජනතා සහභාගීත්වයක් ජනතා අනුමැතිය අවුරුදු එකමාරක් ඇතුළත ගණිපු වැඩ කරන ජනතාව ඇතුළු පිරිසට ජනතාවට සම්බන්ධයෙන් ගණිපු ක්‍රියාමාර්ග තුල ජනතාව ආණ්ඩුවට එකතු වීම තමයි මම හිතන්නේ ඒකෙන් පිළිබිඹුවෙන්නේ.
1: රුසියා සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් තුන් දින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණෙනවා. සංචාරය අතරතුර උන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිතයි. රුසියා නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ සංචාරයක නිරත වීමටද සැලසුම් කර තිබෙනවා. දෙරටේ සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධාත්මක එකඟතාවන්ට එළඹීමටද නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. සෞඛ්‍ය සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයන්ගේ පුහුණුව සහ ආයුර්වේද වෛද්‍ය ඇතුළු ශ්‍රේෂ්ඨ රැසකට අදාළ සහයෝගිතාව වර්ධනය කර ගැනීමටද මෙම සංචාරයේදී අපේක්ෂා කෙරෙනවා. ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදල් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩසටහනකට ලක්ව සිටියේදී සියදිවි හානි කරගත් බණ්ඩාගාර නිලධාරී රංග රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ කොලියා පිටියේදී අවසන් කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියා. මහා බණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ රංග රාජපක්ෂ මහතා මියගොස් සිටියේ කොලියා පිටියේ පිහිටි ඔහුගේ නිවසේදී. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් 4 දෙනෙකුගෙන් සමන්විත විශේෂ මණ්ඩලයක් පත් කෙරුණා. ඔවුන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ රංග රාජපක්ෂ මහතාගේ කැපුම් තුවාල හේතුවෙන් අධික රුධිර වහනයත් සමග මරණය සිදු ඇති බවයි. ඒ අනුව මෙය සියදිවි හානි කර ගැනීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුණා. රාගල බ්‍රූක්සයිඩ් වතුයායේ ප්‍රධාන තේ කර්මාන්ත ශාලාව අදාළියුම ගිනිගෙන විනාශ වී තිබෙනවා. බොයිලේරුව අසලින් ගින්න හටගත් බවයි කර්මාන්ත ශාලා සේවකීන් පවසන්නේ. ගින්නෙන් බ්‍රූක්සයිඩ් තේ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගින්න පාලනය කිරීමට අපහසු බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. කර්මාන්ත ශාලාවේ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවයි ඒ කම්කරුවන් එහි හිමිකරු සඳහන් කළේ. තායිලන්තයේ සිට කුෂ්ඨා හැෂ් මද්‍රව්‍ය මෙරට රැගෙනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් චීවරධාරීන් 22 දෙනා යළි මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඔවුන් යළි ලබන 12 දිනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මීගමු මහේස්ත්‍රාත්වරයා නියම කළේ. පසුගිය 25 වෙනිදා තායිලන්තයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී චීවරධාරීන් 22 දෙනා අත්අඩංගුවටගත්තේ කුෂ්ඨා හැෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමගින්. අමිතානන්ද රැමති චීවරධාරී කුම්ම නීති විරෝධී ක්‍රියාව මෙහෙවා ඇති බවටයි ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වුණේ. ඒ අනුව එම චීවරධාරියාද ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟවී සිටියේදී අත්අඩංගුවට ගත්තා. මෙම චීවරධාරියාගේ මෙහෙවීමෙන් මීට පෙර අවස්ථාවකදීද මෙරටට මද්‍රව්‍ය රැගෙන විත් ඇති බවද අනාවරණය වුණා. ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකුද අතුරුගිරියේදී අත්අඩංගුවට ගත්තා. ඔහු දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීතියෙන් පැන යාමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා මහතා ප්‍රකාශ කළා. ආරක්ෂක ලේකම්වරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. ඉන් අනතුරුව සම්පත් තුයකොන්තා මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ සහ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ මෙන්ම එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ඉන් අනතුරුවයි ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යට අදහස් පළ කළේ.
6: මද්රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ තාමත්ම නිදහසේ පැවිචිච්ච දෙයක්. ඒකට සෑහෙන පිරිසකගේ බලපෑම් යටතේ තමයි ඒවා කෙරුණේ, ආශිර්වාද යටතේ. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් ක්‍රමානුකූලව ඒවා පාලනය කරලා තියෙනවා. ක්‍රමානුකූලව ඒවා මේ රටින් තුරන් කරන්න අපි ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම නාවික හමුදාව මේ දවස්වල ලොකු කාර්යභාරයක් කරනවා. ඒට අවශ්‍ය කරන තීරණ තීන්දු අපි අරගෙන තිනවා. අපි ක්‍රමානුකූලව මේ උවදුර මද්ද්‍රව්‍ය ජාරාම ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කරුවන් අත්අඩංගුවට ගන්නවා. බලර පේනවා ඇති. ඒ අනුව ඉස්සරහට ඒවැ විමර්ශන කටයුතු පැවැත්වෙනවා. ඒ විමර්ශන කටයුතු අනුව ඒ අවශ්‍ය කරන මහමුලකරුවන්ද ඒ බිස්නස් කරන කට්ටිය ඔක්කොම ඉස්සරහට මේ නීතිමය ක්‍රියාමාර්ග වලට යටත් වෙන්න සිද්ධ වෙයි. ඒක දිගටම වෙනවා.
1: වෙසක් පොහොය වෙනුවෙන් සංවිධාන කරන දන්සැල් ලියාපදිංචි අනිද්දා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දෙවැන පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචිය සිදු කරන බවයි. මෙවර දන්සැල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසීම් කර තොරතුරු ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්සල් සංවිධායකින්ට දැනුම් දී තිබෙනවා. ඊයේ පැවති අදිවෙසක් පොහොය හේතුවෙන් දෙවයින පුරා දන්සල් 382ක් පැවති බවට තොරතුරු ලැබුණු බවයි චමිල් මුතුකුඩ මහතා කියා
7: සිටියේ.
1: ඉරානය පුරා පනව ඇති දැඩි අන්තර්ජාල සීමා කිරීම අඛණ්ඩව 64 වෙනි දිනටත් ක්‍රියාත්මක බව අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන නෙට්බ්ලොක්ස් ප්‍රකාශ කළා. දැඩි සීමා කිරීම හේතුවෙන් ඉරානය ජාත්‍යන්තර ජාලයන්ගෙන් වෙන් වී සම්පූර්ණ හුදකලා තත්ත්වයකට පත්ව ඇති බවයි නෙට්බ්ලොක්ස් ආයතනය සඳහන් කළේ. පසුගිය ජනවාරි මාසයේ ඉරාන රජයට එරෙහි මහජන විරෝධතා පාලනය සඳහා ටෙහරාන් බලධාරීන් අන්තර්ජාලය සීමා කළා. පෙබරවාරි අගභාගයේදී ඉරානයට එරෙහි ඇමරිකා ඊශ්‍රායල් යුද්ධය සමග අන්තර්ජාල අවහිර කිරීම තවදුරටත් දැඩි කිරීමටයි ටෙහරාන් පාලනය පියවර ගත්තේ. කිසි වෙතත් මාස දෙකකට අධික කාලයක් පවතින අන්තර්ජාල අවහිර හේතුවෙන් ඉරානයේ රැකියා සහ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ දැඩි ආර්බුදයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. බංගලාදේශ කාන්තා කණ්ඩායමට රේ 2020 ක්‍රිකට් තරගාවලියේ තුන්වෙනි සාවසන් තරගයේ ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගයේ ආරම්භයට පෙර සිල්හෙට් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැලීමෙන් තරගයට බාධා මතු වුණා. එය අනුව තරගයේ පන්දු අර 9කට සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ. කාසිය වාසී හිමිකරගෙන බංගලාදේශ කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු අර 9කදී කඩු 6කට ලකුණු 87ක් රැස් කළා. චමරි අතපත්තු ලකුණු 41යි. පෙළතුරින්ම ක්‍රීඩා කළ බංගලාදේශ කාන්තා කණ්ඩායමට පන්දු අර 9කදී කඩු 6කට ලබා ගත හැකි වූයේ ලකුණු 84ක් පමණයි. ඒ අනුව මෙම ජයග්‍රහණය සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංගලාදේශයට එරෙහි 20-20 තරගාවලිය 3ට බිංදුවක් ලෙස ජයග්‍රහණය කළා. චීනයේ පැවති 6 වෙනි ආසියා වෙරළ ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම දිනාගත් නිපුණි වාසනා ධර්මදාස දිවයිනට පැමිණියා. කිලෝග්‍රෑම් 50 බරපන්තියේ කාන්තා මල්ලවපුර ඉසව්වේ රන් පදක්කමයි අය දිනාගත්තේ. අවසන් තරගයේදී නිපුණි වාසනා හමුවේ පරාජයට පත් වූයේ වියට්නාම ක්‍රීඩිකාවයි. රන් පදක්කම හිමි කරගෙන දිවෙන්ට පැමිණි නිපුණි වාසනා මෙලෙස අදහස් පළ කළා.
8: මගේ පළවෙනි ජාත්‍යන්තර වෙරළ මල්ලවපුර ක්‍රීඩා තරගයේ මට රන් පදක්කමක් ගැනීම මම ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම මට මෙතනට එන්න පුළුවන් වුණේ මගේ මාස්ටර් හින්දා. මාස්ටර් TS සුරංග කුමාර අනිවාර්යයෙන්ම මතක් කරන නිත්‍ය අක්කව මම එයත් එක්ක තමයි ට්‍රේනින් කරේ. එයත් එක්ක ට්‍රේනින් කරලා හින්දා තමයි මට මේ පදක්කම ගන්න පුළුවන් වුණේ. මගේ ඊළඟ ටාගට් එක ජපාන් වල තියෙන ඒෂියන් ගේම්ස් එක. මං ඒකේ උපරිම ට්‍රේනින් කරලා මැඩල්ලක් ගේන්න බලාපොරොත්තු වෙනවා.
7: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
1: විදුලි පාරිභෝගිකයන්ට සහන දෙන හැටි ජනපති කියයි. ලබන වසරේ ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 2 දක්වා ඉහළට. මත්කුඩු සිද්ධියේ චීවරධාරීන් 22 යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. රාගල ගින්නකින් තේ කම්මලක් විනාශ වෙයි. රුසියා සෞඛ්‍ය ඇමති හෙට දිවයිනට. මද්‍රව්‍ය මැඩලීම ගැන ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්. ඉරානයේ අන්තර්ජාල තහනම තව දුරටත්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වනවා. යළි හමුවෙමු හෙට පෙරවරු 9ට.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සසහය විනාඩි 58යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
5: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී පිරිසක්.
6: Unfortunately, today some of you will be going home.
5: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
7: Welcome to MasterChef Sri Lanka.
5: සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

මේ වෙලාව හෘදයාංගම බිනිස්සෙකුගේ හදවත විනිවිද බලන, ඇතැම් වෙලාවට ඔහුගේ හදවතේ කුටීර මනින, එම නැත්තම් මතුපිට පීඩනය මොකක් හෝ යන්ත්‍රානුසාරයෙන් මනින වෙලාවක් නම් නෙවෙයි. ජීවිතයේ හුඟක් අවස්ථා මතුවෙනවා යමෙක් යමෙකු කියවන. මං හිතනවා මේ මොහොතත් අපිව කියව ගන්නා වෙලාවක්, නැත්තම් ඔබව කියව ගන්නා වෙලාවක්. මම ඔබට ආරාධනා කරනවා හැඟුම් වර්ෂාව සමග මේ සොඳුරු නිමේෂය ගත

වෙලාවේ හිත අතීතයට අරගෙන යන්න තියෙන හොඳම උදාහරණය හැටියට මම තෝරාගන්නේ පණ්ඩිත අමරදේවයන් ගායනා කරන ජීවිතයේ තනිමංසල අතරමං වෙලා කියන ගීතය. ඇත්තටම ආරාධනා චිත්‍රපටයේ 1981 අපි නරඹනකොට මේ චිත්‍රපටයේ රූපරාමුවන් එක්කලා රවින් රන්දිනිය සොයාගෙන යනවා තමන්ගේ ජීවිතයේ යලි සෙනසුමක් තියෙන්නේ කොතනද කියලා. නැත්තම් තමන්ට මගහැරුණු තැන් හොයාගෙන ආපහු ගමන් කරනවා. මේ මගහැරුණු තැන් හොයාගෙන රවින්ද්‍ර වර්තමානයේ ගමන් කළත් ඔහු ගමන් කරන්නේ අතීතයට. අතීතයේ අද්දුටු හැම අවස්ථාවක් එක්කම ඔහුගේ ජීවිතේ ගොඩනැගෙන හිත ඇතුලේ ගොඩනැගෙන ප්‍රේමය පිළිබඳ සංකල්ප මවමින් මේ රූපරාමුත් එක්ක ගමන් කරනවා. මේ ගීතේ හරි ලස්සන තැන් දෙකක් තියෙනවා. ස්නේහේ සත්පියුමන් යලිදු පිපේවා කියන තැන එක තැනක්. ඒ වගේම අනික් කාරණාව මතු කරනවා ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා කියලා. අපි අර හැමදාම කතා කරනවා වගේ උගාක් වෙලාවට නොසිතන මිනිසුන්ගේ සිත් ඇතුලේ නතර වෙන්නේ තවත් කෙනෙක්ගේ දෑසක්. ඒ දෑස ඇතුලේ තිබෙන කරුණාව, මෛත්‍රිය, ආදරය මේ හැම දෙයක්ම ජීවිතයත් එක්ක බත් වෙලා තියෙනවා. ඒ නිසායි අද මේ කතාව පුරවන්න මම පණ්ඩිත අමරදේවයන්ගේ මේ ගීතය තෝරාගන්නේ. කුලරත්නාරි වංශයන්ගේ පද සංකල්පනාව, ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය, ආරාධනා චිත්‍රපටයේ සම්මානීය ගීතය.

ජීවිතේ හැම මොහොතකම අපි මේ මොහොතේ රැඳී සිටිනවා. මේ මොහොතේ රැඳී සිටලා අපි කල්පනා ලෝකයට පිවිසෙනවා. ඒ කල්පනා ලෝකයේ ඇතුලේ අපි ගමන් කරනවා අතීතයට. සමහර සුදුරු තැන් හොයාගෙන ඇවිල්ලා වර්තමානයේ යළි නතර වෙනවා. සමහර වෙලාවට අවිඥානිකව අපි මේ කාරණාවේ දිගින් දිගටම යෙදිලා ඉන්නවා. මම ඔබට හැඟුම් වර්ෂාවේ යම් උද්ෘතයක් විදිහට ශේලි කියන කවියාගේ සුප්‍රසිද්ධ පාඨයක් ඔබේ මතක සටහන් අතර තබන්න උත්සාහ කරනවා. ඔව් සඳහන් කරනවා අව sweetest songs are those that tell of sad thoughts කියලා. ඇත්තම මොකක්ද මේ කියන්න උත්සාහ කරන්නේ? අපි අතිශය සංවේගජනක අදහස් කියවෙන ගීතවලට ආදරය කරන්නේ නැද්ද? අපි අතිශය සංවේගජනක අපේ හිත ඇතුළට කාවදින අදහස් කියවෙන ගීතවලට අපි ලොල් වෙන්නේ නැද්ද? ඒවා අපි මුමුණන්නේ නැද්ද? ශෙලි කියන්නේ මේ කාරණාවයි. අතිශය සංවේගජනක අතිශය සංවේදී අදහස් කියවෙන ගීත වෙද්ද ඒ ගීත අපගේ සුමීරිම කාව්‍යෝ වෙති කියලා කතාව ඇත්ත. දැන් හැඟුම් වර්ෂාව අහගෙන ඉන්න ඔබත් ප්‍රේමසිරිත් මමත් ගලානිත් මේ හැමෝමත් එක්ක මේ අත්දැකීම් බෙදා ගන්නවා. මේ බෙදා ගන්නකොට සමහර වෙලාවට අපි දකින දසුනක අපි හිත නවතිනවා. සමහර වෙලාවට අපිට ඇහුණු ගීතයක අපි සිත නවත්ත ගන්නවා. සමහර වෙලාවට අර ගුවන් විදුලි යන්ත්‍රයේ අපිට ඇහෙන ගීතයක් ඇතුලේ අපි නවතිනවා. එහෙමත් නැත්නම් අපි ඒව මුමුණා කියනවා. මේ කාලෙකට ඉස්සෙල්ලා කලර් ෆ්ලව් ප්‍රසංගයේ අමරසිරි පීරිස් කලාකරුවා ඇවිල්ලා මේ ගීතය ගායනා කරන්න ඉඳගන්නවා. ඔව් ඉඳගෙන ඒ භාවයට සමවදින්නේ ඇත්තටම පෙර අතීත කතාවන් ගොඩකුත් චුට්ටු චුට්ටු මුමුණලා. උගා කලාකරුවන් ජීවිතයේ අතීතය පිළිබඳ සුන්දරතා මවන්න හරිම දක්ෂයි. ඔබේ හිතෙත් මගේ හිතෙත් මේ කාරණාව ඒ විදිහටම තියෙනවා. මම කියන්න උත්සාහ කළේ මහාචාර්ය සමන්ත හේරත් රචනා කළ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ අර පෙවුම් පුරාගෙන දුකසේ ගලපාගත් කවියක

කාලානුරූප හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ ලස්සනම තැන අපි නවතිනකොට සමහර වෙලාවට පෙර අත්දැකීමක් යලි කියවෙන මොහොතක්. සජීව නිරූපණයකදී මට හිතෙනවා අපිත් ඒ රියලිටියට සහසම්බන්ධ වෙනවා කියලා. සමහර දේවල් තියෙනවා ඇත්ත වගේ පේන ඇත්ත. ඇත්තම ඇත්ත කියන්නේ හරි අපූරු කාරණාවක්. ඒකේ යථාර්ථය සජීවව මේ මොහොතේ ශිල්පියෙක් ගීතය ගායනා කරනවා. ඒ මොහොතෙම අපි ඒ ගීතය අපේ ජීවිතය හා බද්ධ කරගන්නවා. මේක හරියට පොල් අත්තක් වියනා වගේ හරි ලස්සන වියමනක්. මේ වියමනේ නික්ම වෙන්න ඔබට තිබෙන හොඳම උත්සාහය ලබන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ස්ටුඩියෝ පටිගත කිරීමකට වැඩිය සජීව ගායනයක් තුළ මේ ඉදිරිපත් උනේ කොහොමද කියන කාරණාව. එතනදී ඒ සංගීත සම්මිශ්‍රණයන් ගායකයාගේ භාවය මේ හැම එකක් එක්කම අපි ගීතය විඳින්න ඒකාත්මික වෙනවා. එතන තමයි රහ රැඳෙන්නේ.

අපි දකින්නෙම සිහිනනේ. මේ ගීතය ඇතුළේ තේ සිහිනේ ඒ විදිහටම තියෙනවා. සොඳුරිය කියන ගීතය ඇතුළෙම තියෙන්නේ අපේ සිහින දැකීම. ඒ සිහින ඔස්සේ ප්‍රාර්ථනා පිළිම. අපිට නැතෝ ගිය යම්කිසි සිහිනයක් පිළිබඳ නූතන ප්‍රාර්ථනාවක ජීවත් වීම. ඒ වුණාට අපි මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවට හිත යටින් පුංචි අකමැත්තක් තියෙනවා. සමහර ප්‍රාර්ථනාවන් අයිති වෙන්නේ අතීතයට. ඒව වර්තමානයට එනකොට අපි නොහිතන මොහොතවල නොහිතන ආකාරයේ හමුවීම් සිදු වෙනවා. මේ ගීතයේ ඇතැම් කොටස් මගේ දෙසවන රැඳෙනකොට මට හිතෙන්නෙම අපි ප්‍රාර්ථනා ලෝකයක හිර වෙලා ජීවත් වෙනවා කියලා. අපි මේ සිහින ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඊයේ දවසින් අද දවසට, අද දවසින් හෙට දවසට ගමන් කරනවා. හැබැයි යම් කිසි තැනකදී අපේ යටිහිත කියනවද මේ සිහින ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ කියලා. එහෙම කියන්නෙත් නැහැ. එහෙම නොකියන්න හේතුව වෙන්නේ සොඳුරිය කාලය කොතරම් නපුරුද කියලා මනින මිම්ම අයිති වෙන්නේ අතීතයට නිසා. ලෝකයේ මේ කාලය මැනීම පිළිබඳ දාර්ශනිකයෝ හරි ලස්සන වදන් මුසු කරලා තියෙනවා. ඕෂෝ එන් කෙනෙක්. ඕෂෝ කියනවා මේ තීරණ ගැනීමේදී අප කල්ලරින්න ඕනේ නැහැ කියලා. කොමුණත් මේ කතාවේ ඇත්තක් තියෙනවා. මොකද ජීවිතය කියන්නේ කෙටි කාලයක් මැවීම. අපි මේ කෙටි කාලය ඇතුලේ ගෙවල් හදනවා, ගොඩනැගිලි පරම්පරාවටම නිර්මාණය කරනවා, මුදල් හම්බ කරනවා, කාලය ගෙවිලා යනවා. ටික ටික තමන් තරුණ වියට එළඹෙනවා. තරුණ වියෙන් ඒ විය ගෙවිගෙන යනකොට පසු යෝන් වියට එළඹෙනවා. ඊට පස්සේ මැදි වියට එළඹෙනවා. ඔන්න ජීවිතය පිළිබඳ අවබෝධයක් කෙමින් පවතිනවා තව ටික කාලයයි කියලා. ජීවිතය තව මොහොතක් නොයන බව සලකා මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන් නම් ඔබට ජීවිතය සහ මරණය අතර තියෙන වෙනස බොහොම හොඳින් හඳුනා ගන්න පුළුවන්. ඔෂෝ කියනවා එකක් මතක තියාගන්න, සෑම මොහොතක්ම සම්පූර්ණ කරන්න. තව මොහොතක් නොයන බව සලකා සෑම මොහොතකම ජීවත් වෙන්න. එවිට පමණක් ඔබ ඒ මොහොත සම්පූර්ණ කරනු ඇත කියලා. මේ කතාව ගීත සාහිත්‍යයේ කොහෙද තිබේ? මම හොයන්න පටන් ගන්නවා. මේ සංකල්පය පිළිබඳ සටහන් මවනකොට මට හමු වෙනවා හෙන්රි ජයසේනසූරි. අපේ ජීවිතයේ මේ මොහොත මගහරින්න එපා කියන කාරණාවයි මේ සියල්ල එකට මුසු වෙනකොට මට මතකෙර නැගුණේ. අපේ ගීත සාහිත්‍යයේ කොතනද මේ කාරණා ඉස්මතු වෙන්නේ කියලා. එහෙම යනකොට අප්‍රකට ගීතයක් ළඟ මගේ හිත නවතිනවා. මේ අප්‍රකට ගීතය රචනා කරන්නේ හෙන්රි ජයසේනයන්. දැන් හෙන්රි ජයසේනයන් අනිත් පැත්තෙන් ගත්තාම ලාංකේය වේදිකා නාට්‍ය සම්ප්‍රදායේ පුරෝගාමී මෙහෙවරක්, ඉටු කළ හතර දෙනාගෙන් කෙනෙක්. මහාචාර්ය ඉදිරි වීර සරච්චන්ද්‍රයන්, ඒ වගේම ගුණසේන ගණපති සූරීන්, හෙන්රි ජයසේනයන්, ඒ වගේම දයානන්ද ගුණවර්ධනයන්. මේ හතර දෙනා ලංකාවේ වේදිකා නාට්‍ය සම්ප්‍රදායට හතර කොණකින් ඇතුළු වෙච්ච චරිත. හෙන්රි ජයසේනයන් කියන්නේ හරි අපූර්ව චරිතයක්. ඒ අපූර්වත්වයේ එන්නේ පෙර නොවිවිරු හැම මොහොතකම අලුත් වෙන සංකල්පයන් එක්ක. ඔහු පණ්ඩිත අමරදේවයන්ට රචනා කරනවා මෙන්න මේ වගේ හරි ලස්සන ගීතයක්.

සංසාරයේ එක මොහොතක් ගීපද රචකයා විදියට හෙන්රි ජයසේනයන් තමන්ගේ භාවයන් මතු කරන්නේ ඇයි? මේ මොහොත කුමක්ද? කල්පයක් ගෙවිච්ච හදවත නැවතුනේ ඇයි? ඒ නැවතිච්ච වෙලාව කල්පයක් ලෙස තමන්ට දැනුනේ ඇයි? කොයිද මේ පැටලුනේ? හෙන්රි ජයසේනයන් රචනා කරනවා. ඔබේ නීල නෙතු රැහෙනේ දෙවිතිලා, වසන්තයේ පෙම් කුළුඳුල් කැකුළු පීතිලා. ජීවිතයේ ඕනෑම මොහොතක ඉස්සල්ලාම කතා කරන්නේ ඇස්. ඒ කතා කරන ඇස් එක්ක තියෙන ගනුදෙනුව ඒ මොහොතක නැවතීමක්. ඒ නැවතීම සංසාර කල්පයක් බඳු නැවතීමක් කියලයි හෙන්රි ජයසේනයන් සටහන් කරන්නේ. ජීවිත ප්‍රේමය පිළිබඳ සටහන් හොයාගෙන යනවා නම් මම හිතනවා මොහොතක් සම්පූර්ණ කළ, මොහොතක නැවතුණු, මොහොතක ජීවත්තුණු, මොහොතක සංකල්පීය මරණයක් ඇති කරගත්ත ගීතයක් හැටියට සංසාරයේ එක මොහොතක් නැවතිලා කියන ගීතය සටහන් තබන්න පුළුවන්. පණ්ඩිත අමරදේවයන් හරි ලස්සන තනුවක් මේ වචන පෙළට එකතු කරනවා. එකතු කරලා ඔහු හරි හැඟීමෙන් ගායනා කරනවා. ඒව අපි අහගෙන යනකොට අපිටත් හිතෙනවා අනේ සංසාරයේ කොයිතරම් තැන්වල අපේ හිතුත් නැවතිලා තියෙනවද කියලා.

ඔබ හැඟුම් වරුසාව සමග මේ ගී රස විඳින්න සිටින්නේ. අපි ජීවිතය කියවන්නේ මේ ගීත ඇතුලේ. මීට පෙර අපි ඕෂෝගේ කතාවත් එක්ක අමුණගෙන ආවේ මේ මොහොතක නැවතීම පිළිබඳ. ඕෂෝ කිව්ව මේ කාරණාව සපත කරමින් හැඟුම් වරුසාවේ අපි එක එක පිටු දිගහැරමින් පවතින වෙලාව. මේ සැන්දෑවරුවේ මට හිතුණා මේ අත්දැකීම් සමුදායත් එක්ක කන්ද උඩ රටට යන්න. නැත්තම් පෙරදිනිය පාලම පහු කරලා අර ගලහන්දියෙන් හැරෙන වටරවුමින් කැරකිලා මහා රූස්ස ගස් පෙළ මැදින් ටික ටික ඇවිදගෙන ගලහපාරට ඇතුළු වෙන්න. ඈත කන්ද හිමේ පේනවා හන්තාන පාමුල, පෙරදිනිය සරසවිය. අපේ ගීත කලාවේ බොහෝ ගීත මේ සරසවියත් එක්ක සහසම්බන්ධ වෙච්ච ගීත. දැන් ප්‍රේමකීර්ති අල්විස් මර්වින් පෙරේරාට රචනා කරන මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි, මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියන කතාව ඇතුලේ නිර්මිත වන්නේ මේ ගලහ පාරමයි. එනිසා මම ඔබට ආරාධනා කරනවා ටිකක් මේ පාරේ ඉස්සරහට ඇවිදගෙන යන්න.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධන නිධානය නුතුරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්මව වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: උත්තර සමී රූපලෙක් 1500ක්වා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
6: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
5: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
7: පාට පොතක් පිළකලා කලල් කලාවේ
5: ආදරේ උණුසුම විරහවේ වේදනාව
7: මගේ නොව දිනී සුරු කරුපත් සහතන උබයමියන සුරු
8: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
5: ආදරණීය ජෝතිරණීය ජෝති
7: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
8: අහිමි ආදරේ ජීවමාන හඬ
5: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
8: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
9: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.
10: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලඛන මොඩින් ඉස් ඇලන්ට්

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්
2: ලකන්ද රේඩියෝ ITN. පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

මට මෙහෙම ඇවිදගෙන යනකොට මට හිතෙනවා මේ ගස්වලින් වැටෙන බල් අපි කොයිතරම් නම් පාගා ඇද්ද කියලා. මේ විශ්වවිද්‍යාලයට පිවිසෙන හැම මානවකයෙක්ම මානවිකාවක්ම ඒ යුගවල මේ මහා ගස් පාමුල ඉඳලා මේ මල් ඇහිඳින්නේ නැති කියලා මට හිතෙනවා. ඒ සිතුවිල්ල මම තව චුට්ටක් ඉස්සරහට යනවා. එහෙම යනකොට ජීවිතයේ සරසවියත් එක්ක ගත කරන කාල සීමාව සමාප්තිය පිළිබඳ සටහනක් අරගෙන එන ගීත කිහිපයක් මගේ ඔළුවේ සක්මන් කරන්න පටන් ගන්නවා. ඉන් එකක් තමයි අර සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ කියන ආචාර්ය වික්‍රත්නායක ගායනා කරන ගීතය. මේ ගීතය පිටිපස්සේ උද්දාසගලප්පත්තිගේ පද සංකල්පනාව රැඳිලා තිබෙනවා. ඇත්තටම මේ සටහනත් එක්ක මට හිතෙනවා ආපහු වික්ටර්ගේ හඬින් මේ සුන්දරතාවයන් මේ ගලහපාරය විදගෙන යනකොටම මතු කරන්න. සිව් අසරක පෙම් ගීතය. ඇත්තට මේක විශේෂවේදී විභාග තරණය කරන පිරිසක් වෙනුවෙන් නිර්මාණය වූවක් දූ කියලා මට වෙලාවකට හිතෙනවා. මොකද සාමාන්‍යයෙන් තුන් අසරෙන් අවසන් වෙන සරසවිය හතරක් බවට පත් වෙන නිසා. කොමුණත් අපි ගීතය අසමින් තව චුට්ටක් ඇවිද

මේ කතාව මම තවත් චුට්ටක් ඉස්සරහට අරගෙනනවා. දැන් මට නවතින්න ඕන තැනක් තියෙනවා. මම මේ වටරවුමෙන් හැරිලා ජිම් එක පැත්තට හැරෙනවද, එහෙම නැත්නම් මම තවදුරටත් මේ ගලහපාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා සරච්චන්ද්‍ර එලිමහන් නංග පීඨේ නැත්නම් වලදි හැවට එනකන් ගමන් කරනවද කියලා. එහෙම ගමන් කළොත් මනමේ පෙන්නන්න වෙනවා. කොයිට වෙතත් සරසවියක සමුගැනීම පිළිබඳ සටහන් තබා තිබෙන ගීත අතරේ මගේ මනසේ රැවුදෙන එක ගීතයක් තමයි සරසවියේදී අද විතරයි හමුවන්නේ කියන ගීතය. ශ්‍රී සමන් විජේතුංග රචනා කරපු මේ ගීතය ඇතුලේ සංකල්ප මවන්නේ ඇත්තටම ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ හඬින්. ඒ හඬ ඇතුලේ මොකක්ද ශෝකී බවකුත් සමුගැනීමට නොහැකියාවකුත් එක්ක තබපු සටහනක් අපි හිත ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා නැවතිලා මේ කොටසත් ඇසිය යුතුයි.

මේ ගීතය තුළේ ආචාර දයාරත්න රණතුංගයන් තමන්ගේ ප්‍රේමයෙන් ප්‍රශ්න කරලා අහනවා මතකයන් පිළිබඳ. සොඳුරිය කාලයේ කොතරම් නපුරුද කියන ප්‍රශ්නයට දෙන උත්තර. මේ මතකයන් පිළිබඳ සටහන් කිරීමේදී මේ ගීතය ඇතුළේ ප්‍රශ්න කරනවා. මතකද මහවැලි ගංදෑලේ සපුසෙවනේ අපි කාලය ගත කරපු හැටි? හැම අතින්ම කලා ශිල්පයක් බවට පත් වෙලා තිබුණු මේ සරසවි භූමියේ මේ මහා රූස්ස ගස්සෙවනේ අපේ සරතැස නිවාගත් අතීතය ඔබට මතකද කියලා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නේ කෙරවල ගීතය තුළ ඔහු සටහන් කරන්නේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ කියලා. ඒක තමයි විශ්වවිද්‍යාල ප්‍රේමයක ඉතුරු වෙන කාරණාව.

සංසාරයේ එක මොහොතක් නැවතිච්ච අපි මේ සරසවි භූමියක ප්‍රේම කතාවක් එක්ක හපෝ පැටලලා තියෙන්නේ. මම දැන් ඔබව අර සරසවි භූමියේ ඔබ නැවතිලා ඉන්න තැනින් තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යන්න ඉඩ සලස්සනවා. සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨය, නැත්නම් AI ගේ භාෂාවෙන් කියනවනම් වල, ඒක පව් කරලා එක වංගුවක් ගන්නකොට ඔබ හොඳටම දන්නවා

ඒ වංගුවේ තිබෙන මිහිරියාව. ඊටත් එහයින් ටිකක් වංගු තිබෙන පඩිපෙළ නගිනකොට ඔබ හොඳාකාරයෙන්ම දන්නවා මේ නගින්නේ කොතනටද කියලා. මේ සියල්ලත් එක්ක සිව් වසරක ජීවිතයක් සරසවියක් තුළ ගත කිරීම සහ සමු ගැනීම හරි අපූර්වට මහින්ද දිසානායකයන් තමන්ගේ ගීත සංකල්පන අතරේ නතර කරලා තිබුණා. මේ ගීතය ගායනා කරන්නේ ජානක වික්‍රමසිංහ. මේ වගේ වැඩසටහනක් තුලදී හරි මෙවැනි රහබර ගීතයක් අපි ඔබේ ශ්‍රවණයට නැත්නම් ඔබට අහන්න රස විඳින්න එළි නොදැක්කොත් ඒක ලොකු අඩුපාඩුවක් කියලා මම හිතනවා. මම අහපු මේ කතා කරගෙන ආපු කතාවට මේ ගීතේ අමුණනවා. ඔබ යලි හමු වෙයි නිශ්චය කරන්න බෑ. මන්ද මරණය නියම කරගෙන සිටින වයස, ස්ථානය, වේලාව නොතකන බැවින් ඔබ අවසන් වරට දුටු මොහොත, ජීවිතයේ ඔබ හමු වූ අවසන් අවස්ථාව විය හැකියි මා විශ්වාස කරමි. මහින්ද දිසානායක රචනා කරනවා. යලි හමු නොවුනත් කොතැනක සිටියත් ඔබ සිහි වෙයි තවමත්. ඔබ මා සමු ගත්තත් මේ සෙන්කඩ ගල හැම මොහොතකම අප අපව වෙන් නොකර තබාගෙන සිටිනවා බොහෝ කල්. බොහෝ තැන් යලි හමු වුණත් වෙනස් වෙනවා. හුඟක් වෙලාවට නුවර පාරේ ගමන් කළත් ඈත හන්තාන දෙස බලාගෙන ඒ පාමුල පිහිටි සරසවිය සිහිගෙනමින් ගමන් කරන උදවිය කොයි තරම්ද. ඒ සියලු දෙනාට මං හිතනවා මහින්ද දිසානායක රචනා කළ ජානක වික්‍රමසිංහ ගායනා කරන මේ ගීය විශේෂයක් වේවි කියලා.

ඔබ හැඟුම් වර්සාව සමගින් එකතුව සිරින්නේ. අපි මේ මොහොතේ ජීවත් වුණු අවස්ථාවන් පිළිබඳ කතා කළේ. මාගම සේකරයන් සඳහන් කරනවා, හවසට හිරු බැහැගෙන ගියන් පස්සේ පහෝදා ඉර උදා වෙනකොට අපි හුස්ම ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. එහෙම හුස්ම ගත්තොත් ඒක අලුත් දවසක්. ඒ දවසලිය වෙන්නේ අලුත් විදියට කියලා. ජීවිතය කියන්නේ හැම දවසක්ම අලුත් වෙන තැනක්. SS බාලසූරිය ලියලා තිබුණු මේ දිය බිඳුව තුල මහසයුර කියන විදර්ශනා භාවනා කෘතියෙහි අවසාන දිනය ගැන ඔහු සටහනක් තබනවා. ඔහු ලියලා තිබෙනවා මෙන්න මෙහෙම. අද දවස තමා ජීවත් වන අවසාන දවස සේ සලකා ජීවත් වී බලන්න. එවිට ඔබ පරිපූර්ණව නිර්දෝෂීව තමා ජීවත් විය හැකි විශිෂ්ට ආකාරයෙන් ජීවත් වීමට පෙළඹෙනු ඇත. කරන කියන සෑම දෙයක්ම සැලකිල්ලෙන් ඉතුරු නොකොට ඒ අවස්ථාවීම නිම කිරීමට ඒ දැක්ම ඔබට යොමු කරයි කියලා. ලෝකයේ මේ වගේ දාර්ශනික වාක්‍ය ඕනෑ තරම් තිබෙනවා. ඒ දාර්ශනික වාක්‍ය බිහිවෙන්න අපි දෙවියන් සමග කරන ගනුදෙනුවට සමීප වෙනවා. එක්කෝ හදවත තුල දෙවලක් නිර්මාණය කරගන්නවා, නැත්නම් දෙවලක් නිර්මාණය කරගත්ත මිනිසයා දෙවියෙක් කැයි මිනිසුන් විශ්වාස කරන්න පටන් ගන්නවා. මිනිසා තුනම නිර්මාණය වෙනවා. දෙවියන් බඳු මිනිසුන් සහ හෘදයාංගමව තමන්ගේ සංකල්පත් එක්ක ජීවත් වෙන මිනිසුන්. මිනිසා සුවඳයි මලසේ කියලානේ අපි අහලා තියෙන්නේ. මිනිස් හදවතේ දෙවියෙක් ජීවත් වෙනවාද? එව නැත්තම් දෙවියෙක් පාමුල මිනිසා ජීවත් වෙනවාද? මේ කාරණාව තර්කාන්විත කරන්න අපිට අවස්ථාවක් තිබෙනවා. මම ඔබව ටිකක් අතීතයට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මේ සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටය ඇතුළේ මේ තර්කණය එච්.ආර්. ජෝතිපාලගේ ගීතයක් තුල මතුවෙන ආකාරය ඔබට සමීප කරන්න උත්සාහ කරනවා. මට මතක හැටියට ආචාර අජන්තාගේ පද සංගර්පණවන් ඔබ ප්‍රශ්න කරනවා, ලෝකයේ වෙනස් වුනේ මිනිසාද දෙවියාද කියලා. මේ ප්‍රශ්න කිරීම එච්.ආර්. ජෝතිපාලගේ ගායනයන් එක්ක කෙනෙක් ඇතුළට නොයන්නේ ඇති. මොකද ජෝතිගේ වටිනාකම මතුවෙන්නේ ජීවත් වෙලා හිටිය ජෝතිට වැඩිය මරණින් පසු ජෝති තුල නිසාම. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා, ඉස්සර මේ ගීත ඇහුවට වැඩිය ටිකක් වෙනස් ආකාරයෙන් අහලා බලන්න. ජෝති මේ ගීතය ඇතුලේ කියන්න හදන කාරණාව

0: මේ තර්කණය ඇතුළෙම මතු කරන කාරණාව අපි තේරුම් ගත යුතුයි. මේ මහපොළොවේ ජීවත් වන හැම මිනිස්සෙකුටම තමන්ට හිමි යමක් තිබෙනවා. ජීවිතය ඇතුළේ ආදර කතාවත් ඒ වගේ හිමිවීමක් කියලයි මට නම් හිතෙන්නේ. මිනිසුන් පසුපස වෙලාගෙන හඹාගෙන ගමන් කරලා ගොඩනගන්න හදන ජීවිතය ඇතුළේ ආදරයක් කියලා එකක් ඉතුරු වෙලා තියෙනවද? ඒකෙන් තැවෙන්නේ මිනිසම නෙවෙයිද? නොරත තරංගයක යෙදෙන මිනිසා දෙවියා සමග කෙරෙන ගනුදෙනුව මේ ගීතය ඇතුළේ හරි ලස්සනට මතු කරනවා. එච්.ආර්. ජෝතිපාල. ඔව්, ප්‍රශ්න කරන්නේ මිනිසාගෙන්මයි. ලෝකේ වෙනස් උනේ මිනිහද දෙවියද? එම ප්‍රශ්න කරන මනුස්සයා තැවෙන්නේ ආදරය නමින්. ඒකයි තියෙන විශේෂත්වය.
1: ලෝකයේ වෙන

ඇත්තටම ලෝකයේ වෙනස් වීම කියන්නේ කුමක්ද? හැඟුම් වරුසාවේ මේ වචනාර්ථයන් පසුපස මම ලෝබඳමින් පවතිනවා. වෙනස් වීම කියන්නේම පරිවර්තනය වීම නෙවෙයිද? අපි හැම මොහොතකම යම් බලාපොරොත්තුවක් එක්ක ලෝබඳින මිනිස්සු නෙමෙයිද? කුඩා කාලේ අපිට තිබුණු බලාපොරොත්තු, උසස් අධ්‍යාපනය ලැබනකොට අපිට තිබ්බ බලාපොරොත්තු, ඊට පස්සේ ඊටත් ඉහළ ජීවිතයක් පිළිබඳ අපි මවන බලාපොරොත්තු, ප්‍රේමය පිළිබඳ අපි මවන බලාපොරොත්තු, ප්‍රේමය කලයන් පසුව ඉන් පසුව ගොඩනගෙන ලෝකය පිළිබඳ බලාපොරොත්තු, එහෙම ගොඩනැගෙන ජීවිතය ඇතුලේ ඊටත් වඩා හොඳ දෙයක් හොයාගෙන යා මේ බලාපොරොත්තු, මෙන්න මේ බලාපොරොත්තු කියන කාරණාවත් එක්ක ජීවිතේ පරිවර්තනය රැඳිලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. ඇත්තටම වෙනස් වෙනවා කියන්නේ පරිවර්තනය වීම. මේ පරිවර්තනය පිළිබඳ වඩාත්ම ඉහළ ගැඹුරු සාධනීය ලක්ෂණ මතු කරපු නිර්මාණයක් තමයි සරෝජිනි නායිදුගේ සන්නාලියනේ ගීතය. මේ ගීතය ඇතුලේ ජීවිත අවස්ථා තුනක් පිළිබඳ මේ රෙදි වසන්නා සමග තර්කණය කියදෙනවා. කුඩා දරුවෙක්, විවාහ අවස්ථාවක්, මරණයක්. බුදුදහම අනුව මේ හරි විශේෂ තැනක්. ජීවිතයේ සත්‍ය අවබෝධය පිළිබඳ කලාකෘතියක් තුළින් නිර්මාණය කරගන්න අපිට පුළුවන්කමක් තිබෙනවා නම් ඒක වඩාත් ඉහළින්ම මතුවෙච්ච තැනක් තමයි මේ ගීතය ඇතුලේ කතා කරන්නේ. සිංහල පරිවර්තනය මාගම සේකරයන්ගෙන් අමරදේවයන් සුපුරුදු පරිදි සේකරත් එක්ක එකතු වෙලා මේට තනු නිර්මාණය කරනවා. ඒ ඇතුලේ අපි ජීවිතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි අවස්ථාව කවුරු වෙනුවෙන්ද මේ ඇඳුම් මසන්නේ? දෙවෙනි අවස්ථාව කවුරු වෙනුවෙන්ද මේ ඇඳුම් මසන්නේ? තුන්වෙනි අවස්ථාව කවුරු වෙනුවෙන්ද මේ ඇඳුම් මසන්නේ? මාගම සේකරයි අමරදේවයි ගීතවලට තනු නිර්මාණ කළේ එකට ඉඳගෙන. ඒ එකට ඉඳගෙන තනු නිර්මාණය කරනවට ජීවිතය බෙදාගත්තේ එකට. ඒ තුල අදහස් සහ සංකල්පත් එක ලෙසම එකතු වුණා. ඒ නිසයි මේ ලෝක අවබෝධය අපිට මෙවැනි ගීත ඇතුලින් හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ.

ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
1: ඔබේ සමට අවශ්‍ය පෝෂණ ලබාදෙමින් සම හොඳින් පිරිසිදු කර සමට දීප්තිමත් පැහැපත් පෙනුමක් ලබා දෙයි. සංස්ථා බිනිවෙල් බොඩි වොෂ් සියලුම සංස්ථා අලෙවි මධ්‍යස්ථාන ආයුර්වේද අලෙවිසල් සහ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථා අලෙවි නියුජිතයන් මගින් මිල රුපියල් 350 සිට පිරිසිදුන www.slaadc.lk ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
2: උත්තර සමී රුපියල් 1500ක් කියව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ ප්‍රවාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිල් කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිලකී

හැඟුම් වර්සාවේ මේ කතා කරමින් සිටියේ වෙනස්වීම පිළිබඳව. වෙනස්වීම කියන්නේ පරිවර්තනය. මම කියවනවා යුස්ටයින් ගෝඩගේ සොෆීගේ ලෝකය. සොෆීගේ ලෝකේ කෘතියේ නන්නාඳුරණ දාර්ශනිකයා පුංචි සොෆීට වෙනස්වීම ගැන කියා දෙන්න පටන් ගන්නවා. ඔහු නම් කරනවා හෙරක්ලයිටස් කියන දාර්ශනිකයා පිළිබඳව. හෙරක්ලයිටස් ක්‍රිස්තුපූර්ව 540ත් 587ත් අතර සිටි දාර්ශනික මත දැරුවෙක්. ස්වභාව ධර්මයේම ඊටාම මූලික ලක්ෂණය නිරන්තරයෙන්ම වෙනස් වීම කියලා තමයි ඔහු නම් කළේ. ඒ වෙනස් වීමට ඔහු තව අර්ථකථනයක් දෙනවා, ගලාගෙන යෑම කියලා. ඔහු කියන්නේ හැමදේම ගලාගෙන යනවා කියලා. හැම දෙයක්ම අනවර්ත ගැලීමක චලනයකදී තිබෙනවා. කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැහැ. ඒ නිසා අපට දෙවරක්ම එකම ගඟකට බහින්න බෑ. මං දෙවන වරට ගඟට බහින විට මංවත් ගඟවත් මුලින් තත්ත්වේ නැහැ. සීත ඍතුවක් නොතිබුණා නම් අපි වසන්තේ කවදාවත් දකින්නේ නැහැ. ලෝකය විරුද්ධ කොටස් වලින් යුක්ත වීම ලෝකයේ ලක්ෂණයක් ඇයි ඔහු පුංචි සොෆීට කියලා දෙනවා. දහවලත් රාත්‍රියත් බඩගින්නත් කුසපිරීමත් හොඳත් නරකත් හමුවීමත් වෙනවීමත් කියන්නේ එහෙමමයි කියලයි හෙරක්ලයිටස් නිර්වචනය කරන්නේ. මට මේ කාරණාවන් ප්‍රකාශ කරනකොට මතක් වුණේම බුදු ධර්මයේ අටලෝ දහම. අටලෝ දහමෙත් මේ පරස්පරය හරි ලස්සනට මතු කරනවා. හෙරක්ලයිටස් කියනවා දහවල රාත්‍රිය බඩගින්න කුසපිරීම හොඳ නරක හමුවීම වෙනවීම මේ හැම එකක් මෙහෙමයි කියලා. බුදුහාමුදුරුවෝ මේ කාරණා මෙහෙම ප්‍රකාශ කරනවා අටලෝ දහමෙන්. නින්දා ප්‍රශංසා යස ආයස මේ දෙපැත්ත පිළිබඳ උන්වහන්සේ ඉතාම දාර්ශනිකව ගැඹුරෙන් බලනවා. දැන් අපි යන්න ඕන තැන එතනමයි. සංකාරාශන බංගුර. එවන් නැත්තම් කෙලෙස් මොහොතින් මොහොත වෙනස් වීම. හෙරක්ලයිටස්ගේ මේ සම්පූර්ණ සංකල්පයයි බුදු දහමේ මේ සංකාරාශන බංගුර කියන සංකල්පයයි දෙකම එකලෙස අරගෙන උපාලි මල්දිනිය ඩෙනිස්ට පෙරරාගේ සංගීතයට අමරසිරි පීරිස්ට හරි ලස්සන ගීතයක් නිර්මාණය කරනවා. අමරසිරි අය ප්‍රශ්න කරන්නේ හැකි වේද අයෙකුට පාදවන්නට යලි වතාවක් පෙරදා පාදෙව් ගගෙන් කියලා. තර්කාන්විතව මේ ගීතය විඳිමු.

ඇත්තටම මේ වෙනස්වීම හෙරක්ලයිටස් න්‍යාය මේ ස්වභාවය ඇතුලේ හැමදේම ගලාගෙන යamak නෙමෙයිද කියන මේ තර්කණයත් එක්ක මම තව චුට්ටක් නතර වෙනවා. ඒ නතර වීමේදී මම ඔබට කියනවා වෙනස්වීම දරාගත නොහැකි වන්නේ ඒ මොහොතේ බැඳීමට අපි වඩාත් ආදරයක් දක්වන නිසා කියලා. නැත්තම් වඩාත් ප්‍රියතාවයක් දක්වන නිසා කියලා. මේකට හොඳම උදාහරණය කුමාරදාස සපුතන්ත්‍රි සූරීන් රචනා කරපු ගීතයක් ඇතුලෙන් මම හොයාගෙන යනවා. මේ ගීතය ඇතුලේ කතා කරනවා සිය සිය ගෞදුර ඇදෙන ලෙසින් ශෝක සුසුම් නොහෙලන් කියලා. ඇතැම් තැන්වලදී නොසිතන ආකාරයේ අතීතයන් අපි ජීවිතය හා මුහු කරනවා. ඒ හැම තැනකදීම සමහර වෙලාවට මුළු ජීවිත කතාවම එක තප්පර කිහිපයකදී ලිහලා දාන්න පුළුවන් තරමේ අත්දැකීමක් බවට ඒ මොහොතපත් වෙනවා. සමහර වෙලාවට අර මරණාසන්නේ මුළු ජීවිතේම සිහි ගන්නනෝ වගේ තමන්ගේ ජීවිත කාලයම මේ වගේ තැන්වලදී ආය ආයත් මතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙහෙම කියමු. ඔබ යනවා ඔබ ඔබේ කුඩා කල ජීවත් වෙච්ච නිවසට. ඒ නිවසට ගියාම ඔබට දැනෙන හැඟීම. ඔබ යනවා ඔබ ඉගෙනගත් පාසල් භූමියට. ඔබට පාසල් භූමියේදී දැනෙන හැඟීම. ඔබ යනවා ඔබේ ප්‍රේමයේ ස්මාරකයන් සියල්ල තැන්පත් කරලා තියෙන විශ්වවිද්‍යාල භූමියට. එතනදිත් ඔබ ජීවිතය කියවන්න පටන් ගන්නවා. ඒ හැම තැනකදීම අපිට හමුවන්නේ සිව්සිය ගෞදුර ඇදෙන ලෙසින් නැඳුණු මතක සටහන් නෙමේද? කුමාරදාස සපුතන්ත්‍රි ලක්ෂ්මන් විජේසේකරයන්ට මේ ගීතය රචනා කරනවා. ඔහු ලියනවා මේ ගීතය ඇතුලේ පෙරමග පියවර මැකෙන ලෙසින් ඈතට යනුමෙන ඇසුරුසෙනින් මා හඬවන්නට සිහින තුලින් ආයදිමි යලිමෙහි නොහෙන ලෙසින්. සමහර කාරණා කෙරෙහි අපි අප්‍රමාණව ආදරයෙන් වෙලිලා තියෙනකොට ඒවා අකුණු සැරයන් වගේ ඒ භූමියින් එක්ක පුංචිම පුංචි මතක සටහන් එක්ක යලි යලිත් අපේ හිත ඇතුළට කාවදිනවා. ඒක හරි ලස්සනට සබුතන්ත්‍රි සඳහන් කරනවා. අපි එක මොහොතක ඇසිල්ලේ දැස් පිය වෙනකොට මතක සටහන් අපේ හිත ඇතුළට ඇතුල් වෙන්නේ හරියට අකුණු සැරයක් ගන්නවා වගේ කියලා. ඒ වගේ මතක සටහන් එක්ක හදවතේ බෙදා ගැනීම ඇත්තටම සිනහාවක්ද වැළපීමක්ද? ලක්ෂ්මන් විජේසේකර ඔහු මේ ගීතය ගායනා කරන්නේ සෞහෘද බැඳීමත් එක්ක. ගීතය පිටිපස්සේ රැඳෙන කුමාරදාස සපුතන්ත්‍රි, රෝහණ වීරසිංහන්, ලක්ෂ්මන් විජේසේකර, එතකොට මේ මිතුරු සංසදයේ සිටින කුලරත්න ආර්යවංශයන්, බඳුර නානායක්කාරවසම් මේ ආදී වශයෙන් මේ මිත්‍ර සමාගම මේ ගීතයන් ඇතුළේ හැම මොහොතකම ජීවත් වෙන සාධක. ඇත්තටම ගීතයේ සියලු අත්දැකීම් අපි පසගලමු. ලක්ෂ්මන් විජේසේකර මට ආය ආයෙත් ඇහෙනවා ඔහු මේ ගීතය සජීවව ගායනා කරනවා. දෑත දෙපාලනගේ ගිරිසරින් මා කැඳවා නොතුමෙන් සිව් සිය ගෞදුර ඇදෙන ලෙසින් ශෝක සුසුම් නොහෙලන් අපේ හදවත්

මං හිතන අපි මේ රැඳෙන්නේ වෙනස් වීම දරාගත නොහැකි තැනක් කියලා. ඒව වෙන්නේ ආය ආයෙත් මං කියන කාරණාව බැඳීමට අපි ප්‍රිය කරන නිසා, කැමති තැනකට හිත යොමු කරන නිසා. මහාචාර්ය සරත් විජේසූරිය තමන්ගේ සිතක සිතුම් කෘතියේ ප්‍රේමය ගැන සටහනක් තියෙනවා. මලක ප්‍රාණය රඳවාගන්නේ නටුවසේම ස්ත්‍රියකගේ ප්‍රාණය රඳවගන්නේ ප්‍රේමය කියලා තමයි මහාචාර්ය සරත් විජේසූරිය මේ කෘතියේ සටහන් කළා තියෙන්නේ. තරුණියකගේ සිත ප්‍රේමේ නාබද්ද වූ විට අසරණය. ඒ මොහොතේ අවශ්‍ය වන්නේ රැකවරණයයි. රැකවරණය යනු අන් කිසිවක් නොව ජීවත් වීමට අවැසි ආදරයයි. මලක ප්‍රාණය නටුවක් විසින් රඳවා ගැනීම. මහාචාර්ය සරත් විජේසූරිය මේ තමන්ගේ සිතක සිතුම් කෘතියේ අරගෙන එන නිගමනය තමයි මලකට නටුවසේම ගැහැණියකට අවසිදී ආදරය කියලා. මේ දෙකම මොකද්දෝ තැනකින් සහසම්බන්ධ වෙලා නොගැලපීම් ඇති වෙලා ආයෙත් සහසම්බන්ධ වෙලා වටේ කරකින අවස්ථාවක් නිර්මාණය කරනවා යමුනා මාලනී පෙරේරා. ඇත්තටම මල්වල ප්‍රාණය රඳවගන්නේ ප්‍රේමය. ඒ ප්‍රේමයේ සුලඟක් වගේ ඇවිදින් යනවා. හරියට ලක්ෂ්මන් විජේසේකරගේ ගීතය ඇතුලේ සටහන් කළා වගේ අකුණු සැරයක් වගේ. ඊටත් ඉස්සෙල්ලා අපි මේ ගීත ගැන කතා කරනකොට දැසකට දැසක් ගැටුණු වෙලාවක් වගේ. දැස නිලුපුල් තෙමූ අවස්ථාවක් වගේ. කනුරත්න දේවුල්ගනේ මේ ගීතය ඇතුලේ මතු කරන්නේ ඒ සොඳුරු සෙනෙහේ බව.

ඇතුලේ තියෙන සතුට දුක් විඳලම ඉගෙන ගන්න ඕන කියලා කතාවක් තියෙනවා. හැඟුම් වර්ෂාවේ අපි උත්සාහ කළෙත් එක්තරා විදිහක මොහොතක නැවතුමක් ඇතුලේ තියෙන සතුට දුක් විඳලම අවබෝධ කරගන්න. මේ අමාරු කාර්යයක් කියලා මම දන්නවා. ඒත් විසඳ ගන්න පුළුවන් වුණොත් ඔබට ඒ අපූර්වත්වය විඳ ගන්න පුළුවන් කියලා විශ්වාසයි. මාචාර්ය සුනිල් ආරියරත්නන් ලියු විශාරද නන්දාමාලනී ගායනා කරන මේ ගීතය ඔබේ හද සියුම්ම පිරිමදින තනුවක් ඔස්සේ ගොඩනැගිච්ච අපූර්ව අවස්ථාවක් කියලා මම හිතනවා. එහෙම වෙන්නේ අර මර්වින් පෙරේරාගේ මතකයේ ආයිත් මේ ගීතය හා සබඳන නිසා. මර්වින් පෙරේරා ඔහු ජීවිතයේ දුක තුල ඇති සතුට දුක් විඳලම ඉගෙනගත්ත කලාකරුවෙක්. මම ඔබට ආරාධනා කරනවා ඔබත් මේ ගීය වරක් අහලා යලි යලිත් මම මේ කියන කාරණාව සපත කරගන්න ඔබේ හදවතින් මේකතු වෙන්න. මම ඔබට එහෙම කියන්නේ ඒ වෙන කිසිවකට නෙවෙයි, දුක් විඳි හදවත් මොහොතකට හෝ ඔබ අවබෝධ කරගත යුතු නිසා. නන්දා බාලනි ලෝමේ පාවී ලෝම කලකිරී තැවී දැවී හැඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සූපත් වේ කියලා ආය ආයෙත් ගායනා කළා කියන්නේ එකම කාරණාව. ප්‍රේමසිරි ගමුදුවත්ත මම සුරමි.

0: Transportation Private Limited. I'm going to live a new green life.
1: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night.
6: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Searchlight. සමාජ ගවේෂණය.
4: ලකන්ද රේඩියෝ ITN.

0: පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.
1: මෙඋත්සව සමීරූ ගලෙක් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: පන සිතනිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලකන මොමලින් ඒසල්
2: පාට පොදක් පිළකලා කලල් කලාවේ
0: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනිසුරු කරුපති සහන
1: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජාතිරණීය ජෝති
2: රසෝදයේ බැල්වීනු රහයි ජීවිතේ
1: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාධාරය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.
1: ඔබ කැමැතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: සිත නිවන පුතුපල
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: ප්‍රේමණීය ගෞරවණීය ආදරණීය රාත්‍රියක්. දැන් වෙලාව රාත්‍රී 9යි විනාඩි 1යි.
4: ධර්ම ශ්‍රවණ අභිලාෂේ සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කඩ සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සූදානම් වෙමු. අද ලක්කඩ සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩම වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා මේ සීල දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදු බණ සුමధుර ධර්මදේශනය පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරනේ.

සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි අදත් ඔබ හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි හැමදාමත් ඔබේ ජීවිතේට එදිනෙදා ගතවන ගෘහස්තකාම භෝගී ජීවිතේටත් පැවිද්දෙක් නම් පැවිදි ජීවිතේටත් ඔබේ තත්ත්වය තරාතිරම කුමන අවධියක ඔබේ ජීවිතේ ගෙවුණත් මේ ධර්මයේ උදව් අපිට එක එක ආකෘතියෙන් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා ධර්මයේ උදව්ව හදා ගන්න ධර්මයේ උපකාරයේ සකස් කර ගන්න ශ්‍රාවකේකට හැම වෙලාවකම ධර්මයේ විශාල අනුග්‍රහයක් ධර්මයේ විශාල රැකවරණයක් අපට තියෙනවා. එතකොට මේ ධර්මයේ රැකවරණයේ තියෙන ශ්‍රාවකේක තවදුරටත් මේ ධර්මයේ තුලින් ස්ථාවර වෙන එක ධර්මයේ තුලින් නැගී හිටින එක අපිට ඉතාම වැදගත් අවස්ථාවක්. දැන් බුද්ධ දේශනාවට අනුව බලනකොට අපට තේරෙන දෙයක් තමයි අපට දැනෙන දෙයක් තමයි බුදුන් වහන්සේ හැම වෙලාවකම ශ්‍රාවකයාට උගන්වන්නේ මේ මොහොත තුල ගත කරන්නටයි. අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගත මහණිනි අතීතය ආය හාරවුස්සවුස්ස අතීතය ආය ඇදගෙන අතීතය සම්පූර්ණයෙන්ම නැවත වතාවක් මුල් කරගෙන වර්තමානයේ ජීවිතේ බිඳගන්න එපා කියන කතාව. සමහර විට මේ දේශනාව ඔබට ඇහෙනවා ඇත්තේ ඔබ නිවසේ වෙනත් වැඩ කටයුතු කරන ගමන. සමහර විට අහම්බෙන් මේ දේශනාව ඔබට ඇහෙන්නත් පුළුවන්. සමහර විට වාහනේ ඔබ යන ගමන් අහම්බලෙස මේ දේශනාවට කන් දෙනවා වෙන්නත් පුළුවන්. ඒ කුමන තත්වයකින් මේ දේශනාවට කන් දුන්නත් ඔබ හැම දිනාගේම ජීවිතයට හදා ගන්න පුළුවන් ධර්මමය උදව්ව මොකක්ද කියලා පරිස්සමින් අදහසක් ගන්න එක හොඳයි. දැන් ධර්මයේ ඉන්නවා කියලා අපිට හැම වෙලාවකම ධර්මයත් එක්ක කාලය ගෙවන්න බෑනේ. ගෘහස්ථ ජීවිතයක් ගෙවන මිනිස්සෙකගේ ජීවිතේ ධර්මයේ කියලා කියන්නේ ඉතාම ස්වල්ප දෙයක්. ගිහියෙක් ධර්මයේ තුලින් විවෘත වෙන්න හදනවා කියන එක වැදගත්. නමුත් ගිහියෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ධර්මයත් එක්ක ධර්මය ඇසුරු කරගෙනම පැවිද්දෙක් වගේ ඉන්නවා කියනවනම් ඒක බොරු කතාවක්. එහෙම එකක් ගිහියෙකුගේ ජීවිතය ඇස්සේ නැහැ. එහෙම ඉන්න ඕන කියලා දෙයක්වත් ගිහියෙකුට ඇත්තේ නැහැ. එහෙම ඉන්නවා කියලා දෙයක්වත් නැහැ. ඉන්න ඕන කියලා දෙයක්වත් නැහැ. ධර්මයේ කියලා කියන්නේ ගිහියෙකුගේ ජීවිතයේ අල්ප මාත්‍රයක් වගේ පොඩි දෙයක්. ඔකට අර මාටින් වික්‍රමසිංහ මහත්තයා ලස්සන කතාවක් කියනවා. ගිහියෙක්ගේ ජීවිතේ පැවිද්දෙක් වගේ ධර්මයක් තියෙනවා කියලා හිතනවා නම් කියනවා නම් කවුරු හරි මිනිහෙක් ඒක ඒ මිනිස්යාගේ තියෙන කුහකකමක් කියනවා. ඇත්තටම ඒක කුහකකමක්. හේතුව තමයි ගිහියෙකුට පැවිද්දෙකුට වගේ ජීවිතේ ගෙවන්න බෑ. හැබැයි ගිහි ජීවිතය ඇස්සේ වඩාත් හොඳින් ගෙවන විදිහ ගැන අදහසක් ගන්න පුළුවන්. දැන් හොඳින් ගෙවනවා කියලා කියන්නේ ආර්ථිකව විශාල ශක්තියක් ගොඩනගා ගන්න එකම නෙමෙයි. ධනවතෙක් කියලා කියන්නේ සල්ලි තියෙන මිනිස්සෙකුටම නෙමෙයි. ඒතකොට ධනය කියන එකත් සල්ලි කියන එකක් දෙකක් විදියට දකින්න පුළුවන් මිනිහෙක් වෙන එක ඉතාම වැදගත් අවස්ථාවක්. මොකද ධනෙ තියෙන මිනිසුන්ට සමහර වෙලාවට සල්ලි නැති වෙන්නත් පුළුවන්. සල්ලි තියෙන මිනිහෙක් ධනවතෙක් නොවෙන්නත් පුළුවන්. අද මිනිස්සු කොච්චර දුප්පත්ද කියනවා නම් ඒ මිනිසුන්ට සල්ලි විතරමයි තියෙන්නේ සමහර අයට. ඒතකොට දුප්පත්කම කියන එක අර්ථ දක්වද්දී දුප්පත්කම විස්තර කරද්දී දුප්පත්කම පිළිබඳ ගැඹුරු අදහසක් ගනිද්දී අපට තේරෙනවා දුප්පත්කම කියන එක ආර්ථිකව විතරක් දිලිඳු වීමම නෙමෙයි. ආර්ථිකව ශක්තිමත් නොවි ආධ්‍යාත්මයක් ගොඩනගා ගැනීමත් මහහි මෝඩ වැඩක් අර්ථවත් වැඩක් නෙමෙයි. ආර්ථික ශක්තියක් ගොඩනගාගත් මිනිහෙක් විදිහට ධර්මයේ ස්වල්ප උදව්වක් හදාගෙන ධර්මයේ තුලින්
යම් අධ්‍යාත්මික වැඩපිළිවෙලක් තියෙන මිනිස්සෙක් විදියට ජීවිතය හමාර කරන්න පුළුවන් වුණොත්, ජීවිතය අවසන් කරන්න පුළුවන් වුණොත්, ජීවිතය ඉවර කරන්න පුළුවන් වුණොත්, ඒ ඉවර කරන්න පුළුවන් ජීවිතය වඩාත් හොඳින් ගත කරපු ජීවිතයක්, පරමාදර්ශී ජීවිතයක් විදියට දකින්නත් පුළුවන්. එතන අද ඉන්න ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ සැඳෑ කාලේ වුණත් අතෘප්තියෙන් ගෙවෙන්නේ, ඇත්තටම පින්වත්නි, මේ ගතවන ජීවිතේ අතෘප්තියෙන් නම් ගෙවෙන්නේ, අසහනෙන් නම් ගෙවෙන්නේ, ඒ ජීවිතය කිසිම තේරුමක් ඇති එකක් නෙමෙයි. මොකද මෙහි ඉන්න වෙන්නේ අවුරුදු 75ත් 80ත් වගේ උපරිම ආයු අපේක්ෂාවක් නම්, මේ 75ක් 80ක් වගේ තත්වයක් තුළ ඔබ මේ මොහොතේ පීඩාවෙන් නම් ගෙවෙන්නේ, ඔබ මේ මොහොතේ විඩාවෙන් නම් ගෙවෙන්නේ, විඩාවෙන් ගෙවෙන ජීවිතයේ කොහොමද අර්ථවත්ව අර්ථ දක්වන්නේ කියන එක ගැන මට නම් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියාපු පණිවිඩයේ විශාල උදව්වක්, විශාල අනුග්‍රහයක් ගැන අපට හිතන්න පුළුවන්. කොහොමද හිතන්නේ? උන්වහන්සේ මතක් කරනවා, අතීතං නාන් වාගමෙය, අතීතයට යන්නත් එපා, ඒ වගේම නප්පටිකංකේ අනාගතං, ආපු නැති අනාගතයක් ගැනත් ඔබ ලොකුවට හීන දකින්න ඕන නැහැ. මේකට බුද්ධ දේශනාවේ මේ න්‍යායයට කියන්නේ බද්දේ කරත්ත කියලා. බද්දේ කරත්ත කියලා කියන්නේ භද්‍ර වූ එක් රැයක් ගත කරන්නේ කොහොමද කියන එක. භද්‍ර වූ එක් රැයක් කියන එක තවදුරටත් අදහස් කරගත්තොත්, ගැඹුරින් අර්ථ දක්වා ගත්තොත්, භද්‍ර වූ එක් රැයක් කියලා කියන්නේ යහපත් වූ එක් රාත්‍රියක් ගත කරන්නේ කොහොමද කියන එක. හොඳයි, යහපත් වූ එක් රාත්‍රියක් ගත කරන්නේ කොහොමද කියන එක, යහපත් වූ එක් අවුරුද්දක් ගත කරන්නේ කොහොමද කියන එකට අපි ආදේශ කරගත්තොත්, බද්දේ කරත්ත සූත්‍ර ගණනාවක් ධර්මයේ තියෙනවා. මහා කච්ඡායන බද්දේ කරත්ත කියලා සූත්‍රයක් තියෙනවා. බද්දේ කරත්ත නමින්ම සූත්‍රයක් තියෙනවා. දැන් මේක ඉතාම සුන්දර වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල අතිශය සුන්දර නිසා මේක අහගත්ත සමහර දෙවිවරු ගුණධර්ම පුරණ පැවිදි කණ්ඩායම් ළඟට ගිහින් කියලා තියෙනවා, හාමුදුරුවනි, බද්දේ කරත්ත කියලා භද්‍ර වූ එක් රැයක් ගත කරන විදිහ ගැන බුදුන් වහන්සේ උගන්වනවා. ඔබ වහන්සේ දන්නවද බද්දේ කරත්ත කියන වචනය? නෑ, මම දන්නේ නෑනේ. ඊට පස්සේ දෙවිවරු කියලා තියෙනවා, සමහර දෙවිවරු ඔබ වහන්සේ බද්දේ කරත්ත කියන එකේ උද්දේශයවත් දන්නේ නැද්ද? මාතෘකාව නමවත් අහලා නැද්ද? නෑ, නමත් අහලා නැහැ. හොඳයි, එහෙමනම් ඔබ වහන්සේ බද්දේ කරත්තේ විභංගය දන්නවද? විස්තරේවත් දන්නවද? නෑ, ඒක දන්නෙත් නෑ. ඊට පස්සේ උන්වහන්සේලා අහලා තියෙනවා, හොඳයි දේවේන්ද්‍රය, ඔබ දන්නවද? අනේ හාඳුරුනි, මම දන්නෙත් නෑනේ. ඔබ විභංගේවත් දන්නේ නැද්ද? නෑ, විස්තරේවත් මම දන්නේ නෑ. උද්දේශය දන්නෙත් නැද්ද? නෑ, මං උද්දේශය දන්නෙත් නෑ. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට උත්තේජනයක් එනවා. හොඳයි, හොඳම දේ තමයි බුදුන් වහන්සේගෙන් ගිහින් මේ ගැන අහන එක. උන්වහන්සේගෙන් විමසුවොත් මේ ගැන විස්තරයක් දැනගන්න පුළුවන්. උන්වහන්සේ ළඟට ගිහින් ওই සමිද්දි වගේ හාමුදුරුවරු, අලුතෙන් පැවිදි වෙච්ච තරුණ පැවිද්ද ගත කරන අය බුදුන් වහන්සේ ළඟට ගිහින්, ස්වාමීනි, මේ බද්දේ කරත්ත කියලා එකක් ප්‍රසිද්ධයි, සමහර අය අපෙනුත් අහනවා, ඔබ වහන්සේ අපිට කියලා දෙනවද කියලා. අද උන්වහන්සේ කියනවා, අතීතං නාන්වා ගමෙය, අතීතයට යන්නෙත් නැතුව, පච්චුප්පන්නං ච අනාගතං, අනාගතයට යන්නෙත් නැතුව. කෙනෙක් කියන්න පුළුවන්, ඔය වැඩ පිළිවෙල කොහොමද ගිහියෙක් කරන්නේ? අනාගතය ගැන සැලසුමක් ගිහියෙකුට ඕන නැද්ද? එහෙම හිතන්නත් පුළුවන්. ගිහියෙකුටත් අනාගත සැලැස්මක් අවශ්‍යයි. හැබැයි ගිහියෙකුට අනාගත සැලැස්මක් කියලා අවුරුදු 500ක විතර සැලැස්මක් හදාගෙන හූල්ලනවට වඩා, අපේ වචන වලින් කිව්වොත්, විඳවනවට වඩා හොඳ නැද්ද මේ වෙලාවේ වර්තමානයේ තුල ඉතාම හොඳින් සතුටෙන් ඉන්න එක? වර්තමානයේ තුල සතුටෙන් ඉන්න අවශ්‍ය වෙන්නේ ඇයි පින්වත්නි? වර්තමානයේ තුල සතුටෙන් ඉන්න අවශ්‍ය වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, අනාගතය කියන එකක් විශ්වාස නැති නිසා. අනාගතය කියලා එකක් විශ්වාස නැහෙනේ. ඔබ මොන තත්ත්වයකින් හිටියත්, මොන විදිහට හිටියත්, මොන විදි ආකෘතියක හැඩතලයකට ඔබේ ජීවිතේ හුරු වෙලා හිටියත්, හෙට කියලා එකක් විශ්වාස කරන්න බෑ. කෝජඤ්ඤා මරණං සුවේ, මහණෙනි හෙට වෙනකොට මැරෙයිද දන්නේ නැහැ කියලායි උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ ওই බද්දේ කරත්ත න්‍යායදී මතක් කරනවා, හරි ලස්සන වචනයක්, මහණෙනි, අතීතයට උපාදාහණී වෙලා ඉවරයි. ඒක අතීතයට එකතු වෙලා,
ඒක අය කිසිම හේතුවක් නිසා වෙනස් කරන්න බෑ. අනාගතය තාම ඇවිල්ලා නෑ. කෝජඤ්ඤා මරණංසුවේ හෙට වෙනකොට මැරිලෙයිද දන්නෙත් නෑ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මහණෙනි මාරයා සමග ගිවිසුමක් නෑ කියලා. ඒක ඉතාම සුන්දර වචනයක්. තරු මාරයා සමග ගිවිසුමක් නෑ. ඒ නිසා හොඳම දේ තමයි මේ මොහොතේ ඉන්න එක. දැන් කෙනෙක් කියන්න පුළුවන් හොඳයි මේ වෙලාවේ හොඳට කාලා බීලා බොහොම සනීපෙට නිදාගෙන වැඩ ටික කරගෙන හිටියොත් හරිද කියලා අහන්න පුළුවන්. නෑ, මේ මොහොතෙත් යථාර්ථවාදීව හොඳට පොළවේ පය ගහලා ඉන්න මිනිහෙක් වීමයි වැදගත් වෙන්නේ. වර්තමානයේ තුල කෙනෙක් කියන්න පුළුවන් හරි අපි අතීතයට යන්නෙත් නෑ. අපි අනාගතයට යන්නෙත් නෑ. අපි වර්තමානයේ තුල ඉතින් කාලා බීලා බොහොම සතුටින් ඉන්නවා කියලා. කාලා බීලා ආහාර පාන වලින් විතරක් සතුටු වෙවි නම් ඔබේ ජීවිතේ ගෙවිලා යන්නේ. ඒක වර්තමානයේ ඊටාම සුන්දරව ගත කරන ජීවිතයක් වෙන්න බෑනේ පින්වත්නි. වර්තමානයේ ඊටාම හොඳින් ගත කරන ජීවිතයක ආවේනික ලක්ෂණේ තමයි තත්ත විපස්සති. මේ මොහොතේත් හොඳට පොළවේ පය ගහලා ඉන්නවා. විපස්සති කියලා කියන්නේ මේ භාවනා කර කර ඉන්නවා කියන අදහසින් නෙමෙයි, විපස්සනාවට විපස්සති කියන අදහසින් වර්තමානයේ තුල ඊටාම සිහියෙන් මේ මොහොත තුල කාලය ගෙවලා දානවා. ඉතාම සිහියෙන් යථාර්ථවාදීව යථාර්ථයට විවෘත වෙමින් වර්තමානයේ තුල ඔබේ ජීවිතය ඉතාම සිහියෙන් ගෙවෙනවා නම්, මේ මොහොත තුල ඔබට ඉතාම සිහියෙන් ඉන්න පුළුවන් නම්, ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. එහෙම නැතුව කාලබීලා නිදහසේ ජීවිතය ගෙවන එක නෙමෙයි භද්‍ර වූ එක් වර්ෂයක් ගත කරනවා කියලා කියන්නේ. දැන් ඔබට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්ද මේ මොහොතේ ඔබේ ජීවිතය ඉතාම සැහැල්ලුවෙන් සතුටින් ගෙවලා දාන්න පුළුවන් කියලා? දැන් ඔබගේ පැත්තෙන් කතා කරන යෝජනාවස්සේ තියනවා, හොඳයි මේ මොහොතේ සිහියෙන් හිටියත් අපේ දරුවන්ගේ අනාගතයේ, අපේ අනාගතයේ මේ ගෙවල් දොරවල් හදන අනාගත සැලසුම් වලට මොකද වෙන්නේ? ඒ සැලසුම් ටික ඔක්කොම අතහැරලා දාන්න කියලාද ඔබ වහන්සේලා අපිට කියන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්නේ. හැබැයි බුද්ධ දේශනාවට අනුව බලනකොට අපට දැනෙන, අපට සංවේදී වෙන, අපට හිතෙන එක්තරා දෙයක් තමයි පින්වත්නි, වර්තමානයේ තුල සිහියෙන් ඉන්න සැබෑ බුද්ධ ශ්‍රාවකෙක්, වර්තමානයේ තුල සිහියෙන් ඉන්නවා කියන කෙනෙක් අනාගතය ගැන අමුතුවෙන් සැලසුම් කරන්නම දෙයක් නැහැ. මේ මොහොතේ කරන වැඩ, මේ මොහොතේ ඔබ හිතන දේවල්, මේ මොහොතේ සැලසුම් කරන දේවල් ඉතාම හොඳින් මේ මොහොත තුළ ක්‍රියාත්මක නම් නිරායාසයෙන් අනාගතේ සැලසුම් වෙනවා. මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ මොහොතේ කරන දේ වඩා තර්ථවත්ව පරිපූර්ණ දායකත්වයකින් කරගන්න බැරි වීම. මේ මොහොතේ පරිපූර්ණ දායකත්වයකින් යම් කෙනෙක් කළොත් කරන වැඩ ටික එයාගේ අනාගතය අමුතුවෙන් සැලසුම් කරන්න නෑ. එයාගේ අනාගතය අමුතුවෙන් සැලසුම් කරලා බලාපොරොත්තු වෙන්න දෙයක්වත් නෑ. හේතුව තමයි එයාගේ අනාගතය ඊටාම සුභවාදී අනාගතය. මිනිස්සු මේ මොහොතේ සිහියෙන් ගත කරන්නේ නැතුව අනාගතය ගැන සිහින මවමව, අනාගතය ගැන බලාපොරොත්තු වෙමින්, අනාගතය ගැන විශාල සැලසුම් හදාගනිමින් ජීවිතේ ගෙවනවා. ඒතර වඩාත් සතුට කියලා කියන එක ඇස්සේ මිනිස්සු ආර්ථිකයට විතරක් තැනක් දුන්නාම ඒ මිනිසුන්ගේ සතුට පිරිහිලා යනවා. එතකොට සතුටෙන් ඉන්න පුළුවන් සමහර වෙලාවට පැල්පත්වලත්. මොකද සතුට කියන එක කියන්නේ සැපේට නෙමෙයි පින්වත්නි. සැපේ කියන්නේ වෙන එකක්, සතුට කියන්නේ වෙන එකක්. සැප පහසු ඇඳන්වල නිදින මිනිස්සු ඉන්න පුළුවන් සතුටු නැති. සැප පහසු ගෙවල් දොරවල් වල ඉන්න මිනිස්සු ඉන්න පුළුවන් සතුටු නැති. මොකද ලෝකේ සතුටු ගෙවල් නැහනේ. ලෝකේ සැප පහසු ගෙවල් තිබ්බට ලෝකේ සතුටු ගෙවල් ඇත්තේ නැහැ. ලෝකේ සතුටු ඇඳවල් කොහෙවත් විකුණන්නේ නැහැ. සැප ඇඳවල් තියෙනවා. සැප ඇඳවල් තිබුණාට ඒ වගේ ඇසේ සතුට නැති වෙන්නත් පුළුවන්. ලෝකේ සතුටු පුටු කොහෙවත් විකුණන්නේ නැහැ. ලෝකේ සැප පුටු විකුණනවා. එතකොට සැප පුටු ඇස්සේ මිනිස්සු සතුටු වෙන්න පුළුවන් නිමිති හොයනවා. ඇත්තටම සැප පුටු ඇස්සේ සතුට නැහැ. සැප ඇඳවල් ගත්ත මිනිස්සු බොහොම ධනවත් පිළේ මිනිස්සු අපි ඇසුරු කරනවා අපි දන්නවා. ඔවුන්ගේ ජීවිතවල ඇස්සෙත් විඩාව, පීඩනය,
සංසිඳුන් නැති විදිහේ ජීවිතයේ අසහනකාරී භාවයන් එක්ක අපි ළඟට ඇවිල්ලා කතා කරනකොට අපට තේරෙනවා මේ ආර්ථික ශක්තිය ඇස්සේ මේ ධනවත්කම් ඇස්සේ සතුට කියලා දෙයක් නැහැ. මේ මනුස්සය සතුට වෙන්න දන්නේ නැතුවයි සල්ලි හොයලා තියෙන්නේ. සල්ලි හොයන එකේ සැලසුමත් එක්ක සතුට වෙන්න පුළුවන් සැලසුමක් හොයන්න. සතුට තමයි ලෝකේ විශිෂ්ටම ධනය. සන්තුට්ටි පරමං ධනං කිව්වේ ඒකයි. සතුට තමයි ලෝකේ පරම ධනය. ආර්ථිකයක් තියෙන මිනිහෙක් සතුට නැත්තම් ඒ මිනිහට ධනෙ නෑ. ආර්ථිකයක් තියෙන මිනිහෙක් ඉන්න පුළුවන් සතුට නැති, ඒ සතුට නැති මිනිස්යාගේ ජීවිතය ඇස්සේ ධනෙ නෑ. ඒතොර ධනේ වනාහි එක්තරා නිර්ණායකයක්. ආර්ථික ශක්තිය කියන එක ඇස්සේ තියෙන මූල්‍යමය ඉලක්කය වෙනම තැනක්. ඕකට මම ලස්සන උදාහරණයක් කියනම්. මේ කතාව යුරෝපයටයි වඩාත් සම්බන්ධ. යුරෝපයේ එක්තරා ධීවරයෙක්, ඒ ධීවරයා මේ යුරෝපයේ තමන්ගේ කටයුතු කරගෙන යද්දී විශාල උනන්දුවක් තිබුණු කෙනෙක් නෙමෙයි මාළු අල්ලන්න. ඒ මිනිස්සේ හැමදාමත් මාළු ටික දෙනෙක් අල්ලගෙන ඇවිල්ලා මාළු ටික එක්තරා වෙළඳ පොලක් ඉස්සරහ තියාගෙන විකුණනවා. මාළු වෙළඳ සංකීර්ණයක මේ මිනිස්සයා මාළු විකුණනවා. මාළු වෙළඳ සංකීර්ණයක මේ මිනිස්සයා මාළු විකුණනකොට ඒ මාළු විකුණන වෙලාවේ එක්තරා පිරිසක් ඔහුගෙන් මාළු ගන්නවා. ඒතර මාළු ගත්තාය බලනවා මේ මාළු වල වෙනත් මාළු වලට වඩා නැවුම් බවක්, වෙනත් මාළුන්ට වඩා ඊටාම ප්‍රියමනාප බවක් තියෙනවා, අලුත් බවක් තියෙනවා. ඒ නිසා මේ මිනිස්සයගෙන්ම මාළු ගන්න සමහර අය හුරු වෙලා හිටියා. හැබැයි මේ මිනිස්සය හැමදාමත් මාළු ටිකක් අල්ලගෙන ඇවිල්ලා විකුණනවා. එක්තරා මහාචාර්යවරයෙක් ඔහු ළඟට ඇවිල්ලා මාළු අරගෙන ගිහින් නැවත නැවත ඔහුගෙන් මාළු ගන්නවා. සමහර දවස්වල මාළු ගන්න එනකොට එතන මාළු නැහැ. ඒ කියන්නේ යාගේ මාළු ටික ඉවර වෙලා. දවසක් අර මහාචාර්යවරයා මේ මාළුකාරයාට කියනවා, මාළු අල්ලන මිනිසයාට, ඔබ ඔය කරන වැඩේට මන්දගාමි, ඔයාගේ මාළුත් හොඳයි, ඇයි ඔයා තවත් මාළු ටිකක් අරගෙන විකුණන්නේ නැත්තේ? ඒතර ඔගෙනෝ නෑ, මම මාළු අරගෙන නෙමෙයි විකුණන්නේ, මගේ මාළු වල මේ තරම් නැවුම් බවක් තියෙන්න ප්‍රධාන හේතුව තමයි මම මාළු මමම ගිහින් පොඩි ඔරුවක මාළු අල්ලගෙන ඇවිල්ලා මට පුළුවන් ප්‍රමාණය විකුණනවා. එතකොට අර මහාචාර්යවරයා කියනවා, ඔබ තවමත් මන්දගාමීයි මේ වැඩේට, ඔබගින් මාළු ගන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා, වැඩියෙන් මාළු ටිකක් අල්ලගෙන ඇවිල්ලා විකුණන්න බැරිද? එතකොට ඔහු කිසිවක් කියන්නේ නැහැ. දෙවනි දවසෙත් මාළු ගන්නාවම මේ මහාචාර්යවරයා මේ මාළු අල්ලන මිනිස්සයා එක්ක, මේ ධීවරයා එක්ක හිතවත් වෙනවා. හිතවත් වෙලා මේ මාළු අල්ලගෙන ඉන මිනිස්සයාට අර මහාචාර්යවරයා යෝජනාවක් කරනවා. ඒ යෝජනාව තමයි, ඔබට මේ විෂය ගැනවත් ආර්ථික ක්‍රියාවලිය ගැනවත් අවබෝධයක් නැති හැඩයි, මම ඔබට උදව් කරන්නම්, ඔබට පුළුවන්ද මං කියන විදියට කරන්න? එතකොට අර ධීවරයා අහනවා, හොඳයි මම මොනවද කරන්න ඕන? ඒ වෙලාවේ අර ධීවරයාට මහාචාර්යවරයා කියනවා, ඉස්සෙල්ලා ඔබ මේ විෂය ගැන ඉගෙන ගන්න, ආර්ථික කළමනාකරණය ගැන හොඳින් ඉගෙන ගන්න, මම ඒකට ඔබට උදව් කරන්න. ඔබට පුළුවන්, ඔබ කැමතිනම් මම ඉන්න විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධව උපාධියක් පාඨමාලාවක් කරගන්න පුළුවන්. එතකොට ඒ පාඨමාලාව කරාම ඔයාට ව්‍යාපාර කළමනාකරණයේ සම්බන්ධ අදහසක් එනවා. ඒක වඩාත් හොඳින් කරන්නේ කොහොමද කියන එක ගැන ඔයාට අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙනදට වඩා හොඳින් කළමනාකරණයක් සහිත පුද්ගලයෙක් විදියට මාළු අල්ලගෙන ඇවිල්ලා විකුණන්න. එතකොට අර ධීවරයා අහනවා, හොඳයි මං ඊට පස්සේ මොකද කරන්න කියලා. එතකොට අර මහාචාර්යවරයා කියනවා, හොඳයි ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ මාළු අල්ලනකොට ඔයාගේ ගැනුම් කාර්යය වැඩි වෙන නිසා වැඩි වැඩියෙන් තව තවත් මාළු අල්ලන්න. ඒතරහට ධීවරයා අහනවා, හොඳයි මං ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මාළු ගන්න එන පිරිස වැඩි නිසා ඔයාට පුළුවන් තනියෙන් මාළු අල්ලන්න නැතුව තවත් පුංචි ඔරු ටිකක් එකතු කරගෙන ඒ අයටත් යම් ගෙවීමක් කරලා මාළු අල්ලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් බෝට්ටු අරගෙන, බෝට්ටු මිලදී අරගෙන බෝට්ටු වලින් ගිහින් මාළු අල්ලලා අලුත් පිට මාළු විකුණන්න. ඊට පස්සේ ඔබට පුළුවන් නැවක් අරගෙන ඒ නැවෙන් ඔබට මාළු විකුණ ගන්න බැරි නම් ඒ නැවේම මාළු ටින් කරන්නත් ඔබට පුළුවන්. මාළු ටික අරගෙන ටින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ ටින් කරන මාළු රටවල් වලට යවන්නත් පුළුවන්.
එතකොට ඔබට පුළුවන් ලෝක වෙළඳ පොළ ආක්‍රමණය කරන්න. මෙහෙම කියනකොට අර මාළු අල්ලන මිනිස්සයා කියනවා, හොඳයි මං ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට ඔහු කියනවා, ඔබට පුළුවන් හොඳට ගෙවල් දොරවල් හදාගන්න, හොඳට බැංකු පොතේ මුදල් ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. හොඳයි, ඔය ඔක්කොම කරගෙන මම මොකද කරන්නේ? එතකොට ඔහු කියනවා, හොඳයි ඔයාට ජීවිතයේ සැඳෑ කාලේ ඉතාම හොඳින් ගෙවලා දාන්න ඔයාට පුළුවන්. කොහොමද හොඳින් ගෙවනවා කියන්නේ? ඔයා කැමැතිම නම් ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන්. අර මේ ගංගාව අයිනේ තියෙන අර පොඩි පෙටි වලින් හදාපු පුංචි ගෙදර වගේ එකක් ඔබට එතන නිවසක් හදාගෙන, අවශ්‍ය නම් මේ ස්වභාව ධර්මයත් එක්ක ඔබට සමවදිමින් හවස් කාලේ එත ඒ වගේ තැනකින් ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදාගෙන ඒ ගේ ඉස්සරහා ස්වභාව ධර්මයටම කිට්ටු වෙච්ච දේවල් එකතු කරගෙන තැනක් හදලා, අවශ්‍ය නම් හවස් කාලේ ගිටාරේ වයමින් ඉර බැහැගෙන යන වෙලාවට සින්දුවක් කියාගෙන බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. එතකොට අර පුද්ගලයා කියනවා, මම දැනුත් ඒ ගෙදර ඉන්නේ, ඔබ ඔය පෙන්නන ගියේ මට අයිති ගෙයක්. දැනුත් මම ඒ ගෙදර ඉන්නවා. ඒ ගෙදරට වෙලා ඉන්න ගමන් දැනුත් ඔබතුමා කියන ඔය වැඩේම මම කරනවා. හවස් කාලේ ගිටාරේ වයමින් සින්දුවක් කියාගෙන මම දැනුත් ඔය විදියට ඔබතුමා ඔය අදහස් කරපු විදියටයි මගේ ජීවිතේ ගෙවෙන්නේ කියලා. දැන් මට කියන්න උවමනාව තිබුණේ, ආර්ථිකයේ පස්සේ වේගයෙන් දුවාගෙන යන මිනිස්සු නැවත වතාවක් ආයෙත් අර පරණ තැන නවතිනවා. මේක හොද හොද මඩේ දානවා වගේ වැඩක්. අනිත් එක තමයි, ඔබ මොන විදියට කතා කළත් වේගයෙන් දොළපාරක් ගලනවා වගේ ඔබේ ආයුෂයේ ගෙවිගෙන ගෙවිගෙන යනවා. ඔබේ ආයුෂයේ ගෙවිගෙන ගෙවිගෙන යනකොට ඔබ අසරණයි. ජීවිතේ සැඳෑ කාලට ආපු මිනිසුන්ගේ ජීවිතවල කියවීම මම දන්නවා. ඒ අයගේ කියවීම මම අත්දැකීමෙන් දන්නවා. ජීවිතේ සැඳෑ කාලෙට ගිය ඉංජිනේරු මහත්තුරු සමග මම කතා කරලා තියෙනවා. වෛද්‍යවරු එක්ක කතා කරලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතයේ සතුට නැහැ. සතුටෙන් ඉන්න විදිහේ සැලැස්මක් කියලා කියන්නේ ආර්ථික සැලැස්මටම නෙමෙයි. ගිහියෙකුට ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. ඒ ආර්ථික සැලැස්මත් එක්කම රටටම ණය වෙලා තමන්ගේ තත්ත්වේවත් තේරුම් ගන්නේ නැතුව ලෝකේටම ණය වෙලා ගත්ත පඩියෙනුත් ලෝකේට ණය ගෙව ගෙවා ඉන්න මිනිහෙකුට වඩා හොඳ නැද්ද? අද දවසේ සතුටෙන් ඉන්න මිනිහෙක් වෙන්න පුළුවන් නම්, ඔබේ සතුට හැමදාමත් අනාගතයේ තියෙන දෙයක්. මිනිසුන්ගේ සතුට හැමදාමත් අනාගතයට දාලා මිනිස්සු අනාගතයේ සතුටු වෙන්න බලාගෙන එහෙම ඒ සැලසුම් එක්කම මිය යනවා. ඔහුට කවදාවත් සතුට හම්බ වෙන්නේ නැහැ. ඔබ අනාගතේ නම් සතුටු වෙන්න බලාගෙන ඉන්නේ, අනාගතයේ සතුට එන්න කලින් ඔබ මිය යන බව මතක තියාගන්න එක හොඳයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නැහැ, අපේ දරුවන්ට අපි හොඳ අනාගතයක් හදනවා. අපේ දරුවන්ගේ යුතුයකම් ටිකනේ මේ හාමුදුරුවනි කරන්නේ. දරුවන්ට හොඳ අනාගතයක් හදලා මට ලුණුයි බතුයි කාලා මැරිලා ගියත් කමන්නේ කියනවා. පින්වත්නි, අන්න එතන ඔබට වැරදුනා. හේතුව තමයි, දරුවන්ට අනාගතයක් හදලා ඔබ යන්නේ නිරේට නම් ඔබේ සුරක්ෂිතතාවේ ඔබ හදාගෙන නැත්තම් ඔබ කොච්චර අසරණද? පින්වත්නි, දරුවා කියලා කියන්නේ එයාත් හේතුඵල සහිතව ආපු සාංශාරික ගමනක් තියෙන කෙනෙක්. ඔබත් හේතුඵල සහිතව සාංශාරික ගමනක් තියෙන කෙනෙක්. එතකොට ඔබ මම ඇතුළු අපි හැම දිනාම උපන් එකම අවස්ථාවක් මේක නෙමෙයි. නැවතත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනක් ඔබටත් තියෙනවා, මටත් තියෙනවා. එතකොට ඒ ගමනේදී හේතුඵල සහිතව මුණගැහිච්ච ඔබේ ඔය දරුවා නැවත නැවත ඔබේම දරුවා වෙනවා කියලා කියන්න බෑ. මරණයත් එක්කම ඔය අන්තර සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා. මරණයත් එක්කම ඔය අන්තර සම්බන්ධතාවයේ බිඳ වැටුනහම ඔබට කවදාවත් ඔය දරුව සමහර විට ආයේ මුණ නොගැහෙන්නත් පුළුවන්. එතකොට ඔබ ඔය දරුවා වෙනුවෙන් කැප කරන කාලය ඇස්සේ යුතුයකම් වගකීම් ටික ඔබ නොපිරිහෙලා ඉෂ්ට කරන්නම ඕන. ඒක අයින් කරන්නම බෑ ඔබට. මොකද මේ ගත වෙන්නේ හේතුඵල ටිකක්. හේතුඵල ටිකක් නම් තියෙන්නේ මේ ඇති වෙච්ච අද්දකීම් සියල්ල નિરાයාසයෙන් ඇති වුණේ වන් නෙමෙයි නම්,
මේ ඇතිවෙච්ච අත්දැකීම් හැම දෙයකටම හේතුවක් තියෙනවා නම්, ඒ හේතුන් නිසා නම් ඵලයක් හැදුනේ, හේතුඵලයන් නිසා නම් මේ ලෝකේ ගැට ගැහුනේ, දරුවා කියන්නේ හේතුඵලවලටම අදාළ ප්‍රතිඵලයක්. ඒ නිසා ඔබ හැම දිනම ඔබේ ජීවිතේ මතක තියාගන්න, ඔබේ ජීවිතේ අර්ථය සම්බන්ධ, ඔබේ ජීවිතේ ගැඹුරු දාර්ශනික හරය සම්බන්ධව අවුස්ස අවුස්ස හොයන්න ඔබ දක්ෂ වෙන්න ඕන. සමහර විට ඔබේ මිය යාමත් එක්කම, මේ ලෝකෙන් ඔබ සමු ගැනීමත් එක්කම සමහර විට ඔබේ ජීවිතේ විවෘත වෙන්නේ නිරේ නම්, ඔබේ ජීවිතේ විවෘත වෙන්නේ ප්‍රේත ලෝකවල නම්, ඔබේ ජීවිතේ විවෘත වෙන්නේ සතර අපාය නම්, ඔබ කොච්චර අසරණද? පින්වත්නි, ආය මනුස්ස ලෝකෙට මෙනවා කියලා කාට දැප වෙන්න පුළුවන්? මැරෙන හැමෝම මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. දැන් ලෝකේ කියවීමක් තියෙනවා භෞතිකවාදීන්ගෙත්, විද්‍යාත්මක ලෝකයක් පිළිගන්නවා මේ පුද්ගලයා වනාහි සාංසාරික සත්වයෙක් කියලා. ඒකට අදාළ විවිධ පර්යේෂණ ලෝකේ සිද්ධ වෙනවා. ඔවුන් පිළිගන්නවා නැවත නැවත ඉපදෙමින් යන ගමනක් තියෙනවා කියන එකට සාක්ෂි හොයාගෙන තියෙනවා. ඒවට කිට්ටුම සාක්ෂි මේ නලයක දාලා කරන පර්යේෂණ මොන්නේ. මිනිසුන්ගේ පුනර්භවයේ සම්බන්ධ කියවීම් ලෝකේ විශාල වශයෙන් පර්යේෂණ වලට ලක් වෙලා තියෙනවා. ඒ පරිශන අතිශය සාර්ථක වෙච්ච අවස්ථාවක් ඕනෑ තරම් තියෙනවා. ඒ කියන්නේ කුඩා දරුවන් විදියට පෙර ජීවිතේ ගත කරපු බවත්, ඒ පෙර ජීවිතේ ගත කිරීම නිසා ඔහු අත්විඳ අත්දැකීම් ගැනත්, පෙර ජීවිතේ දෙමව්පියන් ගැනත්, ඔහුගේ ජීවන තොරතුරු ගැනත් ඒ විස්තරවල සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන තොරතුරු වලට අනුව අපට පේනවා සමහර වෙලාවට ඒ සියලු තොරතුරු ඇත්තද කියලා බලන්න ඒ පෙර ජීවිතේ දෙමව්පියන් ඥාතිවරු ඔහු කියන තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය හොයන්න සොයාගෙන ගිය ගවේෂණ තොරතුරුත් අපි දන්නවා. ඒ නිසා ඉපදෙනවා කියන එක අපිට අකමැත්තෙන් වුණත් පිළිගන්න වෙනවා. නිරාගමික වලට බර, ආගමක් නැතයි පිළිගන්න, අපිට කිසි ආගමක් නැහැ, අපි ආගම පිළිගන්නේ නැහැ කියලා වැදගත් වන සමාජයේ ආචාර ධර්ම වලින් පවා නිරුවත් වෙච්ච ඒගොල්ලන්ට ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගත යුතු දෙයක් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. දැන් ලංකාවේ ඉන්නවා නිරාගමිකයි කියලා වෙනම කණ්ඩායමක්. ඔවුන් දිහා බැලූ බැල්මටම හොයාගන්න පුළුවන් ඔවුන් නිරාගමිකයි කියලා. ඔවුන් ඊටාම ද්වේෂයෙන් හැම වෙලාවකම ජීවිතේ යන ඔවුන් නිරාගමිකයි හොයාගන්න ක්‍රමයක් මං කියන්නේ. ඒ වගේම තමයි සමාජයේ අපගාමී දේවල් බොහෝමයක් ඔවුන් ළඟ තියෙනවා. ඔවුන්ගේ කොණ්ඩය, ඔවුන්ගේ රැවුල, ඔවුන් අදින පළඳින විදිය, මේ හැම දෙයක් තුළම අසාමාන්‍ය බවක් තියෙනවා. ඒත් එක්කම වැදගත්ම දේ තමයි ලංකාවේ ඉන්න නිරාගමිකයි කියන කණ්ඩායම් වෙන කිසි ආගමකට ගහන්න නැතුව බුදුදහමට ගහනවා. මඩ විශාල මඩ ප්‍රචාරයන් බුදුදහම සම්බන්ධව ඔවුන්ට තියෙනවා. ඒත් එක්කම ඔවුන් හුවා දක්වනවා අපි නිරාගමිකයි කියලා. අපි නිරාගමිකයි කියලා හුවා දක්වන ගමන් භාරතයේ හිටපු, මම ඔබට ඉතාම සුන්දර කතාවක් කියන්නම්, භාරතයේ හිටිය නිරුවත් තාපසවරු, වර්තමානෙත් නිරුවත් තාපසවරු ඉන්නවා. වර්ධමානෙත් ඔවුන් අඳින්නේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වලින් පවා ඔවුන්ට යම් ප්‍රයෝජනයක් තියෙනවා කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැති නිසා ඔවුන් ඇඳුනුත් නැතුව ඉන්නවා. ඔය ඇඳුන් නැතිව ඉන්න නිරාගමිකයන්ට ඉන්දියාවේ මෙහි ඉන්න සමහර පාලකයෝ පවා වන්දනා කරනවා. ඒ කියන්නේ ඒ ආගමික ගැන්වීම ඔවුන් පිළිගන්නවා. මම කියන්නේ නිරාගමික ආගමක් ඉතා ප්‍රශස්තයි කියලා නෙමෙයි. හැබැයි ඔය නිරාගමික ආගම්වල ඇඳුම් නැතුව නිරුවත් වෙච්ච නිරුවත් තවුසන්ගේ ආගමත් නිරාගමිකයන්ගේ චින්තනයත් අතර මම විසමපාතී ලක්ෂණයක් දකින්නේ. හේතුව තමයි ඔවුන් ඇඳුනුත් නැතුව ඉන්නවා. ලංකාවේ ඉන්න නිරාගමිකයි කියලා හිතන සමහර අය සමාජයේ වැදගත් වැදගත් සම්මතිතා ප්‍රබුද්ධ ආගමික ආචාර ධර්ම පවා අයින් කරලා ආචාර ධර්ම වලින් නිරුවත් වෙලා ඉන්නවා. අර පුද්ගලයන් ඇඳුම් විතරයි නැත්තේ, මොවුන්ට සමාජයේ වැදගත් ආචාර ධර්මත් නැහැ. ඒ ආචාර ධර්ම වලින් පවා නිරුවත් වෙච්ච නිරාගමික කෙනෙකුත් මේ කතාව අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි බුද්ධ දේශනාවෙන් බලනකොට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් ගලපලා බලනකොට ලංකාවේ ඉන්න නිරාගමිකයි කියලා හිතන කණ්ඩායම් පවා
අවසානයේ ජීවිතේ සැඳෑ කාලය අසරණ වෙනකොට ඔවුන්ට යණේන මන් නැති වෙනකොට ඔවුන් ආයෙත් පන්සල කරා දුවගෙන එනවා. මම දන්න නිරාගමික කණ්ඩායමට බරව ආගම්වලට දරුණු විදියට පහර ගහමින් හිටපු, ආගමික ආචාර ධර්මවලට බරපතල විදියට තුවාල කරපු පුද්ගලයෙකුට පාංශකූලයක් දෙන්න වෙච්ච ඉතා අවාසනාවන්ත අවස්ථාවක අත්දැකීමක් මට තියෙනවා. හේතුව තමයි ඔවුන් කැමති නෑ නිරාගමික වුණත් අවසානයේ හිස්සතින් අපේ ආචාර ධර්මවලට පටහැනිව වලේ දාන්න කැමති නෑ. මම දන්නේ නෑ ලංකාව තුල තවමත් කිසිම ආගමක ඒ ආගමික ආචාර ධර්මවලින් තොරව යම් පුද්ගලයෙක්ගේ දේහයක් මිහිදන් කරපු බවක්, යම් පුද්ගලයෙක්ගේ ශරීරයක් වලදාපු බවක් හෝ පුළුස්සා දමපු බවක්, නිකම්ම කොළ කෑල්ල කොතල හරි පෙට්ටියකට දාලා හරි ගිනි තියපු බවක් හෝ වලදාපු බවක් මම දන්නේ නෑ. ඔවුන් අඬාගෙන ආයෙත් දෙනවා, ස්වාමීන් වහන්ස අනේ අපේ තාත්තා මැරුණා, අපේ ඥාතිවරයෙක් මැරුණා, පාංශකූලයට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දායාද වුණ භික්ෂූන් වහන්සේලා විදියට අපට තියෙන්නේ අටලෝ දහම ඉදිරියේ හෙල්ලෙන්නේ නැති හිතක් නිසා එයාගේ පෙර ජීවිතේ පෙරගත කරපු චර්යාවල ආබාධ හොයන්නේ නැතුව අපි ගිහින් ඔවුන්ටත් පාංශකූල දෙනවා. ඒ පාංශකූල දෙනකොට සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා හිත හැදෙන්න හරි යම් පුද්ගලයෙක් ගැන වර්ණනාත්මකව කතා කරන අවස්ථාවක් නැතුවම නෙමෙයි. ඒ කොහොම වුණත් පින්වත්නි, ඔබ මතක තියාගන්න, ඔබ කුමන තත්වයක හිටියත් ඔබේ ආධ්‍යාත්මීය තුල මේ මොහොතේ ගතවන ජීවිතය පිළිබඳ යථාර්ථවාදී රාමුවකට ඔබ විවෘත වෙලා නැත්තම්, ඔබේ ජීවිතේ කාලබීල බොහොම සැහැල්ලුවෙන් ගෙවලා දාන්න ඕන එකක් විදියට නම් මේ ජීවිතේ පේන්නේ. මම කියන්නේ විදිහටම ගෙවලා දාන්න කියලයි. කාලබීල බොහොම සැහැල්ලුවෙන් මේ ජීවිතේ ගෙවලා දාන්න ඕන එකක් කියලා ඔබට හිතෙනවා නම්, ඔබේ හෘද සාක්ෂි එහෙම කියනවා නම්, ඔබේ විදියටම ගෙවලා දාන්න. මම ළඟට ඇවිල්ලා යම් කෙනෙක් විමසුවොත් මේ ජීවිතේ වැඩක් නැහැ, මං කාලබීල බොහොම හොඳින් ඉන්නවා කිව්වොත් මම කියන්නේ ණය වෙලා හරි කන්න කියලයි. හේතුව තමයි ණය වෙලා හරි කන්න අවශ්‍ය වෙන්නේ ඔහුට මේ ජීවිතය අතහැරෙනකොට, ඔහුට මේ ජීවිතයෙන් සමුගන්න වෙනකොට ඔහු වඩාත් අසරණ වෙනවා. ඒ අසරණ වෙලා ඔහු මිය ගියාට පස්සේ, මම හිම කියන වෙන මොකටවත් නෙමෙයි, මේ මොහොතේ කාලබීල ගෙවන්න ඕන කියලා හිතෙනවා නම් හොඳට කන්න, හොඳට බොන්න, හොඳට අඳින්න, ණය වෙවි හරි කන්න, ණය වෙවි හරි බොන්න, ණය වෙවි හරි අඳින්න. හේතුව තමයි ආයි කාලයකට මනුස්ස ලෝකෙට ඔහුට පැමිණීමක් නැහැ. පැමිණීමක් හෝ ඒමක් හෝ මනුස්ස ජීවිතයක් ලැබීමක් හෝ බලාපොරොත්තු වෙන්න එපා. මනුස්ස ජීවිතය අතිශය දුර්ලභ අවස්ථාවක්. අතිශය දුර්ලභ මනුස්ස ජීවිතය ඔබට සෑහෙන කාලයකට, මේ අවුරුද්දකට දෙකකට අවුරුදු 50කට නෙමෙයි, කල්ප ගණනින් වැහිලා යනවා. හේතුව තමයි එයා හිතාගෙන ඉන්නේ කාලබීලා ජීවිතේ ගෙවන්න ඕන එකක් මනුස්සකම කියලා. කියන්නේ මානව ගුණ ධර්ම වලින් පිරිච්ච මනුස්සෙක් විදියට ජීවිතේ සමුදෙන්න පුළුවන් වෙන්නේ බුදුන් වහන්සේගේ පණිවිඩයත් එක්ක අපිට මේ මොහොතේ ඉන්න පුළුවන් නම් විතරයි. පින්වත්නි, අපිට වැදගත්ම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා, මහණෙනි වර්තමානයේ හිත ලෙඩ වෙන්නේ නැතුව, ඇඟ ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක ජීවිතේට වැදගත් අවස්ථාවක් විදියට. ඒ කියන්නේ ඇඟ ලෙඩ වෙන එක පින්නත් අපිට නතර කරගන්න බෑ. ජරා මරණ වලින් පිරිච්ච ලෝකයක ජරා මරණ විනා වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද පින්වත්නි? වෙන බලාපොරොත්තු විය හැකි, බලාපොරොත්තු විය යුතු ලෝකයේ කිසිවක් ඇත්තේ නැහැ. ලෝකයේ සැබෑ යථාර්ථය තමයි මේ කතාව. අපගාමීව කල්පනා කරනා වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්, නමුත් ලෝකයේ යථාර්ථය තමයි ජරා මරණ වලින් ගලාගෙන යාම. ජරා මරණ වලින් ගලාගෙන යද්දී ඔබට පුළුවන් නම් ජරා මරණ සහිත ලෝකයේ හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න පුළුවන් නම්, ඇඟ ලෙඩ වේවි, ඇඟ ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක වැදගත් අවස්ථාවක්. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා සල්ල සූත්‍රය කියලා. සල්ල සූත්‍රය කියලා කියන්නේ හුලකින් බැට කන එක ගැන වදාළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, මහණෙනි සාමාන්‍ය ලෝකේ ජරා මරණ වලින් යට වෙලා යනකොට ඒ ජරා මරණ වලින් යට වෙච්ච ලෝකය
ජරාමරණ ඉදිරියේ කඩා වැටෙනවා කියන. ලෙඩ වෙනකොට කය ලෙඩ වෙලා විවිධ රෝගාබාධ වලින් තමන්ගේ කය යට වෙනකොට එයා යට යනවා කියනවා. අසෘතවත් පෘතග්ජනී කැම වෙලාවකම ලෙඩ වෙනකොට ඒ ලෙඩ නිසාම හැඬීම් වැළපීම් සෝසුසුම් හෙලීම් ජීවිතේ කඩා වැටීම් ජීවිතේ පසුබෑමකට ලක්වීම මෙන්න මේ වගේ காரணා වලින් එයා යට වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒක හරියට එක උලකින් බැටකාපු මිනිහෙක් තවත් උලකින් ඒ වෙලාවේ බැටකනවා වගේ කියලා. හැබැයි යථාර්ථයට විවෘත වෙච්ච මේ මොහොත ඊටාම සිහියෙන් ගෙවලා දාන සැබෑ ශ්‍රාවකෙක් මේ මොහොත ඊටාම සිහියෙන් ගෙවන කෙනෙක් එයා ජරා මරණ ඉදිරියේ හැඬීම් වැළපීම් සෝසුසුම් හෙලීම් පපුවට අත් දෙකින් ගහගන්නේවා කායික දුක් තිබුණට මානසික දුක් නැහැ කියනවා. දැන් මානසික දුක් නැහැ කියලා කියන්නේ එක උලකින් බැටකාපු මිනිහෙක් තවත් උලකින් බැටකන්නේ නැහැ කියනවා. ධර්මයට විවෘත නොවිච්ච මිනිස්සෙක් යථාර්ථයට විවෘත නොවිච්ච මිනිස්සෙක් එක උලකින් බැටකාලා තවත් උලකින් බැටකනවා වගේ කායික උලින් සහ මානසික උලින් බැටකනවා. හැබැයි යථාර්ථයට විවෘත වුණොත් ඒ විවෘත වුණ ශ්‍රාවකයා කායික දුක් විතරක් විඳවමින් ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවලා දානවා. මොකද කායික දුක්වල අමුතු දෙයක් නැහැ පින්වත්නි. හැමදාම

පමණ දැනගෙන සමව ජීවත් වෙනවා. ලෝක යථාර්ථයේ තේරුම් අරගෙන ආටෝප සාටෝප නැතුව ජීවිතේ ගෙවලා දානවා. අද මිනිසුන්ට තියෙන ආටෝප සාටෝප ටිකක් විතරයි. ඒ ආටෝප සාටෝප ටිකක් විතරක් තියෙන ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවලා දාන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. මම ඔබට ඉතාම සුන්දර කතාවක් කියන්න. බුද්ධ ශාසනයේ වැඩ හිටියා ඒ රහතන් වහන්සේලාගේ ජීවිතය තුලින් බලාගෙන ගුණධර්ම දියුණු කරගත්ත අය. ඒ අතර ගිහි උදවියත් හිටියා. ඒ ගිහි උදවිය පවා අද වගේ නෙමේ විශාල ආර්ථික ශක්තියක් තිබුණු අය. සිටුවරු ධනවත් ධනවත් බලවත් බලවත් මිනිස්සු බුදුදහම වටේ ගොඩ නැගුණා. බුදුරජාණන් වහන්සේගේ ඊටාම කිට්ටු සම්බන්ධතාවයයි හදාගත්තා. ඔය නකුල පිතා කියන බුදුදහමේ කතා කරන ප්‍රබුද්ධ කාන්තාවක් සහ පිරිමියෙක් අතර ඇතිවෙන අන්තර සම්බන්ධතාවයේ ඊටාම පරමාදර්ශී චරිතයක් තමයි නකුල මාතා සහ නකුල පිතා කියලා කියන්නේ. ඔවුන් අතර කුමන කාරණයක් නිසාවත් විරසක බවක් ගැටලුවක් ඇති වෙලා නැහැ. අද මිනිසුන්ගේ ගැටලු හදන්න ලොකු හේතුව ඕනේ නැහැ පින්වත්නි. පොඩි ප්‍රශ්නයකින් gedara ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ගැටලුවක් උඩුදුවන්න පුළුවන්. ඒක කොයිතරම් ස්වල්ප කාරණයක්ද කියනවා නම් ව්‍යංජනීට ලුණුමදි වීමත් gedara අර්බුදයක් ඇතිවීම දක්වා උඩුදුවන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධයක් නැහැ. සමහර විට උගත්කම් තියෙන්නත් පුළුවන්, උපාදි ගොඩාක් තියෙන්න පුළුවන්. මොකද උපාදි ගොඩාක් තියෙන අයටත් තියෙන්නේ අඩු සාමාන්‍ය දැනුමක්නේ. අද ලෝකේ යථාර්ථය ඒකනේ පින්වත්නි. දියුණු කරපු සෞඛ්‍යයක් තිබුණාට අඩු සෞඛ්‍යයක් නේ ඔබට තියෙන්නේ. ලොකු ගෙයක් තිබුණාට පොඩි පවුලක් නේ තියෙන්නේ. විශාල ආර්ථික ශක්තියක් තිබුණාට සතුට අඩු වෙන්නේ තියෙන්නේ. මේ හැම එකම යථාර්ථයේ බලද්දී භෞතිකව ගොඩනගාගත් දේට වඩා විශාල විසමපාතී බවක්, විශාල වෙනස්කම් සහිත බවක් තමයි අත්දකින්න ලැබෙන්නේ. දැන් මේ විදියට ජීවිතේ ගෙවපු මේ නකුල පිතා කියන මිනිස්සයා, ඒ කියන්නේ යාගේ ස්වාමියා මරණාසන්න වුණා. දැන් එයා වයසයි. එයා හොඳටම වයසට ගිහින් ජීවිතේ වයෝවෘද්ධ කාලයක් තමයි ඔහු ගෙවන්නේ. එතකොට මේ බිරිඳ ඔහු ළඟට එනවා. අද නම් ඉතින් අඬාගෙන වැළපීගෙන කෑ ගහගෙන විශාල ප්‍රශ්නයක් හදාගන්න පුළුවන් නේ අද නම්. නමුත් බලන්න බිරිඳ ඔහු ළඟට ඇවිල්ලා කියනවා, ඔහුගේ කිට්ටුවට ගිහින් ඔහුට කන් ඇහෙන සීමාව ඉඳගෙන කියනවා, දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඔයා මිය ගියොත් ඔයා මැරුණාට පස්සේ මම කොහොමද තනියෙන් වැඩ කරගන්නේ. දැන් ඔයාට හිතෙන, දැන් බලන්න මේ කතාව මොන තරම් ප්‍රසස්තයිද. ඔයාට හිතෙනවා ඇති මං කොහොමද වැඩ කරගන්නේ කියලා. එතකොට ඇයි කියනවා ඔයා එහෙම හිතන්න එපා කියනවා. ඔයා මැරුණාට පස්සේ, ඔයා ජීවිතෙන් සමුගත්තට පස්සේ වෙනදට වඩා හොඳට මම මගේ වැඩ ටික කරගන්නවා. වෙනදට වඩා හොඳට මම මගේ වැඩපළ ටිකත් එක්ක ජීවිතේ ගෙවලා දානවා. ඒ වගේම ඔයාට හිතෙන්න පුළුවන් අපි දෙන්න එකතු වෙලා එළු ලොම් හොයාගෙන ඇවිල්ලා ලොම් කටිමින් ගෙවපු ජීවිතේ කොහොමද ආර්ථිකයක් මෙයා තනියෙන් ගොඩනගාගන්නේ කියලා. එහෙම හිතන්න එපා කියනවා. මම ඔයා මිය ගියාට පස්සේ වෙනදට වඩා හොඳින් මේ වැඩේ කරගන්නවා. ඒ වගේම ඔයාට හිතෙන්න පුළුවන් කොහොමද මගේ බිරිඳ මේ දරුවන් ටික බලාගෙන තනියෙන් ජීවිතේ ගෙවන්නේ, අපි දෙන්න අත්වැල් බැඳගෙන නේද මේ ජීවිතේ ගෙව්වේ කියලා ඔයාගේ යටිහිතේ අදහසක් ඇති වෙනවා ඇති කියනවා. එහෙම හිතන්න එපා කියනවා. ඔයා මිය ගියොත් මිය ගියාට පස්සේ වෙනදාට වඩා හොඳින් මං දරුවෝ බලා ගන්නම් කියනවා. ඒ වගේම ඔයාට හිතෙන්න පුළුවන්, දැන් බලන්න යා ආර්ථිකව ගොඩනගාගත්ත තත්ත්වයත් එදිනෙදා ගතවන ගෘහස්ත ජීවිතයේ ඇතිවෙච්ච හැලහැප්පිලි එක්ක ගතවුණු සම්බන්ධතා ගැනත් ඇය කියලා අනිත් පැත්තෙන් කියන ආධ්‍යාත්මයට බරව. දැන් බලන්න මේ මිනිසුන්ගේ එක පැත්තකින් ආර්ථිකයක් සාමාන්‍ය ගෘහස්ත ජීවිතේ දරා ගනිද්දී ඒ මිනිසුන්ගේ ජීවිතයේ අනිත් අතේ ධර්මීය තිබුණා. අද මිනිසුන්ගේ එක පැත්තක ආර්ථිකයේ තියෙනවා, අනිත් පැත්තේ මොකක්වත් නැහැ. ජීවිතේ සමතුලිත වෙන්නේ නැහැ පින්වත්. එහෙම වුණාම ජීවිතේ සමබර වෙන්නේ නැහැ එහෙම ජීවිතේක. දැන් බලන්න ඇය එතනින් පස්සේ කියනවා ඔවුන්ගේ ආධ්‍යාත්මික තලය ගැන. ඇය කියනවා මම ඔබට හිතේවි ඔබ මිය ගියොත්, ඔබ මිය ගියාට පස්සේ මගේ ජීවිතේ වෙනද වගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන එකක් නැහැ කියලා. අපි දෙන්නම එකට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. අපි දෙන්නම එකට බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා.

0: බණහද්දී දහම් සභාවේ පවා අපි දෙදෙනාම යගේ කළේ. මාව තනියෙන් හෝ ඔබ තනියෙන් හෝ අගේ කරලා එක් පුද්ගලයෙකුට හෝ මට හෝ අගේ කිරීමක් ප්‍රශංසාවක් යවන්නේ නැති විදියට අපි දෙන්න බොහොම සමගියෙන් හිටියා. ඒ කියන්නේ ඔවුන්ගේ පෞල් ජීවිතය ඉතාම හොඳින් ගෙවුණා කියන එකනේ. ඔබට හිතෙනවා ඇති වෙනදා අපි දෙන්නම බුදුරජාණන් වහන්සේ දකින්න ගියා. හැබැයි දැන් මගේ සමු ගැනීමත් එක්කම ඇය බුදුරජාණන් වහන්සේ දකින්න යන එකක් නෑ කියලා ඔබට හිතෙයි කියනවා. එහෙම හිතන්න එපා කියනවා. ඔබ එහෙම හිතන්න එපා කියනවා. ඔයා මැරුණොත් මැරුණට පස්සේ වෙනදට වඩා හොඳින් මම බුදුරජාණන් වහන්සේව දකින්න යනවා. වෙනදට වඩා උනන්දුවකින් වෙනදටත් වඩා කැමැත්තකින් මම යනවා. මොකද මගේ ජීවිතේටත් එතකොට අප්‍රමාදීකමක් ඇති වෙනවා. මගේ ස්වාමියා මිය ගියා නම් මටත් ඔය ටිකම තමයි කියලා මට අප්‍රමාදයක් ඇති වෙන නිසා වෙනද ගියාට වඩා මම උන්වහන්සේ දකින්න යනවා. ඔයාට හිතෙනවා ඇති සමහර විට වෙනද අපි දෙන්න එකතු වෙලා තමයි සිල් රැක්කේ, එකතු වෙලා තමයි ධර්මයක් පුහුණු කළේ, එකතු වෙලා තමයි පෙහෙවස් සමාදන් වුණේ. ඔයාට හිතෙනවා ඇති මම මිය ගියොත් මගේ බිරිඳ මේ නකුල මාතාව සිල් ගන්න යන එකක් නැහැ, පෙහෙවස් සමාදන් වෙන්න යන එකක් නැහැ, ගුණධර්ම පුරන්න යන එකක් නැහැ. අපි දෙන්න එකටයි ගුණධර්ම පිරුවේ. ඒ නිසා එකට ගුණධර්ම පුරාපු පුරුද්දට මගේ බිරිඳ විතරක් ගුණධර්ම පුරන්න යන එකක් නැහැ. එතකොට ඇයි කියනවා ඔයා එහෙම හිතන්න එපා කියනවා. වෙනදට වඩා හොඳින් මම සිල් ගන්නවා ඔයා නැති වුණාම, වෙනදට වඩා හොඳින් ධර්මයක් දියුණු කරනවා ඔයා නැති වුණාම. දැන් බලන්න මේ කතාව කියලා ඇය ඔහු සනසන්න කියාපු කතාවක් නෙමෙයි. ඇයි කියනවා මම මේ කියන කතාව ඔයාට විශ්වාස නැත්තම් සුන්සුමාර ගිරියේ බේසකලා වනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් ওই කතාව ඇත්තද කියලා අහන්න කියනවා. එතකොට උන්වහන්සේ කියයි මම කියපු කතාව මොනතරම් හෘද සාක්ෂියට එකගෝ කියපු කතාවක්ද කියලා. දැන් ජීවිතයේ සැඳෑ කාලේ ඉන්න කෙනෙක් ඉදිරියේ හඬන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව, කෑ ගහන්නේ නැතුව, ඔයා නැතුව මට ඉන්න බෑ, ඔයා නැතුව මං කොහොමද මේ ජීවිතේ ගෙවන්නේ, අපි දෙන්නම නේද වැඩ කළේ, අපි දෙන්නම නේද එකට කටයුතු කළේ, ඔයා නැතුව මං විතරක් කොහොමද මේවා කරන්නේ කියලා ජීවිතේ යදින මිනිස්සු අතරේ මේ සමුගන්න වෙලාවේ පවා ඉතාම සුන්දර විදියට තවත් කෙනෙකුට සමු දෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ මොනතරම් ආශ්චර්යයිද. දැන් අපට වෙලා තියෙන්නේ අපි ජීවිතේ සමු ගන්න දන්නෙත් නැහැ, සමු දෙන්න දන්නෙත් නැහැ. සමු ගන්න දන්නෙත් නෑ කිව්වේ ජීවිතේ සැඳෑ කාලෙට එනකොට මම දැකලා තියෙනවා සමහර මහාචාර්යවරු පවා පොළොවේ පස් කාගෙන මල මූත්‍රා ගොඩේ වැටිගෙන සිහි මුලා වෙලා, සමහර වෙලාවට තමන්ගේ අසූචිම තමන්ගේ අතින්ම අතගාන තරමට සිහි මුලා වෙලා ජීවිතේ හමාර කරන මිනිස්සු. පින්වත්නි, එහෙම මහාචාර්ය පට්ටමකින් තේරුම මොකද්ද? කෙනෙක් කියන්න පුළුවන් සිහි මුලා වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට කියලා. හැබැයි පින්වත්නි, ජීවිතේ සිහි මුලා වෙන්නේ නැතුව මිය යන්න පුළුවන් කෙනෙක් තමයි සීලයක් තුන ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයා. යම් කෙනෙක් ජීවිතේ ආධ්‍යාත්මික සීලයක් තිබුණොත්, ආධ්‍යාත්මික ගුණධර්ම තිබුණොත්, ඒ ගුණධර්ම ඔස්සේ සීලයක් තුල තමන්ගේ ජීවිතේ විවෘත වෙලා තිබ්බොත් බුදුරජාණන් වහන්සේ ඒකේ දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් පෙන්නනවා. ඒ විපාකයේ තමයි ඒ සීලයක් දියුණු කරන ශ්‍රාවකයා සිහි මුලා වෙලා මිය යන්නේ කියනවා. සිල්වතාට ඇති සීල සම්පත්තිය ගැනත්, දුසිල්වතාට ඇති සීල විපත්තිය ගැනත් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. සිල්වතාගේ තියෙන සීල සම්පත්තියක් තමයි පින්වත්නි, ඒ සීල සම්පත්තින් පහක් තියෙනවා. පහේ අවසාන කාරණා දෙක මම ඔබට කියන්නම්. සිල්වතාට තියෙන සීල සම්පත්තියක් තමයි මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන්නේ නැහැ කියනවා. සිහි මුලා වෙන්නේ නැතුව බොහෝම සැහැල්ලුවෙන් Tamange ජීවිතය අතහැරලා දාන්න පුළුවන් විදියට යාගේ ජීවිතය හැදෙනවා කියනවා. එතකොට සිහි මුලා නොවි මිය යාම නිසා ඔහු සුගතිය යනවා කියනවා. ඔහු වෙනුවෙන් සුගතියේ දොර ඇරෙනවා කියනවා. සුගතිය විවෘත වෙනවා කියනවා. හේතුව මොකද්ද පින්වත්නි? හේතුව තමයි සිහි මුලා නොවි යාගේ ජීවිතේ හමාර වීම. බුදුරජාණන් වහන්සේ දුසිල්වතාගේ සීල විපත්තිය ගැන කියනවා. සීලයක් නැති කෙනාගේ දුසිල්වත් කෙනාට පවතින සීල විපත්තිය ගැන කියද්දී භාග්‍යතුන් වහන්සේ වදාහරනවා, මහණෙනි, සීලයක් නැති කෙනා, සීලයකින් පිරිහෙච්ච කෙනා, සීලයක් තමන්ගේ ජීවිතේ දියුණු කරගත නැති කෙනා, අඩුම ගිහියෙක් නම් පන්සිල්වත් නැත්තම්, ඒ පන්සිල්වත් නැති ජීවිතය ඒකාන්ත වශයෙන් මරණාසන්න මොහොතේ සිහිමුලා වෙනවා කියනවා. ඒකාන්ත වශයෙන් වෙන දෙයක් කියනවා. සිහි මුලා වෙලා දැන් බලන්න, මහාචාර්යවරේ, කාචාර්යවරේ, වෛද්‍යවරේ, ඉංජිනේරුවෙක් වුණත් සමාජයේ වැදගත් වැදගත් තරාතිරම් වල වටිනාකම් සහිතව ජීවිතේ ගෙවලා දැම්මත් මරණාසන්න මොහොතේ සිහි මුලා වෙලා සිහි කල්පනාවක් නැතුව තමන්ගේ මල මූත්‍රා පහවීමවත් දැනින් නැතුව ඒ කටයුතුත් වෙන පරිබාහිර කෙනෙක්ගේ අතින් නම් වෙන්නේ, ඒ කටයුතු කෙරෙහිවත් සංවේදීකමක් තමන්ට ඇත්තේ නැත්තම් සංසාරික කර්මීට අනුව ජීවිතේ තමන්ට කටයුතු කරගන්න බැරුව අපහසුතාවලට පත් වෙන්න පුළුවන්. හතපයේ විකලභාවයක් ඇති වෙලා යම් වෙලාවක තමන්ට නැගිට ගන්න බැරුව ඇඟ දුර්වල වෙන්න පුළුවන්. ඒක ඊටාම සාමාන්‍ය තත්වයක්. ඒක අසාමාන්‍ය තත්වයක් නෙමෙයි පින්වත්නි. හැබැයි ඇඟ දුර්වල වෙන එක සාමාන්‍යයි. නැගිට ගන්න බැරුව සමහර වෙලාවට ඔබ දැකලා ඇති, ඔය සමහර මොලේ හිම නහරවල ලේ කැට හිර වුණාට පස්සේ මිනිසුන්ගේ ජීවිතේ සමහරවිට කයේ එක පැත්තක් දුර්වල වෙනවා. ඒක හේතුඵල වලට අනුව වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙනකොට එයාගේ හිතත් කඩා වැටිලා, හිතත් දුර්වල වෙලා, හඬාගෙන වැළපීගෙන එයාගේ සමහරලාට සිහියත් මුලා වෙලා ජීවිතේ ගෙවුවොත් අන්න එවැනි ජීවිතයක් ගැන මිසක් කය ලෙඩවීම ගැන නෙමෙයි මම මේ කියන්නේ. තුර කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ නැතුව ඉන්නවා නම් සීලයක විශාල උදව්වක් තියෙනවා. දුසිල්වතාගේ සීල විපත්තියක් තමයි මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා කියනවා. සිහි කල්පනාව පිරිහිලා යනවා කියනවා. සිහි මුලා වෙලා මිය යාම නිසාම ඒකාන්ත වශයෙන්ම ඔහු දුගතියට යනවා කියනවා. හේතුව තමයි සිහි කල්පනාව නැහැ. දැන් මම දැකලා තියෙන හොඳට ගුණධර්ම පුරාගෙන හිටිය අය හොඳටම වයසයි. ජීවිතේ බොහෝම සැහැල්ලුවෙන් තමයි අතහැරෙන්නේ. පිරිත් ටිකක් අහගෙන බොහෝම සැහැල්ලුවෙන් ජීවිතේ සනීපයට අතහැරලා දාන අය මම දැකලා තියෙනවා. එතකොට ඒකටත් හේතුව මම දැක්කා කියන තැනින්ම අද මේ දේශනාවේ සමහර තැන් ස්පර්ශ කළේ ප්‍රත්‍යක්ෂව දන්න කාරණයක් මතු කරන්නටයි. බුද්ධ කාලයේ ඇතිවෙච්ච සිද්ධියක් ගන්නෙම නැතුව මම අත්දකපු සිද්ධි මම දැක්කා කියන තැනින් මම ඔබට සිහි කරන්නේ මේ වර්තමාන ජීවිතයේ තුල පවා ධර්මීය යථාර්ථය අත්දකින්න පුළුවන් අවස්ථා ඔබට විවෘත කරන්නටයි. ඒ නිසා පින්වත්නි, ඔබ දක්ෂ වෙන්න හැම වෙලාවකම වර්තමානයේ ඊටාම සැහැල්ලුවෙන් වර්තමානයේ තුල සිහිය පිහිටුවාගෙන ඔබේ ජීවිතය ගෙවන්න. එහෙම ගෙවන්න පුළුවන් වුණොත් ඔබේ කය ලෙඩ වෙනකොට ඔබේ මනස ලෙඩ වෙන්නේ නැතුව, කය ලෙඩ වෙනකොට ඔබේ හිත රෝගී වෙන්නේ නැතුව මේ මොහොතේ පවා තත්ත විපස්සති වර්තමානයේ තුල පවා විපස්සනා කරමින් ඊටාම් සිහියෙන් මනසට එකම පිලිසරණ සිහිය පින්වත්නි, සිහිය පිරිහිච්ච නැති ශ්‍රාවකෙක් විදියට ඔබේ ජීවිතේ ගෙවලා දාන්න ඔබ හැම දිනාටම අවස්ථාවක් ලැබෙයි. එහෙම නැති වුණොත් ඇඟ ලෙඩ වෙන්න කලින් ඔබේ හිතයි ලෙඩ වෙන්නේ. හිත ලෙඩ වුණොත් ඇඟ ලෙඩ වෙන එක කාටවත් නතර කරන්න බෑ. දැන් බලන්න, බටහිර ලෝකෙත් තියෙනවා මනෝ කායික රෝග කියලා වෙනම කොටසක්. ඒ කියන්නේ හිත ලෙඩවීම නිසා තමයි ඇඟ ලෙඩ වෙලා තියෙන්නේ. ඒවට කියන්නේ මනෝ කායික රෝග කියලා. සමහර වෙලාවට මනස ලෙඩ වුණොත් මනස ලෙඩවීම නිසා ඇඟ ලෙඩ වෙනවා. දැන් බලන්න, ඔබ බය වෙනකොට ඔබේ හෘද ස්පන්දන වේගය පවා වැඩි වෙනවා. ඒ කියන්නේ නාම ධර්ම ඇසුරෙන් රූප ධර්මයන්ගේ වෙනස්කම් ඇති වෙනවා. මේ ඇතිවෙන ජීවිතයේදී පංචස්කන්ධ ධර්මයන් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනකොට නාම ධර්මයන් ඇසුරෙන් රූපස්කන්ධේ වෙනස් වීම වෙනවා. ඒක තමයි නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමත් රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමත්. ඔබ හිතන ඔබේ මනෝ සංචේතන මනෝමය වශයෙන් ඇතිවෙන ආකල්ප, ඒ වගේම මනෝ විඥානේ, මේ විඥානස්කන්ධේ පහළවීමක් තියෙනවනේ, චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන්. ඒ විඥානස්කන්ධේ පහළවීමත් එක්කම පින්වත්නි, ඔබේ ජීවිතේ හඳුනා ගැනීම ඇති වෙනවා. සංඥාස්කන්ධයක් පහළ වෙනවා. ඒ හඳුනා ගැනීමට අනුව පින්වත්නි, ඔබේ ජීවිතේ වේදනාස්කන්ධයක් පහළ වෙනවා. විඳීම් ඇති වෙනවා. හඳුනාගත්ත දේ විඳින්න පටන් ගන්නවා. එක්කෝ සැප වේදනාවක් වෙන්න පුළුවන්, එක්කෝ දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්, දුක් සැප රහිත වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ වේදනාව විඳිනකොට පින්වත්නි, ඒ විඳීමට අනුව සංඛාරස්කන්ධයක් පහළ වෙනවා. හිතේ චිත්තචෛතසික ධර්ම ටිකක් පහළ වෙනවා. ඊට අනුව රූපස්කන්ධේ වෙනස් වීම ඇති වෙනවා. රාගයට බර දෙයක් නම් දැක්කේ ඊට අනුව රූපේත් වෙනස්කම් ඇති වෙනවා. හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. හෘද ස්පන්දන වේගය වෙනස් වෙන්න පුළුවන්. රුධිර සංසරණ වේගය වෙනස් වෙන්න පුළුවන්. බලන්න හිතේ ප්‍රශ්න ටික එළියට එනවා කායික වශයෙන්. ඒ නිසා හිත ලෙඩ නොවි තියාගත්තොත් ඇඟ ලෙඩ වෙනකොට, ඇඟ දුර්වල වෙනකොට, ඒ ඇඟ දුර්වල වෙන එක තුළ පවා එයා විපස්සනා කරමින් යථාර්ථයට විවෘත වෙමින් මේක තමයි ලෝකේ ඇත්ත කියලා දැනගෙන ඉන්න පුළුවන්. එහෙම දැනගන්නේ නැතුව බොහෝම ලාමක විදියට, ප්‍රාථමික විදියට ජීවිතේ ගෙවලා දැම්මොත්, ඒ ගෙවලා දාපු කෙනා මැරුණට පස්සේ පාංශකූලයක් දීලා සුගතියේ යයි කියලා නම් හිතන්න එපා. මැරුණට පස්සේ ඒ ආගම්වල ආචාර ධර්මවලට අනුව ඒවත් පිළිවෙත් කරන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඇත්තටම ජීවත් වෙන චර්යාව ගැන අධ්‍යයනය නොකර මැරුණට පස්සේ කරන වත් පිළිවෙත් වලින් විතරක් එයාව සුගතියටද යන්නේ දුගතියටද යන්නේ කියලා තීරණය කරන නිර්ණායකයෙම මොනතරම් අසාධාරණයිද බුදුදහමට අනුව. ඒතකොට මැරුණට පස්සේ පාංශකූල දෙනවට වඩා ජීවත් වෙලා ඉන්න කාලේ හිතත් ලෙඩ නොවි, ඇඟත් ලෙඩ නොවි තියාගන්න දක්ෂ වෙනවා නම් ඒ මලකුණ බල්ලෙකුට කන්න දැම්මත් දුගතිය යන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා ඔබේ ජීවන චර්යාව හැම අවස්ථාවකම පරිස්සම් කරගන්න. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්හනේ සිතනිවන පුතුබණේ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිත නිවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා, ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද, සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: වෙලාවරාත්‍රී 10යි. ඔබ දන්නවා ලක්කඩ අපේ නිරන්තර ප්‍රාර්ථනේ තමයි ඔබේ ජය. එහෙනම් හමු මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: අයිබෝවන් ජාතික ලොතරැයි මණ්ඩලය දවස ගානෙම බිහි කරන සුපිරි ත්‍යාගලාභීන් අතරට ඔබේ නම එකතු කරගන්න පුළුවන් දවසේ එකම සුබ අඩහෝරාව මේ NLP ජාතික ජයවරණය. අද අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගයනී ක්‍රිෂාන්තද සිල්වා මහත්මිය. දැන් හඳුනාගනිමු අද වාසනාවේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රසික විජේකුන් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී MKB ප්‍රසාදි මහත්මිය. ඔබ අතේ ලොතරැයි වර්ග 8ක් තියෙනවා. ඒ අතරින් අතට ගන්න NLB ජය. හිතේ හැටියට වියදම් කරන්න අතට සල්ලි වෙනුවෙන් NLB ජය. අද 445 වන දිනුම් වාරය. අපි යමු දිනුම් මැදීමට. NLP ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 4ක් අපට අදත් ඕන. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ P ජය අංක 4361. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනීය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙන ඔබේ මුලතරයි NLP ජය. ඔබ දැනටමත් දන්නවා මේ වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභීන් 153 දෙනෙක් අපි බිහි කරා.
2: Today selected English letter is P and the winning numbers are 4, 3, 6 and 1.
1: අද NLP ජය රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පොත ඔබට අලෙවි කරේ ඔස්මන්ද සිල්වා මහනුවරි. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 33 දෙනෙක් බිහි වෙනවා. වාසනාවන්තෙන් 68,118 දෙනෙක් අතරේ රුපියල් 59,11,560 මුදලක් අපි NLB ජය වෙතින් ඔබට ලබා දුන්නා. වැඩි වැඩියෙන් ඔබට තෑගි ලැබෙන නියත ධනයෝග හඳහන අද 1486 වෙන දිනුම් වාරය. ඔබේ හඳහන අතට ගන්න අපි යමු දිනුම් මැදීමට. අදත් හඳහන වාසනාව වෙනුවෙන් සුබ ලග්න සංකේතය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය ධනු. වාසනාවන්ත ජය අංක 4ක් හඳහන වාසනාව වෙනුවෙන් අපට ඕන. පළමු ජය අංකය අංක 5. මේ තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය. දෙවන ජය අංකය අංක 32. අපි බලමු තුන්වෙනි ඔබට වාසනාව අරගෙන ඉන්නේ කුමන අංකයේද කියලා. තුන්වෙනි වාසනාවන්ත ජය අංකය අංක 56. හතරවෙනි ජය අංකය මේ තෝරන්නේ. අවසන් වශයෙන් ඔබට වාසනාව අරගෙන ඉන්නේ අංක 61. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙන හඳහන ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාග 5ක් අපි ලබා දුන්නා. බලමු අද වාසනාව ගැන.
2: Today selected zodiac sign is Sagittarius and the winning numbers are 5, 32, 56 and 61.
1: අද හඳහනින් වාසනාවන්තෙන් 125,262 දෙනෙක් අතරේ රුපියල් 76,24,880 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 33,51,216. සතිය දවස් 7ම ඔබට ජය අරගෙන එන්නේ ගොවිසෙත. මේ දිනුම් වාරය 4,419. අපි යමු ගොවිසෙත දිනුම් මැදීමට. කෝටි ගණනක සුපිරි ත්‍යාගයක හිමිකම් කියන්න ඔබට අවස්ථාව තියෙනවා. අපි තෝරන්නේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද ගොවිසෙත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. වාසනාවන්ත ජය අංක 4කුත් අපට ඕනේ. අපි බලමු ගොවිසෙතෙන් පළමුව වාසනාව ගේන්නේ කුමන අංකයේද කියලා. මෙන්න පළමු ජය අංකය අංක 47. ගොවිසෙත දෙවන ජය අංකය අංක 7. මේ තෝරන්නේ තුන්වන වාසනාවන්ත ජය අංකය අංක 59. අවසන් වාසනාවන්ත ජය අංකය දැන් තෝරන්නේ හතරවන ජය අංකය අංක 39. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වෙන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙන ලොතරැයිය ගොවිසෙත ලොතරැයිය මේ වසරට අපි සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කළා. රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 37 දෙනෙකුත් බිහි කළා.
2: Today selected English letter is T and the winning numbers are 47, 7, 59 and 39.
1: අද ගොවිසෙතෙන් අපි සුපිරි ත්‍යාගය විදිහට රුපියල් 6,05,2,137 සුපිරි ත්‍යාගයක් අරගෙන ආවා. මේ සුපිරි ත්‍යාගය දිනා ගන්නා වාසනාවන්තයෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරේ නිවිති ගලින් WAE චන්ද්‍රනායක අපේ අලෙවි නියෝජිත. ඒ වගේම ඔබට අපගේ උණුසුම් සුබපැතුම් පිළිනමන ගමන් ගොවිසිත මේ වසරට බිහි කරපු දෙවන සුපිරි ත්‍යාගලාභියා ඔබ. ඒ වගේම NLB අපේ මේ වසරට බිහි කරපු 16 වන සුපිරි ත්‍යාගලාභියත් ඔබ. සුපිරි ත්‍යාගලාභියෙක් වගේම අද රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙකුත් අපි ගොවිසිතින් බිහි කරනවා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කරේ ජයනි නදීකා කුරුදුවත්ත S ස්වර්ණලතා කන්තලේ. ඒ අනුව වාසනාවන්තින් 111,739 දෙනෙක් අතරේ රුපියල් 6,67,49,017 මුදලක් අපි ගොවිසෙතින් අද බෙදා දුන්නා. සුපිරි ත්‍යාගලාභින් ඇතුළුව වාසනාවන්තින් පිටපිට බිහි කරන ගොවිසෙතින් අපි ඔබට හෙට නැවුම් සුපිරි ත්‍යාගයක් අරගෙන එනවා රුපියල් 6 කෝටියක්. සුබ දවසක් ලොතරැයියේ අලුත් උණු පහසු උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාව තුළින් ඔබට සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් වගේම අංක 3ට රුපියල් 50,000ක් ඒ වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් දිනා ගන්න පුළුවන්. ඔබේ සිහින දිනවන සුබ දවසක් අද 293 වන දිනුම් වාරය. වැඩි වැඩියෙන් වාසනාවන්තයින් බිහි කරන සුබ දවසක් සුබ ලග්න සංකේතය මේ තෝරන්න. අද සුබ ලග්න සංකේතයේ කන්‍යා. දැන් තෝරන්න සුබ අංක 3. පළමු සුබ අංකය අංක 1. දෙවන සුබ අංකය අංක 34. තුන්වන සුබ අංකය අංක 59. රුපියල් 25,000 බැගින් තෑගි ලැබෙනවා මේ ප්‍රවර්ධන ත්‍යාග අංකය ගැලපුණොත්. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 1280. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන සුබ දවසක් ලොතරැය 2026 වර්ෂයේ රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 150 දෙනෙක් අපි බිහි කළා.
2: Selected Zodiac sign is Virgo and the winning numbers are 1, 34 and 59.
1: අද සුබ දවසක් ලොතරැය රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා වාසනාවන්තෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරේ ජී චන්ද්‍රශ්‍රී මහනුවරින්. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 8 දෙනෙකුත් බිහි වෙනවා. ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන වාසනාවන්තෙන් 33 දෙනෙක් බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තෙන් 99,860 දෙනෙක් අතරේ රුපියල් 87,31,660 මුදලක් සුබ දවසක් වෙතින් අපි අද ඔබට බෙදා දුන්නා. ඔබේ සිහිනවලට වාසනාවේ ආශිර්වාදය එකතු කරන්න දැන් තවත් ලොතරැයිපත් 4ක් සමගින් ඔබ හමුවට එනවා. ප්‍රාර්ථනා සමගින් භරතන්.
2: මීළඟට මෙගා පව.
1: වටිනාකමින් වැඩි අදාහගන්නට බැරි මෙවන් වූ සුපිරි ත්‍යාග දිනාගදනට කෙනෙක් ඉන්නවාද? රුපියල් 40,000 වියදම් කරලා ජීවිත කාලය පුරාම දැකපු හේන සැබෑ කරන්නට කෙනෙක් ඉන්නවද? මේ සියලු ගැටළු වලට අපි සාක්ෂි සහිතව ඔබට පිළිතුරු ලබා දුන්නා. ඒ එක් අවස්ථාවක රුපියල් කෝටි 47ක් වගේම තවත් අවස්ථාවක රුපියල් කෝටි 23ක් බැගින් ලංකාවේ දැවැන්තම සුපිරි ත්‍යාග මෙගා පවලතරයෙන් ඔබට දිනා දීලා. එහෙනම් අද තියෙනවා රුපියල් කෝටි 25ක් මවාගිය ලංකාවේ දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය ඔබට දිනා දෙන්නට. වටිනාකමින් වැඩි කෝටිපති සුපිරි ත්‍යාග වගේම අද දවසේ අපි ඔබට වෙන් කරලා තියෙනවා අපේ ග්‍රෑන්ඩ් වෙනස. මේ නවීන සුපිරි මෝටර් රථය මෙගා පවලුතරයේ ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට. වටිනාකමින් වැඩි මේ සුපිරි ත්‍යාග තුනම අද දවසේ අපි ඔබට වෙන් කරලා තියෙන්නේ මෙගා පවලුතරයේ 2525 වන ජයග්‍රාහී දිනුම් වාරයේ. පළමුවෙන් අපි තෝරා ගන්නවා අද මෙගා පවලුතරයේ වෙනුවෙන් ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාව රැගෙන ආවා M අක්ෂරය. හොඳයි. දෙවන යන්ත්‍රයේ තෝරා ගන්නේ අද ජයග්‍රහයේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 8. ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය අපි තෝරාගෙන අවසන්. එනම් මේ තෝරාගන්නේ අද මෙගා පව ජය අංක 4. අද පළමු ජයග්‍රහී අංකය අංක 61. දෙවන ජයග්‍රහී අංකය අංක 68. තුන්වන ජයග්‍රහී අංකය අංක 21. සිවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 76. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පවලොතරැයින් 2026 මේ වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙකුත් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 28 දෙනෙකුත් බිහි කරන්න අපිට පුළුවන් වුණා.
3: Today selected English letters M. The super number is 8 and the winning numbers are 61, 68, 21 and the last number is 76.
1: රුපියල් 120ක ප්‍රථම ප්‍රථම ත්‍යාගලාභයේ කද දවසේ බිහි කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ලොතරැයි පත ඔබට අලෙවි කළේ සීදුව අලෙවි නියෝජිත H.A.K. ඉශාන්ත විසින්. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් හිමි කරගන්න තවත් ජයග්‍රහකෙක් කද දවසේ අපි බිහි කළා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා ප්‍රදීප් කුමාර පෑලියගොඩ අපේ අලෙවි නියෝජිත යනුව අද බිහි වෙනවා සමස්ත වාසනාවන්තීන් 112,777 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 87 ලක්ෂ 1,280ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දෙනවා. ඔබ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසකව ඔබ දිනන ලොකුම තෑගි ඔබට දිනා දෙන මෙගා පව ලොතරැයි හෙට දවසේ මෙගා සුපිරි තෑගි වටිනාකම වෙන්නේ රුපියල් 25,12,400ක්. පව සුපිරි තෑගිට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගිට සුපිරි මෝටර් රථයක්. ඔබ කෝටිපතියෙක් කරන දන්නිධානයක් රුපියල් කෝටි 11 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක්. අද අපි ඔබට වෙන් කරලා තියෙනවා ජාතික මහදන සම්පත ධන නිධානය 2207 වන ජයග්‍රහී නිර්මාණය. පළමු යන්ත්‍රයෙන් අපි තෝරාගන්නේ ධන නිධානය වෙනුවෙන් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත වුණා B අක්ෂරය. දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නවා අද ධන නිධානය වෙනුවෙන් ජය අංක 4. රුපියල් කෝටි 11 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් පෙරමුණ තියාගෙන අපි තෝරා ගන්නවා ජයංක. පළමු ජයංකය අංක 30, දෙවන ජයංකය අංක 68, තුන්වන ජයග්‍රහී අංකය අංක 31, අද සිවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 4. ධන නිධානය ලොතරැය්‍ය රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන අපේ තවත් ලොතරැය්‍යක් 2026 වසරේ මේ වන විට 120 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් ඔබ අතරින් බිහි කරන්න අපිට පුළුවන් වුණා. ස්තුතියි. එහෙනම් බලමු අද වාසනාව ගැන. ඊට කලින් මතක් කරමු ජයංක.
3: Today's selected English letters B and the winning numbers are 30, 68, 31 and the last number is 7.
1: Rupiya laksha deka bagin himi karagana jayagrahakin dedenek mehe karannata ada davase apita puluwankam labuna. Lotharai pat obata alavikale kaduru vela alavi niyojita Indrana Sanlata mahatmiya saha hakmana alavi niyojita Padma Nimali mahatmiya visin. E anuwa ada bihi wenawa samasta vasanawanthin 85,602 dedenek. Oun athara rupiyal 51,05,960 ka jayagrahi mudalak අපි දිනා දෙනවා. කැටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක්, කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් විදිහට සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානය හෙට ඔබට වෙන් කරන දවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 11 කෝටි 85 ලක්ෂ 23,094,796ක්. පාරිභෝගික ඔබේ හිත දිනාගත් ලොතරැයි ලොව රජ කිරුළ දිනාගත් මහජන සම්පත ලොතරැයියෙන් අද 6,177 වන වාසනාවන්ත පියවරට අපි දැන් සූදානම් වෙන්නේ. එනම් කෝටිපති සුපිරි ත්‍යාගයේද ඇතුළුව තවත් සෙසු ත්‍යාග බොහෝමයක් සමග අපි සූදානම් අද දිනුම් මැදීම ආරම්භ කරයි. මහජන සම්පත අද වාසනාව වෙනුවෙන් ඉංග්‍රීසි අක්ෂරය ජය අංකය අපි දැන් තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G අක්ෂරයයි ජය අංක පිළිවෙලින් 1, 1, 2, 3, 1, 6. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැය්‍ය 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙකුත්, ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 131 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. එහෙනම් බලමු අද වාසනාවන්තින් නිවෙලා තියෙන්නේ කොහොමද කියලා.
3: Today selected English letters G and the winning numbers are 112316.
1: අද ජයග්‍රහකින්ගේ අඩුවක් නම් නැහැ බරතන්. ලක්ෂ 25 බැගින් හිමි කරගන්න ප්‍රථම ත්‍යාගලාභීන් 2 දෙනෙක් මෙහි කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ලොතරැයි පත් ඔබට අලෙවි කරලා තියෙන්නේ NVD චන්ද්‍රසේකර බත්තරමුල්ල සහ GDK ජයවර්ධන බද්දේගම කියන අපේ අලෙවි නියෝජිතවරුන්. ඒ වගේම රුපියල් ලක්ෂය බැගින් තවත් ජයග්‍රහකින් 18 දෙනෙකුත් අද දිනාගෙන තියෙනවා. වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කරලා තියෙන අලෙවි නියෝජිතයින් වෙන්නේ නන්තිලක බණ්ඩාර පොළොන්නරුව, සරත් විස්නායක මතුගම, වරුණ ප්‍රසාද් අකුරැස්ස, සුබද්‍රා කාන්ති මැදිරිගිරිය, ලලින වික්‍රමසිංහ පිළිමතලාව, SP කුමාර ගම්පොළ, K නිමල්සිරි කොළඹ කොටුව, නිරෝෂිමා සඳනායක බණ්ඩාරවෙල, නීල් රේවත මහියංගණය, MG තිලකරත්න මීගොඩ, P ප්‍රදීපන් මඩකලපුව, S ප්‍රිමල් සායක්කාර මරදගම්ල, L ජිනවති බණ්ඩාරගම, පත්මසිරි පීරිස් මාරවිල, නිමල් ගමගේ රඹුකන HG ප්‍රියන්ත ඇඹිලිපිටිය, එවැගේම ලකී වන් ඩිජිටල් ලොතරැයි සේවාවෙන් එක් ලොතරැයි පතකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් එක් ලොතරැයි පතකුත් අද ඔබට අලෙවි කරලා තියෙනවා. ඒ අනුව අද මාජන සම්පතින් මෙහෙවෙනවා සමස්ත වාසනාවන්තයින් 233,975 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 2,16,38,680ක ජයග්‍රහී මුදලක් අපි දිනා දෙනවා. ඔව්, හෙට තමයි ඔබේ දවස. මහජන සම්පත අපි හෙට ඔබට පෙන් කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 221,72,632ක්. අද සම්පතලතරයේ 752 දිනුම් වාරයට අදාළ නිල ප්‍රතිඵල ඔබ වෙත ගෙන එන අපි සූදානම්. හැමදාමත් වගේ මහජන සම්පතලතරයේ අපි තෝරාගත් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත් අද සම්පතලතරයෙන් වාසනාව ගෙනෙන ජය අංක බවට පත් වෙනවා. මේ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G අක්ෂරය ජය අංක පිළිවෙලින් 2, 3, 1, 6. Today's winning English letter is G. Winning numbers are 2, 3, 1, 6. යනුව අද රුපියල් 250,000ක් දිනා ගන්නට වාසනාවන්තයෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයි පත ඔබට අලෙවි කළේ දඹුල්ල අලෙවි නියෝජිත DMK දසනායක විසින්. ඒ වගේම රුපියල් 50,000 බැගින් තවයි ජයග්‍රහකින් 46 දෙනෙකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. යනුව අද සම්පත ලොතරැයියෙන් රට පුරාම ජයග්‍රහකින් අතර රුපියල් 1,76,160ක ජයග්‍රහී මුදලක් අපි දිනා දුන්නා. ඔව්, ගොවිසත ලොතරැයියෙන් අපි බිහිකළ කෝටිපති සුපිරි ත්‍යාගලාභියාද ඇතුළුව අද ලොතරැයි වර්ග 8 පුරාවට අපි බිහි කරනවා සමස්ත වාසනාවන්තීන් 860,405 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 13,57,139,197ක මුදලක් දිනා දෙන්නත් අපිට පුළුවන් වුණා. අපි බිහි කරන කෝටිපතියන් සහ ලක්ෂපතියන් අතරට එකතු වෙන්නට ඔබට හෙටත් අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් ඔබේ දවස NLB ලොතරැයිකින්ම ආරම්භ කරන්නයි අපේ ආරාධනාව. එතෙක් මතකයේ තියාගන්න ජීවිතයේ සිරට
4: වාසනාවේ ආශිර්වාදය NLB.
5: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමැනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න.

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

සයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පින්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

අය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව කම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

ඒ උතුම් අභිසම්බිධාන පිරිද්දේශනාවේ ආනුභාවයෙන් ඔබට සියලු සැපත ශාන්තිය උදා වේවා.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා

පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වාදීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සංසුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත් සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරින්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සැලසෙන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

දෙදෙනාටම ත්‍රිවිධරත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කෙරෙන ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලෙන් සියලු රෝගිය දුරුවී සියල් සතවිත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණ

ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

ඒ සීවලී පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පුතව